බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

වීරයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: Wake up.
1: Satutu Homont. Alpha Studio.
2: Alpha Studio. Davasitamo unakirana vitamins. Alpha Studio.
1: Yes. Yes. Energy morning vibe ekat ekka davasama suba karaganna.
2: Ratema taruwanke dakshata ekka satutin davasa patan ganna.
3: Good morning.
1: Satya Dawaswala Ude Hayata Alpha Studio with Kasuni and Lehansa. WhatsApp Bindoy Hatsi Ekolai Anupai Anupai Anupa. Net FM Facebook Live.
2: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්

0: කුමාරයා
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
2: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පිණ්ඩමේදී
1: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
2: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
2: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
5: කවදත් අලුත්

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ආදරණීය දරුවෙනි, අපේ පාපය මොනතරම් ප්‍රබල වුණත්, අපේ පාපය මොනතරම් ගැඹුරු වුණත්, ඔබ හිතනවද දෙවිඳුන්ගේ ආදරයෙන් තඹ දොයිතුවක්වත් අඩු වේවිය කියලා? නෑ, උන්වහන්සේගේ ආදරය කොන්දේසි විරහිතයි. එහෙත් අපිව ඒ ආදරයෙන් සමහර විට වෙන් කරනවා. දේව තාත්තා නැති අඩුව අපිට දැනෙනවා. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්නේ වෙන කිසිවක් නිසා නොවේ, අපගේම පාපේ නිසා. පාපයයි අපව උන්වහන්සේගෙන් ඈත් කරන්නේ. උන්වහන්සේත් එක්ක ඇති සබදකම අපෙන් ඈත් කරන, අපෙන් වෙන් කරන එකම යථාර්ථය පාපයයි. එබැවින් ආදරණීය දරුවනි, පාපයට වග කියන්න ඕන දෙවියන් නෙමෙයි. මගේ නිදහස් කැමැත්තෙන් මම ගන්න තීන්දු, එහෙනම් මමයි වග කියන්න ඕන. මගේ වැරැද්දට මම වග කියන්න ඕන. මගේ ආදරණීය දරුවෙනි, අප සංවිධානන් වහන්සේ මගේ වැරැද්දට මම වග කියන මම කෙනෙක්ව බලාපොරොත්තු වෙනවා. එයයි අත්‍යවශ්‍ය. වැරදුනා නම් වැරදුනා කියන්න, සමාවෙන්න කියන්න ඕන තැන සමාවෙන්නේ ඇයි කියන්න, සමාව ගන්න ඕන තැන සමාව ගන්න. I am sorry. මේ තරම් ලස්සන වචනයක්, මට සමාවෙන්න කියනවා තරම් ලස්සන වචනයක් තවත් නැහැ. ජීවිතේ ජය ගන්න ඕන නම් වැරදුණු තැන්වලට සමාව අරගෙන ඔබට වරද්දපු තැන්වලට සමාව දෙන්න තීන්දුවක් ගන්න. ඔබට ජේසු පිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන්. ඉස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරිනි, දෙමව්පියනි, දවසක් එක් නීති පෙරවරයෙකු උසාවියට යන්න නැහැස්ති වෙලා හිටියා. එතකොට වයස 3ක් ඇති තමාගේ පුතා අඬ අඬ කෑ ගහන්න පටන් ගත්තා. බලන්න අක්කා මට මගේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැහැ කියලා. එතකොට වෙලට වැඩට යන ඒ නීතිපතිවරයාට තරහ ගියා. ගිහිල්ලා ඒ දුවට කිව්වා, ඇයි මල්ලිට මේ ක්‍රීඩා භාණ්ඩය දෙන්නේ නැත්තේ කියලා. කණේ පහරක් දුන්නා, ගැහුවා. ඒ වෙලාවේදී කිව්වා මේ භාණ්ඩය මල්ලිට දෙන්න කියලා. එතකොට දුව අඬලා කිව්වා, තාත්තේ මේ භාණ්ඩය කැඩිලා තියෙන්නේ, මේකේ ඇණයක් එළියට ඇවිල්ලා තියෙනවා. මම මේක මල්ලිට දුන්නොත් මල්ලි ඒ ඇණය ඇඟේ ඇනගෙන ලේ එන්නට පුළුවන්, සීරිමක් වෙන්නට පුළුවන්, තුවාල වන්නට පුළුවන්. එනිසා තමයි මම දුන්නේ නැත්තේ. ඔයා කිසිම දෙයක් විමසන්නේ නැතුව මට ගැහුවා, කමක් නෑ තාත්තේ. නමුත් ඔබ නීතිපතිවරියෙක්, ඒ උසාවියට ගියාට පස්සේ ඔබ තීන්දුවක් ඒ සඳහා කතා කරන විට නිරපරාධී කෙනෙකුට දඬුවමක් ලැබෙන විදියට කිසිම දෙයක් විමසන්නේ නැතුව තීරණ ගන්නට එපා. හැම වෙලාවෙම විමසලා තීරණයක් ගන්න කියලා ඒ දුව තාත්තට කිව්වා. තාත්තා උඩ බලාගෙන හිටියා. මේ වගේ ගෞරවනීය සහෝදරවරුනි, අපිට යම් දේවල් කනට ඇහුවොත්, ආවොත්, ප්‍රවෘත්තියක් ආවොත් ඒක හරියට විමසලා තීරණයක් ගන්නට අවශ්‍යයි. ඒ සඳහා දෙවියන් වහන්සේ අපිට වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: good morning, Kasuniaki.
1: Very good morning, Ode Hayai Vinadi Hayai Velavu. Api Alpha Studio Adat Sikurata Patanganai last winne. Iting,
0: Ado, Miss Satya Antima Davasuni, Kasuniaki Timuka the Kianati and Apiva hung in a cat theatre.
1: Ado, Miss Satya Antima Davasa, ලස්සනටම පටන් ගන්න ඕනි කියලා තමයි මට හැමෝටම කියන්න ඕන. අද මේ සතිය අන්තිම දවස කියලා කියන්නත් බෑ. දැන් මෙහෙමනේ සිකුරාදා කියලා කියන්නේ සතිය දවස් පහෙන් ගත්තත් අන්තිම දවස. හරි. ඉතින් සතිය දවස් වල අන්තිම දවස කියලා ගත්තොත් ඉතින් ඉරිදා නෙවෙන්නේ.
0: ඔව් මම කිව්වේ අපි දෙන්න එන අන්තිම දවසනේ මේ සතියට.
1: ආ එහෙම ගත්තොත්. අන්න ඒක නියම පොයින්ට් එකක් නේ. අපි සමහර දේවල් අර මේ අදහස් කරන එක එකක් නේ. දැන් අපි කියන එක්කෙනා එක්කෙනෙක් අහන එක්කෙනා වෙන කෙනෙක්නේ. අපි කියන්නේ වෙනම දෙයක් හිතේ තියාගෙන. හැබැයි එයා අහන්නේ සමහර විට අපි අර හිතාගෙන හිටපු දේ විදිහට නෙමෙයි. වෙනම විදිහකට. එතකොට අනේ මොකද වෙන්නේ?
0: එතකොට අනේ දෙන්නම කන්ෆියුස් වෙනවා නේද?
1: ඉතින් කන්ෆියුස් කරගන්න ඕන නැහැනේ ජීවිතේනේ.
0: ඒකනේ.
1: ඕ කන්ෆියුස් කරගන්න නැති විදිහට අපිට පුළුවන් තව කෙනෙක්ට හොඳට අහුන්කන් දීලා අනෙක් කෙනාගේ අදහස් මොනවද කියලා චුට්ටක් බලලා ලස්සනට අද මේ දවසට පටන් ගන්න. ඉතින් මං හිතනවා දැන් ඔන්න අද උදේ ඉඳලා ඉතින් චුට්ටක් වහිනව හොඳේ. ඊයේත් එහෙමයි.
0: ඊයනම් දවසම වැස්ස
1: ගොඩාක් පැතිවලට උලංගයි වැස්සයි ඔක්කොම තියෙනවා. අදත් මට හිතනවා එහෙම දවසක් වෙයිද මන්ද කියලා. උදේ මම එනකොට නම් හොඳටම හෝ හෝ ගාලා වැස්ස තමයි මමත් හෝ හෝ ගාලා ආවේ.
0: සේම් සේම්.
1: හැබැයි කමක් නැහැ. ඉතින් අපි අපේ වැඩ ටික කරගන්න ඕනේනේ. ඉතින් වැස්සෙන් පරිස්සම් වෙමු. ඩෙංගු ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. වෛරස් විවිධ ප්‍රභේද වලින් ඇවිල්ලා තියෙනවා. එහෙම තමයි සැප දුක සතුට ජය පරාජය සුබ අසුබ මේ හැම දෙම හැම කාලයකම අපිට තියෙනවා ලෙහන්සා. රොමේෂ් තරංග හෙල්ල විසිකිරීම ලෝක ශ්‍රේණිගත කිරීම වල දෙවන ස්ථානයට ආපු එක සුබම සුබ ආරංචියක්නේ. ෆිෆා වර්ල්ඩ් කප් සුබම ආරංචියක්නේ. හරි. T20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සුබ ආරංචියක්නේ අපිට. ඒ සුබ ආරංචිත් එක්ක අසුබ දේවලුත් අපිට මූණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම ගත්තොත් ඩෙංගු වෛරස් මේ හැම දෙයක්ම. ඉතින් අපි ඒ දේවල් තෝර බේරගෙන මේ මොහොතට වැඩ කරොත් හරි නැද්ද?
0: හරියටම හරි. දැන් කසුනියකි ඔහොම කිව්වම මං අද කියන්න ආපු එකටත් ඔක චුට්ටක් සමානයි. ඒ කියන්නේ අද මං කට්ටියට ලස්සනම මෙසේජ් එකක් දෙන්න තමයි ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවේ. තව චුට්ටකින් මං ඒක කියන්නම්කෝ.
1: එහෙනම් ඉතින් තව චුට්ටකින් ඔයා ඒක කියන්නකෝ. එහෙනම් එන්න මේ පැත්තට ඇල්ෆා ස්ටුඩියෝ ඔයාගේ හැකියාවන් රටටම බාර දෙන තැන. රටටම හඳුන්වල දෙන තැන. ඒ වගේම හොඳම මෝර්නින් වයිබ් එක තියෙන තැන. ඔයා ආදරය කරන දෙන්න ඉන්න තැන. ඔයාට ආදරය කරන දෙන්න ඉන්න තැන. ඉතින් ඒ නිසා ඔයාගේ තැන ලස්සන කරගන්න හොඳේ.

0: Net FM Alpha Studio with Kasumi and Lehansa.
1: දැන් කසුනියා කී මම කියන්න යන්නේ අර ලස්සනම ලස්සන මැසේජ් එක. ඔන්න ඔයාට ඒකට අවස්ථාව. දැන් මම මේක ඉතින් අර වෙනම වෙලාවක් අරන් කියන්න ඕන දෙයක් නෙමෙයි. අපි හැමෝම මේක දන්නවා. හැබැයි වැඩේ තියෙන්නේ අපි මේක අර වැඩිය ක්‍රියාවට නගන්න හැනේ. අපි ඔක්කොම දන්නවා. හැබැයි ඇක්ෂන් එක ගන්න අපි චුට්ටක් පරක්කු වෙනවා. ඉතින් අපි ඔක්කොම අහලා තියෙනවනේ අපේ ජීවිතේ හරියට කැඩපතක් වගේ කියලා. ඔයා ඔයාගේ දිහා බලලා ඒ කණ්ණාඩියට hina වුණත් කණ්ණාඩියත් ඔයා දිහා බලලා hina වෙනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයා කාට හරි හොඳක් කරොත් ඒ හොඳ ඔයාට ආපහු ලැබෙනවා. ඔයා නරකක් කරොත් ඒ නරකත් ඔයාට ආපහු ලැබෙනවා. ඒක නිකන් අර මේ නිව්ටන්ගේ 3rd law of motion වගේ. Every action has its equal and opposite reaction. ඉතින් අර මේ සෑම ක්‍රියාවකටම ඊට සමානුත් ප්‍රතිවිරුද්ධවුත් ප්‍රතික්‍රියාවක් තියෙනවනේ. ඉතින් අද ඔයා කෙනෙක්ව දිරිමත් කරන්න එක්කෙනෙක් වැටුන වෙලාවට ඔයා යාට ශක්තියක් වෙන්න ඔයාගේ එක වචනයක් ලෝභ නැතුව පාවිච්චි කරනා නේද? අන්න එතකොට ඔයා වැටිච්ච වෙලාවට ඔයාව නැගිටවන්න පුළුවන් කෙනෙක් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයටත් එනවා. අද ඔයා ලෝභකමක් නැතුව කරන පුංචි උදව්ව ඔයාට මහා ලොකු උදව්වක් වෙලා ඔයා නොහිතපුම වෙලාවක හැබැයි ඔයාට ඕනම කරන වෙලාවක ඔයා ගාව එනවා. ඉතින් ඔයා හැම වෙලේම අනිත් අයට hina වෙන්න. එතකොට යාළුවත් hina වෙයි. දැන් ඔහොම කියද්දි කසුනියක් කි මගේ යාළුවෙක් මට කිව්ව මතක් වුණා මේ මන්නම් හලෝ අනිත් අයට බෙදන්නේ මට බෙදෙන හැන්දෙම්මයි කියලා.
2: මට බෙදන්නේ පොල්කට හැන්දෙන්ද මමත් බෙදන්නේ පොල්කට හැන්දෙන් හා?
1: ඔව් අන්න එහෙම තමයි යා කිව්වේ. හැබැයි එයා එකෙන් අදහස් කරන්නේ එයාට නරක කරන එක්කෙනට එයත් නරක කරනවා හොඳ කරන එක්කෙනට එයත් හොඳ කරනවා කියලා. එතකොට කසුනියක් කි මෙහෙම දෙයක්ත් ඔතන තියෙනවා. යා ඔක චුට්ටක් අර තරහින් වගේනේ කිව්වේ. ඒ වුණාට ඔයාට නරක කරන එක්කෙනාට ඔයත් නරක කරොත් ඔයාට දැනුණු දුකම නේද එයාටත් දැනෙන්නේ. එතකොට එයාගේ ඔයාගේ අතර වෙනසක් තියෙනවද?
2: ඒකනේ.
1: එයත් නපුරුයි ඔයත් නපුරුයි වෙනවනේ.
2: අයියෝ.
1: ඉතින් ඔයා එහෙම වෙන්න සුදුසු කෙනෙක් නෙමෙයි. ඔයා විශ්වයේ ආශිර්වාද ලත් එක්කෙනෙක්. ඉතින් එහෙමයිට තරහ යන්නේ නෑනේ.
2: හරියටම හරිනේ. එහෙනම් විශ්වයේ ආශිර්වාද ලත් කෙනෙක් වෙන්න නේද ඔයා පෙරුම් පුරන්න ඕන? මොනවද ඔයා මොනවටද පෙරුම් පුරන්නේ? හරියට මේ සින්දෝ වගේ වෙන්න පුළුවන්ද කියලා අපි බලමුද. මුවරත රොන් සුදු සුවඳ විතේ මින්දත දවසක ගෙනෙනු ඇතේ. අහන්නක බලන්න ජීවිතේ මේ බින්දුවක් වගේ නේද කියලා මේ සින්දුව විඳින ගමන් අහන ගමන් ඔයා ගෙදර වැඩ ටික කරන ගමන් එහෙට මෙහෙට දුවලා දැන් වැස්සේ ඉස්කෝලේ යන්න පෙරුම් පුරන ගමන් වැඩ ටික කරගන්නේ කොහොමද කියලා ප්ලෑන් කරන ගමන් උදේ තේක බිබී ඇඳුම් ටික අයින් කරන ගමන් අහලා විඳින්නකෝ.

0: සේතමේදුම් සිහින වැල් පැටලේ කොහොමද වයිබ්බෙක්?
1: පිම්කාද පැණි බින්දුවක් එකතු කරගන්න කියලා කිව්වා නේද?
0: ජීවිතේ පිණි බින්දුවක් වගේ
1: සමාවෙන්න.
0: ඒ කියන්නේ මෙහෙමනේ මදවිත සනකින් හිස් වෙනවා. හරි, දිවි තවලම කතරක යනවා. යෞවන බව හෙට නැති වෙනවා. කල් බැලූ අය හිඳ ලත වෙනවා. ජීවිතේ ඉතින් පිනිබිඳුවක් වගේ තමයි. එහෙම කියලා ඉතින් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒක තේරුම් අරගෙන ඒක අවබෝධ කරගෙන යන්න තමයි අපි මේ ඉගෙන ගන්න. මොකටද අපි ඉස්කෝලේ යන්නේ?
1: අපි ඉස්කෝලේ යන්නේ අර පොතේ පතේ දැනුම වගේම ජීවිතෙත් ඉගෙන ගන්න.
0: දැන් ඔයාගේ ජෙනරේෂන් එක මොකක්ද?
1: ඇල්ෆා ජෙනරේෂන් එකද? ජින් සීද? මොකද මන් 2010 නේ. එතකොට මම මොකේද කසුණියක් ඉන්නේ අතරමැදියෙක් වගේ.
0: ඔව්, පොඩි අතරමැදිකමකුත් තියෙනවා. හැබැයි ජින් සී කියලා අපි කියමු ඔයාව. ඉතින් ජින් සී ඇල්ෆා ජෙනරේෂන් එක නේද හෙටට යන්නේ ඒගොල්ලෝ. අපි ඒගොල්ලන්ව තමයි මේ ඉස්සරහට අරගෙන යන්නේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. එයාලගේ දක්ෂතා තමයි මේ ලෝකෙට දෙන්නේ. ඉතින් ජීවිතේ පිනිබිඳුවක් වගේ කියලා අවබෝධ කරගෙන වැඩ ටික කරගන්න ඕන දෝනි.
1: ඔව්, මන් දැන් කියන්නේ දැන් ජීවිතේ තරුණ කාලේ තියෙන්නේ තමයි. හැබැයි මට හිතෙන්නේ ඔයා වයසට ගියාම ඔයාට මතක් කර කර සතුටු වෙන්න පුළුවන් තරමේ තරුණ කාලයක් ඔයා මේ දැන් හදන්න ඕනේ කියලා.
0: හරියට හරි ඔයා තරුණෙක් වගේ තරුණියක් වගේ වැඩ කරන්න ඕන. අද එහෙම දවසක් සිකුරාදාව කියලා අතාරින්න එපා හා. අපි අතෑරලා නැහැ, මොකද අපි DJ එනවා. රැට්. හරි, ඉතින් දැන් අර සින්දුව පොතක් වගේ නේ ලෙහන්ස. ඒ සින්දුව කියලා ඉවරුනහම නිකන් අර පොතක් කියවෝ වගේ අදහසක් එනවනේ ඔළුවට.
1: අනිවාර්යෙන්ම ජීවිතේට පාඩම් ගොඩක් එකතු වෙනවා.
0: ඉතින් පොතක් කියවුවහම ලෙහන්සා ජීවිතේ වගේ තමයි. පොතකින් ලැබෙන ඒ විශ්වාසය, ඒ අත්දැකීම, ඒ කොන්සෙප්ට් එකේ සංකල්පය, එතකොට අපි කියනවා නිර්මාණශීලී බව. මේ හැමදේම පොතකින් අපිට එනවා. අලුත් වචන, අදහස්, අපේ හැඟීම් හැමදේම අලුත් වෙනවා. ඉතින් පොතක් කියලා කියන්නේ ඇත්තටම නුවණ දෙන තැනක්. හරි, නුවණ දෙන කියවුමට සමාජයේ පෙළගස්සන මේ පාර කන්ද උඩරට මහනුවර පොද්දක්ම දැන් අපිත් එක්ක යන්න කට්ටිය එකතු වෙනවා නේද? ඉතින් මේ පාර කන්ද උඩරට මහනුවර පොද්දක්මට අපිත් එක්කත් ඕගොල්ලෝ එන්න යන්න. ඒ වගේම ඕගොල්ලොත් එක ලස්සන ට්‍රිප් එකක් කරගන්න කියලා තමයි මම නම් හැමදාම කියන්නේ. මොකද මහනුවර කියලා කියන්නේ ලස්සන පැත්තක්. ඒ වයිබ් එක විඳින ගමන් ඔය අර මේ පාර කන්ද උඩරට මහනුවර පොද්දක්මට එන්න පුළුවන්. හිතේ හැටියට පොත් ගන්න පුළුවන්. වට්ටම් විශේෂාංග ගොඩක් තියෙනවා. කෙටිකතා, නවකතා, පරිවර්තන කතා, අරව මේව ඔක්කොම විෂයානුබද්ධ කරුණු එකතු කරගත්ත පොත් දැන් ලෙහන්සට ඕන කරනවා විභාගෙටනේ. A-levels වලට එහෙම ඔයා පොත් එකතු කරනවනේ නේද?
1: O-levels අනේ තාම
0: නෑ. ඒක තමයි දැන් O-levels ඉවර වුණාම
1: කියන්නේ. ඔව් ඔව්.
0: එතකොට දැන් මේ ඉඳලා මේ ප්ලෑන් එකට යන්න ඔයාට පුළුවන්. ජූනි 29 වෙනිදා ඉඳලා ජූලි 5 වෙනිදා වෙනකන් තියෙනවා. කොහෙටද ලෙහන්ස එන්න ඕන?
1: අපි එන්නේ KCC එකට, කැන්ඩි සිටි සෙන්ටර් එකට. ඔයත් එන්න හොඳේ.
0: එතන ලස්සන තැනක්. අම්මෝ වටපිටාවත් එක්ක ඒක සිරි නරබලා ඇතුළටත් ගියාම ඒක වෙනම සිරියක්. හරි, සංවිධානය ශ්‍රී ලංකා පුත් ප්‍රකාශකින්ගේ සංගමයේ 19 වරට මේ පාර කැන්ඩි සිටි සෙන්ටර් එකේ මහනුවර පොද්දැක්ම ආරම්භ කරන්න ලැස්ති වෙලා ඉන්නේ සම සංවිධානයේ කැන්ඩි සිටි සෙන්ටර්. හැමදාම ඉතින් අපි තාදරෙන් එකතු වෙලා ඉන්නෝ නිල රේඩියෝ විදිහට නැත් FM. හරි, දැන් මේ ඊයේ අදයි බර්ත්ඩේ ලොකුවටම සමරන්න තේනවා.
1: ඒක තමයි කට්ටිය තරහ වෙලා නැතුව ඇති නේද?
0: අනේ නෑ, කවුරුත් එහෙම වෙන්නේ නෑ. හරිම අවබෝධයෙන්නේ ඔයයි මමයි මේ ගමන යන්නේ.
2: ඒකනේ FM Alpha Studio with Cosmi and Lehansa. FM Anupaha, FM Adu Hadrai Dashma Ata, Net FM.
1: Net FM Alpha Studio, Vilavude Hayai, Vinadu Sehatarai.
3: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැහැ, රසකාරකත් නැහැ.
5: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
6: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 011-2-863-363-076-716-7672.
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
7: අව ස්ටබ්ල් තරංගා කුමාරි, චර්ම රෝගයක් ඇදලා අවුරුදු 10ක් විතර මං දුක්ින්න හැම තැනින්ම බේත් ගත්තා. කණිතු වුණා, ඩොක්ටර් ගැන ආරංචි කරා පිටින්ට ගිහී එතන බේත් වලින් මට හොඳටම හොඳ වුණා. මට ජීවිතේ පවා එපා වෙලා තිබුණේ ඩොක්ටර් සා තමයි ජීවත් වෙලා ඉන්නේ. තේන ඩොක්ටර් මේ පිට දෙවියෙක් වගේ.
1: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 077-300-940.
8: FM Alpha Studio with Kasuni and Lehansa.

0: to you.
1: Yay! හරි අපි ඔන්න කපන්න හදන එක බර්ත්ඩේ කේක් එකක්. හරි. අද කෑගල්ල නව මහවිද්‍යාලයේ වර්ෂා ගිම්හානිගේ බර්ත්ඩේ කයාගේ යාළුවා තේෂානි ශහන්සි එයාට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගංගුල්ලාදිති පුතාට අදට අවුරුදු 6ක්. ඉතින් එයාගේ පවුලේ හැමෝම එයාට සුබ උපන්දිනයක් කියලා කියනවා. වාතුව මොරන්තුඩුව ජී කුමාර සිංහට එයාගේ දුවයි එයාගේ වයිෆුයි හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. ඒ වගේම අද මගේ තාත්තගේ 77 වැනි බර්ත්ඩේ එක. තාත්තගේ නම ප්‍රියරත්න ජයසූරිය කියලා අපිට එවලා තියෙනවා.
0: ෂෙහාන් හර්ෂණ පේරාතෙනිය විශ්වවිද්‍යාලයේ තමයි ඉගෙන ගන්නෙ. අවුරුදු 24යි ෂෙහාන් හර්ෂණ. හැපි බර්ත්ඩේ කියලා කියන්නේ ගෙදර පවුලේ ඔක්කොම අම්මා තාත්තා අයියා අක්කා හැමෝම ෂෙහාන්ට විශ් කරනවා.
1: ගාල රිච්මන් විද්‍යාලයේ ඉගෙන ගන්න දුලින හන්සිත හඳුන් ගොඩගේ බර්ත්ඩේ එක. කොට්ටාවේ පදිංචි දමිත පුතාගේ උපන්දිනය අද. අද අපි ආච්චිගේ බර්ත්ඩේ එක.
0: අර මල් පුකුරක් එක්කවල තිබ්බයන්නේ.
1: ඔව්. ආච්චිගේ නම රමණි පුෂ්පලතා. ඉතින් නිදුක් නිරෝගී ජීවිතයක් වෙන්න කියලා අපි

උදේ 6:45 වෙනකන් ඔයාගේ එනර්ජි එක වැඩි කරගන්නකෝ. ඊළඟට සිකුරාදාව හොඳට සමරන්නකෝ. සිනසුරාද ඉරිද කියලා කියන්නේ සතියන්තය. ඔයාට ටිකක් නිවාඩුවේ ඉන්න පුළුවන් වෙලාවක් නේ.

0: ඔයාගේ බර්ත්ඩේ කේක් එක. සුබ උපන්දිනයක් වේවා හැමෝටම. බර්ත්ඩේ කේක් දැන් එන්න එන්න වැඩි වෙනවනේ.
1: අද මගේ ලොකු පුතා හිමරුගේ 11 වැනි උපන්දිනය. එයා ඉගෙන ගන්නේ මින්නේරිය ජාතික පාසලේ. ඉතින් එයාගේ 11 වැනි බර්ත්ඩේ එක තමයි අද. කිරියලේ මාටු වාගල පදිංචි චමීෂා කාව්‍යා නික්ලේෂි දුවට අවුරුදු 19ක් එයා ඉතින් ඉගෙන ගන්නේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ. ඊට පස්සේ අද උපන්දිනය සමරනවා මහනුවරින්.
0: ආන්නේ ඔන්න මහනුවර ආවම අපිට කේක් නම් ඕන චූටි නංගි. චාමිකා නේද?
1: ඔව් චාමිකා ලක්මාලි ජයරත්න චූටි නංගිට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා යාගේ අක්කා රේණුකා ජයරත්න.
0: අපි එනවා දවසක් එනවා අපි හොඳේ. එදාට ඔන්න කේක් අරගෙන එන්න KCC එකට මහනුවර පොඩ්ඩක්මට.
1: නැන්දි අද මගේ උපන්දිනය කියලා එවලා තියෙනවා 10 වසර ඉගෙන ගන්න DM තනුෂි නිමන්සා. ඊට පස්සේ බර්ත්ඩේ විශේෂක කසුණියක් කියන්න.
0: අම්මගේ බර්ත්ඩේක අම්මගේ නම නම් එවලා නෑ නේද? නිෂිනී කුරුණෑගලින්ද එවලා තියෙන්නේ. මම හරිද? ධෝනි නිෂිනී තමයි අම්මට සුබ පැතුම් එකතු කරන්නේ. රුහුණු විජේපා විද්‍යාලයේ උපන්දින සුබ පැතුමක් තියෙනවා බෙලියත්ත රුහුණු විජේපා විද්‍යාලයේ ඉගෙන ගන්න සසින්දු මින්සර ජයවර්ධන පුතාට සුබ උපන්දිනයක්. මේ කවුද?
1: වීරපොකුණ වෙහන් සමීර චූටි පුතාට වෙහන් සමීර වෙන්නත් සමහර විට සුබ උපන්දිනයක් කියලා එයාගේ ආච්චි අම්මා මං හිතන්නේ.

0: විෂ් කරනවා.
1: හා මෙන්න මෙන්න දැන් උනුනුව බර්ද්දේ එකක්නේ. අරිහ ගොඩ තිහ ගොඩ.
0: අද උපන්දිනය සමරනවා චමත්කා සොනාලී සිරිපුරගේ තිහගොඩ අවුරුදු 16 16 වෙනි උපන්දිනය අපේ වයසේ බබෙක්.
1: ඉළඟට ලයිසියම් ජාත්‍යන්තර පෙර පාසල ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙන්න ඕන නේද? පෙර කියලා මං හිතන්නේ වැරදිලා ටයිප් වෙන්න ඇති. ඉතින් ලයිසියම් ජාත්‍යන්තර පාසල මේගමුව ෂහීඩ් මදුන්ෂිද මදුන්ෂි වෙන්න ඇති මේ ෂහීඩ් වෙනස් නමක්. හැබැයි ඉතින් ඔයාට අපි සුබ පැතුම් එකත කරනවා.
0: ගම්පහ මාතෙල් ගමුවේ පදිංචි තරිඳු සංජීව ආදර පුතුට සුබම සුබ පන්දිනයකට ආසිරි ගේනවා එයාගේ තාත්තා අම්මා එතකොට අක්කා මේ හැමෝම.
1: හා දැන් හරිද බර්ත්ඩේ කේක් එක හරිද?
0: හරි හරි දැන් හැමෝටම සතුටුයි නේද?
1: සතුටි සතුටි. උදේ 6:34 අල්ෆා ස්ටුඩියෝ අහගෙන වැස්සේ දැන් ඉතින් එළියට බැහැලා යන නිකම් බෑ බෑ බෑ වගේද? පරිස්සමෙන් පරිස්සමෙන් කරන්න ඕනේ රාජකාරි ටික අකුරටම කරන්න ඕනේ නේතින් නේද? සමහර තැන්වලට එහෙම තමයි. ඉතින් අපිට යන්න ඕන තැන් තියෙනවා, කරන්න ඕන දේවල් තියෙනවා. අදත් එහෙම දවසක් නේද? ඉතින් ධෝනි පරිස්සමට ඉස්කෝලේ යන්න, ස්කූල් වෑන් එකට යන්නකෝ පරිස්සමෙන්. ඊට පස්සේ ගිහිල්ලා හොඳට වැඩ ටික කරලා එන්නකෝ. ධෝනිට විතරක් නෙමෙයි හැමෝටම.

0: NetFM Alpha Studio with Kasuni and Lehansa.
1: FM Anu Paha. FM Anu Hatarai Tashuma Ata. NetFM.
2: Hi, it is Hatai.
3: පහේ ශිෂ්‍යත්වය නිසක ජය ගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
2: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: අයියෝ බයිසිකල් ගන්න කොහොමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලානේ
5: දුක් වෙන්න එපා වැඩි වෙන ලීසින් බර සහැල්ල කරන්න කේඩී රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 46 94 කතා කරන්න

0: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
1: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා. Sit බඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: from Alpha Studio with Kasumi and Lehansa.
2: කොළඹ අවට ඉඳන් පටන් ගත්තම
3: ඉඳන් තියනවාද කොළඹ අවට ඔබට ඉඩමක් ඇතිද තියනවා
2: අයියෝ වැරදුනානි කොළඹ අවට ඉඳන් පටන් ගත්තම මොනරාගල කන්තල බදුල්ල එතකොට නුවර පැත්තෙන්
3: අම්පාර
2: කැකිරාව ඔය එකී මෙකී නොකී හැම පැත්තෙම
3: ආල්ල මාතර කිව්වේ නැතොත් එහෙම තරහ වෙන
2: දකුණේ නේද
3: ඕ අකුරැස්ස ඊළඟට කන්තලේ අර කිව්වා වගේ මීගමුව හැමතැනම
2: ඔව් දැන් ඔය හැමෝම අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා තියෙනේ කියන්නේ මුළු ලංකාවම වගේ ඉතින් අපේ ස්ටුඩියෝ එක බලන්න ඇවිල්ලා තියෙන්නේ ඉතින් මීළඟ අවස්ථාව ඔබගේ විය හැකි
3: දැන් ලංකාවම ස්ටුඩියෝ එක දැකලා තියෙන වීඩියෝස් වලින් Facebook live එවම ඒවා ඉතින් මෙතනට ඇවිල්ලා තමන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කරන්න කැමති චූටි පැටවව ඉන්නවනේ නේ නේ ඉතින් ඒ නිසා අන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා මේ පැත්තේ ඉන්න උගලන්ගේ ටැලන්ට්ස් ඉදිරිපත් කරන්න WhatsApp එකට ගොඩාක් අපිට messages එනවා ඉතින් අපි කිව් එකේ ඉන්නව ගොඩක් අය අපි ලබන සතියේත් ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා දැන් මෙහෙමයි ලස්සන සින්දුවක් අහන්න දෙයිලම තමයි අපි දෙන්න යන්නේ මේක ගැන හිතන්න මේකත් එක දවස පටන් ගන්න මේක ඇහෙනකොට මේ ගොඩක් දේවල් ඔයාට හිතේ හරි මේක කියන්නේ ලෙහන්සා something about you got me like light and struck my body අකුණක් වැදුනා වගේ අකුණක් වැදුනා වගේ ඔයාව දැක්කම ඔයා ගැන මට තේරුණාම ඒක මට අකුණක් වැදුනා වගේ හරි එතකොට tell the room get out the way we are made of broken pieces අපි කැඩිච්ච අය
2: but that's how the love gets in
3: ඉතින් can't stop time කියලා කියනවා මේ සින්දුවේ ඇත්තටම අපිට කාලය නවත්තගෙන ඉන්න බෑ අපි වැඩ ටික ඉවර කළා ඔක්කොම කරලා දෙනකන් කාලය අපි වෙනුවෙන් බලන් ඉන්නේ නැහැ ලහන්සා නවතින්නේ නැහැ
2: අපි මේ මොහොතේ ජීවත් වුණා නම් හරි
3: කාලය යනවා අපිත් කාලෙත් එක්ක මේ මොහොතේ ඉඳලා යන්න ඕන ඉතින් මේ මොහොත ගන්නකෝ විඳින්නකෝ යන්නකෝ ඉස්සරහට මම කසුනි
2: මම ලහන්සා

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672.
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
9: ආයුබෝවන්. අද 2026 ජූනි 19 වනදා සිකුරාදා. අවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ, ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
9: සිරස්තල සීට් බෙල්ට් නොමැතිව අධිවේගයේ ගියොත් අද සිට දඩ. බොරතෙල් මිල වසරකට පෙර පැවති අගයටම අඩුවෙයි. සජිත් සහ රනිල් එක මේසයක සාකච්ඡාවකට සූදානම්. අයිස්, හෙරොයින්, කොකේන් ඇතුළු මද්‍රව්‍ය ටොන් 10ක් අත්අඩංගුවට. මතීෂ පතිරණට ප්‍රංශයේදී ශල්‍යකර්මයක්.
0: Net News, the truth people trust.
10: රක්ෂිත බන්ධනාගාර ගත කළ සුගීශ්වර බණ්ඩාර ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයේ විතර ගෙන ගියා. ඒ මාංචු දාලා නිල් පාට බස් එකේ යන ගමන් ඔහු කිව්වේ අපි හිරේ යනවා. හැබැයි ජනතාවට සහන ලැබෙයිනි වගේ අදහසක්. මේ අත්අඩංගුවට ගැනීම පිළිබඳව තවදුරටත් විවිධය විවිධ අදහස් පළ කරමින් සිටිනවා. එසේ තිබියදී අධිවේගේ යනවා නම් අද සිට නීති අලුත් වෙනවා කියන එක මතක තියාගන්න. අපේ පළමු සත්‍ය අනාවරණයත් ඒ ගැන.
0: අධිවේගී
10: මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගින්ද ආසනපටි පැළඳීම අද සිට අනිවාර්ය වනවා. ආසනපටි නොමැති වාහනවල අදාළ නවීකරණයන් සිදුකර ගැනීමට සහන කාලයක් ලබා දී තිබූ අතර සහන කාලය අදින් අවසන් වන බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව රියදුරු සහ මගින් ආසනපටි පැළඳ නොගෙන අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා අද සිට දඩ නියම කිරීමට පියවර ගනු ඇති. දඩය රුපියල් 1000ක්. අද සිට බලාත්මක කෙරෙන මෙම නව නීතිය පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම ඉකුත් දින කිහිපයේදී සිදු කෙරුණා. අධිවේගී මාර්ගයන්හි සිදු කෙරුණු මෙම දැනුවත් කිරීම සඳහා ධාවන ශූරි දිලන්ත මාලගමුවද එක්ව සිටියා. මේ අතර වසරේ මේ දක්වා කාලයේදී රියානතුරුවලින් පුද්ගලයන් 1297 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා. ඔවුන්ගෙන් 448 දෙනෙකු පදිකයින්. යතුරුපැදිකරුවන් 444 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙවැනි රියානතුරු වළක්වා ගැනීමේ තවත් පියවරක් ලෙසයි ආසනපටි නීතිය ක්‍රියාත්මක වන්නේ. යුදගැටුම් නිමා කිරීම සඳහා අමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබුණු සාමගිවිසුමෙන් පසු කොන්දේසි ඉටිකිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ අනුව ඉරානයට පනවා තිබූ නාවික අවහිරතා ඉවත් කිරීමට අමරිකාව පියවරගත් බවයි අමරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය කියා සිටියේ. කෙසේ වුවත් අමරිකානු නාවික හමුදා නැව් කිහිපයක් තවදුරටත් එම මුහුදු කලාපේ රැඳී සිටිනු ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ අතර මෙම සාමගිවිසුම සම්බන්ධයෙන් ප්‍රථම වරට අදහස් දක්වමින් ඉරානයේ උත්තරීතර නායක මොජ්තාබා කමීනි ප්‍රකාශ කළේ තමන්ට වෙනස් මතයක් තිබුණද ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ජනාධිපති මසූඩ් පෙසෙස්කියන් දුන් පොරොන්දුව මත තමන් ගිවිසුමට අනුමැතිය දුන් බවයි. එමෙන්ම අමරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම එකඟතාවයට පැමිණියේ දැඩි අසරණ භාවයේ නිසා බවද ඔහු පවසා තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් නැවැත්වීමේ සටන් විරාමයක්ද ඉදිරියේදී ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. ප්‍රධාන කරුණු 14කින් සමන්විත මෙම ගිවිසුම් මගින් ඉරානය කිසිදා න්‍යෂ්ටික අවි නිපද නොවිය යුතු අතර හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කළ යුතු වනවා. යුද්ධය නිසා ඉරානයේ සිදු වූ හානිය වෙනුවෙන් සහ එරට ආර්ථික සංවර්ධනය සඳහා අමරිකානු ඩොලර් බිලියන 300ක අරමුදලක් අමරිකාව මැදිහත්වී පිහිටුවීම තවත් එක් කොන්දේසියක්. ගිවිසුමට අනුව ඉරානයට පනවා ඇති සම්බාධකද ඉවත් කෙරෙන අතර තහනමට ගෙන ඇති ඉරාන දේපල කොටස් වශයෙන් නිදහස් කිරීමටද නියමිතයි. එසේ තිබියදී ගිවිසුම සම්බන්ධයෙන් අමරිකාවේ ඇතැම් පාර්ශ්වවලින් සහ ඊශ්‍රායලින්ද දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා. අමරිකානු රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් පවසන්නේ මෙය අමරිකාව කළ ලොකුම විදේශ ප්‍රතිපත්ති වැරැද්දක් බවයි. ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේද මේට විරෝධය පළ කර තිබෙනවා. නමුත් අමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් මෙම විවේචන ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඉරානය තම න්‍යෂ්ටික යුරේනියම් තොග විනාශ කර සන්නද්ධ කණ්ඩායම්වලට මුදල් සැපයීම නතර කරන තෙක් ඔවුන්ට කිසිදු මුදලක් හෝ සම්බාධක ලිහිල් කිරීමක් සිදු නොකරන බවයි. එමෙන්ම සිවිල් වැසියන් මිය යන පරිදි ලෙබනනයේ බීරියුට් අගනුවරට ඊශ්‍රායලයේ එල්ල කරන ප්‍රහාර කිසිසේත් පිළිගත නොහැකි බවද උපජනාධිපතිවරයා අවධාරණය කළා. මේ අතර සාමගිවිසුම ප්‍රකාශයට පත්කිරීමෙන් පසුවත් ඊශ්‍රායලයේ සහ හිස්බුල්ලා සංවිධානය අතර අකණ්ඩව ප්‍රහාර හුවමාරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ලෙබනනයේ සිදු වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 30 ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දැන් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය.
1: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
11: අදත් කණින් කොණින් ඇසුණු කතා. පෙරේදා එක්සත් ජාතික පක්ෂයේ ලෙටර්හෙඩ් එකේ ලියුමක් ආවා ආශු මාරසිංහගේ පක්ෂ සමාජිකත්වයේ අත්තිටෙවුව කියලා. ඊයේ ආයෙ පාරක් UMP එකෙන් ලියුමක් දැම්මා, ඒක බොරුයි කියලා. UMP එක කියන විදිහට නම් අපි දන්නෙත් නැහැ කවුද ඒක කලේ කියලා තමයි UMP එක කියන්නේ. ආශු අයින් කළා කියලා තරදගේ අත්සෙන්න අපු මේ ලියුමේ ලෙටර්හෙඩ් එක පරණ එකක්. ඒක අපි දැන් පාවිච්චි කරන්නේ නැහැ. ඔය ආපු එකේ තියෙන අලියා රත්තරන් පාටකනේ. අපි දැන් පාවිච්චි කරන්නේ අලියා කොළ පාට ලෙටර්හෙඩ් එක. UMP එක එහෙමයි කිව්වේ. තලතාතු කරලත් කියන්නේ අනේ මල්ලි. මම නම් එහෙම කිසිම ලියුමකට අත්සන් කළේ නැහැ කියලා. යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම අතරංගුවට ගත්තු සිද්ධිය පහුගිය සතියේ, ඒ කියන්නේ මේ සතියේ වැඩිපුරම කතාබහට ලක්වෙච්ච සිද්ධිය. නේවිකට බැඳීම සම්බන්ධයෙන් මේ අතරංගුවට ගැනීම සිද්ධ වෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒ කාලේ ජනාධිපති. එතකොට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආරංචි වුණා තමන්ගේ පුතාව ඇරස් කළා කියලා. සර් පුතාව ඇරස් කළා. තක් ගාලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට හිතවත් කෙනෙක් කියලා කිව්වා. ඒ මොකද ඒ අර නේවිකේ කේස් එකටනේ. හරි දැන් ඉතින් දන්නවනේ කරන්න ඕන දේවල්. ඒකට දාලා අයට වහාම දැනුම් දෙන්න. ඊට පස්සේ ඒකට දාලා වැඩ ටික වෙයි කියලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති රදල් පුද්ගලෙන්න කියලා තිනවා. ඒ විදිහට වැඩ ටික වුණා. පස්සේ හවස යෝෂිත රැප හම්බුණා. හවස කට්ටිය ඔක්කොම ආපහු මේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හම්බෙන්න යද්දි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා hina vivinnol පුටුවක් උඩට වෙලා සිද්ධියක් නිකන් නොවුන ගානට එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගය එකට එක තුනක් ගල දැන් සෑහෙන කාලෙකින් දැන් කතා වෙනවනේ. හැබැයි මේ වෙද්දී අභ්‍යන්තර ආරංචි මාර්ග කියන විදිහට දෙපාර්ශ්ව අතර යම් යම් එකඟතාවයන් ඇවිල්ලා තියෙනවා. නායකින් දෙපළත් ළඟදීම හමු වෙන නියමිතව තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කට්ටිය නම් කියන විදිහට එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගය කියන්නේ මේ කට්ටිය එකට එක තුනත් එහෙම ලොකු හයියක් වෙනවා. එතකොට නාමල්ලා වෙනම ඉල්ලනවා. ඒක අපිට වාසි කියලා තමයි සමගි ජන බලවේගයේ පැත්ත කට්ටිය කියන්නේ. හැබැයි තව එකෙක් මෙන්න මේ වගේ බකට් එකක් දාලා තිනවා. බලන්න ගොඩ GL පිරිස් දාගෙන කරන වැඩේ. දැන් GL ගේ කාලය ඉවරයි. මෑන් පීක් එකේ හිටියේ චන්ද්‍රිකායේ කාලේ. දැන් ඉතින් GL ලයින්නෝනේ උපදේශක මට්ටමේ මිනිහා ඔතන හිටියොත් එහෙමනම් ප්‍රශ්න ගොඩක් වෙනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ පැත්තට බැක් කරන කෙනෙක් කිව්වා කියලා තමයි වාර්තා වෙන්නේ. සුරාපතු කොමසාරි ජෙනරාල්ට සැප වාහනයක් අරන් දීපු සිද්ධියක් මේ දවස්වල කතා වෙනවා. මේ වාහනේ අරන් දුන්නයි කියලා කියන්නේ අරක්කු කම්පැනියක අයිතිකාරයෙක්. මේ ගැන වෙනම විමර්ශනයක් ආරම්භ කරන්න යනවා කියලා දැන් වාර්තා වෙනවා. ඒ අනුව ළඟදීම CID විමර්ශනයක් ආරම්භ වෙයි කියලායි කියන්නේ. කොහොම හරි ඔය අතරතුරේදී මේ BD වලට ගහන ටැක්ස් එක පොඩ්ඩක් වැඩි කර ගැනීම සම්බන්ධව කතා වෙලා තියෙනවා. රුපියල් 2 කට තියෙන ටැක්ස් එක රුපියල් 3ක් දක්වා වැඩි කළා. ඒකේ අපේක්ෂා වුණේ රුපියල් බිලියන 9ක් එකතු කරගන්න. හැබැයි ලැබෙන්නේ බිලියන 1.5ක් ලු. මේක තවදුරටත් වැඩි කරගන්න තමයි දැන් මේ ෆුල් ට්‍රයි එක තියෙන්නේ. සුරාපතුගේ ඇතුලෙන් නම් කියන්නේ මේ බද්ද හරියට එකතු කරගන්න දෙන්නේ තේ සුරාබදු එකේ මෙන්න 3 දෙනෙක් මේ බූතියෝ වගේ ඉන්න මේ 3 දෙනා ටැක්ස් එක එකතු කරන කම්පැනි වලට පොඩ්ඩක් මගඩියක් දාලිවරලා මේ BD නිෂ්පාදකෙන්ගේ අත යටින් ගාණක් අරගෙන මේ ටැක්ස් එක හරියට ගෙවන එක පොඩ්ඩක් බ්ලොක් කරලා තියෙනවා කියලා තමයි ඇතුළෙම කට්ටිය කියන්නේ. කොහමද මේ බ්ලොක් කරපු 3 දෙනා ගන්න වැඩේ වාට් වෙලා තියෙන නිසා ටැක්ස් එක හරියට එකතු කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුලා තියෙනවා කියලා වාර්තා වෙනවා. යළිත් මුණ ගැහෙමු කණින් කොණින් ඇසුණු කතා සමග.
12: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
10: කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ වීඩියෝව net news youtube නාලිකාවට පිවිස දැන් නැරඹිය හැකි. රටම එකට ජාතික මෙහෙයුම යටතේ මේ වන විට ටොන් 10කට වැඩි මද්‍රව්‍ය තොගයක් විමර්ශකයන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කෙරුණේ ඉකුත් වසරේ ඔක්තෝබර් 30 වනදායි. එතෙන් සිට මාස 6මාරක් පමණ කාලයේදී මෙම ටොන් 10ට වැඩි මද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. මේ බව අනාවරණය වූයේ රටම එකට ජාතික මෙහෙයුමට අදාළව මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා පැවති සාකච්ඡාවේදී. මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගෙන් කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගෙත් ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව සිදු කෙරුණා. එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ අත්අඩංගුවට ගත් මද්‍රව්‍ය තොගයට අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2100කට වැඩි ප්‍රමාණයක්, හෙරොයින් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1950කට වැඩි ප්‍රමාණයක් සහ ගංජා මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5800කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි. එමෙන්ම කොකේන් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 280කට වැඩි ප්‍රමාණයක් සහ මත්පෙති 1,36,349 ප්‍රමාණයක්ද සොයාගෙන තිබෙනවා. රටමයකට ජාතික මෙහෙයුම සඳහා පොලිසිය මෙන්ම ත්‍රිවිධ හමුදාවද එක්ව සිටිනවා. මේ අතර මද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු නීති විරෝධී දේපල රාජසන්තක කිරීමේ කටයුතු කඩිනම් කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එහිදී පැවසුවා.
13: නීතිය කාටත් පොදුයි කියලා අපි කිව්වා. නීතිය ක්‍රියාත්මක කරන්න සාධාරණ ක්‍රියාව යොදවන කාර්ය අපි සිදු කරමින් තියෙනවා. නීතිය අධිකරණය තමයි යුක්තිය පසුතලීමේ කාර්යයේ නියුක්ත වෙලා ඉන්නේ. පොලිසිය ඒ සඳහා විමර්ශන ක්‍රියාවලිය යෙදවිලා ඉන්නවා. මේවා ඉතාම සාධාරණ විනයදභාවයෙන් කරන්න තමයි අපි අපේක්ෂා කරන්නේ. සමහර අය අපරාධවලට සහ අපරාධයන්ට සහ අනික මූල්‍ය අවභාවිතයන්ට සම්බන්ධ පිරිස් කලබල වීම ගැන පුදුම වෙන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. නීතිය මන්ට එරෙහිව නැත්නම් තමන් කරපු දූෂණයක් හෝ වංචාවක් හෝ අපරාධයක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙනවා දකින්නකොට උන් කලබලෙපත් වෙනවා. අපි මේ දවස්වල දකින්නේ උන්ගේ කලබලය ඒ ආකාරයෙන් තමයි. එහෙම නැතුව යුක්තිගරුක නීතිගරුක පුරවැසියෝ නීති ඉදිරියට තමන්ගේ නිර්දෝෂභාවය ඔප්පු කරනවා. හැබැයි නීතියට බය වෙන්නේ නැත්තම් මේ නීතිය ක්‍රියාවේ යෙදීමට බය වෙන්නේ ඒවට වගකීම් අපි කලබල නැහැ. අපි මේ නීතිය විනයදභාවයෙන් යුක්තව මේ විමර්ශන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපි උපදෙස් දීලා තියෙනවා. විදේශ පාලනකරණේ පොලිසිය නිදහස් කරලා පොලිස් ප්‍රතිවරයාට ඒ සඳහා අවශ්‍ය අවස්ථාව සලසලා දීලා තියෙනවා.
10: ශ්‍රී ලංකා වේගපන්දු යවන යෝන් ක්‍රීඩක මතීෂ පතිරණ ප්‍රංශයේදී ශල්‍යකර්මයකට භාජනය කර තිබෙන බවට වාර්තා වනවා. වම්පාදයේ ආශ්‍රිතව හටගත් ආබාධ තත්ත්වයක් හේතුවෙන් මතීෂ පතිරණ මෙම ශල්‍යකර්මයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ඇති වූ ආබාධ තත්ත්වයේ හේතුවෙන් මතීෂට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වීමට තිබූ තරඟාවලි කිහිපයක්ද මගහැරී ගියා. පසුගිය ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතව සිටි ඔහුට එම තරඟාවලියේදීද සහභාගී වීමට හැකි වුණේ එක් තරඟයකට පමණයි. net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසිය හැකිය. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
14: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
15: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 316 72.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් යනකම්
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
2: සබදස්සනක වේලාව දස්සන හතයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ.
5: රුපියල් 3000කට වැඩියෙන් ෆීල්ස් එක ෂොපින් කරන්න. නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න. ස්පින් කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න. ෆීල්ස් එන්න. ස්පින් කරන්න. වින් කරන්න.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
7: සදාහරිත විවසායක සීනේත අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
9: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112221200 LKA Outlook Stable.
10: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: Pare hatai venari hatai valava good morning algutown nahang inna hamotuma no good morning ee mukudune
1: විවිධ ජාති අන්තර් ප්‍රශ්න වලට
0: මූණ දෙන්න සිද්ධ වෙනවා. මම හිතා අර වසීමක් ක්‍රම හොයාගෙන ගිහිල්ලයි
1: කියන්නේ. නෑ ඒක තමයි හොයාගෙන ගිහිල්ලා උම්ම එකක් දෙන්න තරම්
0: වටිනවා. අපි කිව්වා අයියේ.
1: වසීමක් ක්‍රමට මම කියන්නේ ඉන්නේ අපේ දවල් net දවල්ට net FM අහගෙන ඉන්න කියලා.
0: මම හිතන්නේ අහන් ඉන්න වැති නැත්නම් ඒ වගේ සින්දු නේද?
1: නේද ඒක තමයි.
0: එහෙම
1: අහන්න. වාර්ෂික ප්‍රෝග්‍රෑම් එක අහගෙන එහෙම හිටියනම් නේද?
0: ඔව් ඒකනේ සින්දු ටික හොඳට
1: සහ උම්ම ටික.
0: ඒක කොහොමද?
1: දැන් මට මේ වසීම් අක්‍රම් කියන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙක්නේ.
0: ඔව්.
1: විශිෂ්ට ක්‍රීඩකයෙක් මතක් වුණා මට තව ඒ වගේම පාකිස්තානයේ විශිෂ්ට ක්‍රීඩකයෙක් මතක් වුණා ඉම්රාන් ඛාන්.
0: ඔව්. පකිස්තානයේ හිටපු අගමැති
1: එකම හිටපු ක්‍රිකට් නායකයා
0: පකිස්තානයේ ලෝක කුසලානේ
1: දිනා දුන්න නායකයා දැන් ওই ලෝක කුසලානේ කියනකොට සචිනි මේ අපි ලෝක කුසලානේ ඉස්සෙල්ලම දින්නේ පකිස්තානයේ දිනේ
0: ඔව්
1: දැන් අපිට ලෝක කුසලානේ දුන්නු කාන්තාව මතකද
0: ඒවකට අගමැති බෙනාසිර් බූතෝ
1: ඔව් බෙනාසිර් බූතෝ මැතිනිය
0: ඔව්
1: බෙනාසිර් බූතෝ මැතිනිය 2007 දී ඇයව ඝාතනයට ලක් වෙනවානේ. දැන් ඊට කලින් අලි බූතෝ මැතිතුමාව 1979 දී මට මතක විදිහට එල්ලා මරනවා. මේ හමුදා කුමන්ත්‍රණයකින් මේ ඔහුව පළවා හැරලා ඊට පස්සේ ඔහුව එල්ලා මරනවා. ඊට පස්සේ තමයි බෙනාසිර් බූතෝට දේශපාලනයට එන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඔය අපි ක්‍රිකට් කුසලාන මේ දිනපු කාලය වෙනකොට ඇය තමයි මේ හිටියේ අගමැතිනිය හැටියට. හැබැයි අපිට ක්‍රිකට් කුසලානය දීලා මං හිතන්නේ මාර්තු මාසේ දුන්න නොවැම්බර් මාසේ එයාට ගෙදර යන්න වුණා. ඉතින් කොහොම හරි මට මේ දැන් මේ ඔක්කොම මතක් වුණේ මේ වෙනකොට පකිස්තානයේ ජනාධිපතිවරයා ඇවිල්ලා මේ කවුද? සරදාරි මහත්තයානේ. දැන් මේ දවස්වල පකිස්තානයේ අගමැතිතුමාවයි හමුදාපතිතුමාවයි නම් ලෝකයටම මතක් වෙලා තියෙනවා. ඒ හේතුව ඉරානය සහ ඇමරිකාව අතර සාම සාකච්ඡාවලට ඒ දෙන්න තරම් දැඟලුව දෙන්නෙක් නැහැ. කොහොම හරි වැඩේ සාර්ථක කරගත්තා. ඒක වෙනම කතාවක්.
0: Good morning Achi.
1: Good morning. ඔව් මේ ඉතින් කෙසේ හෝ දැන් පකිස්තානයේ තියෙන්නේ අපේ රටේ වගේ විධායක ජනාධිපති පාලනයක් නෙමෙයි. ඒ පකිස්තානයේ තියෙන පාලනය ටිකක් අපිට ඒක වෙනම හිතන්න ඕනේ දෙයක්. මොකද අගමැතිතුමාට තමයි සාමාන්‍ය විධායක බලය තියෙන්නේ. ජනාධිපතිතුමාටත් විධායක නොවුනට යම්කිසි බලයක් තියෙනවා. හැබැයි දේශපාලන විචාරක කියන්නේ ඔය ඔක්කොටම වැඩිය හමුදාපතිට මේ බලය තියෙනවා කියලා. දැන් මේ කතාව මට කියන්න හිතුනේ දැන් අපි අර බෙනාසිර් බූතෝ නෝනාගෙන මතක් වුණානේ.
0: ඔව්.
1: දැන් එයාගේ මහත්යනේ මේ දැන් නෝනා දේශපාලනේ ඉන්නකොට මහත්යා ඇමති කෙනෙක්ද කොයි පරිසර ඇමතිද කොයිද වෙලා හිටියා. හැබැයි කර්ලියට ලොකුවට ආවේ නැහැ. දැන් ලංකාවේ බැලුවොත් එහෙම ලංකාවේ කාන්තාවන්ට බලයට එන්න ලැබුණේ මේ මහත්තුරු අකාලේ මිය ගියන් පස්සේ.
0: ඔව්.
1: බණ්ඩාරනායක මහත්තයව ඝාතනය වෙච්ච හින්දා
0: සිරිමාව
1: මැතිණිය ආවා. විජේ කුමාරතුංග මහත්තයව ඝාතනය වෙච්ච හින්දා
0: චන්ද්‍රිකා
1: නෝනා ආවා. ඒකම ගාමිණිසානායක මහත්තයව ඝාතනය වෙච්ච වෙලාවේ ශ්‍රීමා දිසානායක මැතිණිය දේශපාලනයට ආවා. එහෙම නෙවුනේ.
0: ඔව්.
1: ඉතින් හැබැයි පකිස්තානයේ දැන් උනේ මේ බෙනාසිර් බූතෝ නෝනා ඝාතනය වුණෙන් පස්සේ මහත්තයා දේශපාලනයට ඇවිල්ලා දැන් ඔහු තමයි ජනාධිපති. එතකොට සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක්ගේ ෆස්ට් ලේඩි හැටියට රටේ ෆස්ට් ලේඩි හැටියට සැලකෙන්නේ ජනාධිපතිවරයාගේ බිරිඳ. ලෝකේ දැන් බෙනාසිර් බූතෝ ඇවිල්ලා ලෝකේ ප්‍රථම මුස්ලිම් රටක අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙච්ච කාන්තාව. ඒ වගේම ලෝකයේ ප්‍රථම මුස්ලිම් රටක ෆස්ට් ලේඩි කෙනෙක් හැටියට පත්වෙච්ච කාන්තාව බිරිඳක් නොවන කාන්තාව ඉන්නේ බෙනාසිර් බූතෝට. ඒ තමයි ඇයගේ දියණිය බෙනාසිර් බූතෝ නැති නිසා පකිස්තාන ජනාධිපතිවරයා තමන්ගේ බාල දියණියව මේ ෆස්ට් ලේඩි හැටියට මේ පත් කරගෙන තිනවා. ඒක ලෝක ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක්. මීට කලින් ජනාධිපතිවරු තමන්ගේ දියණියන් ෆස්ට් ලේඩිස්ලා කරගත්ත අවස්ථා තියෙනවා. දැන් ජෙෆර්සන් ජනාධිපතිවරයා කියන්නේ 1800 ගණන්වල ඇමරිකාවේ ඔහුත් ඔහුගේ බිරිඳ මියගිය හින්දා මේ ෆස්ට් ලේඩි තනතුරට තම දුව දාගෙන තිනවා. පෙරු රටේ ජනාධිපතිවරයාත් බිරිඳගෙන් දික්කසාද වෙච්ච හින්දා මේ තමන්ගේ දියණියව ෆස්ට් ලේඩි තනතුරේ තියාගත්තා. කෙසේ හෝ අවසානයේදී මේ පකිස්තානයේ දැන් ෆස්ට් ලේඩි තනතුරේ ඉන්නේ බෙනාසිර් බූතෝ මැතිණිය නැති හින්දා ඉතාමත් රූමත් කාන්තාවක් වන මේ සර්දාරි නෝනා මේ කියන්නේ ජනාධිපතිවරයාගේ දුව. දැන් පකිස්තානයේ දේශපාලනය මේ හරිම පුදුමාකාරයි කියලා මං කිව්වනේ. දැන් පකිස්තානයේ මේ ඔය බූතෝ පවුලට අයත් දේශපාලන පක්ෂය තමයි PPP කියන්නේ. ඒ කියන්නේ පකිස්තාන් පීපල් පාටි කියන එක. ඊළඟට නයයි මුගටියයි වගේ හිටපු පක්ෂය තමයි මේ නවාස් ෂරිෆ්ගේ පක්ෂය PML කියන්නේ පකිස්තාන් මුස්ලිම් ලීගය. දැන් ඕකට මේ විකල්පයක් හැටියට තමයි අපේ ඉම්රාන් ඛාන් මහත්තයා PTI කියලා පකිස්තාන් තාරික් කියලා පක්ෂයක් හදන්නේ. හදලි වෙලා මෙයා දිනනවනේ. මෙයා දිනන්නේ පකිස්තානයේ ඉතාමත් අර්බුදකාරී සමයක. ඊළඟට මෙයාට කොරෝනා වලටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැබැයි ලෝකේ කොරෝනා වලින් පස්සේ මේ සංවර්ධනය වෙමින් තියෙන රටවල් වල ඉතාමත් වේගෙන් වාහනේ ඇසිලේට් කරගත්ත රට හැටියට එන්නේත් ඉම්රාන් ඛාන් යුගයේ තිබිච්ච පකිස්තානය. ඔහු 0.2 ඔහු රට ගන්නකොට 0.2 ආර්ථික වේගය. සමහරවිට ඍණ ආර්ථික වේගයක් තිබ්බේ. හැබැයි කොරෝනා වලටත් මුහුණ දීලා ඔහු අත්අඩංගුවට ගන්නකොට රටේ ආර්ථික වේගය 5.9 ගෙනල්ලා තිබුණා.
0: කොරෝනා වලටත් මුහුණ දුන්නා නේද?
1: මුහුණ දුන්න විදිහ මතකද? ඔහු චීනයත් එක්ක ඉතාමත් හොඳ සහයෝගිතාවයක් ඇති කරගත්තා. චීනය විසින් කිලෝමීටර 800ක ලෝකයේ විශ්මයට පත් වෙන හයිවේ එකක් අචි හැදුවා පකිස්තානය දක්වා. අපිට මතකයි එක්තරා රටක් තමන්ගේ ශිෂ්‍යෝ චීනේ ඉන්නකොට වෙන විකාරයක්
0: කියලා
1: ඒගොල්ලන්ව ගෙන්නලා අඟහරු ලෝකෙට යනවා වගේ ගෙන්නලා එහෙ ඉන්න ඇමති පුතෙක් හතර වටේ ඊමේල් ගහලා රාජ්‍යතාන්ත්‍රික ලොකු ප්‍රශ්නයක් ඇති කරගත්තනේ රට. තාමත් මේ නිකන් කනස්සල්ල චීනයට තියෙනවා. හැබැයි ඉම්රාන් ඛාන් ක්‍රිකටනේ ඔහු ගැව්වා හය පාරක්. ඔහු මොකද කිව්වේ? නෑ නෑ නෑ පකිස්තාන් ශිෂ්‍යෝ චීනේ ඉඳන් මෙහෙ එන්න ඕනේ නැහැ. පකිස්තාන් ශිෂ්‍යයන්ට ආරක්ෂාව පිළිබඳව, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව චීනයේ ප්‍රශ්නයක් තියෙනවා නම් අර ආයිවේක ගෙනල්ල ඉවරලා චීනයේ සහෝදරවරු ඕගොල්ලන්ව පකිස්තානයට බස්සලෑයි. ඒක මෙඩිකල් ඉස්ටුඩන්ට්ස්ලා මොකද කිව්වේ? ඉම්රාන් ඛාන් කිව්වා ඕගොල්ලෝ නම් කිසි විටකත් එන්න ලෑස්ති වෙන්න එපා. අපිට වැඩිය දියුණු සෞඛ්‍ය තත්ත්වයක් තියෙන රටක් චීනය කියලා කියන්නේ. ඔවුන් මේ අර්බුදයේදී කොහොමද මුහුණ දෙන්නේ කියලා වෛද්‍ය ශිෂ්‍යෝ විදියට ඉගෙනගෙන එන්න කියලා. ඒකට චූන් වෙච්ච චීනය හයිද්‍රාබාද් වල 10 ඉගෙන ගන්න පුළුවන් මොකන්ද මෙඩිකල් කොලෙජ් එකක් හදලා දුන්නා මේ පකිස්තානයට ටැග්ක් විදිහට. මම හිතන්නේ ඒක මේ දැන් අවුරුද්දකට විතර කලින් මේ විවෘතත් කළා. ඉතින් කෙසේ හෝ අවසානයේදී ඉම්රාන් ඛාන් මැච් එක ගහගෙන එනකොට අර ගොඩාක් රටවල නයිමුගටි මේ ගම් වතුරේදී එක කොටයකට ගොඩ වෙනවනේ. අවසානයේදී අවුරුදු ගාන පුලල් කාගත්ත මේ PPP එකයි PML එකයි එකට එකතු වෙලා ඉම්රාන් ඛාන්ව ශිරගත කළා. චන්දර ඔන්න මෙන්න තියෙද්දිනේ මේ ඉම්රාන් ඛාන්ව ශිරගත කරේ. දැන් අගමැති PML එකේ, ජනාධිපති PPP එකේ. ඉතින් පේනව නේද
0: බලයට තියෙන
1: ආශාව මොකද? අපිට මතකයි ඉම්රාන් ඛාන් කරගත්ත ලොකු වරදක් තමයි. මොකද හමුදාවට ලොකු බලයක් තිබෙනවා. අපිට මතකයි මෙහෙදී මේ කවුද හිටපු හමුදාපතිවරයා මේ පර්වෙෂ් මුෂාරෆ් මේ ඉඳන් ලංකාවේ 50 හමුදා සංවත්සරයට සහභාගි වෙලා යනකොට ඒ කාලේ හිටපු ජනාධිපති නවාස් ෂරීෆ් ගුවනේදී ඔහු හමුදාපති ධූරෙන් ඉවත් කළානේ. මේ ඊට පස්සේ වෙන එකක් තියා ඒ ගුවන් යානයට පකිස්තානයට ගොඩ බාන්න දුන්නේ නැහැ. ඔන්න ඔය ඉන්දියාවට හරි කොහෙට හරි යන්න කිව්වා. හමුදාව මොකද කළේ? හමුදාව ගුවන් තොටුපළ වට කරලා ඉවර වෙලා හමුදාපතිවරයා නිරුපද්‍රීතව මේ රටට ගොඩ බාගෙන ගිහිල්ලා අගමැතිවරයාගේ ගේ වටලුවා. අන්තිමට මේ තාවකාලික බාර රජයකට මේ ඔහුපත් වෙලා මතකන ඒකේ ගුවන් යානය විනාඩි 7යි තෙල් තිබිලා තියෙන්නේ මේ ගොඩ බානකොට. ඉතින් ඒක හින්දා ඔහොම වෙලා අවසානයේදී ඉම්රාන් ඛාන් රට බාරගත්තා. පකිස්තානයේ ඉතාමත් හොඳ තැනකට ගෙනෙමින් ඉන්නකොට අර නයිමුගට එකතු වෙලා මේ අවසානයේදී මොකද මේ ඔහු ඒ පහුගේ පාලන සමයන් වල දූෂණයට සහ මේ රට ඒ තත්ත්වයට පත් කිරීම පිළිබඳව ලොකුවට හිටපු දේශපාලඥයන් විරුද්ධව කටයුතු කර කර හිටියන්නේ. ඉතින් ඒකම තමයි මේ අච්චර ගහමරා ගත්ත පක්ෂ දෙයක් එකට එකතු වෙලා ඉම්රාන් ඛාන්ව හිරේ දැම්මේ. කොහොම හරි අපි ෆස්ට් ලේඩිගෙන් පටන් අරගෙන මේ අවසානයේදී අපේ කවුද මේ පකිස්තාන් ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් මහත්මයා මේ සිංහල සින්දුවක් කිව්ව චූන් එකට තමයි අපි පකිස්තානයේ ඔය කතන්දර ටික ඔක්කොම කිව්වේ.
0: අපි ඊයේ දුන්නා ඒ කතාව සින්දුව අහන්න.
1: මට පකිස්තානෙන්
0: ආරංචියක් ආව.
1: ඇත්තටම ඉතින් ලෝක දේශපාලනේ එහෙම තමයි. දැන් G7 සමුළුව යනවා. ඒවැත් මොන මොනවා වෙයිද දන්නේ නැහැ. අර යෝධයා අනේ මන්ද ගිහින් කියන කතා. අර වන්දර මොඩිට කියන කතාව. This man කියලාමයි පටන් ගන්නෙ. මිනිස්සයාට මේ gedara ඉන්න එකයි රටක් පාලනය කරන එකයි මම හිතන්නේ දෙක පැටලෙනවා.
0: මට හිතෙන්නේ
1: මේ ට්‍රම්ප් get first lady හැටියට මේ එයාගේ දුව මේ මම හිතන්නේ ඔය ට්‍රම්ප් නෝනත් එක්ක මොන හරි කචල්ලයක් දාගත්තම ටික කාලයකට මේ දුවව first lady කරලා දිනවා
0: බලන්න නේද. මම හිතන්නේ ට්‍රම්ප්ට හඳ ගෙලුණත් හිරු ගෙලුණත්
2: කමක් නැහැ.

0: paha. FM adu hatarai dashma ata. Net FM.
1: Ode hatai virad visse dekhai.
2: Wasara visse ekak pura. Satya samagin janta vishwase dinu. Net News. Shakti hatwa idriyata.
3: හැමෝම බහගන්න රත්ති 3 in 1 ටේ බොන්න රත්ති 3 in 1 ටේ විතරයි
4: මල්ලි ඒ රත්ති 3 in 1 ටේකම බොන්න කියන්නේ
3: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ
4: කාලේ හරි වටිනවනේ සර් රත්ති 3 in 1 පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
3: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
2: රත්ති 3 in 1 තවස අතරතුරේ බොන කිරි තේ Leasing poli adu kali ai thamat wahaniyak ganne nathe LB leasing within liyapadinchi kala nokala onema wahaneekata waddima leasing mudala aduma poliyata dan mama tanna 0112200200
1: happily kiyannuko oyalage cashback kathawa
5: million 2 hamarak dakwa cashback laba ganna obe swiss tech aluminum quotation ekak 0776787 whatsapp karanna
6: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
7: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය.
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ අදම කතා කරන්න 0710-777-333 ප්‍රයිම් කොළඹෝ
9: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112-200
10: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
11: ජූනි 19 හෝමාගම පොලාසල.
10: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම

0: FM Algo Town. Nagari Kataba.
1: දෙහතයි විනාඩි 28යි ඇල්ගෝ ටවුන් එකේ වෙලා වෙනවා.
2: ඔව්.
1: අපිට කියන්න ගොඩක් දේවල් තියෙනවා.
2: ඔව් ඔව්. දැන් මේ අපිට මතකද දැන් මීට අවුරුදු ගණන

0: සිංහරාජයේ වල්ලපට්ට කපද්දී ගැමියන් තිදෙනෙක් අත්අඩංගුවට මේ එහෙම එහෙම කියලා ප්‍රවෘත්ති ගියා. දැන් ඒව යනව අඩුයි නේද සාපේක්ෂව
1: බැලුවොත්. ඉස්සර තරම් නැහැ නේ.
0: ඉස්සර තරම් නැහැ නේ. දැන් ඒක උනේ එහෙම ප්‍රවෘත්ති යනකොට ඇත්තටම මේ වල්ලපට්ට වලට සමහරලාට ওই ප්‍රවෘත්ති පළ වෙන්න කලින් කොච්චර හොරෙන් කපාගෙන ගියාද කියලා දන්නේ නැහැ. දන්නේ නැහැ නේ.
1: ගණන් කරන්න ඉතින්
0: බෑනේ. ඉතින් ඔය කැලේට පැනලි වල මොන හරි ගස් ටිකක් කපලා ඉවරලා හිමීට කාට හරි විකුණන්න ඇතිනේ. පස්සේනේ දැනගත්තේ මේ වල්ලපට්ට වලට මාර ඉල්ලුමක් පිටරටවල් වල තියෙනවා. ඈ මේකෙන් ලෝකේ වටිනාම සුවඳ විලවුන් හදනවා කියලා දැනගත්තාන් පස්සේ තමයි අල්ලන්න ගත්තේ. විශේෂයෙන් ඔය මේ අපේ රේගු හිටිය සමන්ත මහත්තයලා එහෙම සෑන්ඩ් සමන්ත ගුණසේකර මහත්මයා මේ ඉතින් එතුමා තමයි අපිට මතක විදියට ඔය පැලෑටි නිරෝධායන නිරෝධායන කියන වචන ඉස්සෙල්ලාම අපි ගුවන් තොටුපළට යනකොට නේද දැක්කේ.
1: ශාක නිරෝධ
0: නේද? ඔව් ශාක නිරෝධ ආචී එහෙම උදේ හවස දකින්න ඇතිනේ නේද? කොරන්ටයින් සෙන්ටර් කියන
1: එක දකින්නවනේ.
0: දැක්කේ ඒකෙන්නේ මේ ඉතින් කොහොම හරි ඒකින්ද අපේ ලංකාව ගොඩක් බේරුණා අදටත් බේරලා තියෙන එකින්ද ඉතින් කොහොම හරි දැන් අල්ලගෙන අල්ලගෙන ගියා. පස්සේ එක්තරා කට්ටියකට හිතුණා ඇයිද යන්නේ ඉතින් මේක මේ හොරෙන් කපන්න ඕනේ මේ ගස් කොළන් කැලෑවල් විනාශ කරන්න ඕනේ නෑනේ මේකේ හරි ගස් ටික හොයලා ඈ මේවා ප්‍රයෝජනට අරන් ආර්ථික වටිනාකමක් දෙන්න පුළුවන් විදියට වවන්න බැරිද කියලා. ඉතින් ඕකත් එක්ක තමයි අවුරුදු 24කට කලින් සදාහරිත ප්ලාන්ටේෂන් සමාගම අගාවුඩ් මේ කියන ඔය කුලේ ශාකයන් වවන්න පටන් ගන්න. අපි නම් අපි දෙන්න ඔයා දන්නේ අචී මමයි ගිහිල්ලා ඒ ගස් බදාගත්තත්
2: ඒක මාව දාලා ගිහ මම දන්නවා
0: නේ
2: මම දන්නවා
0: ඒ ඇල්ලුවත් නිකන් මෙව්ව එකක් තියෙනවා නේ.
2: ඔව් මාව පිළිපෙණි ඉස්සරහට හම්බුණා මම පිළිපෙණි කියන්න නැතුව ලිෆ්ට් එකෙන් බහලා ගියා.
1: අපි එන්න කියලා ආරාධනා කරා මම දන්නවා.
0: ඔව් ආරාධනා කළා ඉතින් යාට එක එක
1: වැඩි දුර යන්නේවට ඉන්නේ නැහැ
0: වැඩි. එයාට රටේ ආර්ථිකය හදනවට වැඩි මේ වෙලාවේ යාගේ ශරීරය ජිම් එකට ගිහිල්ලා හදාගන්න ඉතින් කොහොම හරි රගනා වටිනා අගාවුඩ් අවස්ථාව ඔයාට අහිමි වුණා. ඉතින් ඊට පස්සේ සදාහරිතලා මේක විද්‍යානුකූලව වවලා මේක ඒ සමාගමට විතරක් නෙමෙයි ඒකේ ආයෝජනය කරන අයටත් ප්‍රතිලාභ ලැබෙන විදිහට කටයුතු කරගෙන ගියා. ඊට පස්සේ ඒක ලංකාවේ විතරක් නෙමෙයි ඔවුන් මැඩගස්කරය දක්වා වෙල්ලව ගාවත් එක්ක මේ ඉදිරියට ගියා. දැන් ලෝකයේ වෙළඳ පොළ ජය ගනිමින් ඔවුන් සෑහෙන දේවල් දැන් අගාවුඩ් තර නෙමෙයිනේ තව තව දේවල් වලට ගිහිල්ලා ඩොලර් බිලියනයක් වත්කම් සහිත ආයතනයක් ඒ කියන්නේ රුපියල් බිලියන 316ක් බිලියන එකට ආසයින්නේ ඩොලර් වත්කම් සහිත ආයතනයක් බවට මේ පත් වෙලා තියෙනවා. ඉතින් ආයෝජන අවස්ථා තාමත් ඔවුන් රටේ ජනතාවට විවෘත කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි තව විශේෂ අවස්ථාවකයක් දුන්නනේ මේ රුපියල් බිලියන 316ක් තියෙන කම්පැනිය ඩොලර් බිලියනයක වටිනාකමක් සහිත කම්පැනිය මේ මං හිතන්නේ WhatsApp සමාගම මුලින්ම හදපු අයත් ඒක මේ Facebook එකට විකුණුනේ ඩොලර් බිලියන එකට හරි දෙකකට හරි
1: ඒ වගේ ගානකට
0: නේ මේ ඉතින් එච්චර වත්කමක් සහිත මේ කම්පැනියක කාර්යාල කාර සහායක ඉඳලා ලොකු පුටුවලට යනකම්ම වේකන්සීස් උත් රටේ ජනතාවට දැන් විවෘත කරලා තියෙනවා.
2: ඔව් අපි ඒක නෑ දිගින් දිගටම කලින් මතක් කරා.
0: ඒ අවස්ථාවේ බොහොම ඉක්මනට මේ ඒවා ක්ලෝස්
2: වෙනවා. ඉතින් ගොඩක් කල් එහෙම තියෙනවා.
0: ක්ලෝසින් ඩේට් එක. දැන් මේ අන්තිම මොහොතේ හරි මේ වගේ කම්පැනි එකකට යන්න ආසාව තියෙනවා නම්.
2: ඔව් CV එක යොමු කරන්න.
0: CV එක යොමු කරන්න.
2: හරි. දැන් ඊයේ නුවා හිටපු නැති හින්දා. දැන් අපි
0: කට්ටු කට්ටු ඉන්න තියෙන්නේ නේද? රටේ ජනතාව නම් වැළපුණා කියලා ආරංචි.
2: ඕ ඉතින් ඒක හින්දා මේ කොළඹට වර්ෂාවකුත් ඇදහැරෙනවා.
0: ඒකනේ.
2: දැන් මම කියන්නේ කි දැන් අපිට දැන් අපි යනකොට කොහේ හරි අපි තුන්දෙනාමනේ යන්නේ. ඒ තුන කියන එක අපිට තියෙන්න ඕන. ඒ හින්දා
0: සාන්තෝරි තුන්දෙනානේ.
2: ඕ එහෙනම් මම හිතන්නේ කසුණි අපිත් එක්ක එකතු වෙනවා. අපි ගියා අපි තුන්දෙනා ගියා කීල්ස් එකට.
1: ඔව් නේ.
2: දැස්සේ කියලා බැලුවනේ අපි කීල්ස් එකට ගියා. ගිහිල්ලා
1: උඩයක් එහෙම හොයාගෙන
2: උඩයක් උඩ දෙකකින්
0: කීල්ස් වැදු තෙමෙනවද?
2: නෑ නෑ අනකන්න.
0: ආ හරි.
2: මම කියන්නේ උඩ දෙකයි අපිට හම්බුනේ. නුවා හිතන්නේ ඒක කොහොමද ගියේ? අචි කසුණි එක කුඩයක් යට ගියා. රෝස පාට එක කුඩයක් යට ඒ දෙන්න ගියා. කළු කුඩයක් ඉහළගෙන මං ඒ දෙන්නගේ

0: දුකටද?
1: හරි හරි. එහෙම තරහ වෙන්න එපා. මම පොඩි අවස්ථාවක් දුන්නා සචිනිට.
2: හරිද? කොහොම හරි එහෙම ගියා.
1: වෙලා ගියා.
2: මේ කීල්ස් එකට ගිහිල්ලා මොකද
0: අපේ? එහෙනම් සෑහෙන්න දුර දිග ගිහිල්ලා
2: තියෙනවා.
0: මම දැන් ඔය තුන්දෙනා යන්නත් වෙලාවත්
2: තියෙනවා. නෑ නෑ නෑ නෑ. දැන් කසුනිට අචී එක කුඩයක් යන යට යන්න ඕන ආසාවට. කෙටි පාරක් තියෙද්දි දුර පාරකින් බම්බලපිටියේ කීල්ස් එකට ගිහින්.
1: එහෙම තමයි තියෙන්නේ.
2: එහෙම තමයි. ඔව්. දැන් කොහොම හරි අපි දෙන්න කියන්නේ. දැන් අපි දෙන්න යන්න ගියා. අපි පුරුදු විදිහට අපි තුන්දෙනානේ යන්නේ උදේ 10ට.
1: දැන් ඔය දුකටනේ ගියා
2: කියන්නේ. නෑ ඊට පස්සේ කසුනි කිව්වා අද මාත් එන්නම් කියලා. ඊට පස්සේ ගියා. අපි ගිහිල්ලා කාලා නේද? අයිස් කෝෆි බීලා.
1: බීලා.
2: spin and win කරලා
0: කරනවා ඒවත් කරනවා
2: කොහොමද කියන්නේ තමයි
0: ආවේ ආව දෙන්කො කසුනි මෙතන
1: ඊයේ තුන්දෙනෙක් ගියින්ද බිල් එක කොහොමද 3000ට
2: වැඩි වුණා
1: මේ ඉතින් වාඩත්
0: 3000යිද තුන්දෙනෙක් ගිහලා ඔච්චර
1: 3000ට වැඩි වුණා
2: නේද වැඩි වුණා වැඩි වුණා
1: 3000ට වැඩි වුණා
2: ඔව්
1: ආ ඉතින් ඔය නුවා ගියා වගේ නෙමෙයි වියදම් කරනවානේ අපේ අනිත් කට්ටිය
2: ඊට පස්සේ අපි ස්පින් කරා ඉතින් ඔබට තියෙන්නේ එහෙම ස්පින් ඇන්ඩ් වින් කරන්න නේද
1: ඔව් ඉතින් වාටත් මතක් කරන්න ඕන යන්න වාට ළඟම තියෙන කේල්ස් එකට ගිහිල්ලා උඩට මේ පුළුවන්කම තියෙනවා දැන් ඔය ස්පින් ඇන්ඩ් මේ වින් කරන්න හැම පොඩි වැඩක් කරන්න තියෙන්නේ මොකක්ද දන්නවද මේ ගිහිල්ලා වාට ඉස්සෙල්ලා ඕන කරන දේවල් ගන්න අරගත්තට පස්සේ වාගේ බිල් එක රුපියල් 3000ක් හරියට වැඩි හරිනම් ඔන්න වාට පුළුවන්කම තියෙනවා ස්පින් ඇන්ඩ් වින් කරන්න කේල්ස් නෙක්සස් ඇප් එක තියෙනවනේ වාගේ ෆෝන් එකේ ඒක අරගෙන ගිහිල්ලා ඒ ඇප් එක ඕපන් කරලා ඒකේ තියෙන QR කෝඩ් එක පෙන්වන්න කැෂියර් ඉන්න කෙනාට එතකොට එයා ඒක මේ ස්කෑන් කරනවා ස්කෑන් කරාට පස්සේ virtual spin wheel එකක් එනවා ඒ virtual spin wheel එක වාට කරකවන්න පුළුවන් ඒක කරකවුවට පස්සේ වාට තෑගි දිනා ගන්න පුළුවන් තෑගි විදිහට තියෙනවා Apple MacBook Neo laptops තියෙනවා Samsung Galaxy අලුත්ම smartphones තියෙනවා air fryers තියෙනවා ඒ විතරක් නෙමෙයි JBL wireless speakers තියෙනවා JBL wireless headphones තියෙනවා hotel vouchers තියෙනවා ඒ වගේම තමයි shopping vouchers තියෙනවා මේ වගේ තෑගි ගොඩක් වාඩ දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යන්න. වාඩ ළඟම තියෙන කීල්ස් එකට.
2: දැන් මේ කසුනිගේ ෆෝන් එකෙන් අපි ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා ඔක්කොම කරලා
1: ඉතින් වැඩ කරගත්තා.
0: ෆෝන් එකේ තියෙන පින්තූර දැක්ක නේද?
2: ඔව්. කසුනි දිහා බලාගෙන ඉන්නේ. කොහම හරි කසුනිට ඕනකම තිබුණේ හෙඩ්සෙට් එකක්.
1: ආහ්. ඔව්. එයාට තිබ්බේ මේ වයර්ලස් හෙඩ්.
2: වයර්ලස්. ඔව්. එහෙම එකක් තමයි තිබුණේ. කොහම හරි අපි ඒකත් කරගෙන ඊළඟට කීල්ස් එකේ ෆාමස් එකේ මෙල්ඩෝල් එකකුත් අරගෙන ආවා. මොකද තෙමුණානේ එනකොට.
1: තෙමුණානේ. අන්න ඒකයි. මොකද තුන්දෙනෙක් ගියාට කුඩ දෙකයි තිබ්බේ.
2: කුඩ දෙකයි තිබුණේ.
1: මෙන්න තියෙන සම්භාවිතාව වැඩි මේ ටිකේ තෙමුනම සැහැන්න අසනීප වෙනවා අපි දන්නවා දැන් වෛරස තත්ත්වයන් ගැන එහෙම රජයේ පවා අනතුරු ඇගවීම කරලා තියෙනවා ඉතින් ඔයා කල්පනාවෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න ලෙඩ රෝග වලින් පුළුවන් තරම් ආරක්ෂා වෙන්න කියලාත් මතක් කරනවා ඉතින් ඒ වගේම තමයි දැන් ওই විදිහට උණක් ඇස්සක් හැඹිරිසාවක් හැදුනා කියලා ඇගේ අමාරුවක් හැදුනා කියලා දවසේ වැඩ කටයුතු ටික පහු කරන්න බෑනේ ඒක හින්දා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟම තියාගන්න මෙල්ඩෝල් කියලා කියන්නේ පැරසිටමෝල් විශේෂයක්
2: අද සිකුරාදා ෆ්‍රයිඩේ නයිට් එක
1: අද ඩීජේ නයිට් එක තියෙනවනේ
2: ෆ්‍රයිඩේ නයිට් එකේ ඩීජේ නයිට් එක තියෙනවා ඩීජේ අසලස් වෙලා ඉන්න අපි වැඩි විස්තර ඉක්මනටම කියන්නත් බලාපොරොත්තු වෙනවා හැබැයි ඔබ දන්නවා අපි කිව්වත් නැතත් අද රෑ 9ට ඩීජේ නයිට් එක ෆුල් හැපනින් විදියට සිද්ධ වෙනවා කියලා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udah hati hati nanti senawai.
2: Meltol, hisratnya, unah sempratishyab, anggapat fedinab, apa asudina sadha, ikman sahnya. Meltol, parasitamol visheshyeki.
3: Putkalikanaya, nivasanaya, vyaparikanaya, ratamahananaya, ho leasing. Diunwen naya ganna obata tibena hondama sudusukama Cribsco. Ihala Cribsco agayak pavathwa ganima magin obage moolya shakyatawaya pilimibuwana athara moolya aayathana walin wada nammeshili nayakundes yadate wedi naya mudalak ikmanin ha pahasuwen laba ganimata awasthawa. Denma crib.lk weda pivisa obage naya toraturu warthawa laba ganna. Sri Lanka naya toraturu karyanshaya amadanna 01112131313 kondesi adalave.
4: Vasara Visitunaka Asam Sam Sata Harita Rekavarane Mihipitatikala Sata Harita Plantation Visihatara Manamita Patabane Ratatamarekia Avasta Vishala Pramanyak Ethikaraminoi Asam Samaveto Diritimana Commis Menma Dakshatavanta Sarilana Tanaturu Samaga Jeevitaya Trupti Matkarana Rekia Vakataradana
5: WhatsApp Karana Bindoi Hatahai Harsi Hatalisakai Dahasai Hatalis Anta Email Karana Careers at Sadaharita.com Veta Sadaharita
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
7: Coca-Cola රසදේ නොදිනන්නෝ ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 20 ගලෙන් බිඳුණු වැව ජුනි සියක කහටගස් දිගලිය
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable යපදින්ච මූල්‍ය සමාගමකි
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 අමතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි
10: Prime Colombo Kolamba meda baseline parata ita langin apartment ekak denna obata Prime Residences wethi noba wethata gena ena Kolamba navayehi idivana The Prime Colombo adama katha karanna 0710 777 333
11: Prime Colombo
4: Vision Care Horan Shaka Visin Sangvidhana Karanu Labana Nobile Akshi Sahasravana Sayanaya June 21 Vala Dina Udasana 9 Sita Vision Care Horan Nagara Shakavedi Moolika Akshi Parikshawa Akshi Pidana Shravana Ase Sudha Handuna Ganeema Samagin Askannadi Sandaha Suvisheshi Deemana Feminine Number 157 Ratnapura Para Horana Amatanna 0712 932 93
0: FM Anupaha FM 94.8 Net FM

0: මොකදේ හතයි විනාඩි 45 යල්ගට වුණේකේ වෙලාව. දැන් මේ ගොඩක් අය මාව දන්න ගොඩක් අය මට කියන දෙයක් තමයි.
1: මොකද කියන්නේ?
0: පුළුවන් දෙයක්ම හදාගන්න.
1: බෑනේ.
0: හැදුවොත් ඉවරයිනේ. කියලානේ කියන්නේ. මං හොයාගත්තා මගේ නෙමෙයි ප්‍රශ්න තිබිලා තියෙන.
1: එහෙනම්
0: මම ඒ කලින් පාවිච්චි කරපු දේවල්. දැන් මං හදපු නූඩල්ස් බෙරි වුණානේ. මම හිතුවා මේ මගේ වැරද්දක් කියලා. මං ඒක ගාන්ට කරලා
1: තේනවා.
0: මම විජේ නූඩල්ස් නෙමෙයි එතකොට පාවිච්චි කරලා තියෙන්නේ. ඒකයි ඒක බෙරි.
2: ඒකනේ.
0: දැන් මං නිකරුණේ බෙරුම් අහලා තිනවා. ඔයාලට තේරෙනවද? ඒකේ හින්දා මම වගේ ඕගොල්ලොත් නිකරුණේ බෙරුම් ගැහුවා නම් නූඩල්ස් හදලා බෙරි වෙලා. විජේ නූඩල්ස් ගන්න බෙරි නොවි හදා ගන්න පුළුවන් විජේ නූඩල්ස් ඔබ පාවිච්චි කරති ඔබ අලුතෙන් නම් කෑම හදන්න ඉගෙන
1: ගන්න.
2: ඔව් ඒකම මේ දන්නවද ගැස්ට්‍රොනොමි කියන එක?
1: එවනාද?
2: ඒ කියන්නේ මේ සාම්ප්‍රදායික දේශීය ආහාර පිළිබඳව මේ ලෝක දිනය තමයි ඊයේ. ඉතින් සාම්ප්‍රදායික එහෙම දේශීය ආහාර හදනකොට මේ ආටිෆිෂල් මොනවාද මේ සින්තටික් දේව දැම්ම කියලා ඒ රහයින් නෑනේ නේද? කට්ට සම්බෝලේ හදනවනම් නේ ආයි වෙඩි ලුණු මිරිස වගේ තියෙන්න බෑනේ නේද?
0: කඳුළු චුට්ටක් එන්නවා.
2: හොඳ චුට්ටක් නේද? සූස් ගග කන්න පුළුවන් වෙන්න ඕනේ නේද? පොල් සම්බෝලේ අර දෙහි සුවඳයි ඒවයි මේවයි ඔක්කොම එන්න ඕනේ.
0: පාටක්
2: තියෙන්න ඕනේ. ඉතින් ඒ ඔක්කොම මේ සාම්ප්‍රදායික විදිහට ඒ කෑම හදනවනම් අපිට ඒ සාම්ප්‍රදායික මාත්‍රුවට තියෙන කුළුබඩුත් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඔක්කොම විජේගාව තියෙනවා.
0: විජේගාව තියෙනවා. ඒක තමයි කියන්නේ. දැන් නූඩල්ස් හදනවා නම් එහෙමයි මේ ඕනද නූල්ස් හදන්න නූල්ස් නිකන් කන්න බෑනේ. අපි හිතමු චිකන් කරියක් එක්ක අල නේ ඔහොමනේ කන්නේ. එතකොට ඒව හදනකොට විජේ කුළුබඩුත් උනේ යොදාගෙන හදන්න පුළුවන්. නූඩල්ස් එකේ රස තවත් වැඩි වෙනවා. අර අමතරව හදන ව්‍යංජනත් ඒකට එකතු වුණොතේ.
1: ඔව් ඒ කියන්නේ මේ ඔය දැන් සචිනේ කියන්නේ මෙච්චරයි සරලවම. ඔයාට කොච්චර මුළුතැන්ගේ ශිල්ප පුළුවන් වුණත් වැඩක් නැහැ. ඔයා හරි අමුද්‍රව්‍ය මේ භාවිතා කරන්නේ නැත්තම්. ඉතින් නූඩල්ස් එක උනත් හරි නූඩල්ස් එක භාවිතා කරන්න ඕන. එතකොට ඔය දැන් නූඩල්ස් එක විතරක් බෑනේ කුළුබඩු වර්ගත් අපි දානවා නෝකට. එතකොට ඒ දාන කුළුබඩු වර්ගත් හරි එක වෙන්න ඕන. බ්‍රෑන්ඩඩ් දේවල් වෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි විතරක් නෙමෙයි ලංකාවෙන් එහා මේ මුහුදෙන් එහා මුළු ලෝකෙම දන්න රසයක් වෙන විජය ප්‍රොඩක්ට්ස් ගැන වාට මතක් කරන්නේ WP ලාංඡනයේ නම බල්ලම ගන්න කියලා මතක් කරනවා.
0: ඒ වගේම තමයි ඔබ එකතු කරන් ඉන්න මුදල් ෆික්ස් ඩිපොසිට් එකක යොදන්නව නම් LB ෆයිනෑන්ස් එකේම යොදන්න කියලා අපි කියන්න හේතු 1000ක් තියෙනවා. මේ වෙලාවේ 1000ම කියන්න බැරි හින්දා අපි දෙක තුනක් කියන්න.
1: ඉතින් LB ෆයිනෑන්ස් කියලා කියන්නේ මේ වෙනකොට දශක 5කට එහා අවුරුදු 55ක විශ්වාසයක් රැකගත්තු ආයතනයක්. ඒ වගේම තමයි මේ තැන්පතු සංඛ්‍යාව රුපියල් බිලියන 150ක තැන්පතු සංඛ්‍යාවක් තියෙනවා. තැන්පතු වටිනාකමක් තියෙන ආයතනයක්. ඒ වගේම තමයි Tamanගේ වත්කම් ඇසට්ස් ප්‍රමාණය රුපියල් බිලියන 400ක් විදිහට සටහන් කරපු ආයතනයක් තමයි LB ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඒ විතරකුත් නෙමෙයි. එතනින් එහාට ගියාට පස්සේ මතක් කරන්න ඕන වැදගත්ම කාරණාව මූල්‍ය ශේස්ත්‍රේ අවුරුදු ගණනාවක් පුරාවට ස්ථාවරව සිටීම වෙනුවෙන් ජාත්‍යන්තර ෆිච් රේටින් සංගරාවෙන් පවා නැත්නම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත්තු ෆිච් රේටින් ග්‍රේඩින් එකට අනුවත් ඒ ග්‍රේඩ් එකක් ලබාගෙන තියෙන ආයතනයක් තමයි LB ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා ඉහළ පොලියක් දෙනවා කියුවම ඔයාගේ FD එක දාන්න බය වෙන්න ඕනේ නැහැ.
0: මොකටද ආය බය වෙන්නේ?
1: මොකද ඒක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම දෙන්න බැරුව වාට මේ නිකන් හීන මවල පෙන්නනවා නෙමෙයි. එහෙම දෙන්න පුළුවන් හැකියාව උන්ට තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕනේ LB SIM app එකෙන් වාට දැන් පුළුවන්කම තියෙනවා ලංකාවේ නෙමෙයි ලෝකේ ඕනම තැනක ඉඳලා ඕනම වෙලාවක ඔයාගේ FD එක පටන් ගන්න ඕපන් කරන්න සහ ඕනම තැනක ඉඳලා FD එක මැනේජ් කරන්න පුළුවන් හැකියාවත් ඔයාට තියෙනවා.
0: දැන් මගේ පුටුව ආවා. පොත් කියවන්න ගත්ත පුටුව මම ඕඩර් කරලා ආපු දාම පුටුව ආවා. ඉතින් ඒක ඒ
2: විදිහට
0: පොත් යනවනේ දැන් මහනුවර පොත් දැක්මට.
2: හරිද? ඔක්කොම හරි නේද?
1: ඔව් ඉස්සලා පුටුව ආවා. දැන් ඊළඟට පොත් ටික
0: පුටුව ගන්න එපැයි. දැන් මට එහෙම තමයි. මට දැන් අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ඊට කලින්
1: මූලික සෙටප් එක හදාගන්න.
0: අන්න හරි. මට සෙටප් එක දැන් මම Netflix ගන්න කලින් මම ඒ ටික ඔක්කොම හදාගන්න. Netflix බලනත් නුවමඩ වෙනම පුටුවක්
2: තියෙනවා.
0: ඒ කියන්නේ ඒ තැන එහෙම තමයි. ඒ කියන්නේ gedara
2: ඒක හොඳයි.
0: ඔව් ඒ කියන්නේ ඒ gedara එක එක දේවල් වලට එක එක තැන්
1: තියෙනවා නේ.
0: හරි. මගේ පුටුව ආවිලා තියෙන ඉතින් ඔබටත් ඔබේ gedara සුව පහසු වෙන තැනක් නේ අපේ gedara අපිට කැමති විදිහට නේද? සමහරු ආසයි පුටුවත් එක්ක අර කකුල තියාගන්න පොඩි කැල්ලකුත් ඕන.
1: ආව නේ එහෙම මේ adjust කරලා ගන්න කට්ටියක ඉන්නවා නේ.
0: ඔව් අන්න හරි. ඉතින් ඕනම විදිහක ගෘහ භාණ්ඩ ගන්න නම් දම්රෝ එකට යන්න දෙවෙනි පුරා විහිදුණු 160 කට වඩා ප්‍රදර්ශනාගාර ජාලයක් ඔවුන්ට හිමියේ විතරක් නෙවෙයි ක්‍රෙඩිට් කාඩ් හිමියෙක් නම් ඔබ මාස 40ක් දක්වා පොලි රහිත පහසු ගැවීමේ ක්‍රම තියෙනවා. ඉතින් අපහසුවකින් තොරව ඔබේ නිවසටම භාණ්ඩ ප්‍රවාහණය කරනවා. ඉතින් මම දැන් මම හෙව්වේ නැහැ නේ කොහොමද ඒගොල්ලෝ අරන් ඉන්නේ. මම ඒගොල්ලන්ට වාහනයක් දැම්මෙත් නැහැ. මගෙන් පාර අනේ ඇහුවෙත් නැහැ.
2: පාර ඇහුවෙත් නැහැ.
0: පාර ඇහුවෙත් නැහැ.
2: ඒක සිද්ධියක් නෑ. ඔව් මේ පැත්තේ කට්ටිය ඉතින්
1: සතුටුයි කියලා
2: දන්නවා. වර්ධන කගේ කොහෙද කියලා ඌ දන්නවනේ. පැල්ල වර්ධන ගිහිල්ලා ආන්න තියෙන්නේ. නැද්ද?
1: සීල වර්ධන වලවගේ
2: මම. වර්ධන වලව කොහෙද තියෙන්නේ කියලා ඌ.
0: කොහොමරි නැතත් හරි කරදර නැහැ හිතනවා අපි කෑම එකක් එහෙම ඕඩර් කරාම කොහෙද මිස් වෙන්න ඕන. වමට හරි. ඔතනින් ඉස්සරහා පාරෙන් දාන්න. වමටද දකුණටද කියලා තහනවා. මම ඉතින් දකුණට හැරුවාම මූද තියෙන.
1: නෑ ඒක මෙහෙමනේ වෙන්නේ සචින. ඔයා දැන් අර ඇඩ්‍රස් එක දෙනවනේ මොන හරි මිලදී ගනිද්දි. එතකොට ඒගොල්ලෝ පැති ටික දන්නවා. මොකද මීට කලින් ඇවිල්ලා ආෆ්ටර් සර්විස් වලට ඇවිල්ලා ඔය වගේ
2: ඩිස්ට්‍රිබියුෂන් වලට ඇවිල්ලා මේ පැත්ත බලාදේම කට්ටිය දම්රෝ
1: කියන්නේ. එන්නේ ඒකනේ.
2: ඈ ආයි මේ අර අර අර ගෙදරට එහා පැත්තේ ගෙදර නේද? අර පෙරණ ඕනලා ගෙදරට ඉස්සරහා ගෙදර නේද?
1: අන්න ඒ වගේ
2: කියන්නේ. අර පන්සල ගාව ගෙදර නේද?
0: ඒ ටික ඔක්කොම දන්නවා. සහ ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ හිතන්නකෝ අපි මොකක් හරි දෙයක් ඕඩර් කරලා පස්සේ අපිම කෝල් කර කර ඉන්න ඕනේ නැහැ. කවද්ද එන්නේ? මේ එනවද? මේ වෙලාවට එනවද? ඒක සිද්ද දැක් දම්රෝ එකකින් නැහැ. කිව්ව වෙලාවට ඕන ගෙනල්ලා දීලා ඇති. ඒ වගේම තමයි ඔබ ඔය හැම දෙයක්ම අපි කරන්නේ නිදහසේ අපිට ඉන්න තියෙන ආසාවට. දැන් සමහරවිට හිතන්න පුළුවන් නිදහසේ ඉන්නනම් කොළඹින් ගොඩක් ඈතට යන්න ඕන කියලා. එහෙමත් නැහැ. කොළඹ දැන් නිදහසේ ඉන්න පුළුවන්. ඒ වගේම කොළඹ නිදහස ගන්න ඔබ බලාගෙන ඉන්න කෙනෙක් නම් දැන් ඔබට the prime colombo in colombo 9 තියෙනවා.
1: ඔව් prime residencies ලගේ අලුත්ම apartment project එක ගැන තමයි අපි මේ වාට කියන්නේ. colombo 9 වල තියෙන්නේ. දැන් මේ අපි දැක්ක මම ඊයේ news එකක් දැක්ක ලංකාවට අලුතෙන්ම තව බස් 104ක් ගේනවලු. අර මේ පතුල පහත බස් තියෙන low flow තියෙන ඒවා. ඉතින් ඒ බස් ගේනවලු ඔන්න 104ක්. ඉතින්
2: මේකෙන් මං හිතන්නේ මේ මහනුවරටත් යනවා
1: ඕෂන් එකක්. ඒ කියන්නේ මේ දැන් මෙච්චර කල් තිබ්බ සීමා සහිත වටපිටාව වෙනොත් ඔන්න පොඩ්ඩක් එළියට යනවා. ඉතින් ඒ ඔක්කොම පහසුවනේ. නේ අපිට පහසුවෙන් වැඩට එන්නනේ. තෙරපිලා පොඩි වෙලා එන්නේ නැතුව. පුළුවන් තරම් ඉක්මනින් අපි මේ දේවල් ටික ටික හදාගෙන යන්නේ පහසුවෙන් වැඩට එන්න පුළුවන් වෙන්න. ඉතින් අපේ බෞද්ධලික බස් රථ හිමි ගම් තියෙන මහත්තරුත් ඔන්න ඉස්සරහට ඒ වගේ බස් ගෙනේ කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මේක හැමෝම එකතු වෙලා කරන්න ඕන වැඩක්
0: නේ.
1: ඉතින් ඒ වගේම තමයි දැන් ওই විදිහට ජීවත් වෙන්න සුදුසු වටපිටාවක් කියන්නේත් අපේ ජීවිතේ මේ අපේ නැත්තම් මේ ලිවින් ස්ටෑන්ඩඩ් වැඩි කරන හේතුවක්. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ද ප්‍රයිම් කොළඹ ඉන් කොළඹ 9 කියන අලුත්ම අපාර්ට්මන්ට් එක ගැන.
2: ආ එතනින් යනවා ඒ මෙට්‍රෝ බස් එක.
1: අන්න එතනින් යන්න පුළුවන්. ඒ කියන්නේ කොළඹ 9 හරහා
2: දැන් කොළඹ 9 ඒ කියන්නේ ඔය අපාර්ට්මන්ට් එක කිට්ටුවේ මෙට්‍රෝ බස් එක
1: යනවා. යනවා යනවා. කිරිබත් ගොඩ කඩවත පැත්තට
2: එහෙම යනවා. ඒ කියන්නේ මෙහෙ ඉඳන් එන්නේ මේ
1: මාකුඹුරේ දැන් එන්නේ. ඉතින් දැන් ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ apartment එක වෙන් කරගන්න රුපියල් මිලියන 45 ඉඳලා ඉහළට ජූලි 2030 ජූලි වෙද්දි මේකේ වැඩ කටයුතු අවසන් වෙනවා. හැබැයි දැන් ඔන්න reservations පටන් ගන්න තියෙනවා අවුරුදු 4ක කාලයක් තියෙනවා. දැන් ඔයාට මේක අපි අර කියපු රුපියල් මිලියන 45ක වටිනාකමට හම්බුණාට හිතන්නකෝ 2030 ජූලි වෙද්දි නම් ඒ ගානට ගන්න හම්බ වෙන්නේ නැහැ.
0: ඒ කියන්නේ අපි කියලා මීට කලින් ওই apartment එහෙම ගත්ත කට්ටිය ඕනනම් ආයි විකුණන්න පුළුවන්. බලන්න විකුණනකොට කොහොම මොන ගානකටද
1: විකුණන්නේ? කොච්චර වටිනාකමක් ලැබෙයිද?
2: එතකොට 2030 දී ඕක prime land ලටත් ওই ගානට දෙන්න බෑ.
0: සමහරට prime land වලම කෙනෙක් ඔබෙන් ඉල්ලන්න පුළුවන් මේ මට මේ ගානට දෙන්න.
1: ආයි ගන්න බැරිද
2: කියලා. ඒක නිකන් ඤම්පචන් ගානට.
1: ඉතින් ground floor එක ඉදලා floors තියෙනවා 39ක්. ඒ වගේම තමයි roof top එක තියෙනවා. floors 7කම පාකින් පහසුකම් තියෙනවා. ඒතකොට හිතා ගන්න පුළුවන් කොච්චර මේක වටිනවද කියලා. ජිම් එක තියෙනවා, බිස්නස් ලොන්ජ් එක තියෙනවා, ඊට පස්සේ 24 hour security තියෙනවා, visitors parking එකක් තියෙනවා, adults pool තියෙනවා, CCTV කැමරා තියෙනවා, roof garden එක තියෙනවා, cafeteria එකක් තියෙනවා, reception එක තියෙනවා, kids play area එක තියෙනවා, dancing floor එකකුත් තියෙනවා roof top එකේ. ඔය zumba aerobic වගේ කරන කට්ටියට ඒ ඔක්කොම පහසුකම් එක තමයි වාගේ apartment එක වාට රුපියල් මිලියන 45කට හම්බ වෙන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න call කරන්න මෙන්න මේ number එකට 0710 777 333 0710 777 333

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: උදේ 7:57යි.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
5: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
6: ඔබ අඳින ප්‍රියතම ඇඳුම ලකුලයේ සහාත්‍යයට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ප්‍රශ්නද එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට ඔබත් වෙළඳ මහත්මයෙක් හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න
7: ජූන් 19 හෝමාගම පොලාසල
8: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
9: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර දින බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
10: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
11: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
12: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
13: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
14: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින් අමතන්න 0112200
15: Prime Colombo කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333
16: Prime Colombo
17: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
18: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
19: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
20: FM 95 FM 94.8 net FM
3: දැන් බලවද සනාටයි

0: ඇතුළතම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම net news.
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර.
6: පන්දුවේ මහා මංගල්‍යය
7: FIFA World Cup 2026
5: ලෝක කුසල අඩු පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පැවති තරඟයකදී කටාර් කණ්ඩායම ගෝල 6ට බිංදුවක් ලෙස පරාජය කරමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට කැනඩාව සමත් වුණා. කැනඩාව ලෝක කුසලන් තරඟාවල ඉතිහාසයේ වාර්තා කළ පළමු ජයග්‍රහණය මෙයයි. කෙසේ වෙතත් මෙම ඓතිහාසික ජයග්‍රහණයේ සතුට යටපත් කරමින් කැනඩා මැදපෙළ ක්‍රීඩක ස්මයිල් කෝන් දරුණු ආබාධයකට ලක්ව තිබෙනවා. කෝන් පිටියෙන් ඉවතට රැගෙන යන අවස්ථාවේදී කැනඩා පුහුණුකරු ජෙෂි මාස් හැඟුම්බරව සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. වැන්කුවර් නුවර පැවති මෙම තරඟයේදී කැනඩා වෙනුවෙන් ජොන්තන් ඩේවිඩ් විශිෂ්ට ගෝල ත්‍රිත්වයක් රැස් කළ අතර සයිල් ලැරින් සහ නේතන් සාලිබා සෙසු ගෝල වාර්තා කළා. මීට අමතරව කටාර් ක්‍රීඩකෙකු අතින් ස්වයං විවේචනාත්මක ගෝලයක්ද කැනඩාවට හිමි වුණා. තරඟේ පුරා දැඩි පසුබෑමකට ලක් වූ කටාර් කණ්ඩායමේ ක්‍රීඩකින් දෙදෙනෙකුටම රතු කාඩ්පත් හිමිවීම නිසා ඔවුන්ට තරඟේ නිමා කිරීමට සිදු වූයේ ක්‍රීඩකයන් 9 දෙනෙකු සමගින්. මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමග කැනඩාව ඊ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද සමත්ව තිබෙනවා. ඔවුන් සහභාගී වන මීළඟ තීරණාත්මක තරඟය ලබන බදාදා එනම් ජූනි 24 වනදා ස්විට්සර්ලන්තයට එරෙහිව වැන්කුවර්හිදී පැවැත්වීමට නියමිතයි. මීළඟ net news පෙරවරු 9ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
2: FM 95.8 Net FM Divaina Pura.

0: Rädd FM. Algo Town. Nagri Kataba.
1: ඔදැටයි විනාඩි 9යි අල්ගෝ ටවුන් එකේ වෙලාව. අපි යන්න හදන්නේ FIFA World Cup එක පැත්තට. අපි ලියනල් මෙස්සි ගැන කියවනේ ආජන්ටිනාවේ ලියනල් මෙස්සි ගෝල හැට්‍රික් එකක් ලබා ගත්තා කියලා. එයා තමයි මේ වෙනකොට මේ හිටියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කරපු ක්‍රීඩකයා විදිහට.
2: මේ මෙස්සිගේ නම හරියට ප්‍රොනවුන්ස් කරන්නකෝ.
1: ලියනල් මෙස්සි.
2: හැබැයි ගොඩක් අය
1: ලයනල් මෙස්සි කියලා කියන්නේ ලියනල් මෙස්සි. හැබැයි ඔන්න අද උදේ තිබුණ තරඟෙන් කැනඩාව සහ කටාර් රාජ්‍ය අතර තිබ්බ තරඟෙන් අපි net news වලට ඇහුවා 6 බිංදුවක් විදිහට කැනඩාව ජයග්‍රහණය කරා. 6 බිංදුවක්.
2: හරිද? හැබැයි කටාර් කියන්නේ ලෝකයේ මේ ශ්‍රේණිගත පාපන්තු කණ්ඩායමක්.
1: කණ්ඩායමක්. ඒතකොට කැනඩාව මේ ඉතිහාසගත ජයග්‍රහණයක් තමයි වාර්තා කරේ.
2: සහ අනිත් ඒ කටාර් වල මේ ඇත්තටම ෆුට්බෝල් ගහන කටාර් වල ඉන්න කට්ටිය නෙමෙයි.
1: නෙමෙයි.
2: දැන් කටාර් වල අපි නාවෙන්ද දැන්නේ ඒ කටාර් වල වැඩ කරන්නේ මොකද කටාර් ජාතිකයෝමද? අපේ කට්ටිය කොච්චර කටාර් වල පාරවල් හදනවා, බිල්ඩින් හදනවා, කොච්චර කරනද? ෆුට්බෝල් ගහන්න බැද්ද කියලා.
1: දැන් ඒ වගේම දැන් ගෝල 6 බිංදුවක් විදිහට ජයග්‍රහණය කරනවානේ. කැනඩාවේ ජොනතන් ඩේවිඩ් ඔන්න මේ තරගයේදී ගෝල 3ක් ගන්නවා. දැන් ලියනල් මෙස්සි ජොනතන් ඔයි ගෝල 3 ලබා
3: ගන්නවා.
1: ඔව්. ජොනතන් ඩේවිඩ් කියලා කිව්වම අපිට හිතෙන්නේ සුදු ජාතිකයෙක් කියලා
2: නේ. නෑනේ.
3: ජොනතන් සුදු නැද්ද එතකොට?
1: ජොනතන් සුදුත් නෑ. කොහමාරි ඔන්න කැනඩාව මේ විදිහට ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කරනවා. බලමු. දැන් මෙස්සි ජොනතන් කවුද ඊළඟට ගෝල වාර්තා කරලා එක්කෝ මේගොල්ලෝ අභිබවා යනවද? මොකද වෙන්නේ?
2: ඔය ඔක්කොම අතරේ මේ ජපානයේ බ්ලූ බෑග්ස් කල්ලිය දැන් හැම මැච් එකේම දකින්න ලැබෙනවා නේද? මේ දැකලා තියෙනව නේද? ස්ටේඩියම් එකට එන අර මේ නිල් පාට බෑග් වල හුලම් පුරෝගන ඒගොල්ලෝ වෙනම රංගපෑමක් කරනවා. මේ බ්ලූ බෑග්ස් ටීම් එක මේ දැන් අපි කරා නම් අපිට බ්ලැක් බෑග්ස් තමයි අරන් යන්න වෙන්නේ. ඇත්තට මේ බ්ලූ බෑග්ස් කියලා කියන්නේ ගාබේජ් බෑග් එක. ඔවුන් නිල් පාටින් තමයි හදලා තින්නේ. මේ අපේ රටෙත් මැච් බලන කට්ටියට මේක කරන්න පුළුවන්. දැන් ඔය අටෝ රාසියක් පරිසර සංවිධාන තියෙනවානේ. ඒව ගැන අදහස් කියන කට්ටියත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට හොඳ අදහසක් දෙන්න යන්නේ අර ජපානයේ බ්ලූ බෑග් ටීම් එක වගේ මැච් එක බලන්න මේ යනකොට කණ්ඩායම කාණ්ඩයක් විදිහට යන්න බෑග් අරන් ගිහිල්ලා ඒගොල්ලෝ අර හුලම් පුරවලා එතන පොඩි ජොලියක් අරගෙන මැච් එක ඉවරනෙන් පස්සේ මුළු ග්‍රවුන්ඩ් එකේම තියෙන කැලි කසල මේගොල්ලෝ එකතු කරනවා. එකතු කරලා අර බ්ලූ බෑග් එකට දාලා මැච් එක ඉවරනහම ඒ අදාළ මේ කසල එකතු කරන තැන්වලට ගිහින් බාර දෙනවා. මායි කවුරුත් හිටියේ නැහැ වගේ හොඳටම නැත්තා. ඉතින් සමහරලාට ඉතින් ඇත්තනේ මේ අර මැච් එකේ උන්මාදයෙන් ඉන්නකොට බිබි ඉන්න බීම බෝතලේ බටේ වැටෙන්න පුළුවන් පුටු ආසට. වැටුණොත් නැද්ද කියලා මතක නැහැනේ නේද? සමහරලාට ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ පරිසරය අපිරිසිදු කරන චේතනාවෙන්ම නෙමෙයි, අපිට උනත් ඒක වෙන්න පුළුවන්. සමහරලාට අපි අර ප්ලාස්ටික් බෝතලයක් අරන් අතට ගහලා බෝතලේ ජොලියට පැනලා ගිහිල්ලා වෙන කොහෙට හරි වැටෙනවා. ඉතින් ඒක අස්සේ හොයන්නත් බෑනේ. මේ අර උඩු රාවණට වෙච්ච වැඩේ වෙන්න පුළුවන් නේද? පින්තූරයක් ගන්න ගිහිල්ලා ඒකින්දා මේ ඔය බ්ලූ බෑග් වගේ අපිට ඕන ඔය ගැබේජ් බෑග් කළු පාටින්ම නෙමෙයි වෙන වෙන පාටින් වලින් හදාගන්න පුළුවන්නේ.
1: හදාගන්න ඉතින් සමහරක් දැක්කද තියෙනවා කහ පාටක්
2: තියෙනවා. ඔව් තියෙනවා නේද? ආ කහ පාට දැන් තියෙනවා නේද? ඉතින් එහෙම
3: අපිට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පාට
2: අදාළ නෑ අපිට. ඔන්න ලංකාවෙත් මැච් තියෙනකොට මේ ඔහොම ටීම් එකක් හැදිලා ගිහිල්ලා ඒක රැල්ලක් වගේ එයි.
1: ඔව්.
2: හොඳයි නේද අදහස?
1: හැදෙන්න ඕන රැලි තියෙනවා.
2: අන්න හරි.
1: නේද? ඒ රැලි
2: සමහර මකන්න ඕන රැලිත්
1: තියෙනවා.
2: අර රෙදිවල එහෙම තියෙන රැලි.
1: ඔව්.
2: ඒවා මකලා අයන් කරලා ගන්න බෑනේ.
1: ඔව්. දැන් කොහොම හරි මේ ගෝල 6 දිනුමත් එක්ක බී කාණ්ඩේ පෙරමුණ අරන් තියෙනවා කැනඩාව. ස්විට්සර්ලන්ත කැනඩාව උන්න එක තරගයක් ජයග්‍රහණය කළා. එක තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා. දැන් එන්න එන්න පොඩ්ඩක් මේ FIFA World Cup එක උණුසුම් වේගෙන
3: එනවා. ටික ටික මේ නොකවුට් ස්ටේජ් එකට යනනේ.
1: ඔව්. එතකොට දැන් මේ හැම කාණ්ඩයකම ඉන්න රටවල් AA රටවල් එක්ක තරඟ වදින්න ඕන. තරඟ තුනක් තියෙනවා කාණ්ඩ ඇතුලේ තරඟ කරන්න. ඉතින් එතනින් උඩින්ම ඉන්න කාණ්ඩ දෙක ඉදිරියට යනවා. බලමු මෙහෙම ගිහිල්ලා හැලෙන්නේ කවුද? ඉදිරියට යන්නේ කවුද කියලා. උදේ 8යි විනාඩි 13යි. මතකයිනේ අද සිකුරාදා.
3: ඔව් අද DJ නයිට් එක තියෙනවා. DJ අසා යනවා DJ නයිට් එකත් අරගෙන. ඉතින් ඇටැක් ෂෝ එකක් තියෙනවා
2: මේ පාර. ඇටැක්
1: ෂෝ එකක්. ඔව්.
3: ගිය පාර මතකනේ වැඩේ.
2: FIFA World Cup කැලේ.
3: ඔව් දැන් මේ මෙහෙමයි දැන් FIFA World Cup එක බලන ගමන් ඔයාලට ඕනනම් පුළුවන් අපේ DJ නයිට් එකට සෙට් වෙන්න. ඉතින් අර නිතරම ඕක දිහා මැච් එක දිහා බලාගෙන ඉන්නත් බෑනේ.
1: ඔව්.
3: මැච් එකත්
2: කමෙන්ටරි හරි ඉන්න.
3: ඒක
2: කමෙන්ටරි හරි ඉන්නවා කියලා මැච් එක බලන් ඉන්නේ.
3: අන්න ඒකනේ.
2: මෙහෙම සින්දු ආගෙන
1: ඔව් දැන් ඇටැක් ෂෝ එකේ ඔබට පුළුවන් හොඳම ඇටැක් එක දෙන්න කවුද කියලා කමෙන්ට් කරන්න.
3: කමෙන්ට් කරන්න ඔයාලා වෝට් කරන්න පුළුවන් මේ අපේ ලයිව් ස්ට්‍රීම් එක බලාගන්න net fm facebook page එකේ යනවා. ඒකට ඔයාලා පුළුවන් කෙලින්ම රියැක්ට් කරලා කමෙන්ට් කරලා ඔයාගේ මනාපය දක්වන්න මොන පැත්තද ජයග්‍රහණය කරන්න කියලා. අපි තව විස්තර ටිකක් කියන්නම් තව ටිකකින්.

0: FM Algo Town. FM Anupaha. FM Anuhatarai Dashma Ata. Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 වට්ස්ඇප් කරන්න
2: උදේ 8 විනාඩි 18යි
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2-200-LKA
6: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
7: මෙල්වා එක ලංකාවේ එක
8: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 011-2-636-636
10: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු ගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2-200-787-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
11: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක් ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක් ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස්
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 011-2-125-125 මතන්න BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
13: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ අදම කතා කරන්න 0710-777-333 ප්‍රයිම් කොළඹෝ
14: කොහෙන්ද මේ JBL එක?
15: කීල්ස් එකෙන්
16: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, kills එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සම්නියම නදලවේ.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT නවශිෂ්‍යලියා පදිංචිය සඳහා වන 20% වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරලියා පදිංචි වන්න. අඩු වයසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න. අමතන්න 0112 559 669.
3: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 536 6

0: ரெட் எஃப்எம் ஆல்கோ டவுன் நகரி கதாபாய்.
1: පදයටයි විනාඩි 25යි වෙලාව දැන්. දැන් මම ඔට්ටුව දින්නනේ. මම කිව්වා නේද අපි කීල්ස් එකට යනකොට එතන අනිවාර්යෙන්ම BYD අඩුම දෙකක් හරි තියනවා කියන්නේ.
2: ඔයා කියපු විදිහටම තිබ්බනේ
1: නවත්තලා. ඒක දැක්කනේ.
2: නියමයි.
1: මම කියන්නේ ඒක තමයි.
2: සුපිරි.
1: සුපිරි. ඒක හින්දම කවුද බිල ගෙවන්න උනේ? ඔයගොල්ලෝ හිතාගන්න.
2: අන්න ඒකයි.
1: ඔට්ටුව පැරදිච්චි.
2: ඒ වගේ පැරදෙන්න පුළුවන් ඔට්ටු දාන්න එපා. ඊට පස්සේ වාට සිද්ධ වෙනවා අනවශ්‍ය වියදම් දරන්න.
1: ඔව්. දැන් කොහොම හරි BYD ගඩුසරු හඳුනලා දීලා තිනවා. මේ ගඩුසරු ප්‍රණාම ඔබට හම්බ වෙන්නේ රාජ්‍ය සේවකයන්ට.
2: ඉතින් ඔයත් රාජ්‍ය සේවකයෙක් නම් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා නම් ඔයා මේ වෙනකොට දන්නවා මොකද්ද අපි මේ කියන්න යන්නේ කියලා. ඔයාට ඔන්න දැන් පුළුවන්කම තියෙනවා මාසික වාරිකයක් ගෙවලා, ඒ කියන්නේ මාසික වාරිකයක් ගෙවාගෙන යන්න, මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එකක් ගෙවාගෙන යන්න, ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. ඉතින් මේක BYD හැම මාදිලියකටම විවෘතයි. BYD Atto 1 ගෙන් පටන් ගත්තම BYD Dolphin, BYD Sea Lion 6, Sea Lion 5, Seal, Shark 6, Atto 3, මේ වගේ ඕනම BYD මාදිලියේ වාහනයක් ඔයාට දැන් පුළුවන් කම තියෙනවා ගෙවන්න, ගෙදර අරගෙන යන්න. ඒ කියන්නේ ගෙවාගෙන යන්න තියෙන පොඩි ගාණක්. ඒ ගාණ තමයි මාසිකව රුපියල් 68000 කියලා කියන්නේ. ඊට අමතරව ඔයාට තව ලැබෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ඔයාගේ වාහනේ පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාට මතක් කරන්න ඕන දැන් එකපාර අතේ සල්ලි නැති වෙන්න පුළුවන් වාරික වශයෙන් උනත් මේක ගෙවාගෙන යන්න. එතකොට ඔයාට පුළුවන් ලංකා බැංකුවත් එක්ක කතා කරලා පොඩි ඉන්ස්ටෝල්මන්ට් ප්ලෑන් එකක් හදාගන්න. ලෝන් එකක් එහෙම අරගෙන ඒ ලෝන් එකෙන් අර මාසික වාරිකය ගෙවිගෙන යන විදිහට. හරිද? ඊට අමතරව ඔයාට පුළුවන් ලංකාවේ අංක එකේ රක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක. ඔයාගේ වාහනයට රක්ෂණාවරණයක් ලබා ගන්න. ඒ වගේම තමයි රෙජිස්ට්‍රේෂන් එක පළවෙනි නොමිලේම කරලා දෙනවා. ඒ විතරකුත් නෙමේ වාහනේ දැන් හෝම් චාර්ජින් යුනිට් එක ඔයාට නොමිලේම ලබා දෙන්නත් BYD කටයුතු කරනවා. ඉතින් 0112125125 0112125125 නම්බරයකට කෝල් ඇද්ද දීලා ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාට පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම දාලා පොඩක් චෙක් කරලා බලලා.
1: අපි ගියේ නේද?
2: එහෙම අපි ගියානේ. එහෙම ආවට ගියාට ගන්න ඕනේ නැහැ.
1: අපි ඒ දවසම ඉඳලා ටෙස්ට් කර කර ඉන්න අපි හිටියා.
2: අපි ගියා, අපි ගිහිල්ලා බැලුවා. මේ නෑ ටෙස්ට් කරන්න නම් මට හම්බුනේ නෑ. නුවන් තනියම පැද්දේ ඒක අපේ නුවා. මේ ඇත්ත කියන්නේ බෑ හම්බුනේ නැති එක හම්බුනේ නැති මට පැදලා බලන්න බැරුව ගියා.
1: ඒක දුන්නේ නෑ.
2: ඊළඟ පාර අරගෙන යන කට්ටිය ඉතින් පොඩ්ඩක් මීට වඩා මේ කතා කරලා මටත් ලයිසන්ස් එකේ පදින්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ කියන්නේ මට පැදපුනේ ඒක නෑ කියන්නේ වෙයි.
1: මම
2: කොහොමද එක්ස්පීරියන්ස් කරා කියලා කියන්නේ පදින්න නැතුව. හරිද? ඉතින් ඊළඟ පාර අපි බලමු. ඉතින් එහෙම වැදලා බලලා මම ඒ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නම්. හැබැයි අපි වාහනේ නැගලා ගියා.
1: ඔව්.
2: නෝ පදිද්දී අපි නැගලා ගියා. අපි ඒ එක්ස්පීරියන්ස් එක කියන්නේ පැසෙන්ජර් එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම අපි ගත්තා.
1: ඔව්.
2: ඉතින් ඒක අපි ඔන්නවාට කියනවා තහවුරු කරලා, ඒ කියන්නේ පවුලේ කට්ටියට බයක් නැතුව යන්න පුළුවන් වාහනයක් තමයි BYD කියලා කියන්නේ. ලෝකේ තියෙන නවීනතම තාක්ෂණයත් එක්ක ලෝකේ තියෙන නවීනතම යාන්ත්‍රික තාක්ෂණයෙන් එහාට ගිහිල්ලා. ඒ කියන්නේ ඉස්සර නොවේ මෙකැනිකල් වාහන තිබ්බේ. දැන් ඉතින් එහාට ගිහිල්ලා සෙන්සර්ස් වලින් එහාට ගිහිල්ලා ඔන්න AI තාක්ෂණය ඔක්කොම ඇවිල්ලා.
1: දැන් සද්ද ඇහෙන්නෙත් නැහැ.
2: සද්ද ඇහෙන්නෙත් නැහැ නේ EV නේ. ඉතින් අන්න ඒ වගේ. ඒ වගේම ADAS වගේ ආරක්ෂණ පද්ධතියන් තියෙන මහමග අනතුරු වලින් ඔයාව ආරක්ෂා කරගන්න පුළුවන්. ඔයාගේ පවුලයට ආරක්ෂාව ලබා දෙන්න පුළුවන්. දියුණු තාක්ෂණින් යුත් වාහනයක් තමයි EV vehicle එකක් තමයි BYD කියලා කියන්නේ. ඉතින් අපි ඒක පැදලා experience කරා. ඒ නිසාම තමයි අපි ඔයාට කියන්නේ ගිහිල්ලා ගන්න BYD එකක් කියලා.
1: ඒ වගේම තමයි ගිහිල්ලා ගන්න ඕන ගෙදරට අවශ්‍ය කරන බඩු ඔන්න අඩුවට ගන්න පුළුවන් තැන තමයි කසාගල සුපර් කියලා කියන්නේ. මෙල අඩුවට බහඳ ඔක්කොම එකම වහලක් යට තියෙනවා. ඒ විතරක් නෙවෙයි ශාඛා ජාලයක් තියෙනවා. අතුරුගිරිය මුල් ඒරියාව, ගණේමුල්ල, නාරම්මල, ගම්පොළ, මාතලිත්තේ. ඒ වගේම ඉදිරියේදී ඔබේ නගරෙත් ශාඛාවක් ඕපන් කරන්න

0: අපිට තේරෙන්න පටන් ගන්නවා මේ රට ඔන්න දියුණු වෙමින් යනවා කියලා. අපි පුළුවන් තරම් ප්‍රාග්ධනයට වියදම් කළානේ. අලුත් ගොඩනැගිලි හැදෙනවා, අලුත් ව්‍යාපාර හැදෙනවා. අලුත් ගොඩනැගිලි හැදෙනවා කියන්නේ අලුත් ව්‍යාපාර පුළුල් වෙනවා කියන කතාවනේ. නැත්තම් අපි ගෙවල් හදනවා කියලා කියන්නේත් අපි දියුණු වෙලා කියන එකනේ. ඉතින් කන්ස්ට්‍රක්ෂන් වැඩි වෙන තරමට රටක් දියුණු වෙනවා. ඉතින් කන්ස්ට්‍රක්ෂන් ලංකාවේ කොහේ කරත් අපි දකින්න කරමක් තියෙනවා. ඒ තමයි මෙල්වා කියලා කියන්නේ. ඉතින් ඕනම දේශගුණික තත්වයකට, කාලගුණික තත්වයකට ඔරොත්තු දෙන විදිහට, කල්පවතින විදිහට ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්, ඔයාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් ඉදිකරව ගන්න නම් ඔයා අනිවාර්යයෙන්ම දාන්න ඕනේ ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර් අරගෙන එන මෙල්වා ස්ටීල්ම තමයි.
1: උදේට 8:30යි.

0: FM 95 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදෑසන 8:35.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 122 125 125 මතන්න.
5: බ්ලැක් කර එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710 777 333.
7: ප්‍රයිම් කොළඹෝ.
8: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397.
10: Coca-Cola රසදෙ නොතිනන්න. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 20 ගලෙන් බිඳුණු වැව. ජුනි සියක කහටගස් දිගලිය.
11: මාළු කන්න කැමති කිරටද මිරිසටද?
12: කැමති විදියකට.
11: විජය කිරි මාළු 3.5 කුඩු හා විජය මිරිස් මාළු 3.5 කුඩු.
13: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
14: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
15: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
16: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
17: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
18: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
19: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ Swiss Tech Aluminum Quotation එකත් 0776 780 718 WhatsApp කරන්න.
0: FM 95 94.8 Net FM Divainapura.

0: 18යි විනාඩි 42යි අල්ගෝ ටවුන් එකේ වෙලාව. දැන් නෝවා ගොඩක් අයට කොළඹ පදිංචි වෙන්නත් ඕන. හැබැයි ඔය ට්‍රැෆික් වලට එහෙම අහු වෙන්නත් බෑ. තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් හැම දෙයක්ම අතේ දුරින් තියෙන්නත් ඕන. අඩුවට කියන්නේ සාධාරණ මිලකට තැනක් ගන්නත් ඕන.
1: ඔක්කොම කරන්නේ කොහමද?
0: ඔක්කොම කරන්න පුළුවන්.
1: තනි මම
0: ඔහොම කියනවා ගෙවල් වල. කොහොමද මේ ඔක්කොම කරන්නේ?
1: තනි මම.
0: ඕගලට තේරෙනවද මම විඳින දුක? ඔහොම කියනවනේ. ඒ ප්‍රශ්න වලට තිත තියන්න පුළුවන්. දැන් ඔයාට තියෙනවා prime lands residences within on apartment project එකක් තියෙනවා. The prime colombo in colombo 9 රුපියල් මිලියන කියනද 45 ඉඳන් ඉහළට
1: ලක්ෂ 450යි.
0: 450යි. එක කෝල් එකක් දෙන්න ලක්ෂ 450ට වෙන් කරගෙන නැත්නම් ඊළඟට මේක වැඩි වුණාට පස්සේ අපිට කියන්න එපා.
1: ඒක තමයි.
2: 0.71 0.73 0.73
1: අන්න
2: කියන නම්බරයකට තමයි කෝල් එකක් දෙන්න ඕනේ.
0: 0. ලස්සන නම්බරයක්.
2: ඔව් නේ 0.71 0.73 0.71 0.73 0.73
0: අන්න ඒකට කෝල් එකක් දෙන්න. ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහටත් මේක හොඳයි.
2: ඔව් ඒ කියන්නේ මේක මේ සචිනී ඉදි වෙලා ඉවර කරන්න නියමිතව තියෙන ඒගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ 2030 ජූලි මාසේ.
1: ඉතින් බලන්න තව අවුරුදු කීයද?
2: හරියටම අවුරුදු 4ක් ගත්ත කෙනා අපිට දැන්
1: ජූලි. දැන් කොළඹින් පිට ඉඳන් අපි අහගෙන ඉන්න. උදවියට පුළුවන්නේ.
0: ඔව්.
1: කොළඹ ගෙදර.
2: ඔව්.
1: කියලා නේද?
0: ඔව්.
1: මේ කලම්බු 9 නේද?
2: කලම්බු 9 ගෙදර.
1: කොළඹ ගෙදර සාමාන්‍ය ඉස්සර තියෙනවනේ. අපි මේ දවස්වල ඉන්නේ අපේ කොළඹ ගෙදර.
2: ඔව්.
1: ඉතින් එහෙම කොළඹ ගෙයක් ලේසියෙන් දැන් ගන්න ඇත්තටම ගෙවල් නෑනේ.
2: ඔව්.
1: මේ
0: ගෙවල් තියෙනවා ගන්න විදිහක්.
1: ඔව් ගන්න විදියකුත් නෑ. අනිත් එක තියෙන ගෙවල් අස්ප ගණන්.
2: ඔව්. දැන් අන්න ඒකයි.
1: ඔව් ලක්ෂ 450ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක්ට ගෙවාගෙන යන්න පුළුවන් ගාණක්.
2: ගාණක්. ඉතින් ඇත්තටම වාඩ රුපියල් මිලියනයක් ගෙවලා මේක රිසර්ව් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: ඊට පස්සේ වාඩ ලක්ෂ 10ක් නේ
2: ගෙවලා රිසර්ව් කරගන්න. ඊට පස්සේ වාඩ පුළුවන් ඉන්ස්ටෝල්මන්ට් එක කතා කරගන්න. ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලා එක කතා කරගෙන වාඩ පහසු විදියට වැඩේ කරගෙන යන්න හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් යන්න ඉස්සලා කොට දන්නද යන්න ඕන වෙබ්සයිට් එකට www.primelands.lk වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකේ තියෙනවා මේකේ මොඩල් එක. හරිද? මේකේ 3D මොඩල් එක තියෙනවා, ආකිටෙක්චර් මොඩල් එක තියෙනවා. ගිහලා ඒක බලන්න. බැලුවට පස්සේ ඔයාලට තේරෙයි අපි මේ කියන්නේ මොන වගේ තැනක් ගැනද කියලා. මේ තියෙන පහසුකම් ඔක්කොම එක ඔයාලට ලැබෙන්නේ මොන වගේ අපාර්ට්මන්ට් එකක්ද කියලා ඔයාලට එතකොට තේරෙයි.
0: ඊට පස්සේ මේක ගෙවලා ගියාර පස්සේ මම දන්නවා අපි දෙන්නා හොයාගෙන එනවා. අපි තුන්දෙනා හොයාගෙන ඇවිල්ලා
2: පින් දෙනවා.
0: අපිට ඕන එන කොටක් ජීවිතේ ඉගෙන ගන්න. දැන් අචී ටිකක් වැඩිපුරම කැමති ඉන්නේ ලෝකෙ වෙන දේවල් අධ්‍යයනය කරන්න, කියවන්න, ඉගෙන ගන්න. එක එක පැති තියෙනවා. දැන් තමන්ට ආස පැත්තක් වෙන්න පුළුවන්, නැත්නම් කතන්දර වෙන්න පුළුවන් ඕනම දෙයක් ඉගෙන ගන්න තියෙන හොඳම දෙයක් තමයි පොත් කියවන්න.
2: පොත් කියවන්නනේ.
0: දැන් පොත් කියවන ගැන කතා කරාම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය 19 වෙනි වතාවටත් සංවිධානය කරනවා මහනුවර පොත් දැක්ම කන්ද උඩරට මහා පොත් මංගල්‍ය විදිහට තමයි හඳුන්වන්නේ. දැන් කට්ටියත් එක්ක දැන් ඔන්න යාළුවන්ට කෝල් එකක් දීලා කියලා මොකද මේ වීකෙන්ඩ් එක කරන්නේ? සෙට් වෙමුද?
2: යන්න
0: අපි කොහේ හරි. එහෙම කතා
2: කරනවා. යන් කැන්ඩි.
0: යන් කැන්ඩි. මන්නේ ඒකද? යන් ගිහලා පොත් වරුමු, පොත් කියවමු, පොත් අරගමු. අන්නේ එහෙම දැන් හැමදාම සෙට් වෙනවයි කියන එක එකම විදිහට කරන්න ඕනේ නැහැ.
2: ඕනේ නැහැ.
0: නේද? අවසර ගිහිල්ලා තේකක් කෝපි එකක් බොන එක විතරක්ම නෙමේ සෙට් වෙනවා.
2: අන්නේ ඒකයි නේ. ඊට වඩා මේ කරන්න දේවල් සෑහෙන්න ලෝකේ තියෙනවානේ. ඊට වඩා එක්ස්පීරියන්ස් කරන්න දේවල් තියෙනවා. ඊට වඩා හොයාගෙන යන්න දේවල් තියෙනවා. ඉතින් යාළුවෙක් පොඩ්ඩක් නුවරවැත් එහෙම ගිහින් කැන්ඩි සිටි සෙන්ටර් එකට ගිහිල්ලා මේන ජූනි 29 වෙනිදා ඉඳන් ජූලි 5 වෙනිදා වෙනකන් වාඩ පුළුවන්කම තියෙන ඔන්න කන්ද උඩරට මහා පොත් ප්‍රදර්ශනෙන් පොත් මිලදී ගන්න. පොත් කිව්වට පස්සේ ඉතින් ලොකු රේන්ජ් එකක් තියෙන අපිට මෙහෙමයි කියන්න බෑ නේ. නව කතාද, කෙටි කතාද, කවි පොත්ද
0: අපිට කියන්න බෑනේ. ඔයගොල්ලන්ට කැමති ඒවා මොනවද කියලා
2: ප්‍රබන්ධද අපි දන්නේ නෑ. ඔයා කැමති විදියට ඔයාගේ කියන්නේ ෘචිකත්වයට ගැලපෙන විදියට. දැන් සචිනගේ ෘචිකත්වය තියෙනවනේ මේ පොත්වලට.
0: මං අසේ පරිවර්තන.
2: පරිවර්තන කියවන්න. ඔයා අර ආතර් කොනල් ඩොයිල්ගේ Sherlock Holmes.
0: යම් මං හිතනවා මම
2: තමයි ඒක, يعني ඒක තමයි කියවපු පරිවර්තන.
0: මම හිතනවා ඒක මං ඒක කොච්චර ඇබ්බැහි වුණාද කියලා කියවන්න. මං ඊට පස්සේ බත් හැම දෙයක්ම පොඩක් බලනවා නිකන් සැකින් වගේ බලනවා.
2: අන්නේ
0: අය පාරවල් අඩි පාරවල්.
2: ඔව් දැන් ඔය සමහර වෙලාර නුවා මේ අපිට මේ ඔෆිස් එකේ ඉදදී සචිනි කියනවානේ යාගේ ඉස්කෝලේ ගාලේ වෙච්ච දේවල් එහෙම ලොකු තනතුරු දරපු කෙනෙන්නේ. හරි නිකන් අර ටොට්ටෝ චන්ගේ හරි පුදුම ඉස්කෝලේ වගේ තමයි.
0: ඉතින් ඒ පොත් කියවලා එහෙම වෙනවා අපිට නේද? දැන් අපි ෂර්ලොක් හෝම්ස්ගේ පොත් කියලා පොඩි කාලේ. දැන් ඉස්කෝලේ යාළුවෝ අතරත් එහෙම අපි බෙදාගත්තා. සතියක් මම හෝම්ස්. නැගර වොට්සන්.
1: නෑ අනිත් එක ෂර්ලොක් හෝම්ස්ගේ පොත් කියවෙන් පස්සේ මේ ලෝකෙම මොන හරි රහස් තියෙනවා. අපි ඒවා අපිට තමයි ඒවා අල්ලගන්න
2: හැම දෙයක් දිහාම ඊට පස්සේ අපි සැකයෙන් බලන්න
1: අපි තමයි මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ, මේ රහස් හොයාගන්න ඕනේ කියලා හිතනවනේ.
2: සහ මේ අර ෂර්ලොක් හෝම්ස් කියලා තියෙනවනේ, ඔයා කවහරි වැඩියෙන් සැක කරන්නේ නැත්නම් එයාව සැක කරන්න පටන් ගන්න කියලා. එයා තමයි අපරාධකාරයා කියලා.
0: සහ ඔගොල්ලෝ විශ්වාස කරන්න අපි සැක කරපු දෙයක් වැරදිලා
2: නැහැ.
0: ඒ හින්දා කැමති පොතක් අරගෙන කියවන්න මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්කට යන්න. මෙවර මහනුවර පොත් දැක්වීම මේ ප්‍රධාන අනුග්‍රහකයන් වෙන්නේ සුසන ප්‍රකාශන ආයතන. ඉතින් රේඩියෝ පාර්ට්නර් විදිහට ඔන්න අපි FM අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි අද දැන් මේ 10ට මං හදාගෙන ආපු කියලා මං කියන්නේ. මම අරගෙන ගියේ
2: මට ඔතලා දුන්නු
0: මගේ මම අරගෙන විජේ නිෂ්පාදන පාවිච්චි කරලා හදපු කට්ලට් තියෙන ඕනද? හරි එපා නම් කියන්නකෝ.
2: දැන් මේක අපරාධය.
1: එපා කිව්වේ
2: දැන් අපරාධය. අපරාධය මේක අපි ප්‍රසිද්ධිය කිව්වේ.
0: කොහොම හරි කට්ලට් වල රහ ඔගොල්ලෝ කෑවම කියයි ඒකේ රහෙන් භාගයක් විජේ නිෂ්පාදන වලට යනවා.
2: ඔව් අපිට කිව්වේ මේ ඇත්තටම අපේ මේ ප්‍රෝග්‍රෑම් රූම් එකේ කට්ටිය විතරයි ගැනලා තියෙන මොකද අපේ දැන් කට්ටිය ඉන්නවනේ ස්ටාෆ් එක අපේ කොල්ල පිටියක ඔක්කොම එන්න පටන් ගන්න. එහෙම ඉන්න ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හරි.
0: ඔව් ඒක හරි. ගාන්ට මේ පැත්තේ තියෙනවා.
2: මේ පැත්තේ බැලන්ස් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම විජේ නිෂ්පාදන කියලා කියන්නේ අපි හැමෝම දන්න නමක්. අවුරුදු 30ක් පුරාවට සචිනි දශක 3ක් පුරාවට අපිත් එක්ක ඉන්න නමක් නිෂ්පාදනයක්. ඉතින් ඇත්තටම ඔය කුළුබඩු ශේෂ්ත්‍රය ගත්තට පස්සේ ලංකාව එක්තරා කාලයක් තිබ්බ මිනිස්සු මේ කුළුබඩු මිලදී ගන්න බය වුණා. ඒ කියන්නේ අර මිරිස් කුඩු අතර තිබ්බනේ මේ ගඩොල් කුඩු නේ. අපි ඊට
1: පස්සේ කියන්නේ මෙහෙම ඉදිකිරීම් කර්මාන්තේ ගන්න ඕනේ දේවල් මේ කෘෂි
0: කර්මාන්තේ
2: දෙක මිශ්‍ර වෙලා තිබ්බනේ.
1: එහෙම පොඩි මිශ්‍ර වීමක් වෙලා තිනවා.
0: අපි පොඩි කාලේ සෙල්ලම් කරනකොට සෙල්ලම් කෙවල් දානකොට
2: අන්න
0: ගඩොල් කුඩු තමයි පාවිච්චි
2: කරන්නේ.
1: ඒක සෙල්ලම් කරන්න විතර පාවිච්චි කරන්න කමන්නේ.
2: අනේ ඒවත් එක්ක අපිත් එක්ක සෙල්ලම් කරන්න ආවනේ ඒ වරගෙන.
0: ඒක ප්‍රශ්නේ උනේ නේද?
2: ඔව් ඉතින් ඒ බියස් එක නැති කරපු ආයතනයක් තමයි විජය කියලා කියන්නේ. ඉතින් අපේ රටේ රසය රටේ හැමෝටම වගේම රටෙන් එහා ලෝකේ හැමෝටම අරන් ගිය නමක් විජේ ප්‍රොඩක්ට්ස්. ඉතින් විජේ නිෂ්පාදනම මිලදී අරගෙන විජේ නිෂ්පාදන දාලා හදලා බාන්නෝ කෑම.
0: කොච්චර රහයිද කියලා.
2: කොච්චර රහයිද කියලා වෙනස.
0: ඔව් ඊළඟට අපිට ලස්සන සින්දුවකට යන්න තියෙනවා. 242 ලගේ 242 ලගේ කියන කියන මේ සීටි ප්‍රනාන්දු මහත්මයාගේ සින්දුවක් අහන්න. ඊට කලින් සදාහරිත ගැනත් මතක් කරන්න ඕනේ. ශ්‍රී ලංකා වාණිජ්‍ය වර්ණ වගාවේ අංකකයේ සමාගම තමයි සදාහරිත කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ අගාවුඩ් වාණිජ්‍ය වගාවක් විදිහට හඳුන්වා දුන්නෙත් සදාහරිත. ඉතින් සදාහරිත කියලා කියන්නේ රුපියල් බිලියන 316ක් ඉක්ම වුණ
2: වත්මන් තියෙන වත්කම් සමුදායක් තියෙන ආයතනයක් සචිනේ කිව්වා වගේම හරියටම හරි. ඒ වගේම තමයි මේ ලෝකේ දැන් ඔය ප්‍රමුඛ පෙළේ අගවුඩ් සමාගම් 10 අතර ඉන්න දෙවැන්තයෙක් තමයි අපි මේ කියන සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඒ බවට අපි නෙමෙයි කියන්නේ IP ইনফরমේෂන් ඊට පස්සේ ස්ප්‍රේඩ් රිසර්ච් වගේ ලෝකේ අංක එකේ සමාගම් මේ බව තහවුරු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ආයතනයක් එක්ක එකතු වෙලා ඔයාගේ ආයෝජන කටයුතු කරන්න ඔයා බය වෙන්න ඕනේ නැහැ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Cinderella Wage Mannan Inne Mama Bela Ganna Kavuruth Tanaka
2: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: Oda 8 Minuti 55
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
5: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
6: don't stop remix remake එකට හැපෙන DJ blast එක
7: අංගා ගලේනේ ඉන්න කුමරියේ
8: රේනි අලෙන්නේ
5: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
6: net fm DJ night face to face Attack show!
5: Attack show! 1, 2, 3, let's go! Lanka Omudana Vilanga DJ Star in the Kamatinam. Oya DJ play karana pahadili video at that mapita WhatsApp karana.
6: Binduai Hatsi Ekolhai Anupahai Anupahai Anupaha. Net FM DJ Night Face to Face Attack Show. අදර නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික් කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ
9: Brought to you by රසන හර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්

0: ඉංජිනේරුවෙ ක්‍රියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710 777 333.
3: ප්‍රයිම් කොළඹෝ.
4: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
5: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774064397. අලුතැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 2767 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
6: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, වින් කරන්න.
7: ලෙස කලරම් ලොව වැජබෙන සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 72.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු.

0: සත්‍ය ඔබ වෙතගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම at news.
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. දඹගල්ල ගල්පොල්ලන්ද රක්ෂිත ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දඹගල්ල පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එහි සිදු කළ වැටලීමකදී අත්අඩංගුවටගත් සකකරුවන් දඹගල්ල, මරදංකඩවල, ග්‍රෑන්ඩ් පාස්, මාතරහා, මීගලෑව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් කැණීම් සඳහා යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් දඹගල්ල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන
0: FM 95.8 Net FM Divaina Pura

0: Ode navai vinadi hatai algo taunike velawa un minisate api hamba vena antima pae.
1: Ah une ada sikurada ne.
0: Ada sikurada.
1: Ada sikurada.
2: Ada sikurada.
0: Sikurada wenna vishesha de mokadda kiyala ogullu me wenakota dannawa.
3: Ow den okkoma loka yuddha nawathila thiyena asse api patan gannawa adahawasata wenama yuddha.
1: Ah ow ada me kattiya den sign karana awa sign karayida mona weida.
0: Ow.
1: Ne okkoma.
3: Ada neida dawasa.
1: Ada tamai dawasa. Ada tamai sign karanne me thada thiyena api balamu. Ithin ඇත්තටම මේ දේ ඔක සයින් කරු
3: කියන යෝධයවනම් අන්තිම මොහොත වෙනකම්ම විශ්වාස නැහැ.
0: ඔව්.
1: ඇත්තටම දැන් උතනදි මේ විශ්වාස කරන්න බැරි වෙලා තියෙන්නේ මේ සචින නුවා මේ ට්‍රම්ප්වත් නෙමෙයි ඊශ්‍රායලය.
0: අහහ.
1: ඊශ්‍රායලය මේක
3: හරිනේ. ඊශ්‍රායලයට ඔව් ඊශ්‍රායලයට හොඳ දෙකක් කියලා තිබ්බට.
1: දෙකක් කියලා තියෙනවා. ඒ කියන්නේ මොන හරි මේ තිරය පිටුපස බහිම්බස් වීම් ටිකක් සහ නැත්තම් ඔය විරසකයන් ටිකක් වෙලා තියෙනවා කියලා තේරෙන්න පටන් අරන් තියෙනවා. අපි දැක්කා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සහ ට්‍රම්ප් අතරත් වාද විවාද ඇති වෙලා තිබ්බා. මොකද මේ ලෙබනනයට ප්‍රහාර එල්ල කරන එක නවත්තන්න ඕනෙමයි කියලා ඉරානය කියනවනේ. හැබැයි ලෙබනනයට ගහන එක නවත්තන්න ඊශ්‍රායලය කැමති නැහැ. මොකද ඊශ්‍රායලයේ ආසන්නයමයි ලෙබනනයේ තියෙන්නේ. මොවා දැකලා ඇති ගිය අවස්ථාවේ බොහොම ආසන්නයේ තියෙන භූමියද.
3: බොහොම ආසන්නයේ.
1: ඉතින්
3: සහ අනිත් එක මට ඇත්තටම මේ ලෙබනන් වලට ගහනකොට සෑහෙන දුකක් දැනෙන එක හේතුවක් තමයි දැන් එක එක රෑන්කින්ග්ස් තියෙනවනේ.
1: ඔව්.
3: ලෝකේ ලස්සනම කාන්තාවන් සහ මොකක්ද ඒකට කියන්නේ වඩා අනුරාගී කාන්තාවන් ලස්සනම ඉතින් අත්‍තර කාන්තාවල් ලස්සන වගේම අනුරාගී වෙන්නත් තිබෑනේ.
1: ඔව්නේ.
3: අනුරාගීම කාන්තාවන් ඉන්න රටක් විදිහට තමයි ලෙබනන් සැලකෙන්නේ. මොන හිතකින් ගහනවද දෙයියනේ.
1: අනේ.
3: ඇත්ත ලෙබනන් කාන්තාව බලන්නේ ඔය ඉන්ටර්නෙට් එක ගිහිල්ලා ඉවරලා ලෙබනන් නාමියක.
0: ඈ.
3: වෙඩි තිබ්බත් කමක් නැහැ කියලා හිතනවානේ හේතුවක් වලින්.
0: එහෙමද?
3: නෑ නිකන් ගිහිල්ලා බලන්න ලෙබනන් නාමි කියලා ගහන්න ලෙබනන් පොලිස් කියලා ගහන්න. මං ඉතින් මගේ නුවන් වලින්ම දකලා තියෙන හින්දා ඔවා මට කොච්චර වේදනාවක් දැනනවද කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ නේ.
1: තේරෙනවා. වේදනාව තේරෙනවා. වේදනාව තේරෙනවා මේ අන්න ඒකයි අපි කියන්නේ ඉතින්. කොහමාර ඉතින් ඔය දැන් ලෙබනනේට ගහන්න හේතුව වෙන්නේ හිස්බුල්ලා සටන් කාමීන් එහෙ ඉන්න හින්දා අපි ඒගොල්ලන්ට ගහනවා කියලා ඒගොල්ලන් විනාශ කරන්න ඕනේ කියලා තමයි ඊශ්‍රායලයේ කියන්නේ. හැබැයි ඊශ්‍රායලයට තියෙනවා ඊට වඩා සැගවුණු අරමුණක්. ඒගොල්ලන්ගේ තිබ්බනේ මේ ඒගොල්ලන්ගේ ආගමික විශ්වාසය ඇතුලේ තියෙනවා සචිනේ මේ ග්‍රේටර් ඊශ්‍රායල් කියලා සංකල්පයක්. ඒ කියන්නේ මේ ඊශ්‍රායල භූමිය තව ව්‍යාප්ත කරන සංකල්පයක් තියෙනවා. ඉතින් ඒක ව්‍යාප්ත කරන්න නම් ලෙබනනේ ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ඉතින් මේ යුද්ධේ පිටිපස්ස තිබ්බන්නේ එහෙම කතාවක් මේ තමන්ගේ ආගමික විශ්වාසය අනුව යන සයොන්වාදීන් සයොන්වරුන් තමන්ගේ භූමිය පුළුල් කරගන්න කරපු සටනක් තමයි. ඒ සටනට තමයි ඇමරිකාව අර භාවිතා කරේ. ඇත්තටම මෙතන සුපිරි බලවතා ඇමරිකාව කිව්වට මේ ජුදෙව්වන් ඇමරිකාව ඉතිහාසයේ පුරාවටම තමන්ගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න භාවිතා කරනවා. මොකද අපි දන්න ඇමරිකා එක්සත් ජනපද සෙනට් මණ්ඩලය ගත්තත් කොංග්‍රස් මණ්ඩලය ගත්තත් ඔය ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර සමාගම් ගත්තත් ඒවයි ලොකු පුටුවල ඉන්නේ ජුදා ජාතිකයන් ජූස්ලා. ඉතින් ඔය සගර්බර්ග් මහත්තයත් එහෙම කෙනෙක් තමයි. ඉතින් ඒක නිසා අපිට ඒ තිරය පිටපස්සේ ඒ වගේ දේවල් වෙනවා.
3: ඒ කියන්නේ ජුදෙව්වන් තමයි ලෝකයේ ආර්ථිකය ක්ෂණය සහ විද්‍යාව පහුගිය සියවසේ ඇත්තටම අත්පත් කරගෙන
1: හිටියේ.
3: ඇල්බර්ට් අයින්ස්ටයින් බලන්න. ඔව්. එතකොට ඒ වගේ විද්‍යාවේ මේ ජය කෙහෙළපු නංගපු කට්ටිය. අනිත් එක ඇමරිකාවේ බැංකුවල ඔක්කොම හිටිය ලොක්කෝ ජූස්ලා යුදෙව්. ඉතින් ඔය හිට්ලර් උච්චර තරහ ගත්තෙත් ඔය කාරණේ හින්දම තමයි.
1: තමයි.
3: හැබැයි දැන් ඒ தත්ත්වය සෑහෙන්න දුරට වෙනස් වීගෙන යනවා. දැන් Google බලන්න, Facebook උනත් බලන්න, ගොඩක් IT පැත්තට ලෝකේ ආවෙන් පස්සේ ලෝකේ ගණිතය පිළිබඳව දැන් IT කියන්නේ ඇත්තටම ගණන් එක්කන යන්නේ. ඒ පැත්තට ආවෙන් පස්සේ දැන් ඉන්දියාවේ මුල් ආයතන වැඩි හරියක සහ විශාල සමාගම් වැඩි හරියක CEOsලා වෙලා තියෙන්නේ ඉන්දියානුව.
1: ඉන්දියානුවන්නේ.
3: ඔව්. ඉතින් ඔය ප්‍රශ්නේත් තියෙනවා. දැන් යුදෙව්වන්ගෙන් ඒක ඉන්දියානුවන්ට විතෙන් වෙමින් යනවා.
1: යනවානේ.
3: ඔව්.
1: ඒ කියන්නේ ඉන්දියානු පුරවැසියන් මම හිතන්නේ දැන් ඉන්දියානු පුරවැසි භාවයේ නැතත් හැබැයි මේ සම්භවයෙන් ඉන්දියානුව නැත්තම් උපතින් ඉන්දියානුවන් වෙන අය මේ වෙනකොට ලෝකේ පුරාම ඉන්නවා. ඉතින් Google සමාගමේ
3: CEO පිචයිය.
1: අන්න හරි පිචයිය. පිචල් මාත්‍ය අපි දන්නා. ඒ වගේම තමයි කාෂ් පටෙල් මේ FBI එකේ ලොක්කක්
3: මේකට
1: ඉන්න ඉන්දියානු ජාතිකයෙක්. ඉතින් ඇත්තටම ඉන්දියාවත් ඒ විදිහට තමන්ගේ මේ මේ වර්ගය ලෝකේ පුරා මේ අතිශය අර බලගත් තැන්වල ස්ථානගත කරමින් යන අපි දන්නේ ඒකේ අනාගත බලාපොරොත්තු ඉන්දියාවේ මොකක් වේවිද කියලා. ඉතින් ඒක මොකක් වුණත් අපිට ටිකක් රිදෙයි කියලා හිතනවා ඊට පල්ලෙහැන් අපි ඉන්න හින්දා. ඉතින් අපි බලමු මේ සාම සාකච්ඡා නේ සාම ගිවිසුම් අත්සන් වෙන්න නියමිතයි මේ දේවල් සිද්ධ වෙයිද ඇමරිකාව ඉරානයේ මේ දේවල් වලට එකතු වුණාට මේක ඊශ්‍රායලයේ මොන විදිහට පිළිගනීද? මොකද මේ ගිවිසුමෙත් කිසිම තැනක අපි ඊ ගිවිසුම ගැන කතා කරන්නේ සජිනේ. මේ ගිවිසුමෙත් කිසිම තැනක ඊශ්‍රායලය ගැන සඳහනක් කරලා තිබෙන්නේ නැහැ. මේක නිකන් අර ඊශ්‍රායල එක්ක එකතු වෙලා පටන් අරගෙන දැන් ඊශ්‍රායලය නිකන් මගහැරලා යන්න යනවා වගේ ගතියක් තමයි පේන්නේ. නිකන් ඇමරිකාවට නිකන් තේරුණාද මොකද්ද මේ උනේ සහ කරගත්තු විනාශය කියන එක කියලා මේ කියන්නේ ඒක හිතිලා වෙන්නත් ඇතිනේ ওই විදිහට පොඩ්ඩක් කපලා නිකන් කොල්ල කපලා ඉස්සරහට යන්නේ නැද්ද යාළුවෝ කපලා.
0: ඒක තමයි ওই එකතු වෙනකොට පොඩ්ඩක් මුලින් බලන්න ඕනේ.
1: බලන්න ඕනේ. තමන් කා එක්කද ගිවිසුම් ගත වෙන්නේ? ඒගොල්ලන්ගේ මොනවාද සැගවුණු වරමුණු තියෙන්නේ? ඔය ඔක්කොම. ඉතින් කොහොම හරි අද අපි මේ කිව්ව වගේම Friday night එක Friday night එක කියන්නේ ඉතින් DJ night එක DJ.
0: අද මොකද්ද වෙන්නේ කියලා දන්නවද?
1: අද මේ
0: රටවල් දෙකක්
1: රටවල් දෙකක්.
0: ඔව්. අද දිස්ත්‍රික්ක දෙකක් නෙමෙයිනවා.
1: රටවල් දෙකක්.
3: මේ කියන්නේ උඩ රටයි මැද රටයි දකුණු රටයි කොයි රටද දැන්?
0: කොළඹයි ගාල්.
1: කොළඹ රටයි ගාල්ලයි. ගාල්ල.
0: ඔව් ගාල්ල.
1: ඉතින් DJ හර්ෂෙක් DJ මයික් එනවා. අද DJ අසත් එක්ක DJ සංග්‍රාමයේ අරගෙන. ඉතින් සුපුරුදු විදියට FM 94.8 රෑ 9 ඉඳලා 12 වෙනකන් ඔයාලට සජීවීව අපේ DJ night එක attack show එක අහන්න පුළුවන්. ඒ වගේම තමයි යන්න අපේ FB page එකට official page එකට ඔයාලට live streaming එක බලන ගමන් vote කරන්නත් පුළුවන් කොළඹද ගාල්ලද කියලා.
0: අද බලාගන්න පුළුවන් ඇත්තටම මචං කිව්වා වගේ ගාල්ලද කොළඹද කියලා. එදා මුලින්ම ගාලුපුරේ සිරිය හලෙමු. හැබැයි අසාධාරණ වෙන්න බෑ, බැලන්ස් වෙන්න ඕනේ. හින්දා අපි තව ටිකෙන් කොළඹ පැත්තට.
1: කොළඹ ඒක එහෙම කරන්න එපා. අපි කොළඹනේ.
0: කොළඹ පැත්තට සිද්ධවත් දෙනවා. හැබැයි මේක අපි මුලින්ම දෙන්නේ ගාල්ලට. අන්න ඒ වගේ අද දෙකට බෙදෙන්න පුළුවන් ඕගලන්ට. ගාල්ලද කොළඹද බලමු.
1: යමු දකුණු ලකටද?
0: ලව්. දැන් යනවා දකුණු ලකටද?

0: FM Anu Paha, FM Anu Hatarai Dajumata, Net FM. Velava obaveta gena enne.
1: Saheli, happily kiyannako oyalage cashback kathawa. Fabricator ge quotation eka Swisstech ekata WhatsApp kara.
2: Million 2000ක් dakwa cashback laba ganna obe Swisstech aluminum quotation ekat 076787 WhatsApp karanna.
1: Udena vaya vinadi 18ay.
3: ගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
4: don't stop remix remake එකට happen DJ blast එක
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
4: Net FM DJ night face to face attack show attack show
3: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න
4: බින්දුවයි 711යි 95යි 95යි 95 Net FM DJ night face to face attack show other and නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ
3: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Kills, Cargills, Apico, Satosa, Supiri Velanda Salvalin, My Cola, Aperate, Apemadea.
6: Where try Karana Gan Vijay Apapiti.
7: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
8: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
9: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
10: Coca-Cola රස දෙන්නෝ දිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ Net FM කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 20 ගලෙන් බිඳුණු වැව. ජුනි සියක කාටගස් දිගලිය
11: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබට අත. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
13: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි 1 වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනයටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය.
14: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
15: ජූනි 19 හෝමාගම පොලාසල.
14: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
16: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෙන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
17: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ. මගේ නම සුකුමාර හම්බන්තොට තමයි ගබ්බා අට්ටයි කකුල් ඔක්කොම හිරිවැටෙනවා සිනාය තෙරපිලා කියලා බෙහෙත් තුන අඩුන්නේ මාම කෙනෙක් කිව්වම මේ සේවන කරලා ඉන්න ආයුර්වේද මහත්මයෙක් දෙන්න යන්නේ කියලා කිව්වා බෙහෙත් මහත්මයෙක් දවස් 14ක් බෙහෙත් දෙකක් තියෙනවා ඒ ටික බීලා දවස් 14 ක එන්නේ කියලා තව දවස් 14 බෙහෙත් තුන දැන් ඉතින් කොහොමාරි වෙද මහත්මයා තමයි හොඳටම හොඳ කරේ ගොඩක් ස්තුතියි සින් වෙද මහත්මයාට
18: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940
0: FM 95 FM 94.8 Net FM
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: NDQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669 උදේ 9:23 මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
20: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112 536 636

0: ඔදේ නවයයි විනාඩි 27යි වෙලාව දැන්. දැන් ඔගොල්ලෝ දන්නවා මේ පාර පොසොන් එකට අපි කොහෙද යන්නේ කියලා.
1: අපි යනවා.
0: අපි යනවා.
1: කොහෙද? බණ්ඩාර වෙල.
0: ඔව් අපි යන්නේ හින්දා ඔගොල්ලෝ තෙන්නේ බණ්ඩාර වෙල.
1: බණ්ඩාර වෙල.
0: ඉතින් අපි වෙසක් එකට කූරගල පොසොන් එකට බණ්ඩාර වෙල. ඉතින් අපි
1: ටිකක් සීතලයි පොසොන් එකට.
0: ඔව් සීතල. පැත්තකට වෙනස් අත්දැකීමක් තියෙන්නේ නේද? ඉතින් ටවුන් එකේම බණ්ඩාර වෙල ටවුන් එකේම තියෙන පන්සල තමයි ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථාන. ඉතින් පුෂ්පාරාම විහාරස්ථානයේ මූලික කරගෙන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයේ තියෙන විශේෂම දේ තමයි මේ පොසොන් උදානයේ තියෙන නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය. ජුනි 26 ඉඳලා 30 වෙනකම් මේ නේත්‍ර අභිවන්දනා ධාතු නමස්කාරයත් පැවැත්වෙනවා. උතුම් බක්කුල සෑයේ සිට වැඩම කරපු සර්වඥ ධාතුන් වහන්සේ, මහරහත් ධාතුන් වහන්සේ වඳින්න දැක බලා ගන්න ඔබට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම පොයේ දවසේ ශ්වේත පූජා වැඩසටහනක් පැවැත්වෙනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රදේශයේ රාජායතනවල සේවක මහත්ම මහත්මීන්ගේ සහ පාසල්වල, ඒ වගේම දහම් පාසල්වල දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් බැතිගී සරණියකුත් තියෙනවා. ජුනි 26, 27, 28 මේ දවස් තුනේදී තමයි මේ බැතිගී සරණිය තියෙන්නේ. ඊට අමතරව තොරණ, දන්සල්, මහන් කූඩු මේ ඔක්කොම
1: දැක
0: බලා ගන්න පුළුවන්. ඉතින් ශ්‍රී ලංකාවේ දෙවැන්ත සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරී ප්‍රධාන අනුග්‍රහයෙන් නෙත FM සමගින් සංවිධානය කරන තේ පැන් දන්සලකුත 28-29 දවස් දෙකේදී මේ බණ්ඩාරවෙල පූජා භූමියේදී පැවැත්වෙනවා. ඉතින් අපි හැමෝම මේ පාර පොසොන් පෝයට
1: යමු බණ්ඩාරවෙල.
0: යමු බණ්ඩාරවෙල. ඊළඟට දැන් මම දන්න කට්ටියක් ඉන්නවා නුවා.
1: කොහෙද ඉන්නේ?
2: කොහෙද ඉන්නේ?
0: මේ අවටම තමයි ඉතින්. ඒ කියන්නේ අවට කියන්නේ ඉන්නවා.
1: ඔව්. මේ අවට කියන්නේ කොහෙද?
0: ඔව් මම කියන්නේ දන්නවා දන්නවා.
1: අවට ඉන්නේ මේ වෙලාවේ නුවයි මම.
0: නෑ නෑ නෑ. ඒ අවට නෙවෙයි, මේ ළඟ අවට නෙවෙයි. මම කියන්නේ මම දන්න කට්ටිය. හරිද? එහෙම දැන් මෙහෙම අර ඒක ඕනම මං හිතන්නේ දැන් මේ net fm algorithm උනහන් ඉන්න ඔබටත් අනිවාර්යයෙන්ම මේ අත්දැකීම ඇති. මේ කියන්නේ දැන් මේ කොහොමද මේක කියන්නේ?
1: මොකද්ද මොකද්ද ඒවා කියාගන්න බරව වචන ගලපන මොකද්ද ඒ රහස?
0: නෑ නෑ මං කියරි දැන් කතාව. දැන් අපි කියවනේ අපි LP

0: එහෙම වෙන අවස්ථා ඕන තරම් තියෙනවානේ. ඒ කියන්නේ තමන්ගේ නොවන දේවල් තමන්ගේ වගේ පාවිච්චි කරන අවස්ථා තියෙනවා.
1: ඔව්.
0: ඒ කියන්නේ එහෙම වෙන්න එපා. ඒ කියන්නේ එහෙම වුණත් කමක් නැහැ. පොඩ්ඩක් ඒගොල්ලන්ව දැනුවත් කරලා නේ. අපි කියන්නේ හැම වෙලේම ක්‍රෙඩිට් එකක් දීලා නේ සම්නිවේදනයේ තියාගන්න ඕන.
1: ඔව්.
0: දැන් ඔය සල්ලි කියන දේවල් සචිනි කොහොමත් මෙහෙමනේ අපි ළඟ රැඳෙන්නේ නෑනේ. ඕව මේ අපි කියන්නේ අර සර්කියුලේට් වෙනවා කියලා සංසරණය වෙනවනේ. අපෙන් තව අතකට යනවා. එහෙම එහෙම කැරෙක් කැරෙක් තමයි සල්ලි කියන දේවල් තියෙන්නේ.
1: ඔව්.
0: ඉතින් ඒක නිසාම තමයි අපි වාට කියන්නේ මේ සල්ලි ඉතුරු කරන්න ඕන නම් ඔයාට.
1: ඔව්.
0: ඒක නිකන් මේ ඔය ඔයාගේ ලාච්චුවක හරි බෑග් එකක හරි අල්මාරියක හරි දාලා තියන්න එපා. ඔයා පිළිගත් මූල්‍ය ආයතනයක ගිහිල්ලා FD එකක් දැම්මොත් හිතන්න නිකන් LB Finance වගේ කම්පැනි එකක් නේ LB Finance වගේ ආයතනයක ගිහිල්ලා FD එකක් දැම්මොත් ඔයාට සෑහෙන්න ලොකු ප්‍රතිලාභ ලැබෙනවා.
1: ඒ පොලිය නිකන් අර අපි කියනා වගේ අමතර පඩියක් වගේ මාසෙන් මාසෙ ඔබට ලැබෙනවා. දැන් මේ අපි කියන්නේ අපි හිතමු අපි හැමදාමත් දන්නවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ LB Finance ආයතන කොච්චර අපි මෙහෙමත් කියන්න පුළුවන් නේද නුවා වෙනස්කම් කරනවාද කියන එක. ඒක නිකන් හොඳ වෙනස්කමක්.
0: අපිට
1: සාමාන්‍ය පුරුදු
0: දැනෙන වෙනස්කම.
1: ඔව් අපිට මේ වෙනස්කම් කරන්න එපා කියලා අපි කියන්නේ. හැබැයි මේක හොඳ වෙනස්කමක්. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දින 400ක ස්ථාවර තනපතුවකට 11.79% ඉහළ පොලියක් හම්බ වෙනවා.
0: හම්බ වෙනවා.
1: ඔව්.
0: ඉතින් මේ ඇත්තටම අපි ওই විදිහට වාට FD එකක් දාන්න කියලා කියන්නේ ඔයාගාවේ සල්ලි ටික තිබ්බොත් ඕක ඔයා කොහෙවත් මේ නැවත නැවත යොදවන්නේ නැහැ.
1: ඔව්.
0: හැබැයි ඕක ඔයා ගිහලා LB Finance වගේ ආයතනයක දැම්මට පස්සේ LB Finance කියන්නේ නිකන් ආයතනයක් නෙවෙයි අවුරුදු 50 පහක් පුරාට මේ මූල්‍ය ශ්‍රේණි ආයතනයක් ජාත්‍යන්තර ඒ ශ්‍රේණිගත කිරීම ලැබපු ආයතනයක්. ඒ වගේම තමයි මේ වෙනකොටත් රුපියල් බිලියන 400ක වත්කම් තියෙන සමාගමක්. ඒ වගේම තමයි රුපියල් බිලියන 150ක තැන්පතු වටිනාකමක් තියෙන ආයතනයක්. ඒ වගේමයි පාරිභෝගිකයන් මේ වෙනකොට මිලියන 1.5ක් ගනුදෙනු කරන ආයතනයක්. ඒතකොට හිතා ගන්න පුළුවන් වාගේ ඩිපොසිට් එක වාගේ හිල දාන FD එක ඒගොල්ලෝ නැවත තැන් තැන්වල ආයෝජනය කරනවා. අන්න එතකොට තමයි අපි කියන්නේ බැංකුවක සිද්ධ වෙන්නේ ඒක. එතකොට LB Finance වගේ ආයතනයක ස්ථාවරත්වය විශ්වාසනීයත්වය වැදගත් වෙන්නේ ඒකයි. මොකද එහෙම ඔයාගේ සල්ලි හැමතැනකම යොදවලා ඒවා ආයේ ප්‍රතිආයෝජනය කරලා ප්‍රතිලාභ ලබා ගන්න හැම ආයතනයකටම බෑ. ඒකට විශ්වාසනීයත්වය වගේම මේ බැංකු ශාස්ත්‍රයේ කාලයක් පුරාවට ඉන්න ඕන. ඉදලා වැඩ වෙන්නලා තියෙන්න ඕන. ඉතින් එහෙම තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් ඒකයි අපි ඔයාලට කියන්නේ. ඔයාගේ FD එක දානවා නම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. ඔයාට දැන් ආයෙ ඔයාලා ෆිසිකලි යන්න ඕනේ නැහැ බැංකු ශාඛාවන් වලට.
1: වෙලා විතරයි නේ.
0: ඔව් වෙලා විතරයි. මොකද LB SIM app එක තියෙනවා. ඔක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් අපේ වයසක අම්මගෙනේ තාත්ත කෙනෙක් නම් වැඩිහිටි කෙනෙක් නම් දුවට පුතාට කියන්න. නැත්නම් මුණුබුරා ඉන්නවා මිනිපිරියා ඉන්නවා පොඩ්ඩක් කියන්න. ඒගොල්ලෝ ෆෝන් එකකට ඩවුන්ලෝඩ් කරගනි app එක. ඊට පස්සේ ඔයාට හදලා දෙයි ඒක. ඒ කියන්නේ gedari dam FD එක පටන් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි විශ්වාසවන්ත වෙන්න ඕනේ. හරිද? එහෙම උදව්වක් ගන්නවා නම් විශ්වාසනීය කෙනෙක්ගෙන් ගන්න. මොකද දන්නවනේ ඉතින් ලංකාවේ කට්ටිය ගැනනේ. ඒ යන අවස්ථාව ලැබුණු ගමන් බල Tamanට ඉහ ගන්නවා තනියම.
1: ආද කියන්න බෑ.
0: ඒකින්ද මේ ඒවා පොඩ්ඩක් විශ්වාසනීය අය එක්ක ගනුදෙනු කරගන්න. ඒ නැතත් ඔයාට යන්න පුළුවන් ළඟම තියෙන LB Finance ශාඛාවකට. එහෙම නැත්නම් තමයි අපි කිව්වේ LB SIM app එක ඩවුන්ලෝඩ් කරලා ඔයාට ඒක through ඔයාගේ FD එක ඕපන් කරන්න වගේම ඒකෙන් ණය ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම ඒක මැනේජ් කරගෙන යන්න පුළුවන් හැකියාව මේ හැමදේම තියෙනවා.
1: දැන් ඕනම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවක් තියෙන ඉහළ ප්‍රමිතියක් තියෙන ප්ලාස්ටික් පුරුත් අපි දන්නවනේ කොහෙද තියෙන්නේ කියලා. දම්රෝවල ප්ලාස්ටික් පුරු ඕන තරම් දැකලා තියෙනවා. දෙපාරක් විතර ඉඳ ගන්න
0: පුළුවන්.
1: ඊට පස්සේ බෑ. හරිද?
0: මෙහෙම කකුල් හතර යනවා.
1: ඔව් යනවා.
0: හතර පැත්තකට.
1: හතර පැත්තකට. ආය සමතලාවේ.
0: පස් ගාහක් දෙනවා.
1: පුටෝ ගැටුණා නම් කමක් නෑ. ඊට
0: පස්සේ ඕක ඇනිලා කොන්ද බිම වැදිලා නේ.
1: ඔව් එහෙනම් හරි ප්‍රශ්නනේ. හැබැයි කාලයක් පවතින හරිම ලස්සන මේක දැක්කම ප්ලාස්ටික් කියලා කියන්නත් බෑ නේ. අර එහෙම තේනවනේ. ඉතින් ඒකේ හින්දා එහෙම ප්ලාස්ටික් පුටු මාදිලි රසක්ම දබ්‍රෝ එකේ තියෙනවා. ගිහිල්ලා මිලදී ගන්න අවස්ථාව තියෙනවා. හරි එක එක ඩිසයින්ස් වලින් සාලඩ් එක ඩිසයින් එක කුසියේ කැම මේසෙටනේ එහෙම ගන්නත් පුළුවන්.
0: වාගේ රූම් එකට ඕන නම් එහෙම ඩයිනින් රූම් එකට විසිටින් රූම් එකට කිචන් එකට නැත්නම් ඉස්සරහා වැරැන්ඩ එකට ඕන තැනකට ගැලපෙන විදිහට වාට පුටු විතරනේ අපි මේ කිව්වේ පුටු නෙමෙයි වාට නිදන කාමර කටලා තියෙනවා සෝෆා කටලා තියෙනවා මේ ඕන දෙයක් වාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි ගෘහ විදුලි උපකරණ වර්ග Innovex Panasonic වගේම Samsung වගේ ලෝ ප්‍රකට බ්‍රෑන්ඩ් නේම්ස් වලින් වාට දැන් මිලදී ගන්න පුළුවන් දම්රෝ එකට ගියොත් ඉතින් දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙන 160 60කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම මේ වගේම තමයි වර්ග අඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඒවට ගියාට පස්සේ ඔයාට ඉතින් ආයේ ඔයා අතරමං
1: වෙනවා. ඔව්. අපි වුණා.
0: අපේ කොල්ලු පිටියේ එකක් තියෙනවා වගේ මෙගා ප්‍රදර්ශනාගාර.
1: ඔයාලා දන්නවද මම කෝල් කීපාරක් අචීට දුන්නා කොහෙද ඉන්නේ කියලා.
0: ඔයා ගන්න බැරුව. ඉතින් තට්ටු 4ක විතර ඇවිදින්න තියෙනවා. ඉතින් යන්න

0: දිවයිනම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 9 වෙනිදා 39යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79% ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න
6: 0.1 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 package එක Facebook YouTube WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
7: Damro within ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් plastic පුටු මාදිලි රැසක් සියලුම Damro ප්‍රදර්ශනාගාර වලින්
8: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech slim line
9: Meltdol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltdol Paracetamol විශේෂයකි
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි

0: Happening when they love me. Happening when they love me.
1: හැපී එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේඉඳන් දවල් එක වෙනකන්.
2: FM අනුපහ අනුහතරයි දශම අට නැතෆම් දිවයින පුරා.

0: ZFM Algo Town Nagari Katabaha ZFM Algo Town.
1: ඔතේ 9යි විනාඩි 45යි වෙලාව දැන්.
2: හ්ම්.
1: ඒ සින්දුව දෙනවා තව ටිකක්.
2: ඒ එහෙම දෙන්නේ නැහැ එකපාර. එහෙම සින්දු දෙන්න පුළුවන් ද ඕගොල්ලන්ට? පොඩ්ඩක් ඉන්න තව කියන්න දේවල් තියෙනවා. අද මේ අද ප්‍රධානම කාරණාව තමයි අද DJ night එක තියෙනවා අපේ. හරියටම රෑ 9 ඉඳලා 12 වෙනකන් DJ night එක යනවා. FM 94.8 න් 95 න් වාට පුළුවන් අපිව සවන් දෙන්න. ඒ වගේම තමයි සවන් දෙන්න විතරක් නෙමෙයි ලස්සන රූප රාමු දකින්න.
3: ඔයාලට
2: පුළුවන්. ඒවත් පුළුවන් නේ. අපේ වැඩ ඉන්න මේ අපි මේ එහෙම දැන් කට්ටිය දෙන අපිට ඔඩියෝ විතරයි පුළුවන් කියලා. නැවට වීඩියෝත් පුළුවන්.
1: අපිට මොනවද බැරි?
2: විෂුවල් මික්සින් දැන් අපි මේ ගිය සතියේ තිබ්බනේ අපේ දැන් වෙනම අලුත්ම ස්ටුඩියෝ එකේ ඉන්න අපි තිබ්බේ ලොකුවට වැඩේ කරානේ. ආයෙත් කැමරා උස්සගෙන කැමරා කරගෝල අබරලා ඇංගල්ස් ලෝ ඇංගල් හයි ඇංගල් මේ ඊට පස්සේ හයි ලෙවල් ඇංගල් ඩිච් කරලා බැච් කරලා ඔක්කොම කරලා කරන්න බල ඔක්කොම කරා.
1: ඔයගොල්ලෝ බලන්නකෝ මේ ඇංගල් වලට අසා නැවෙන විදිය.
2: ආ යන්න. ඇංගල් එකකින් ඇංගල් එකට අසා ඉන්න විදිය බලන්න.
1: බලන්න. ඒක නේ ලයිව් එකේ බලන්න මේක. කැමරා ඇංගල් නම් වෙනම කතාවක්. මේ ඇංගල් වලට අසා නැවෙනවා නැවිල්ලක්. බූවල්ලටවත් එහෙම බෑ.
2: අන්න ඒකයි. කියන්නේ අසා ගාන්ට ප්ලේස් වෙනවා. ෆ්‍රේම් එකේ විදිහට කොල්ල මේ ප්ලේස් වෙලා ඉන්නවා. නැත්නම් ඒක නේ සාමාන්‍ය මෙහෙමනේ මේ වෙන තැන් වල කරන්නේ ෆ්‍රේම් එක ෆ්‍රේම් එකේ විදිහට කොල්ල ප්ලේස් කරනවා මෙතනදී.
1: හැබැයි
2: වෙන තැන් වල එහෙම නෙමෙයි වෙන්නේ සාමාන්‍යයෙන්. හරිද? ඒ කියන්නේ කොල්ලා ඉන්න විදිහට තමයි ෆ්‍රේම් එක හදාගන්න ඔය ලයිව් මේ බ්‍රෝඩ්කාස්ටින් යද්දි.
1: හැබැයි
2: අපේ නම් එහෙම නෙමෙයි. අපි ඒක අනිත් පැත්ත කරනවා.
1: දැන් කැමරමන්ලා ඒගොල්ලන්ගේ ඇන්ගල් එක අසාගෙ විදිහට
2: හදාගන්න. නෑ, ඒ කියන්නේ අපි මොන පැත්තෙන් ඇල්ලුවත් අසා ඉන්නවා.
1: ඔව්, එහෙම ප්‍රශ්නයක් නෑ. හරි, අපි ඒක ගැන දැන් කලින් ආපහු මතක් කරනවා. හැබැයි යන්න කලින් ඔබට BYD ගරුසරු ගැනත් මතක් කරන්න ඕන. රාජ්‍ය සේවයේ යෙදিলা ඉන්න ඔබ වෙනුවෙන්ම තමයි මේ BYD ගරුසරු දෙන්නේ. ඒ හින්දා ගරුසරුව මේ දෙන ප්‍රතිලාභ අරගෙන BYD එකක යන්න. එතකොට බලන්න නෑදෑය කොහොමද ඔයාලට ගරු කරන්නේ?
2: ඔව්, ඉතින් ඔන්න ඔයා රාජ්‍ය සේවකෙක් නම් රාජ්‍ය සේවක ඔබටයි මේ BYD ගරුසරුව. ඉතින් ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා ලංකාවේ ඕනම BYD ප්‍රදර්ශනාගාරයකින් ඔයා කැමති BYD මාදිරියේ වාහනයක් මිලදී ගන්න. ඉතින් මාසික වාරිකේ විදිහට රුපියල් 68000ක් ගෙවන්න ඔයාට වාහනය මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මාසික වාරිකේ රුපියල් 68000ක් වෙනවා විතරක් නෙමෙයි වාහනේ පළවෙනි සර්විසස් පහ ඔයාට නොමිලේ කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි ඊට අමතරව ඔයාට ඔන්න පුළුවන්කම ලැබෙනවා BOS එකත් එක්ක කතා කරලා ලෝන් එකකට යන්න. ඒ කියන්නේ එකපාර දැන් මේ 68000 වුණත් මාසිකව ගෙවාගෙන යන වගව සල්ලි නැත්තම් ඔයාලට පුළුවන් ලංකා බැංකුවත් එක්ක කතා කරලා ලෝන් එකකට යන්න. ඉතින් ඒකටත් අවශ්‍ය කරන පහසුකම් BYD එක ඔයාලට හදලා දෙයි. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 රක්ෂණාභරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එක්ක එකතු වෙලා ඔයාලට පුළුවන්කම තියෙනවා කෙලින්ම ඔයාගේ වාහනයේ රක්ෂණාභරණයකුත් ලබා ගන්න. ඒ වගේමයි වාහනේ රෙජිස්ට්‍රේෂන් එක නොමිලේම කරලා දෙනවා. ඒ විතරකුත් නෙමෙයි හෝම් චාර්ජින් යුනිට් එකත් ඔයාලට නොමිලේම හම්බ වෙනවා. ඉතින් ඔයා රාජ්‍ය සේවකයෙක් නම් 0112-125-125 කියන නම්බරයකට කෝල් එකක් දාලා ඔයාට පුළුවන් ඔයාගේ BYD වාහනය මිලදී ගන්න යන්න. මොකද කෝල් එකක් දාලා යන්න. එතකොට ඔයාට පුළුවන් අපොයින්ට්මන්ට් එකක් වගේ දාගෙන ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම කරලා කැමති වාහනේ තියෙනවද බලන්නත් එපා, අවේලබල්ද බලන්නත් එපා. ටෙස්ට් ඩ්‍රයිව් ඒ වෙලාවට ගොඩක් කරනවා. අපි මායිනුවයි ගියපු දවසෙත් එහෙමයි. හෝලිමට ටෙස්ට් ඩ්‍රයිව් යනවා. ඒක හින්දා ඔයා පොඩ්ඩක් අපොයින්ට්මන්ට් එකක් දාගෙන ගියොත් වැඩේ ලේසි වෙයි.
1: ඊළඟට මිල අඩුවට බාන්ඩ් ඔක්කොම එකම වහලක් හැට ගන්න නම් ඔබ කසාගල සුපර් එකට යන්න පුළුවන්. අතුරුගිරිය, මුල්ලේරියාව, ගනිමුල්ල, නාරම්මල, ගම්පොළ, මාතලේ ඊළඟට ඔබේ නගරයටත් එනවා කසාගල සුපර් අඩුම මිල. දැන් ඊළඟට ස්පින් කරලා වින් කරන්න මම ඊළඟ ප්ලෑන් එක මගේ
2: මොකද
1: ස්මාර්ට් ෆෝන් එකත් හරි JBL
2: JBL
1: එකක් එකක් මට ඕන. ඒකට මට පාටි සීසන් එකක් තියෙනවා.
2: පාටි සීසන්.
1: ඔව්. ඒ හින්දා මට JBL එකක් අවශ්‍යයි.
2: ආ. ඒතකොට ඒ පාටි
1: ඒ
3: කියන්නේ මොන පාටිද මේ? ඒ කියන්නේ ඡන්දයක් ළඟ එනවද?
1: මොකද?
2: පොකට් පොකට් මීටින් තියෙනවද?
3: පොකට් මීටින් තියෙනවද?
1: නෑ.
3: මොකද්ද කියන්නේ?
1: හරිද මම ආරාධනා කරුත් එන්නේ නැද්ද?
3: නෑ පොකට් මීටින් වලටද?
1: නෑ පාටි.
3: නෑ නෑ අපේ සත්‍යයෙන්
1: මෙතාවේ
3: අපි
2: සත්‍යනේ ඉල්ලනවා අපි මොනවද කරන්නේ?
3: ආ ඒ මොනවද?
1: නෑ හා ඉතින් ඒකට මට ඕනේ දැන් JBL එකක් ඕනේ මට. ඉතින් මං හිතුව සල්ලි දීලා ගන්නවට වඩා සල්ලි දීලා කොහොමත් මම කීල්ස් එකකින් දෙලා ගන්න එකේ
3: නිකන් ඔය මේ අර ගම් සභා ක්‍රමයේ ආයෙ එනවලු JBL එකකින් වගේ අමතලා ඉතින් ඒ වගේ පොඩි පිරිස ගන්න පුළුවන් පොකට් එකකින්
2: ගමට බලය දෙන්න යන්නේ අපි.
1: එහෙනම් මම ඒ සින්දු කියන්න.
2: හරි, එහෙනම් ඉතින් ඔයාට කරන්න තියෙන්නේ JBL wireless speakers. ඊට පස්සේ JBL wireless speakers විතරක් නෙමෙයි headphones තනියම වඩාන්න. ඊට පස්සේ ඔයාට shopping vouchers, ඊට පස්සේ hotel vouchers, ඒ විතරක් නෙමෙයි අපි ඔයාට කලිනුත් කිව්වා MacBook Neo laptops. ඊට පස්සේ අලුත්ම Galaxy smartphones Samsung ලගේ මේ ඕන දෙයක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඔයාට යන්න තියෙන්නේ Kiehl's එකට. Kiehl's Nexus app එක. ඩවන්ලෝඩ් කරගෙන යන්න ෆෝන් එකේ තියෙන ඇප් එක. එතකොට ගිහිල්ලා වාට ඕන කරන දේවල් මිලදී ගත්තට පස්සේ වාගේ බිල් එක රුපියල් 3000ක් හරියට වැඩි හරි වුණොත් වාට කරන්න තියෙන්නේ අර QR කෝඩ් එක ස්කෑන් කරගන්න එක. Nexus ඇප් එකේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරගන්න. එතකොට එනවා virtual spin wheel එකක්. ඒක කරකවන්න. ඒක කරකෙව්වට පස්සේ වාට අර අපි කියපු තෑගි දිනා ගන්න පුළුවන්.
1: ඉස්සල්ලා දුන්න ගාල්ලට දැන් දෙනවා කොළඹට.
2: දැන් කොළඹට.
1: ඔව්.
3: මොකද අපි කොඩි ගහ යට.
1: කොඩි ගහ යට නෙමෙයි ඕන තැනක ඉඳලා. අද රෑ 9 ඉඳන් 12 වෙනකන් DJ නයිට් එක ගහන්න. මොකද කොළඹයි ගාල්ලයි අතර ඇටෑක් එකක් තමයි තියෙන්නේ.
2: DJ හර්ෂයි DJ මයික් එනවා. DJ ඇටෑක් එකට අපි.
1: ඔව්. අපි කිව්වා වගේ Facebook live එකේ ඉන්න, YouTube එකත් බලන්න. කමෙන්ට් කරන්න.
2: ඔයා පොඩ්ඩක් මේ කොළඹට බර වැඩි නේ. ඔයා සින්දුව කලින් ගහන්න නේද?
1: ඔව්.
2: අයියේ.
1: පොඩක් පෙන්නයි.
2: අයියේ එහෙම කරේ.
1: මගේ හිත
3: කලම්බෝ 5.
2: කලම්බෝ වල නින්නවා.
1: ඔව් ඒක තමයි. කලම්බෝ 6.
3: 6 නේ.
1: 6. ඒක කලම්බෝ 6 ද 1 ද 2 ද නේ. ඕනම කෙනෙක්ට අද පුළුවන් කලම්බෝ.
2: කලම්බෝ ඩිස්ත්‍රික් එකම.
3: ඔයයි මක්කලුන අපි ගාල්ලේ හරිය.
1: අන්න ඔහොම බලාගන්න පුළුවන් අද ඇටෑක් එක කමෙන්ට්ස් වලින් උත්තර.
2: ඔව් ඉතින් වාඩ කෙලිම අපේ FB live එක බලන්න පුළුවන්. live stream එක අපි ගෙවන අපේ ගොල්ලෝ ටික ලෑස්ති ලයිනේ අසාල ඇස්තිය ෆ්‍රේම් එක හැරෙන පැත්තට හැරෙන්න. ඔයාට පුළුවන් එක බලාගෙන ඉන්න ගමන් කමෙන්ට් කරන්න, රියැක්ට් කරන්න, ඔයාගේ වෝට් එක දාන්න.
1: එහෙනම් සුබ සතියන්තයක්. මම සචිනි.
2: මම ආචින්.
3: මම ආනුවා.

0: සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: Melwa box bar wala nama ganakama mimma gahala tiyana nisa vishwasen ganna puluwa. Rawattannat ba. Melwa eka Lankawa eka.
4: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදවන The Prime Colombo.
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
7: සදාහරිත විවසායක සීනේත අත්වලක් සදාකාලික ආයෝජනයක්.
8: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
9: දින 400ක ජේෂ්ඨ පුරව ස්ථාවර තැන්පත් සඳහා 111.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 0112 200 200 20 LKA Outlet Stable
10: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
11: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
13: අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
14: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
15: ඔබ අමින ප්‍රියතම ඇඳුම් වල කුලයේ සහාත්‍යයට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්න නැද්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න.
16: ජූන් 19 හෝමාගම පොලාසල
17: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
18: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: නමස්කාරය ධාතු නමස්කාරය
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නිතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පිණ්ඩිමේදී
1: පොසොන් තොරණ පහන් කෝඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
2: ප්‍රධාන අනුග්‍රහය
3: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්දානන්ද නාහිමි
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
4: FM 95 FM 94.8 Net FM
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
7: Good morning වේලාව උදේ 10යි

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න crib sri lanka
1: බෑම් බෑ අලුත් වන අලුත් පැයි දිවස්මා net news
5: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර මීරිගම පස්යාල මාර්ගයේ කල්ලෙලිය හන්දියේ සිදු වූ රියනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පල්ලෙවිල පොලිසිය පැවසුවේ මීරිගම දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ගමන්ගත් යතුරුපැදියක ගැටි විමානතුර සිදු ඇති බවයි. අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස වෘදු 33ක් වූ ඇය කල්ලෙලිය ප්‍රදේශයේ පදිංචිකාරණියක්. සිද්ධිය සම්බන්ධයෙන් කන්ටේනර් රථ රියදුර අත්අඩංගුවටගත් බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා. ඊළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total key අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: FM 95.8 net FM දිවයින පුරා දේදුණු මාවත දේදුණු මාවත
6: brought to you by
7: අකුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
8: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
9: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
10: ජනි එක්ක

good morning. වෙලාව උදේ 10යි විනාඩි 8යි. අපි පටන් ගන්න හදන්නේ වාට සුපුරුදු දේ දුණු මාවත. ඊයේ දවස වැස්සත් එක කාලේ ගත කරලා තෙමිලා හොඳටම තෙමිලා අද කිසි ප්‍රශ්නයක් නැතුව අවුවේ වැඩට එන්න පුළුවන් තත්වයේ කාලගුණයක් කොළඹට මේ වෙලාවේ බලපාලා තිනවා. මන් දන්නේ ලංකාවේ අනික් ප්‍රදේශවලට කොහොමද කියලා. මං හිතන්නේ අනික් පැතිවලටත් මේ වගේම වැස්ස ටිකක් නැති හොඳ කාලගුණයක් තියෙනවා ඇති කියලා. මේ වතර කෝල් එකක් ගන්නකොට WhatsApp message එකක් දානකොට මට ඒ ගැන කියන්න ඕගොල්ලෝ 01125533 තමයි අපේ නම්බර් එක. WhatsApp message එකක් දානවා නම් 0711 95 95 95 අපේ නම්බර් එක. ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ, ඊට පස්සේ බෝයි ෆ්‍රෙන්ඩ් ගේ, වයිස් ගේ, හස්බන්ඩ් ගේ, ඔය කට්ටියගේම නම්බර්ස් වලට වඩා කටපාඩම්න්නේ මේ නම්බර් එක. කෝල් කරන්න, WhatsApp කරන්න වගේම තමයි අපේ Facebook fan page එකේ මම අදත් දාලා තියෙනවා නියම post එකක්. ඒ post එකට comment එකක් දාන්න තමයි තියෙන්නේ. ප්‍රසිද්ධිය කියන්නත් නිකන් මොකද්ද වගේ. කෝච්චියේ හරි බස් එකේ හරි ටිකට් නැතුව ගිහිල්ලා තියෙන වැඩිම දුර මොකද්ද කියලා තමයි මම අද Facebook එකේ අහලා තියෙන කට්ටියගෙන් ප්‍රශ්නේ. මෙහෙමයි ඉතින් කෝල් කරන වෙලාවට WhatsApp message එකක් දාන වෙලාවට උනත් කියන්න පුළුවන් ඔයාට ඒකට උත්තරේ. යන්න අපේ NetFM Facebook fan page එකට. අපේ page එක මතක ඇතුව follow කරන්න. ඊට පස්සේ අපේ post එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. අද දවසේදී ඔයාගේ බැංකුකරණයට, ඩිජිටල් බැංකුකරණයට ආරක්ෂාකාරී වේදේවල් කරන්නේ කොහොමද, කෑෂ්ලස් විදිහට ඔයාගේ ගනුදෙනු කරන්නේ කොහොමද, මේ දේවල් කියලා දෙන්න එන NSB බැංකුවේ කණ්ඩායම, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කණ්ඩායම ජායල පොළගාව බලාගෙන ඉන්න ඔයාට දැනුවත් කරන්න බලාපොරොත්තුයි. ජායල කියලා කිව්වට පස්සේ තියෙනවානේ කඩ ගොඩාක් තියෙනවා, කට්ටිය ගොඩ දෙනෙක් ගනුදෙනු කරන්න ඒ පැත්තට යනවා. ඉතින් එහෙම වෙලාවට අතේ සල්ලි නැති වුණාම කොහොමද ඉතින් ඔයා යන කඩේට QR ක්‍රමවේදය ඔස්සේ පේමන්ට් එකක් කරන්න chance එකක් වගේ තියෙනවනේ. ඉතින් අපේ වෙළඳ මහත්තුරුන්ට, වෙළඳ මහත්මීන්ට ඒ ගැනත් හරියට දැනුවත් කරලා කොහොමද කඩේ බිස්නස් ටික කෑෂ්ලස් විදිහට ගනුදෙනු කරලා වැඩි කරගන්න කියලා දේත් කියලා දෙන්න බලාගෙන තමයි NSB බැංකුවේ කණ්ඩායම NSB Digital Drive 3 වෙනි අදියර අරගෙන අද ජයල නගරයට ඇවිල්ලා ඉන්න. වැඩි විස්තර ඉස්සරහදි අනිවාර්යයෙන්ම මම ඔයාට කියන්න. සින්දුව කහගෙන අපි දේදුණු මාවතේ වැඩ පටන් ගන්න හදන්නේ. එහෙනම් ඉතින් දවල් එකට කලින් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එකක් දාන්න, Facebook post එකට ඇත්ත comment එක දාන්න, උත්තරේ දාන්න. දවල් එක වෙනකම් මම ඉන්නවා. මම ජනී.

මෙහෙම ඉතින් දෑංගිලි පැටලිලා හෙට නුඹ මගේ උනාට පස්සේ උයලා දෙන කෑම ටිකත් කන්න පුළුවන් කෑම වෙන්න ඕනි. ගොඩාක් වෙලාවට කසාද බඳින්න කලින් අම්මගෙන් උයාගෙන එන කෑම ටික බොයි ෆ්‍රෙන්ඩ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි කන්න දීලා මට කෑම උයන්න පුළුවන් අයි මට කෑම උයන්න පුළුවන් නංගි කියලා බොරුව දාගෙන ඉන්න. එක වහලක් යටට ගියාට පස්සේ තමයි ප්‍රශ්න පටන් ගත්තේ. ඔය හැම ප්‍රශ්නටම උත්තරයක් දෙන්නද? ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේන කුළුබඩෝ, ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේන නිෂ්පාදන, ඔයාගේ ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න එකතු කරගන්නකෝ. අර අපිට මතක ඒ කාලේ අපේ අම්මලා, අපේ ආච්චි අම්මලා අපිට හදලා දුන්න රස කෑමකේ රස ඒ විදිහටම අරගන්න පුළුවන් ඔයාට ෆ්‍රීලන්ස් නිෂ්පාදනත් එක්ක. මොකද ඒ කාලේ ඉඳන්ම අපේ අම්මලා, අපේ ආච්චි අම්මලා පවා කෑම රසවත් කරන්න එකතු කරගත්තේ ෆ්‍රීලන්ස් නිෂ්පාදන හන්ද. දැන් ඉතින් ෆ්‍රීලන් නිෂ්පාදන අතර තියෙන සෝයා මීට් ගැන ඔයාට අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනි. ෆ්‍රීලන් සෝයා මීට් රසවර්ග 13කින් ඔයාට අරගන්න පුළුවන්. කොහොමද රසවර්ගවල රේන්ජ් එක? අපි කොහොමද දන්න චිකන් රස, ඊට පස්සේ ඉස්සෝ රස, ඩේවල් රස, ඔය හැමදේම තියෙනවා කොහොමත් තියෙන රසවර්ග විදිය. හැබැයි ඊට අමතරව කොස්සට කළු පොල් මාළුව රසය, ඊට පස්සේ අරගත්තොතින් එහෙම උම්බල කඩ රසය, චීස් රසය, කොටින්ම කියනවා නම් අර මං හැමදාම කියනවා වගේ හාල් නැස්ස රසටත් දැන් සෝයා මීට් තියෙනවා ෆ්‍රීලන්ස් සන්නාමයට. ෆ්‍රීලන්ස් සෝයා මීට් ගෙදරට ගෙනාවට පස්සේ හිස් දවටනේ එළියට විසික් කළා, මිදුලට විසික් කළා, කැලේට විසික් කළා, නිකම් පරිසරයට හානි කරන්න එපා. ෆ්‍රීලන්ස් සෝයා මීට් හිස් දවටන තුනක් මේ මාසෙ 30 වෙනිදාට කලින් තැපැල් පෙට්ටිය 5 මාතර කියන ලිපිනයට ඔයා තැපැල් කරලා යවන්න. ඔයාට ජයග්‍රහණය කරන්න අවස්ථාව තියෙනවා. මාසෙකට ඇතිවෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ල. ඒකේ තියෙන්නේ සෝයා මීට් විතරක් නෙවෙයි, ෆ්‍රීලන් සන්නාමයේ යටතේ ඉන හැම නිෂ්පාදනයක්ම ඔය තෑගි මල්ල අඩංගු වෙනවා. ඒක හන්ද කිසිම බයක් සැකක් නැතුව මාස දෙකක් විතර ගොඩ දා ගන්න පුළුවන් ෆ්‍රීලන් තෑගි පැකට් එකත් එක්ක. ඒ වගේම ඔයාලට මතක් කරන්න ඕනි සෙවනකල කිරිබන් ආර බෝගහ හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුරක කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා කියලා කියන්නේ දැන් අපේම කෙනෙක් වගේ. ලෙඩක් දුකක් වුණාම පිහිටට අපේම අය නැති වුණා කමල් බන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා ඉන්නවා. ගොඩාක් වෙලාවට ගැස්ට්‍රයිටිස් එහෙම හැදුනට පස්සේ මේවා හැමෝටම තියෙන ලෙඩනි, මේක නිකන් කමක් නෑ කාලයක් යද්දි ඇරිලා යයිනි වගේ දේවල් හිතලා අපි ගැස්ට්‍රයිටිස් වගේ පොඩි ලෙඩවලට ප්‍රතිකාර අරගන්නේ නෑ. හැබැයි කාලයක් ගියාට පස්සේ බඩපපුව දැවිල්ල දාලා ගැස්ට්‍රයිටිස් උත්සන්න වුණාට පස්සේ තමයි දෙයියෝ සිහි වෙන්නේ. යන්න සෙවනකල කිරිබන්නාර බෝගහාන්දී තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට. ඔය සුව කරන්න බැරි ඕනි ලෙඩකට නිට්ටාවට සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරප්පිරුම වෙදමහත්තයා ගාව. ඒ හින්දම තමයි ලංකාව වටෙන්ම ගොඩ දෙනෙක් කමල් බන්දුල වීරප්පිරුම වෙදමහත්තයා හොයාගෙන සෙවනකල කිරිබන්නාර බෝගහාන්දී තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරට යන්න. යන්න කලින් කෝල් එකක් ගන්න 0777 300 940 හරි 0773 273 540 හරි. මේ සින්දුවට යන්න කලින් මං යනවා කිරිබත් ගොඩ පැත්තට ගිහිල්ලා ඉන්න, කිරිබත් ගොඩ කැලණිය පැත්තට ගිහිල්ලා ඉන්න. අපි වහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා රිද්මිතාරුක. අයියේ මමත් ඔයාව වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තමයි අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ අපේ මාකටින් ටීම් එකේ අශෝක අයියා ඉන්නවනේ. අශෝක අයියා මේ ළඟදි බද්දේගම හයිවේ එන්ට්‍රන්ස් එකෙන් ගාලා දගි ළඟින් දාලා යනකොට වාහනේ සද්දෙටම හැනවලු දේදුණු මාව තහන. ඒ පැත්තට ගිහිල්ලා බලනකොටම ඔය වඳුරඹ බාරට හැරෙන තැනම වගේ අපේ භද්‍රා ගුණවර්ධන අක්කලගේ ගෙදර සද්දෙටම දේදුණු මාව තහගෙන ඉන්න. ඉතින් ඒ කට්ටියව මතක් කරන්න කියලා මට අපේ අශෝක අයියා කිව්වා. භද්‍රා ගුණවර්ධන, ඊට පස්සේ නීතා ගුණවර්ධන, විමන් සදුව, ඊට පස්සේ ජීඩි ගුණවර්ධන තමයි තාත්තා, අම්මා කේවි රාණි, මේ හැමෝම ගොඩක් ආදරෙන් මම මතක් කරනවා මේ සින්දුවට. හැමදාම නිතහන අපේ ආදරණීය පවුලක් තමයි ඒ මං මතක් කරේ. අද දවසේ මට මුලින්ම WhatsApp මැසේජ් එකක් දාලා තියෙන්නේ අපේ ලක්මාලි. ජනී ගුඩ් මෝර්නින්, ඔයාට කොහොමද? දේදුණු මාවතෙන් අපිටත් ලස්සන සින්දු ගොඩක් දෙන්න. බලන්න එකක් දෙකක් ඉල්ලන්නේ, ගොඩක් ඉල්ලන. කුමාර මිස් දුල්මි දිනිඳු ගයන් එක ඔෆිස් එකේ සේරම එකතු කරගන්න කියලා තමයි අපේ ලක්මාලි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ගම්පොලින්දම් ප්‍රියදර්ශනී අක්කත් මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ගන්තුනේ ඉන්න අපේ කෞශල්‍ය, එයායි යාගේ පවුලේ කට්ටියමයි එකතු කරගන්න කියලානේ කියන්නේ.
ජනී අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. පැල්මඩුල්ලේ පෙනාසියා එකේ ඉඳන් අපි වහගෙන ඉන්න. කල්යාණී ඊට පස්සේ ඩොක්ටර් නිරංජි, ඉරංගී ඊට පස්සේ රින්සි අක්කා මේ කට්ටිය එකතු කරගන්නවා.

0: FM 95 94.8 Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 7000ට WhatsApp කරන්න
3: වේලාව 10යි විනාඩි 23යි
4: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
5: Don't stop remix remake ekat happena DJ blast eka
6: anga galene igna kumariye preemi
4: alavende radio itihasse prathama vatavata lankaya superi dj taru mohonata mohuna gatana dj attack show eka
5: Net FM DJ Night Face to Face Attack Show Attack Show
4: 1 2 3 let's go Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
5: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ
7: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vetin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satoso Superi Velanda Salvalin My Cola Ape Rate Apeema Deyak
8: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා
10: තෑගි වැඩි වෙලා
9: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
10: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
9: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: Coca-Cola රසද නොතිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 20 ගලෙන් බිඳුණු වැව ජුනි සියක කහටගස් දිගලිය
12: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
13: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දෝඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
14: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
13: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
15: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට
16: ජූනි 19 හෝමාගම පොලාසල
13: නව වැඩි
16: දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
17: කොහෙන්ද මේ JBL එක?
18: කීල්ස් එකෙන්
19: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න, Nexus app එකේ QR එක ස්කෑන් කරන්න, ස්පින් කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, ස්පින් කරන්න, win කරන්න. කොන්දේසි සනීප වෙන්න දාලවේ.
17: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
20: මම ගාල්ලේ මාපල්ලගම තුමනදාස කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවනගලේ කමල් බන්දුළු මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6කට බෙහෙත් ගත්තා. බෙහෙත් අරගෙන නැවතත් කරාපිරි කියලා ඇල්වා. කරාපිරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නැහැ කියලා. කමල් බන්දුළු මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
17: කතා කරන්න 0777 300 940.
21: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
22: ඔබ ඔලෙවල් අවසන් කළායක්ද? ඒලෙවල් කරන අතරතුර සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනින්ම හැදෑරිය හැකි එකම වෘත්තීය සුදුසුකම AAT සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 0112 559 669.
3: වේලාව 10:28.
23: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
23: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
3: අහහ
23: මොකද කරන්නේ ඔයා?
3: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
23: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
24: කිලියේ කිලියේ මනි මනි මේ
25: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: විරාමයෙන් පස්සේ අපි ආයෙ දේ දුනු මාවත රැවිලා තියෙන්නේ. මේ දේ දුනු මාවතෙන් අපි කෙලීම ඔයාව කරගෙන යන්නේ ජයල පැත්තට. මොකද අද දවසේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව, එහෙම නැත්නම් NSB බැංකුව ඔයා වෙනුවෙන් අරගෙන NSB ඩිජිටල් ඩ්‍රයිව් වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ අද දවසේදී ජයල නගරයේ කේන්ද්‍ර කරගෙන. ඉතින් ඒ ගැන වැඩි විස්තර දැනගන්න අපි සුපුරුදු පරිදි අදත් සම්බන්ධ කරගත්තා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ බස්නාහිර එක කලාපයේ ප්‍රාදේශීය කළමනාකාරතුමිය අපේ වින්ද්‍යා විජේවන්ත මහත්මිය. සුබ දේශනක් වේවා.
26: සුබ දේශනක්.
3: අද දවසේ වැඩ කටයුතු කොහොමද?

0: තනමින් ඉන්නවා. අපි ඕනම ගිණුමකට මුදල් හුවමාරු කරගන්න, එහෙමත් නැත්නම් පාරිභෝගික බිල් පත් ගෙවන්න, ක්‍රෙඩිට් කාඩ් ගෙවන්න, ඒ සියලු පහසුකම් තියෙන අපේ NSB app එක අපිට ඩවුන්ලෝඩ් කරලා දෙන්න පුළුවන්. ඒ පිටපත විස්තර දැනගන්න පුළුවන්. ඉතින් තවත් විශේෂත්වයක් කියනවා නම්, අපේ ජාතික පිළිකිරීමේ බැංකුවේ නොවන සමහර වෙලාවට ගනුදෙනුකරුවන් ඉන්නවනේ, ඒ අයටත් අපේ app එකත් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ ගනුදෙනු කිරීමේ පහසුකම් සරසාදීලා තියෙනවා. විශේෂ කාරණයක් මං හිතන්නේ. ඉතින් මේ ලේසි පහසු ආරක්ෂිත NSB Pay app පහසුකම් ලබා ගන්න ආරාධනා කරනවා. අද ඉන්න ජායලට, ඊළඟට ජායල ඉන්න වෙළඳ මහතුන්ටත් විශේෂයෙන් මතක් කරනවා, නෝට් නැතුව පහසුවෙන් ගනුදෙනු කරන QR පහසුකම් ලබා ගන්න කියලා. ඉතින් ජායල ඉන්න අයට විතරක් නෙවෙයි, අපේ අසන්නන් සියලු දෙනාටමත් මතක් කරනවා මේ ලේසි පහසු NSP Digital Banking එක එකතු වෙන්න කියලා. ඇත්තටම වචනයක් කියන්න ඕනේ, පහුගිය දිනවලත් අපි ගිය තැන්වල ගනුදෙනු කරුවන් ඇවිල්ලා අසන්නන් විදියට ගුවන් ඉදිරියෙන් සවන් දීලා මේ විස්තරය අහලා අපිව හොයාගෙන ආව පිරිස හිටියා. ඇත්තටම සතුටුයි. ඉතින් හැමෝටම ආරාධනා කරනවා ජයරට එන්න කියලා. එහෙම නැත්තම් අපේ ඕනෑම බැංකු ශාඛාවකින් වුණත් මේ පහසුකම් සක්‍රිය කරගැනීමේ අවස්ථාව තියෙනවා.
1: හරි, බොහොම ස්තුතියි වින්ද්‍යා විජේවන්ත මහත්මිය සම්බන්ධ වුණාට මේ වෙලාවේ අපිත් එක්ක. හරි, ඇතර මතක් කරන්න ඕනේ, දැන් අද සිකුරාදනේ. සිකුරාදා කියලා කියන්නේ තනි කරම, ඉතින් හැපනින් තමයි. අද රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් නටනට අහන්න ඩෙතෆම් ඩීජේ නයිට් ඩීජේ සංග්‍රාමය අදත් ඔයාට අපේ අසා කොල්ල අරගෙන එනවා. අද නම් කියන්න පුළුවන් නම් දෙකක් තියෙන්නේ නේ ඩීජේස් ලා දෙන්නට. ඒක හන්ද මං ගැම්මෙන් කියන්න හදන ඉන දෙන්නගේ නම් දෙක. කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි අද මුහුණට මුහුණ ඩීජේ සංග්‍රාමය සිද්ධ වෙන්නේ. ඩීජේ හර්ෂ, ඊට පස්සේ ඩීජේ මයික්, මේ දෙන්න එනවා ඇටැක් එකට. රෑ 9 ඉඳන් රේඩියෝ එකෙන් අහනවා වගේම net fm facebook පිටුව ඔස්සේ සජීවීව මේ දේවල් බලන්නත් අපේ ටීම් එක කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක හන්දා දැන් තියාම සූදානම් වෙන්න අවශ්‍ය කරන දේවල් ටික අරන් තියාගෙන රෑ 9 ඉඳන් රෑ 12 වෙනකන් net fm dj night අහන්න.

ඔය සිනහ පපායන ටිකිරි නගාලගේ හිනාව තව ටිකක් වැඩි කරගන්න පුළුවන් ආරංචියක් තමයි මම මේ කියන්න හදන්නේ. ඒ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන පණිවිඩය. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියව ගමන් දැන් ඔයා දන්නවා. ඔයාට වගා කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඔයා ඒ වෙනුවෙන් උදව් කරන්න සූදානමින් ඉන්න තැනක් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ගොඩාක් වෙලාවට අපිට පවුලෙන් ඉඩමක් හම්බ වුණාට පස්සේ ඔය ඉඩම් වල වගා කරනවා වගේ වැඩ කරන්න ඉතින් පහුගිය කාලේ අපිට වෙලාවක් තිබ්බේ නෑනේ. හැබැයි දැන් තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක කොහෙන් කොහෙන් හරි සල්ලි ටිකක් එනවා නම් වටිනවා. ඒ හින්දා ඉතින් ඔය අතෑරලා දාලා තියෙන ඉඩම් වල සිනකර ඉඩම් වල වගාවක් පටන් ගන්නවා නම් ඒක වටිනවා. ඒ හින්දා තමයි ඔයා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් කරගන්න ඕනි. ඔයාට වගාවට අවශ්‍ය කරන උපදෙස් විතරක් දීලා නවතින්නේ නැතුව ඒගොල්ලෝ ඒ වෙනුවෙන් අවශ්‍ය කරන උපකරණ ටික, කෘෂි උපකරණ ටික, පොහොර වර්ග ටික මේ හැමදේමත් දෙන්න සූදානමින් ඉන්නවා. හැබැයි ඉතින් මෙහෙමයි, ඔයා වගා කරන්න කැමති වෙලා ඉඩමක් නැහැ කියලා දුක් වෙන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට ඉඩමක් නැති වුණත් වගාවට ඔයා කැමති නම් ඒ වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ළඟ තියෙනවා. ඒක හන්ද විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න. 0111 437 1250 තමයි නම්බර එක. 0111 437 1250. ඒ වගේම තමයි අපේ ඇඟි අපි වැඩිපුරම කැමැත්තෙන් බලාගන්න කොටස තමයි ඇස් කියලා කියන්නේ. ඒ හින්දමනේ අපි ගොඩාක්ම ආදරය කරන දේවල් අපි ඇස් වලට සමාන කරන්නේ. බෝයි ෆ්‍රෙන්ඩ්, ගර්ල් ෆ්‍රෙන්ඩ් උනත් අපි කියන්නේ ඔයා ඇස් දෙක වගේ මම බලා ගන්නවා. එහෙම ඉතින් ඇස් දෙක වගේ බලාගන්න කට්ටිය හිටියට ඔයාව ඇස් දෙක වගේ, ඔයාගේ ඇස් දෙක වගේ පරිස්සම් කරන කට්ටියක් ඉන්නේ විෂන් කයා විතරයි. විෂන් කයා දැන් පහුගිය දවස් කිහිපෙම ඔයා වෙනුවෙන් සංවිධානය කරා නොමිලේම ඇස් පරීක්ෂා කිරීමේ තැන්. මොනාද ඒවට කියන්නේ, අක්ෂි පරීක්ෂණයන් නොමිලේම සංවිධානය කරා. ඉතින් ඒ අක්ෂි පරීක්ෂණ මාලාවේ, අක්ෂි සායන මාලාවේ මීළඟ නොමිලේම පැවැත්වෙන අක්ෂි සායනය අරගෙන යන්නේ හොරණට. හොරණ කිව්වම විෂන් කයා ශාකා කිහිපයක් තියෙනවා. ඒ අතරින් නොම්බර 157-2 රත්නපුර පාර හොරණ කියන ලිපිනේ තියෙන, හරියටම කිව්වොත් එහෙම ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉස්සරහා තියෙන විෂන් කයා ශාකා විදි තමයි මේ ඉරිදා ජුනි මාසේ 21 වෙනිදා මේ අක්ෂි සායනය පැවැත්වෙන්නේ. මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව වගේම ඇසේ සුද හඳුනා ගැනීමේ පරීක්ෂාවත් එදාට ඔයාට නොමිලේම කරගන්න අවස්ථාව තියෙන. හැබැයි මෙහෙමයි තියෙන වැදගත්ම දේ මම ඔයාට මතක් කරේ නැහැ. මේ දවසේදී ජුනි මාසේ 21 වෙනිදා හොරණදී පැවැත්වෙන විෂන් කයා අක්ෂි සායනයට ඔයාගේ පුංචි දුවව පුතාව එක්කරගෙන යන්න අමතක කරන්න එපා. මොකද පුංචි දුව පුතා වෙනුවෙනුත් සුවිශේෂී නොමිලේම පැවැත්වෙන අක්ෂි සායනයක් එදාට පැවැත්වෙනවා. ඒක හන්දා ගොඩාක් වෙලාවට දුවලා පුතාලා ඒගොල්ලන්ට පුංචි වයසේදී ඇස්වල මොකක් හරි ප්‍රශ්නයක් තිබුණත් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. ඒ දේවල් නිසියාකාරව ප්‍රමිතිගත සහගතව සායනයකින් තමයි හඳුනා ගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ 21 වෙනිදා හොරණදී පැවැත්වෙන හොරණ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉස්සරහා තියෙන විෂන් කයා ශාඛාවේදී පැවැත්වෙන අක්ෂි සායනයට පුංචි දුව පුතාවත් එක්කරගෙන අනිවාර්යයෙන්ම යන්න. ඒ වගේම තමයි එදාට එන පුංචි දුවල පුතාලා වෙනුවෙන් සතුටු වෙන අවස්ථා රැසකුත් විෂන් කෑ ආයතනයේ සංවිධානය කරලා තියෙනවා. VR බොක්ස් තියෙනවා, බවුන්සර්ස් තියෙනවා, ෆේස් පේන්ටින් තියෙනවා. දවස වෙන් කරලා තියාගන්න, ඉරිද දවස පුරාම විෂන් කෑ හොරණ ශාඛාවදී තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි දැන් සින්දුවට යන්න කලින් මම ටග් ගාලා කට්ටියක් එකතු කරගන්න. අම්මෝ WhatsApp messages ගොඩක් තියෙනවා ඔදේ. දුම්බර ඉඳන් ලලිත් ප්‍රියංකරයි අදත් අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මකුල්ලලුව රංජිත් අයියා මෙසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ අපේ තාරා පන්නේවිටි ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. යාට සංකගේ සින්දුවක් ඕනලු මම දෙන්න බලන්න. ආයි ජනි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ආ එයාට අර මේ බස් එකේ කෝච්චියේ ටිකට් නැතුව යන හපංකම කරන්න බැරි වෙලා නිපුණි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන අනුරාධපුරේ ඉඳන්. ඊට පස්සේ සුබ උදෑසනක් වේවා ජනි, අපිටත් දැන් ටිකක් වැස්ස අඩු වෙලා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා නාවල පිටියේ ඉඳන් කෙනෙක්. වැඩේ තියෙන්නේ මේ කෙනාගේ නම අපිට දාලා නැති කමනි, මං ඔයා ගත්ත නම. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට.

0: Anu Paha FM Anu Hatarai Tak Shuma Ata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 වේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 වේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: වේලාව 10යි විනාඩි 44යි
0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
3: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. Street Fighter තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
5: දරුවාගේ වර්ධනය සේම වැඩිමින් දරුවා උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබද්දී ප්‍රතිලාභ රසක් ලැබෙන හොඳම ආයෝජනය මෙන්න. වැනිලා අපනයනයේ කොටස්කරුවෙකු වී උසස් අධ්‍යාපනය ඉහලින්ම ජයගන්න සදාහරිත ප්ලාන්ටේෂන් සමග අදම අවම රුපියල් 6000කින් පවා ආරම්භය හැකි ආයෝජනය ආරඹන්න. වාරික 60ක් වසර 5කින් ගෙවා ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ සුදුසුකම් ලබන්න. අදම අපට කතා කරන්න. 0674411600 0112 534
6: විෂන් කයා හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කයා හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 076-9-32-8-23
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
8: ඉතින් ෆෙම්ස් එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව දැන් 10යි විනාඩි 48යි
5: මේ හස්බන්
6: මොකද වයිෆ්
5: දැන් ඔයා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා
6: දන්නවා
5: මොකද්ද
6: මගේ ඔළුව
5: තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න
7: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
0: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
8: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
6: සිංදුවට යන්න හදන්නේ හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන දැන් ඉතින් දේදුණු මාව තහන ඔයාලට කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන අමුතුවෙන් මං කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නිවාස සිහිනයක් තියෙනවා නම් ගෙයක් හදන්න අත්තිවාරමක් දාලා වැඩේ පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් කැදල් එන්ටර්ප්‍රයිසස් තමයි ඔයාලට මුලින්ම මතක් වෙන්නේ කියලා මං දන්නවා ලංකාවේ කොතනක ඔයා ගෙදර හදන්න ප්ලෑන් කළත් එතනටම ඇවිල්ලා ගේ හදර දෙන්න වැඩේ කරලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නින් කොහොමද ඉතින් එතෙන්ට ඇවිල්ලා බෑ ගේ හදර දෙන්න කොළඹ ඉඳන් ගේ හදලා ඔතෙන්ට තැපැල් කරන්න බෑනේ නේ කැදල් එන්ටර්ප්‍රයිසස් වල තියෙන විශේෂත්වය තමයි ඔයාට ගෙයක් හදාගන්න අවශ්‍ය වුණත් සල්ලි ප්‍රශ්නයක් හන්දනම් ගේ හදන එක නවත්තගෙන ඉන්නේ අර ගේ හදන්න යන මුළු වියදම ඔයාට අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ලබා දෙන එක ඒක හන්දා සල්ලි ප්‍රශ්න කියලා ඔයාගේ හීනය වෙලා තිබුණු ගෙදර හදන වැඩේ අතාරින්න එපා කතා කරන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට මහරගම ඇල්හේන පාරේ තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් එකේ ඔෆිස් එක තියෙන්නේ එතනට යන්න කලින් හැබැයි ඔයා කෝල් එකක් දෙන්න මොකද බහුතරයක් දෙනා එතනට යන හන්දා එතන පොලිම 0744 390 32 50 එහෙම නැත්නම් 0744 390 32 51 තමයි නම්බර් දෙක මේ නම්බර්ස් දෙකෙන් එකට කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන් නම් කියන්න තියෙනවා ගොඩාක් ඒ නම් ටික මං දවල් එකට කලින් අනිවාර්යෙන් කියනවා සින්දු අහලා ඊළඟ පැය ආයෙත් හම්බ වෙමුකෝ

0: Let the film DJ Night at the Renovator. FM Anupaha. FM Anuhatarai Dashmata. Net FM.
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapurama Rasa Ganayan Aulesam Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙට් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
6: තරඟයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
0: Don't stop remix remake ekata happen DJ blast ek
7: anga galene igna kumariye
8: reni alavinde
6: pena sulda tiyu tharana radio itihase prathama vatavata lankaya superi DJ taru mohunata mohuna gatena DJ attack show eka
0: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
6: 1, 2, 3, let's go. Lanka DJ star in the kamatinam. Oya DJ play karana pahadili video ak. Then maapita WhatsApp karana.
0: Binduai 711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික්, කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ.
1: Brought to you by රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයික් වාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
9: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
10: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථාවක් ආත්ම දෙන කොටු දෙක

0: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
1: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: හොඳම මිලට ක්වොලිටි එක 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
4: වේලාව දැන් උදේ 11යි.

0: සත්‍යය. ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විමසුම at news.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලැබුණු අයදුම්පත් අතරින් තෝරාගත් විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ලබා දීමේ තවත් අදියරක් ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වුණා. ඒ අනුව දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සිසු සිසුවියන් 14 දිනකට ලැප්ටොප් පරිගණක ලබා දීම එහිදී සිදු කරනු බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ. ඒ සඳහා ජනාධිපති අරමුදල වැය කර ඇති මුදල රුපියල් 158ක්. පසුගිය වසරේ සිට මේ දක්වා කාලයේ තුල සිසුන් 30 දිනකට පමණ ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ ලබා දී තිබෙනවා. ඒ සඳහා ජනාධිපති අරමුදල රුපියල් 198කට වැඩි මුදලක් වැය කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
3: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන,

0: Manu Mavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganan. Aulesam Rasakarakana. Mother Freela Noodles. Taste a trustica.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

0: වෙලා එකොළහයි විනාඩි නවයයි. අපි දේදුණු මාවතේ දෙවැනි පැයට ඇවිල්ලා තියෙන්නේ. දෙවෙනි පැයට ආව කියලා කියන්නේ කට්ටිය බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ නම් කියනකම්. කොයි වෙලෙයිදන්ද WhatsApp messages දාලා තියෙන්නේ කියලා මට පේනවා. ඒ කට්ටියව එකතු කරගන්න ඕනි, කෝල් කරපු කට්ටිය එකතු කරගන්න ඕනි. හැබැයි ඒ අතරේ තවත් විශේෂ දෙයක් ගැන ඔයාට මතක් කරන්න අවශ්‍ය හන්ද තමයි මේ වෙලාවේ මං විශේෂ කෙනෙක්ව සම්බන්ධ කරගත්. දැන් ඊයේ දවසේදී මහරගම නගරයට ගියායට මහරගම නගරයේදී සිද්ධ වෙච්ච විශේෂ වැඩක් ගැන අනිවාර්යයෙන්ම දකින්න අවස්ථාව හම්බ වෙන්න තිනේ ඩීවා එක්ක. නෙතෙෆෙම් අපේ ටීම් එක මහරගම නගරයේ ආවරණය කරානි. දැන් අද දවසේදී මහරගම නගරයේ ඇවිද ඉඳලා අර එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා හොයාගෙන හොයාගෙන ඇවිද ඉඳලා එහෙම මේ ඇවිදපු පාර අද ඇවිදලා තිනව හෝමාගමට වෙනකන් අපේ ඉෂාන්. ඉෂාන් ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා.
1: හොඳම විසඳුම කියන්නේ ජනිත් ගන්න වෙන්නේ මේක තියෙනවා. අපි කතා කරන ස්පෙන් පයිට සාක්ෂණිය තියෙනවා. අපි ජනිත් ඔයා වුණත් මම වුණත් අපි ගෙදරින් හොඳට පිරිසිදුවට ආවට අපි ඇඟේ තියෙන පුළුවන් දහඩිය පැල්ලම් තියෙන පුළුවන් තූවිලි පැල්ලම් තියෙන පුළුවන් ට්‍රැෆික් එකේනකොට එන රූම් පැල්ලම් තියෙන පුළුවන්. මෙන්න මේ එදිනෙදා පැල්ලම් ගැන තමයි අපි මේ වැඩි දියුණු කළ ජීව ප්‍රෙස් එක මේ දින කීපය පුරාවටම කතා කරද්දී අපි දන්නවා ජනිත් දවස පුරාම ඒසී එකේ හිටියට කාර් එකේ ගෙදර ගියාට ජනිත්ගේ අඳුර පුරක් තියෙන පුළුවන් දහඩිය පැල්ලමක් හරි අන්න මේ හැම දෙයකම හොඳම තමයි මේ වැඩ දියුණු කළ ටීව ප්‍රෙස්. ඒ කියන්නේ මේක තියෙනවා ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයක්. ඒ නිසා තමයි අපි කියන්නේ මේ පැල්ලම් ඉවත් කිරීමේ සුපිරි තාක්ෂණයක් තියෙනවා. ඇදුම් වලට දීප්තිමත් හා නැවුම් බවක් එකතු කරන විතරක් නෙවෙයි දිගු කල් පවතින හොඳ සුවඳකුත් අපි මේ කතා කරන නව වැඩි දියුණු කළ ටීව ප්‍රෙස් එකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අර කතා කරන ආර්ථිකයටත් වාසියක් තියෙන්න එපා නේද ජනිත්. ග්‍රෑම් 50 බිලටම දැන් ග්‍රෑම් 60ක් එකන රුපියල් 25කට ග්‍රෑම් 60ක් වෙලදී ගන්න පුළා වෙලදපලෙදි අනිත් සන්නාම වගේ නෙවෙයි අපේ පාරිභෝගිකයන්ට ලොකු වාසියක් ලොකු වාටිකාවක් එකතු කළපක් ග්‍රෑම් ඔන්න 10ක් පරිපර දෙනවා රුපියල් 25කට. ඒ විතරක් නෙවෙයි තනිය මේකේ තියෙන සුවඳ වර්ග පහක්ම තියෙනවා. රෝස් සුවඳ, ලැවෙන්ඩර් සුවඳ, ගාඩිනියා වගේම සමන් පිට තේපාලිකා කියලා සුවඳ වර්ග පහක් තියෙනවා. යන්නේ ඒකයි අපි කියන්නේ නව වැඩි දියුණු කළ ජීව ප්‍රෙස් ඔබේ පාරිභෝජනයට එකතු කරගන්න කියන්නේ. ඒ නිසා තමයි අපි මතක් කරනවා අද දවසේ අපි ඉන්නවා ඔන්න හෝමාගම අපට වෙළඳසැල් වලට ඇවිල්ලා අපේ කණ්ඩායම ඉල්ලනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද අපි මුදලානි මහත්තයාගෙන් අපිට දෙනවා නම් ඔන්න ඕනම ජීව ප්‍රෙස් නව නිෂ්පාදනයක් ඔන්න ලස්සන වටිනාකමක් වටිනා කියන මුදල් තෑග්ගක් හිමි කරගන්නත් ඔන්න වරම පාගේ වාසනාව තියෙන විතරක් නෙමෙයි හදවස් දෙක හමාරේ ඉඳලා හෝමාගම හරියටම කියනවනේ වෙළඳ සංකීර්ණ ඉදිරිපිට ඉඳලා අපි ලස්සන වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා ජනිත්. අපි ඔබට මතක් කරන්න ආරාධනා කරන්නේ මේ වෙලාවේ අපේ ජනිත් එක්ක කවදත් අලුත් ටාගට් නැත් එක්ක අපේ දේදුර මාවත අහන් ඉන්න හැමෝටම ආරාධනා කරන අවශ්‍ය දෙකම ආරනකොට ඔන්න හෝමාගම වෙළඳ සංකීර්ණ ඉදිරිපිටට එන්න අමතක කරන්න එපා. අපි මේ කියන්නේ ඇත්තද කියලා ජනිත් අපේ පාරිභෝගිකයන්ට බලා ගන්න පුළුවන් සජීවීව. ඒ විතරක් නෙවෙයි විනෝදාත්මක සංගතින වටිනා කියන තෑගි හිමි කරගන්න පුළුවන් ඔන්න මේ වගේ අවස්ථාවකොත් අද දවසේ අපි උදා කරලා දෙනවා. හෙට දවසේ අපි එනවා කොත්තාව නගරයට මේ වටිනා සම ගැන බොහොම ආදරෙන් ලෙන්ගතුව අපි බෙදා හදා දෙන. බොහොම ස්තුතියි ජනිත් මාව සම්බන්ධ කරගත්තට.
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැත්තට ආවට. නම් කියන්නම් මේ සින්දු අහලා ඊළඟට හොඳයි.

මේ වෙලාවේ අපිට කෝල් කරලා ඒගොල්ලන්ගේ නම් කියනකම් බලාගෙන ඉන්න කට්ටියකගේ නම් මම මතක් කරන්න තමයි හදන්නේ. ඇත්තටම කිව්වොත් කලින් පැයේ මම කෝල් කරපු එක්කෙනෙක් ගුවන් නම් කිව්වේ නැද්ද කොයිද? පුදුම අසාධාරණයක් තමයි කරලා තියෙන්නේ කෝල් කරපු කට්ටිය. අපේ සිසිර ඉන්ද්‍රවංශ අයියා කාලෙකට පස්සේ මට කෝල් එකක් අරගත්ත බණ්ඩාරවිල ඉඳන් එයා අහන්නේ. පහුගිය දවස් ටිකේ බිසි වෙලා ඉඳලා තියෙන්නේ. ඉතින් ගොඩක් ආදරෙන් අපේ සිසිර අයියව එකතු කරගන්නවා. ඊළඟට රිකිල්ල ගස්කඩ, ඊට පස්සේ මයිලපිටිය. මේ නම් දෙක කිව්ව ගමන් දන්නවනේ සැලෝන් දිනේශ්‍රී එක ගැන කියන්න හදන්නේ කියලා. අපේ නුවන්තිකා නංගි, සංදීපනී නංගි, ශාමා විජේසිංහ අක්කා මේ සින්දුවට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ වල්පිටමුල්ලට. වල්පිටමුල්ල ඉඳන් අපේ උපාලි අයියා කතා කරා. බදුල්ලේ විනීතගම්, අවිනීතය නෑ ඒ ගමේ, විනීතගම අපේ දිනීස් දිසානායක අයියා කතා කරා. කාන්ති, සුපුන්, ඊට පස්සේ සඳමාලි, හසන්ති මේ කට්ටියව එකතු කරගන්න කියලා කිව්වේ. පොළොන්නරුවේ රමණියක් කතා කරා. බදුල්ලේ කැටවල ඉඳන් අපේ සමන්ත සැලුන් එකේ සමන්ත අයියා කතා කරා. කේෂාන්, ඊට පස්සේ අම්මා විමලාවති, එයා ඉන්නේ හිරු තරු ස්ටෝස් එකේනේ. ඊට පස්සේ වයිෆ් නිසංසලා, තරුන් දිදුව, හෙරන් දිදුව, ඒ දෙන්නට ආදරයට කියන්නේ හිරු තරු කියලා. ඒ දෙන්නවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා නිදහස් මාවතේ ඉඳන් මේ වෙලාවේ සද්දෙම මාව අහගෙන ඉන්නවා. විහඟ හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්නවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ගල් ඉඳන් සංජීව අයියා කතා කරා. කටුනායක චීෆ් එයා ගාමන්ට් එකේ ඉන්න ප්‍රසිලක්කගේ උපන්දිනේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm team එකේ අපි හැමෝම අපි ප්‍රසිලක්කට ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් මෙහෙමයි, කොහොමත් ගාල්ලේ සංජීව ඔයාගෙන් කේක් ඉල්ලුව ප්‍රසිලක්කේ. එයාට නැතත් අනිවාර්යෙන් මට ඕනි. ප්‍රසිලක්කට සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සින්දු අහන්න යන්න කලින් ඔයාට මතක් කරන්න ඕන්නේ, දැන් ඉතින් උපන්දිනේ දවසට එහෙම අපේ ප්‍රසිලක්කට රස කෑම එකක් හදනවා නම් ශ්‍රීලන් නිවසින් තියෙනවා ඒ වෙනුවෙන් අවශ්‍ය කරන අඩුම කොඩුම ටික. රස කෑම හදනකොට පොඩි සර්ප්‍රයිස් එකක් විදිහට කෑම හදනවා නම් අන්න ඔයාට බලුවම් ශ්‍රීලන් හෙළ මසාලා පවුඩර් කෑම වලට එකතු කරන්න. ඉන්දියාවේ මසාලා රහ කියලා කියන්නේ අපි හැමෝම කෑම වලින් දැනෙන්න කැමති රසයක්නේ, දැනෙනවට කැමති රසයක්නේ. ඒ රස ඒ විදිහටම දැනෙනවා ශ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඔයාගේ කෑම වලට එකතු කළොත්. පාට තුනකින් එනවා, හරියට පාට බලලා එකතු කරගන්න ඕනේ. රතු පාටින් එන්නේ රෙඩ් කරි මසාලා එකනේ. රෙඩ් කරි මසාලා එක දෙන්නේ තියෙන්නේ මාළු ජාති වලට එකතු කරගන්න. මස් ජාති වලට එකතු කරන්න ඕනේ බ්ලැක් කරි මසාලා එක. මං අර හැමදාම මතක් කරන්නේ මෂ්රූම් වලට පොලොස් වලට උනත් බය නැතුව එකතු කරන්න පුළුවන්. අනි කෙලවලු ජාති වලට ඔයා එකතු කරගන්න ඕනේ ග්‍රීන් කරි මසාලා. ගෙදර හදන කෑම වේල විතරක් නෙවෙයි, ඔයාගේ කෑම කඩේ එන කෑම කඩේට කෑම කන්නේ ණයට උනත් පොඩි සර්ප්‍රයිස් එකක් විදියට කෑම දෙන්න කැමති නම් දෙන්න ශ්‍රීලන් හෙළ මසාලා පවුඩර් දාලා කෑම. ඒ වගේම තමයි සෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැනත් මතක් කරන්න ඕනි. කමල් බන්දුල වීරප්පිනුම් වෙද මහත්තයා දැන් අපිට අමුතු කෙනෙක් නෙමෙයි. දනිස්වල අමාරු, බැලමිටේ අමාරු, කොන්දේ අමාරු, ඔය වගේ අමාරුකම් නිකන් තියාගෙන දුක් විඳින්නේ නැතුව යන්න ඕනි තැන තමයි සෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර. ඔය හැම අමාරුවකටම නිට්ටාවටම සහනය ලබා දෙනවා කමල් බන්දුල වීරප්පිරුම් වෙද මහත්තයා එතුමාගේ ප්‍රතිකාරවලින්. කමල් බන්දුල වීරප්පිරුම් වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. සඳුදා, අඟහරුවාදා, පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම සෙවණගල කිරිබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ඔබ වෙනුවෙන් විවෘතයි. යන්න කලින් වෙලාව වෙන් කරගන්න 0777 300 940 කතා කරලා, එම නැත්නම් 0773 273 540 කතා කරලා. තග්ගාලා WhatsApp එකේ ඉන්න තව කට්ටියක් එකතු කරගන්නද? ජනි, මං කලවානිඳන් පුෂ්පා. මගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි, මගේ නෙවෙයි පුෂ්පගේ, මාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ගොඩාක් ආදරෙන් මේ සින්දුවට මං එකතු කරගන්නවා. ඊට පස්සේ හයි ජනි, මං අම්පාරේ මුවන්ගල ඉඳන් රම්‍ය කියලා අපේ රම්‍යක්ක මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ පවුලේ කට්ටිය එකතු කරගන්න කියනවා. හස්බන්ඩ් සරත් කුමාර්, පුතා ශෂි, පොඩි පුතා සදෙව්, දුව ඉන්නවා ගාල්ල ඉහළ කිඹිය සමාධි, එයාගේ දුව ඉන්නවා ෂණුදි, ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ හාගෙදර සෙනවිරත්න ආන්ටි, ඒ වගේම තමයි මාමා මේ කට්ටියම එකතු කරගන්න කියනවා. කට්ටියම හගෙනලු ඉන්නේ මාව. ජනි අයියා අපිවත් සින්දුවකට එකතු කරගන්න අපිට හොඳටම පායනවා. මල්ෂා හෙටිමුල් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙන.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Saheli Happily kiyannako oyalage cashback kathawa fabricator ge quotation ekak Swiss check ekata WhatsApp kara.
3: Million 2000ක් dakwa cashback laba ganna obe Swiss check aluminum quotation ekak 076780717ට WhatsApp karanna.
4: Velawa 11 vinadi 24.
5: Tharangayak vitarak nevey. Beka DJ attack ekak.
6: Non-stop remix remake ekata happena DJ blast eka
7: anga galene igna kumariye premi
5: radio itihase prathama vatavata lankaya superi DJ taru mohonata mohuna gatena DJ attack show eka
6: Net FM DJ Night Face to Face Attack Show Attack Show
5: 1 2 3 let's go Lanka DJ star in the kamathinam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
6: Binduway 711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අදරෑ නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික් කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ
8: Brought to you by Rasa Nahara Pinayana My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeyak
9: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
10: මල්ලි ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
9: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්මා කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන් නේ කාලේ හරි වටිනවනේ සර්
10: රත්ති ත්‍රීන්වන් පැක් එක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
9: ඇයි කෙතරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
11: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ
12: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තනකම්
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
13: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණ වලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
14: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහ අත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම් ඉන්න
15: ජූන් 19 හෝමාගම පොලාසල
14: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
16: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කලමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112559669.
8: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
17: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ඒලවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 0112559669
4: වේලාව 11 විනාඩි 29යි
7: කවදත් අලුත් කාගෙත් නෙත්
18: හස්බන්ඩ්
19: මොකද වයිෆ්
18: දැන් ඔය යාළුවත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද
19: පිටිපස්සේ දොරෙන්
18: අදත් වැරද්දුවනේ දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගණී කියලාද පාටි දාපු තැනකම ඉන්නේ

0: net wahan jani ek de dunu mavat
1: වෙලාව 11යි විනාඩි 29ක් වෙලා තියෙනකොට කූල් වැඩක් කරන්න හදන. මොකද දැන් ඉතින් මේ වෙලාව ටිකක් රස්නේ දැනෙනවා අයියේ නම් වැස්සා. හැබැයි අද වැස්සත් නෑ හැමතැනම වගේ හොඳටම අවුව වැටිලා. එතකොට ඉතින් කූල් බීම් එකක් වගේ තියෙනවා නම් මරු. එහෙම ඉතින් කූල් බීම් කොහෙන්ද හොයාගන්න? Coca-Cola බ්‍රෑන්ඩ් එකේ යට තියෙන කූල් බීම් එකක් බිව්වා කියලා කියන්නේ ආයේ දවසම කූල්. මේ දවස්වල රට වටේම කූල් බීම හොය හොය යන අපේ යාළුවව සම්බන්ධ කරගත් අපේ දර්ශන මං හිතන්නේ අද ඉන්නේ පාදනිය පැත්තට ගිහිල්ලා නේද?
2: ආයි බොවන් ජනි තායි බොවන් මේක නෝනේ ආයි කොයිම අපි හද ඉන්නවා සුන්දර පාදනිය පැත්තේ ඒකේ ජනි මෙලස පොඩක් මේ පැත්තට රස්නේ වැඩි ඇත්තටම
1: ඒකනේ
2: ඒ නෝනේ අපි ඒකින් තමයි මේ පැත්තට ඔන්න වාසි ගොඩක් උන තෑගි ගොඩක් අරගෙන අවිලා තියෙන දවසේදී සුන්දර පාදනිය පුරවරේ ජනි ඊට කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා අපි අද දවසේ පාදිනේ තාම හා හා
1: බුරා කියලා ඒක නෙවෙයි නිවාඩුවක් එහෙම දාලා

0: කැමති විදිහට හදාගෙන ගන්න අවස්ථාව දිනවා හරි කට්ටිය හදලා දෙනවා
1: අපි හදන්න මම බැලුවා අපි හදා ගන්න ඕනේද කියලා
0: ඔව් අපි හදාගන්න අපිට කන්නේ නැහැ ජන හරි කොහොමුණත් කමන්නේ අපි බ්‍රෙඩ් බකට් එකේ ගොඩ වෙච්ච එක මම අපිට දුන්නා ස්ප්‍රයිට්
1: ආහා
0: කොකා කොලා දෙකම දුන්නා
1: ඊට
0: පස්සේ හැබැයි ඒ මුදලාලි මහත්මිය ඉතින් කිව්ව කමන්න එකක් දීලාම යන්න කියලා ඉතින්
1: එයා
0: ගාණි මේකත් දුන්නා
1: ඉතින්
0: අපි අද දවසේ මේ විදිහට පාදින් ආවරණය කරන්න යන්නේ ඉතින් අපි ආදරණීය වෙළඳ මහත්තුරන්ට වගේ මහත්මියට මතක් කරනවා ඊළඟට ගොඩ වෙන්නේ ඔයගේ වෙළඳ සැලට වෙන්න පුළුවන් අපි මේ කොකා කොලා ටීම් එක ඉතින් අපි ලොකු ලොකු දේවල් දෙන්නේ හැර හැමදාම කියනවා වගේ
1: පොඩි ප්‍රශ්නයක් අහන්නේ
0: ඔව් පොඩි ප්‍රශ්නයක් අහන්නේ ඉතින් අපි ඉල්ලන්නේ කූල් බීම් එකක් දෙන්න කියලා ඒ වෙලාවට අපි මුදලාලි මහත්මරුන් එහෙම නැත්නම් මුදලාලි මහත්මිය ලබා දෙන්නේ කොකා කෝලා එකක් එහෙම නැත්නම් ස්ප්‍රයිට් එකක් එහෙම නැත්නම් ෆැන්ටා ඔරෙන්ජ් එකක් එහෙම නැත්නම් ෆැන්ටා ක්‍රීම් සෝඩා එකක් ඒ වගේ අපි චූටි ජනිත ආසම් පානය
1: ඕටිලෝ
0: වටිනාකින සෑකක් එතෙම දින ගන්න අවස්ථාව වුණ ජනිත අපි අද දවසේ ලබා දීලා තිනවා
1: සුන්දර
0: පාදිනී පුරෝරේ ආදරණීය හිතවතුන්ට දින විතරක් නෙවෙයි එපේ 95 94 දශමට කවදාත් අලුත් ආගෙත් නිතහන අපි ආදරණීය හිතවතුන්ට අපිට මේ යන ගමන ජනිත හම් වෙනවා ඉතින් එයා ඒ නිතරම කියන ඉතින් ලස්සන සින්දු ටිකක් ඕනි කියලා එයා අපි නම් වශයෙන් කියන්න විදිහක් නැහැ
1: ඒකෙන්
0: නේද අපි පාදිනි පුරෝණ හැමෝම කියලා ගමු එතකොට
1: අනිවාර්යෙන්
0: එතකොට ජමිත හෙයිත් එකම ඊළඟට ගොඩ වෙන්නේ අපි ආදරණීය වෙළඳ මහතුරුන්ගේ කඩේකට වෙන්න පුළුවන් ඔයගේ කඩේට වෙන්න පුළුවන් ඉතින් ඔයාටත් ඕන තියෙන්නේ අපි net කොකා කොලා ටීම් එකේ ඇවිල්ලා කූල් බීම් එකක් ඊළඟට කොකා කොලා සම්මානයට දෙන නිෂ්පාදනයක් ඔබත් ලබා දෙනවා නම් වටිනා කින සෑගකුණ එවලේම දින හදා ගන්න අවස්ථාව දෙනවා ඉතින් කොහොමද ජනිත් දැන් මේ අර හැමදාම කියනවනේ
1: ඕක්
0: නැතුව
1: කෑමපා කියලා ඔව්
0: ඉතින් දැන් මම හිතනවා දැන් මේ ජනිත් එක්ක මම පාදිනී පැත්තට මේ අර පීසා කඩෙන් පීසාවක් කරන් දීලා අපි දින අවුට් එකක් යන්න මොකද කියන්නේ මේ
1: ප්‍රශ්නයක් නෑ ඉතින් මම නම් කැමතියි බිල ගෙවන්න ඔයාන
0: ආ මම බිල ගෙවන්න කිසි ප්‍රශ්නයක් නෑ අපි දැන් ගිහිල්ලා
1: නේද
0: කොකා කොලා එක ස්ප්‍රයිට් එක බීලා
1: නේද
0: පීසා එකක් කාලා
1: ඉතින්
0: එමු ජනිත් ඉතින් අපි යන්න හිතුවා තම මතක් කරනවා
1: ඉතින්
0: ඒ වගේම ජනිත් සාපුංච මතක් කරනකොට අපි පුංචි බටව හම්බ වෙනවා
1: ඉතින්
0: ගිහිල්ලා මේ අම්මලාට හරි හරි රණ්ඩු කරනවා මේ හෝටල් එකක්
1: ඉල්ලලා
0: ඔව් අපි අම්මලාත් ඒ අම්මලා තාත්තලා ඉතින් පොඩි සද්දයක්
1: මගේ වයසේ වගේ කට්ටියනේ
0: අන්න රයිට් ඉතින් පුංචි බටව ටික ඉතින් මේ වගේ මතක් කරනවා ඊළඟට ගොඩ වෙන්නේ ඔයගේ වෙළඳ සැලට වෙන්න පුළුවන් අත් මතක් කරනවා ආදරේ හිතවතුන්ට අපි net කොකා කොලා ටීම් එක ඇවිල්ලා කෝල් බීම් එකක් ඉල්ලනකොට ඔයා කොකා කොලා සම්මානයට නිෂ්පාදනය ලබා දෙනවා වටිනා කියන මුදල් දෙකක් එවලේම ඔන්න දිනා ගන්න අවස්ථාව දෙන ජාදී අවස්ථාව මේ පැත්ත ලබා දුන්නට බොහොම ස්තුතියි
1: දර්ශන විස්තර කියන්න මේ පැත්තරාවට
2: මද නලද

ජාතික ඉතිරි කිරීමේ බැංකුව. එහෙම නැත්නම් තේරෙන සිංහලෙන් කිව්වොත් එහෙම NSB බැංකුව ඔබ වෙනුවෙන් අරගෙන එන NSB Digital Drive. අද දවසේදී ජායල නගරයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ වාට අවශ්‍ය කරන අර මූල්‍ය ගනුදෙනු ටික දැන් අපි බැංකුවට ගිහිල්ලා කරගන්නේ නැහෙනි. ගොඩාක් වෙලාවට අපි ওই දේවල් කරන්නේ ෆෝන් එක අතේ තියෙනවා. ෆෝන් එකෙන් ඇප් එකට ගියා. ඇප් එක හරහා තමයි ওই ගනුදෙනු කරන දේවල් හැමදේම වගේ කරන්නේ. කඩේකට ගියම පේමන්ට් කරන්න බබා අපි අර QR එක ස්කෑන් කළා එහෙමනේ ඉතින් පේමන්ට් කරන්නේ. දැන් අපි හැම වැඩේම අප්ඩේට් වෙලා තමයි කරන්නේ. හැබැයි එහෙම අප්ඩේට් වෙනකොට ආරක්ෂාකාරියෝ මේ දේවල් කරන්න නම් මේ දේවල් ගැන හරියාකාරව දැනුවත් වෙන්න ඕන. ඒ හින්දා තමයි ඔය ඩිජිටල් මූල්‍යකරණයේ පිළිබඳ සාක්ෂරතාවය වැඩි කරන්න NSB කණ්ඩායම NSB Digital Drive 3 අදියරත් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙන්නේ. අද දවසේ ජායල පොළ හරිය තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හෙට දවසේදීත් ක්‍රියාත්මක වෙනවා. හෙට දවසේදී ගම්පහ බස් නැවතුම්පළට තමයි NSB බැංකුවේ කණ්ඩායම එන්නේ. ඉතින් ඒ ගැනත් මතක් කරන්න ඕනේ. ඒ අතරේ සල්ලි ගනුදෙනු කරන්න ඉතින් සල්ලි තියෙන ඕනේ account එකේ. එහෙම සල්ලි account එකේ තියෙන්න නම් ඔයාට හොඳ මූල්‍ය සැලැස්මක් තියෙන්න ඕනේ. අන්න ඒ වෙනුවෙන් තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන මම ඔයාට මතක් කරන්නේ. අර අතෑරලා දාලා තියෙනවනේ වාගේ ඉඩමක් අනිවාර්යෙන් තියෙනවනේ. ඔය ඉඩමෙන් සල්ලි හොයන්නේ කොහොමද කියලා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි වගාවට කැමති කෙනෙක් නම් ඔයා. හැබැයි ඉතින් වගාවට කැමැත්ත විතරයි ඉඩමක් අඩමක් කාර්ය නැත්තම් ඒකත් ප්‍රශ්නයක් කරගන්න එපා. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්නවා ඔබ වෙනුවෙනුත් සුවිශේෂී වගා සැලසුම් ඉදිරිපත් කරන්න. ඒක හන්ද කෝල් එකක් දෙන්න 0111 437 1250 මේ දැන්ම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. සින්දුවට යන්න කලින් මන්ට අග්ගාල කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. අහංගම පාංචාලී ඉඳන් අපේ දිස්නක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. ඉරේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ තංගල්ලේ අප්සරා මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනිමල්ලි ගම්පහට උදේ නම් වැස්ස. දැන් නම් මන්දාරං අහසක් තියෙන්නේ. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. අපේ ගම්පහ ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් එකේ සෙට් එක. අද නම් මුදු දෙකක ෆොටෝ එකක් එවලා තින්නේ. මට දෙයිද දැන් නැහැ නේ ඒක. වාසනාවන්ත සුබ උදෑසනක් වේවා ජනිමල්ලි. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා උහන තිස්සපුරේ නිලන්ත උල්ලුස හේවාගේ අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා ඒ කට්ටිය. ඊළඟට අපිට WhatsApp මෙසේජ් එකක් දාලා තිනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. පොඩ්ඩක් ඉන්න මටත් ලස්සන සින්දුවක් දෙන්න. මම සද්දෙටම net fm අහගෙන ඉන්නවා. විශේෂයෙන්ම වඩු මුල්ල හන්දියේ එළවලු කඩේ කෞශල්‍යව ආදරෙන් මතක් කරන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. එයාට ගොඩාක් ආදරේ සුදු මැණිකේ කියන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. වැඩේ තියෙන්නේ මෙහෙම කියන්නේ කවුද කියලා හොයාගන්න විදිහක් නැහෙනි. මාර වැඩේ. කෞශල්‍යට දැන් හොයන්න වෙනවා කවුද මේ මෙසේජ් එක දැම්මේ කියලා. ඇලියගොඩ ඉඳන් රුවිනි මෙසේජ් එකක් දාලා තිනවා. එයාගේ අම්මවයි අප්පච්චිවයි යාගේ පුතාවයි හස්බන්ඩ් වයි අක්කලා මස්සිනාලා පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
2: වේලාව 11 විනාඩි 43යි
0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ෙන් ඉන්න අපි එන්නේ ජුනි 20 ගලෙන් බිඳුනු වැව ජුනි
3: විෂන් කයා හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කයා හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 076-932-9823
7: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
3: බය වෙන්න එපා වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97

0: ගැන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
1: ඒ දීපෙන්දාට ඇඟිලි පිටිය උන්නේ අමාරුවක් ආවා. බෙහෙත් ගත්තා. මට වේදනාව අඩු වෙන්නේ නැහැ. මට දැනගන්න ලැබුණා මේ සෝන කළ ආයුධ මා බෙහෙත් කරලා ආවි බෙහෙත් කරනවා කියලා. සංස්කෘතිය ගියා බිරතරුම් මාත්‍ය මම ගෙහෙන්න. මම වාර හතරක් වෙනකල් බෙහෙත් ගත්තා. මාසෙ තුනක වගේ කාලයක් ගත්තා. රෝගී තත්ත්වය සුව වුණා.
0: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
2: Wake up. Satutu Hormones. Alpha Studio.
0: දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio.
2: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: ආකාරයා
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ
2: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න
2: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ පහන් කූඩු දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න
2: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු
3: ප්‍රධාන අනුග්‍රහය
4: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි
2: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වෙලාව දෙන්නේ 11:48 විනාඩි 48යි
7: මේ හස්බන්ඩ්
8: මොකද වයිෆ්
7: හදන්න ඕන තේද කෝපිද
8: තේදුණු මාවත
7: තමන් කොණ්ඩ හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
8: දේදුණු මාවත
7: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඊළඟ කා ගන්න

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 011 2 636 636.
2: මේ අපි ගෙවීගෙන යන්නේ පොසොන් මාසෙනි. පොසොන් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ net fm සංවිධානය කරන නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාර. ඉතින් ඒකත් එක්ක මෙවර පොසොන් පොහොයටත් වාඩ එකතු වෙන අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ජුනි 26 27 28 මේ දවස්වල හරියටම කිව්වොත් එහෙම නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයත් එක්ක මේ දේවල් පැවැත්වෙන්නේ බණ්ඩාරවිල නගරයේ. බණ්ඩාරවිල නගරයේම තියෙන පන්සලක් තමයි ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කියලා කියන්නේ. මේ විහාරස්ථානය මූලික කරගනිමින් තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානයේ විශේෂම දේ වගේම තමයි නේත්‍රාභි වන්දනා ධාතු නමස්කාරය පැවැත්වෙන්නේ. ඉතින් ඒ වගේම භක්තිගීත සරණියක් තියෙනවා ප්‍රදේශයේ රාජ්‍යායතන, ඒ වගේම තමයි අපේ දහම් පාසල්වල, ඒ වගේම තමයි පාසල්වල දූදරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ භක්තිගීත සරණිය, ඒ වගේම තමයි පොසොන් තොරණ, දන්සැල්, පහන් කූඩු මේ හැම දෙයකින්ම අංග සම්පූර්ණ පොසොන් උදානයක් තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය කියලා කියන්නේ. ඒ වගේම තමයි ලංකාවේ දැවැන්තම සමාගමක් වුණු කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහය net fm අපි සංවිධානය කරන තේපැන් දන්සලත් මෙවර ජුනි 28 29 දවස් දෙක පුරාම බණ්ඩාරවෙල පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. ඒකින්දා මේ පොසොන් එකට අපි හැමෝම බණ්ඩාරවෙල යමු.

0: Net FM DJ Night on the Renovator.
1: काट की अन्न दमे दुख काट

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM. De Dunumamata.
1: Brought to you by
2: Atunulake Namahubabana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trustika.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
6: තරගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්.
7: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
8: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
6: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
7: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
6: 1, 2, 3, let's go. DJ star in the Kamathinam. Oya DJ play karan pehadili video. Then mapita WhatsApp karan.
7: Binduai 711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අදර නොවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික්, කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ.
1: Brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
9: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.

0: තැන කටුඹ මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
1: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුම ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
4: සුබ දහවලක්. වේලාව 12:00.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන්. අද 2026 ජුනි 19 වනදා සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. නෙට් නිවුස් සජීව බැතරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙට් නිවුස් සමග මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා. සිරස්තල සීට් බෙල් නොමැතිව අධිවේගී යන අය සොයා මෙහියුම්. රිමාන්ඩ් කළ සුගීශ්වර මැගසින් බන්ධනාගාරයට. වෙඩිපිටියේ පොලිස් එයාෆෝස් ගැටුම ගැන කතාව උඩු යටි කුරුවෙයි. සලේගේ අලුත්ම සෞඛ්‍ය තත්ත්වය ගැන බිරිඳ කතා කරයි. ඊශ්‍රායලෙන් ලෙබනනේට නොනවත්වා ප්‍රහාර. ඇමරිකානු උප ජනාධිපතිගෙන් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක්. මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔහුගේ බිරිඳ අද තවත් අනාවරණයක් කළා. මේ අතර අද සිට අධිවේගී මාර්ගවල සීට් බෙල් නීතිය අනිවාර්ය වෙනවා. අද පළමු සත්‍ය අනාවරණය ඒ ගැනයි. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රේදුරන් මෙන්ම සියලු මගින්ද ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය වනවා. යනුව අධිවේගී මාර්ගවල රථවාහනවල ගමන් ගන්නා පුද්ගලින් එලෙස ආසන පටි පැළඳ සිටින්නේ දැයි අද පෙරවරුවේ සිට විශේෂ සොහබැලීමක් කළා ඒ පොලිස් නිලධාරීන් විසින්.
8: අධිවේගී මාර්ගයේ යන අය සියලුම අය සීට් බෙල්ට් දාන්න ඕන කියලා ඒවට සහන කාලා දීලා තියෙන ඔක්කොම අදින් අවසන් වෙනවා කිව්වේ නැද්ද? දන්නේ නැද්ද? දැන් බොරු රබි දැක්කම කියලා සල්ලි ගන්න එතනට කියලා හරියන්නේ නැහැ. මේ කට්ටිය දෙනුවත් කරන්න ඕන.
7: ආසන පටි නොමැති වාහනවල අදාළ නවීකරණයන් සිදු කර ගැනීමට සහන කාලයක් ලබා දී තිබූ අතර එම සහන කාලය අදින් අවසන් වන බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව රීදුරු සහ මගින් ආසන පටි පැළඳ නොගෙන අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා අද සිට දඩ නියම කිරීමටද පියවර ගනු ඇති. එම දඩය රුපියල් 1000ක්. අද සිට බලාත්මක කෙරෙන මෙම නව නීතිය පිළිබඳ රියතුරන් දැනුවත් කිරීම එකුත් දින කිහිපයේදී සිදු කෙරුණා. රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඊයේ පසුරු 5:30ට පමණ ඔහු මැගසින් බන්ධනාගාරයේ වෙත රැගෙන ආ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ඔහු වෙනත් රැඳවියන් සමග බන්ධනාගාර වාට්ටුවක රඳවා සිටිනවා. බන්ධනාගාරයේ තුලදී ඔහුට විශේෂ පහසුකමක් ලබා නොදෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවා. සුගීශ්වර බණ්ඩාර මහතා ඊයේ දහවල් කොල්ලුපිටිය ප්‍රදේශයේදී මධ්‍යම අපරාධ විමර්ශන කාන්ත්‍රාංශයේ මගින් අත්අඩංගුවට ගැනුණා. 2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයෙකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයෙකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති දොරේ දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාප්‍රති අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැයශේෂ යටතේ වැටුප් දෙකක් ලබා ගැනීම මොහුට එල්ල විය යුතු චෝදනාවයි. සුගීශ්වර බණ්ඩාර මහතා ඉහත තනතුරු දරමින් සිටියේදී රජයේ වාහන අවභාවිතා කිරීමක් හා ඒ සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන්ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වන බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙනු සුගීශ්වර බණ්ඩාර මහතා ඊයේ පසරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබුණ ජූලි මාස පළමුවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කල්පිටිය ගුවන් හමුදා වෙඩිපිටියේදී ගුවන් හමුදාව සහ පොලිසිය අතර ඉක්ුද්දා ඇති වූ නොසන්සුන්තාව පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ප්‍රශ්නගත අවස්ථාවේදී සිදු වූයේ කුමක්දයිද විස්තර කරමින්, කල්පිටිය වෙඩිපිටියේදී ඉක්ුද්දා හතවනදා බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ අභ්‍යාසයක් සිදු කෙරුණු බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. මෙම අභ්‍යාසය සිදු කරමින් තිබේදී පූර්ව අවසරයකින් හෝ දැනුම් දීමකින් තොරව පිටස්තර පුද්ගලින් තුන්දෙනෙකු වෙඩිපිටියට අයත් ආරක්ෂක කලාපයට ඇතුළු වී ඇති බවයි ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. එහිදී රාජකාරියේදී සිටි ගුවන් හමුදා සාමාජිකයන් 7 දෙනෙකු සහ පොලිස් විශේෂකාර බලකායේ නිලධාරියෙකු පැමිණි පිටස්තර පුද්ගලින්ගෙන් ඔවුන්ගේ අනන්‍යතාව පිළිබඳ ප්‍රශ්න කර තිබෙනවා. පැමිණි එක් අයෙකු තමන් පොලිස් නිලධාරියෙකු බවත් අනෙක් දෙදෙනා ඔහු සමග පැමිණි සිවිල් පුද්ගලින් බවත් එහිදී ප්‍රකාශ වී ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ. දෙපාර්ශ්වය අතර නොසන්සුන් තත්වයක් ඇති වී තිබෙන්නේද පිටස්තරින් පැමිණි පුද්ගලින්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා රාජකාරී යෙදී සිටි නිලධාරීන් කළ මෙම ප්‍රශ්න කිරීමේදී. බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ අභ්‍යාසයක් සිදුවන අවස්ථාවේදී වෙඩිපිටිය ආරක්ෂක කලාපයට ඇතුළු වීම සිවිල් පුද්ගලින්ට තහනම් වනවා. මෙවැනි තහනමක් පනවනු ලැබ ඇත්තේ පැමිණෙන පුද්ගලින්ගේම ආරක්ෂාව සඳහා බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ. ඒ අනුව 1017 වනදා බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ අභ්‍යාසයක් සිදුවන අවස්ථාවේදී පිටස්තරින් පැමිණි පුද්ගලින්ගෙන් ප්‍රශ්න කර ඇත්තේද ඔවුන්ගේම ආරක්ෂාව සඳහා සහ අනතුරු වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධාරණය කළා. කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා වාර්තා කිරීමට ගුවන් හමුදාපතිවරයා විසින් විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මේ අතර මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව රැගෙන භාණ්ඩ තොගයක් වෙඩිපිටිය පරිශ්‍රයේ සංගවා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් සඳහා පොලිසිය එහි ගිය බව මීට පෙර ප්‍රකාශ වුණා. මෙම විමර්ශනයේදී සංගවා තිබූ කහ, සබන් සහ ෂැම්පු පැකට් තොගයක් සොයාගත් බවයි එම අවස්ථාව ආවරණය කළ net news වාර්තාකරු පැවසුවේ. ඉන්දියාවේ සිට හෝ වෙනත් රටවල සිට මුහුදු මගින් නීති විරෝධීව මත්ද්‍රව්‍ය හෝ වෙනත් භාණ්ඩ රැගෙන ඊමේ ජාවාරම කල්පිටිය ආශ්‍රිතව කලක් තිස්සේ සිදුවන බවට තොරතුරු තිබෙනවා. මෙම ජාවාරම් සඳහා පොලිසියද සහාය ලැබෙන බවයි ඉක්ුද්දා මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිස් ප්‍රතිවරයා හමු වූ අවස්ථාවකදී කල්පිටිය ප්‍රාදේශීය දේශපාලඥයන්ද පවසා ඇත්තේ. පසුව කල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හැර සිසු නිලධාරීන් ස්ථාන මාරු කිරීමටද පියවර ගැනුණා. බ්‍රැඳවුම් නියෝග මත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාගේ උදර ප්‍රදේශයට එන්නත් මගින් ඖෂධ ලබා දීමක් සිදු කර තිබෙනවා. අද උදෑසන සුරේෂ් සලේ මහතාගේ සෝදුක් බැලීම සඳහා පැමිණි ඔහුගේ බිරිඳ වන මනෝඩි සලේ මහත්මිය මාති හමුවේ අදහස් දක්වමින් සඳහන් කළේ සලේ මහතාගේ සිරුරේ ස්ථාන කිහිපයකම රතු පැහැති ලප කැලල් කිහිපයක් මතු ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර මේ වන විට ආරම්භ කර ඇති බවද මනෝරි සලී මහත්මිය ප්‍රකාශ කළා.
1: සර්ගේ අත ආයි ඉදිමිලා හොඳටම මේ බ්ලඩ් ක්ලොට්ස් ඇවිල්ලා. ඉතින් ඒකට දැන් ඉන්ජෙක්ෂන්ස් ගහනවා, ඩොක්ටර්ස්ලා ට්‍රීට් කරනවා. වරට ඉන්ජෙක්ෂන් ගහන්නේ අතේ රුධිර කැටි මේ බ්ලඩ් ක්ලොට්ස් ඇවිල්ලා. මං හිතන්නේ ඒ හින්දා තමයි හොයාගන්න ඇත්තේ ඒක. බ්ලඩ් ක්ලොට්ස් තියනවා කියලා. මොකද අත ආයි හොඳටම ඉදිමිලා. කියන්න අතපය වැඩ කරන්නේ නැහැ කියලා රැඳේම තියලානේ තියන්නේ ඉතින් ඒ හින්දා.
7: තෙල්දෙනිය ප්‍රදේශයේ රථගාලක මෝටර රථයක් තුළ තිබී හමු වූ මලල් සිරුර සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව නොරෙලිය පොලිසිය පවසනවා. යනුව පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. දුරකථන විශ්ලේෂණ වාර්තාද පදනම් කරමින් දැන් විමර්ශන සිදු කෙරෙන්නේ. යනුව ඇතැම් පොලිස් කණ්ඩායම් මේ වන විට විවිධ ප්‍රදේශවලට ගොස් විමර්ශන සිදු කරමින් සිටින බවයි පොලිසිය පැවසුවේ. තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී අදාළ කාන්තා මලසරුට සොයාගෙනුනේ පසුගිය 17 වනදායි. එලෙස මරණයට පත්වැත්තේ අම්පාර මහරෝහලේ සේවය කරන ශාම්‍ය අදර්ශනී නැමැති 34 හැවිරිදි බෞද්ධ චිකිත්සකවරයා. සෙකකාර පෙම්වතා ගන්නෝරුව පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවත් පොලිසිය පැවසුවා. එයනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහයද අපේක්ෂා කළා. සේනගනිය නුවරේදිය පිහිටි මහල් නිවාසක නිවාසිකව රැඳී සිටින බවත් දින ගණනක් ආහාරගෙන නොමැති බවත් එම ස්ථානය පරීක්ෂා කිරීමට සහය අවශ්‍ය බවත් පවසමින් කොටවැව තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නුරෙලිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණා. එයනුව නුරෙලිය පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් අදාළ මහල් නිවාසයට ගොස් එය පරීක්ෂා කර ඇතත් එහි කිසිවෙකුත් සිට නැහැ. කෙසේ වෙතත් CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ පසුගිය 17 වනදා රාත්‍රී 9:50ට පමණ එම නිවසට අදාළ කාන්තාවගේ පෙම්වතා පැමිණ ඇති බවයි. ඔහු එදින රාත්‍රී 10:30ට පමණ සිහිසුන් වී සිටි තරුණිය ඔසවාගෙන ආකාරයේද CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණ වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ තෙල්දෙණිය රෝහල අසල රථගාලෙහි නවතා ඇති මෝටර් රථයක මියගිය කාන්තාවගේ මලසිරුරක් ඇති බවට තෙල්දෙණිය පොලිස් ස්ථානයේ වෙත තොරතුරක් ලැබී තිබුණා. අදාළ සිරුර නොරෙලියෙන් අතුරුදහන් වූ කාන්තාවගේ බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම කාන්තාව සැකකරු සමග මීට මාස 8කට පමණ ඉහතදී ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසුවා. අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යාමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි 1,000,000 පමණ මුදලක් බැංකුවකින් හා පුද්ගලින් කිහිපය දෙනෙකුගෙන් පොලී මත ලබාගෙන පෙම්වතාට ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ දක්වා විදේශගත වීම සිදු වී නොමැති පසුබිමක නයිහිමියන් මුදල් නැවත ඉල්ලීම මත ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක් තුළ ජුනි මාස 3 වනදා ඇය නොරෙලිය පිහිටි නිවාස සංකීර්ණයට පැමිණ තිබෙනවා. කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා ඉල්ලුම් කළ පිරිසකට වූ අසාධාරණයක් පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරුණු පැහැදිලි කළා. ඒ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්
9: ශ්‍රී ලංකා පොලිස් සේවයට කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු සඳහා බදවා ගැනීමේදී 2021 වසරේ ක්‍රියාවලිය ආරම්භ කරලා මූලික පරීක්ෂණය සමත් වෙලා ලිඛිත පරීක්ෂණය සමත් වෙලා ඇඟිලි සලකුණු යනාදී සියලුම පරීක්ෂණ සම්පූර්ණ කරලා ඉන්න විශාල ප්‍රමාණයක් අපේක්ෂිකාවන් සිට. හැබැයි වෛද්‍ය පරීක්ෂණය නොපැවැත්වීම තුළ ඒ පත්වීම් ලබා දීම කල් ගියා. අද වෙනතෙක් ඒ පත්වීම් ලබා දෙන්නට බලධාරීන් අපොහොසත් වෙලා තිබෙනවා. අපිට අහන්නට ලැබෙනවා 2021 ඒ බඳවා ගැනීමේ ක්‍රියාවලියේ ගැසට් නිවේදනය අවලංගු කරලා 2026 අලුතෙන්ම ගැසට් නිවේදනයක් නිකුත් කරලා ඒ වයස් සීමාවනුත් වෙනස් කරලා අධ්‍යාපන සුදුසුකමුත් ඉහළට දමලා අලුතෙන්ම කාන්තා පොලිස් කොස්තාපල්වරයන් බඳවා ගැනීමේ වැඩපිළිවෙලකට රජය යොමු වෙලා තිබෙනවා කියන කාරණා.
7: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
9: අපිට අහන්න තියෙන ප්‍රශ්නයක් 2021 ඒ කාන්තා පොලිස් කොස්තාපල්වරු බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා ඒ සියලුම පරීක්ෂණ සමත් වෙලා වෛද්‍ය පරීක්ෂණේ විතරක් නොපැවැත්වීම තුළ පත්වීම් නොලැබුණු වසර 5කට වැඩි කාලයක් රැකියා විරහිතව සිටින ඒ කාන්තාවන්ට මොකද්ද රජය ලබා දෙන උත්තරේ? මොකද්ද ඒ අසහනයට පීඩනයට පත්වුණු ඒ රැකියා අපේක්ෂිත කණ්ඩායමට මොකද්ද දෙන උත්තරේ? අද එය සහ මුලින්ම අනාථ. ඒ විතරක් නෙවෙයි 2026 ගැසට් එකේ විශේෂයෙන්ම 2020 වසරේ 2160 කියන ගැසට් නිවේදනයේ සහ 2163 කියන ගැසට් නිවේදන හරහා මේ බඳවා ගැනීම කරන්නට යෙදුණු පොලිස් කොස්තාපල්වරයන් ඒ අපේක්ෂිකාවන් ඒ අයව ඇතුළත් කරලා තිබෙනවා මේ 2026 ගැසට් නිවේදනයේ හරහා මේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න. එතකොට මේ 2160 කියන ගැසට් නිවේදනයේ 2163 කියන ගැසට් නිවේදනයට අඩංගු ඒ අපේක්ෂිකාවන් 2026 බඳවා ගැනීමේ ක්‍රියාව ඇතුළු කරන්නට අර 2021 අංක 2215 ගැසට් නිවේදනයේ යටතේ ඉදිරිපත් වුණු අපේක්ෂිකාවන් මේ බඳවා ගැනීමේ ක්‍රමවේදයෙන් බැහැර කරන්නටත් මේ එකම කාන්තා කොට්ටාසයකට අපේක්ෂිකාවන් කොට්ටාසයකට එවිදියකට සැලකීම මේ අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේදයි කියන එක මම රජෙන් ප්‍රශ්න.
7: දකුණු ලෙබනනයේ නබටයේ දිස්ක්‍රික්කේ එලක්ක කරගනිමින් ඊශ්‍රායිලයේ එල්ල කළ දරුණු ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලින් දහස්සේ දෙනකු ජීවිතක්ෂයට පත්වැති බව ලෙබනන ජාතික පුවත් ඒජන්සිය වාර්තා කරනවා. එම ප්‍රහාර හේතුවෙන් තවත් පිරිසක් තුවාල ලබා හෝ අතුරුදන් වෙති බවයි පැවසෙන්නේ. ඊයේ මැදම රාත්‍රියෙන් පසු නිවාස රැසක් ඉලක්ක කරගනිමින් දියත් වූ මෙම ඊශ්‍රායල් ප්‍රහාර මාලාව මෑත කාලයේදී ලෙබනනට එල්ල වූ බිහිසුණුම සහ දරුණුතම ප්‍රහාරයක් ලෙසයි ලෙබනන මාධ්‍ය පවසන්නේ. නබටියේ නගරයේ මෙන්ම අවට පිහිටි තවත් නගර කිහිපයකටත් රයිහාන් කඳුකර ප්‍රදේශ වෙතද ගුවන් ප්‍රහාර රැසක් එල්ල වී තිබෙනවා. මේ අතර ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා එළඹි අවබෝධතා ගිවිසුමෙන් අනතුරුව ඉරානය සමග පැවැත්වීමට නියමිත නවතම සාකච්ඡාවට මෙහෙවීම වෙනුවෙන් ඇමරිකානු උපජනාධිපති ජේ ඩී චෑන්ස් ස්විට්සර්ලන්තයේ පලා යාමට සැරසුම් කර තිබූ සංචාරයේ කල් දමා ඇති බවයි දවල මන්දිරයේ නිවේදනය කළේ. මෙම සාම එකගතව සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වවලින් දැඩි විවේචන එල්ල වෙමින් පවතින පසුබිමක ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා ඇමරිකාව එළඹි අවබෝධතා ගිවිසුම ආරක්ෂා කරමින් ඇමරිකානු උපජනාධිපති ජේ ඩී චෑන්ස් ඊශ්‍රායලයට එරෙහිව දැඩි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මෙම ගිවිසුම අතිශය විනාශකාරී පියවරක් ලෙස ඊශ්‍රායල් බලධාරීන් හඳුන්වා දෙන අතර ඉරානයේ මිසයිල් වැඩපිළිවෙල සීමා කිරීමට මෙයින් පියවරගෙන නොමැති බව පවසමින් ගල්ෆ් කලාපීය රටවල්වලද සිය අප්‍රසාදය පළ කර තිබවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. එමෙන්ම ඉරානයේ නිතා අවම සහන ප්‍රමාණයක් බලාපොරොත්තු වෙන් ඔවුන්ට දැවැන්ත ආර්ථික සහන සැලසීමට ට්‍රම්ප් පරිපාලනය කටයුතු කර ඇති බවට ඇමරිකානු රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන්ද චෝදනා කරනවා. කෙසේ වෙතත් මෙම විවේචන ප්‍රතික්ෂේප කරමින් ඇමරිකානු උපජනාධිපති ජේ ඩී චෑන්ස් දවල මන්දිරයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා. එහිදී ඔහු කියා සිටියේ මෙම එකගතාවේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත වැටී ඇති බවයි. එමෙන්ම ඊශ්‍රායල් නායකයන් වෙත දැඩි අනතුරු ඇඟවීමක් කරමින් උපජනාධිපතිවරයා කියා සිටියේ ලොව විසින එකම සැබෑ මිතුරාවන ඇමරිකාව විවේචනය කිරීමෙන් වළකින ලෙසයි. ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමග පැවැතු සම්මුඛ සාකච්ඡාවකදී උපජනාධිපති වෑන්ස් මිලියන 9ක ජනගහනයක් සිටින රටක් විදිහට ඔබේ රටේ තියෙන සෑම ජාතික ආරක්ෂක ගැටලුවකටම මිනිසුන් ඝාතනය කිරීම පමණක් විසඳුම කරගන්න ඔබට බැහැ යනුවෙන් පවසා තිබෙනවා. තවදුරටත් අදහස් දැක්වූ උපජනාධිපතිවරයා සෝම සාකච්ඡා සඳහා අවස්ථාව ලබා දෙන ලෙසත් දිගු කලක් තිස්සේ ඊශ්‍රායල් රජයට ඇදහිය නොහැකි සහයෝගයක් ලබා දුන් ඇමරිකා එක්සත් ජනපදයට යම් ගෞරවයක් ලබා දෙන ලෙසත් ඊශ්‍රායලෙන් ඉල්ලා සිටියා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති පෙසෙක්ෂෙන් අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් දැඩි සහ ඍජු ප්‍රවේශයක් අනුගමනය කළ පළමු අවස්ථාව මේ ලෙසයි සැලකෙන්නේ. විශේෂයෙන් දකුණු ලෙබනනයේ ඊශ්‍රායල් හමුදා ක්‍රියාන්විතයන් හේතුවෙන් ඉරානය සමග ඇති කරගත් සාම එකඟතාව බිඳවැටීමේ තර්ජනයක් මතුවී තිබීම මීට හේතු වේ තිබෙනවා. පසුගිය දිනවලදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඊශ්‍රායලයේ දැඩි ප්‍රහාරක උපක්‍රම විවේචනයට ලක් කළ අතර හිස්බුල්ලා සංවිධානය සමග පවතින ගැටුම්වලදී සිවිල් වැසියන් ආරක්ෂා කරගනිමින් ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඊශ්‍රායලයට අවධාරණය කර සිටියා. ශ්‍රී ලංකාව ඉන්දියාව සහ අෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් රන්කිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ වන විට පැවැත්වෙනවා. එහිදී තරග වදින්නේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ අෆ්ගනිස්තාන ඒ ක්‍රිකට් කණ්ඩායමයි. මෙම තරගයේ කාසීවා සිදුණු අෆ්ගනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා. එනෝ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දුවර 29ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 191ක් රැස් කරගෙන සිටියා. නිරෂන් දෙක්වැල්ල පන්දු 54කදී ලකුණු 66යි. අවිෂ්ක ප්‍රනාන්දු උන්නතවි ලකුණු 91ක් සහ නවනිදු ප්‍රනාන්දු ලකුණු 21ක් රැස් කරගෙන සිටියා. net news nimava net news meelanga pradhana pravrti prakashaye savasa 6:30ට etek pain pay pravrti bala poratu banda mohatin mohata wenas wena aluthma turuturu sandaha net news youtube nalikawata saha net news facebook piduwata pivisenda netahot netnews.lk apage web adiweeta pivisenda net news
2: obo wete gena ave dashaka gananawak pura vedanawan nihada kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: බුද්ධගයාව වේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
10: Brought to you by
11: Akunu lake namahu babana rata purama rasa gena yana Aule sama rasa karakana Mater Freela noodles taste ke trust ke
12: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540
13: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111-437-1250
14: ජනි එක දේ දුනුමාවත දේ

ළඟ එන සතියන්තයේ දැන් ඉතින් කෑමට මොනාද හදන්න කියලා දැන් ඉඳන්ම කල්පනා කරනවා. අපේ ගෙවල් වල ඉන්න ගොඩාක් වයිෆ්ලා අම්මලා ගොඩක් වෙලාවට කල්පනා කරන්නේ මේ දේවල්. මොකද කියන්නේ මේ වීකෙන්ඩ් එකේ හදමුද ඉන්දියාප්. හැබැයි ඉතින් ඉන්දියාප හදන්න ගියාට පස්සේ එන ප්‍රශ්නේ තමයි ඉන්දියාප හදුවාට පස්සේ ඉන්දියාප ටික එක්ක බෙරි වෙනවා. එහෙම නැත්නම් කැඩෙනවා. එහෙම නැත්නම් එකකට එකක් ඇලෙනවා. ඔය ප්‍රශ්න මොකුත්ම නෑ. ඔයා ඉන්දියාප හදන්නේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය එක්කන. ලංකාවේ අපේම ගොවියන්ගෙන් අරගන්න සහල් වලින් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම තමයි විශේෂම දේ වෙන්නේ රතු කැකුළු සහල් වලින් වගේම සුදු කැකුළු සහල් වලිනුත් නිෂ්පාදනය කරන ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය අරගන්න බලුවන් හන්දා. රතු පාටින් කැමති අයට රතු පාටින්, සුදු පාටින් කැමති අයට සුදු පාටින් ඉන්දියාප හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර සඳුදා අඟ හරුවාද පෝය දවස් සරණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘත. කමල්බන්දුල වීරපිනෝ වෙදමාත්‍යා හම්බ වෙන්න යන්න ඕනි ඔයාටත්. සුවනෝන රෝගයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමල්බන්දුල වීරපිනෝ වෙදමාත්‍යා හම්බ වෙන්න යන්න කලින් අනිවාර්යෙන් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න. සඳුදා අඟ හරුවාද පෝය දවස් සරණම හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘත. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 කෝල් එකක් දීලා ඔයාට වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ජාතික ඉදිරි කිරීමේ බැංකුව ඔයා වෙනුවෙන්ම අරගෙන එන NSB Digital Drive 3 අදියර අද දවසේදී ක්‍රියාත්මක කරන්නේ ජයල නගරයේ සිට. ජයල නගරයේදී අද දවසේ මේ වැඩේ සිද්ධ වෙනවා. වගේම තමයි මේ දින කිහිපය පුරාම ඔයාගේ ඩිජිටල් මූල්‍යකරණයේ දැනුම වර්ධනය කරන්න NSB බැංකුවේ කණ්ඩායම ඔයාව හොයාගෙන එනවා. හෙට දවසේදී ගම්පහ බස් නැවතුම් පළගාවට ආවතින් NSB බැංකුවේ කණ්ඩායම හම්බ වෙලා දැනුවත් වෙන අතරේ තෑගි දිනා ගන්නත් ඔයාට අවස්ථාව හම්බ වෙනවා.

0: Чумка.
1: FM Anupaha. FM Anuhadrai Dashma Ada. Net FM.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
4: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න
5: වේලාව 12 විනාඩි 38යි
6: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
7: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
9: Coca-Cola රස දෙ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ෙන් ඉන්න අපි එන්නේ ජුනි 20 ගලෙන් බිඳුනු වැව ජුනි සියක කාටගස් දිගලිය
10: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540
11: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක් ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
12: ඔවුන් මදරට හරනු ඇත
13: ඔවුන් මණ්ඩපයේ කඩාවැදී යකඩ ගුඹුරු වලින් පහර දෙනවා සුරාඩම් පිරෙනනවා
11: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
14: net fm සංසාර කතන්දර
11: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපි බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: ඕලෙවල් අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
7: වේලාව 12:42 මොකද වයිෆ්
8: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
7: ඩිනර් එක. රෑනේ.
8: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
10: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
7: ලෑස්තිද හදරෑ 9 නෙත් FM DJ නයිට් අහන්න නෙත් FM DJ සංග්‍රාමය හදරෑ 9 රේඩියෝ එකෙන් අහනවා වගේම ඔයාලට Facebook ඔස්සේ ලයිව් බලන්නත් පුළුවන් කියලා අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. දැන් දන්නවා ඉතින් කොල්ලෝ කෙල්ලෝ සෙට් එක අනිවාර්යෙන් සිකුරාද රෑ 9 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න ඕක කියලා DJ නයිට් අහන්න. ඒකනම් මතක් කරන අතරේ මේ පැත්තේ ඉන්න කට්ටිය ටග් ගාලා එකතු කරගන්න හදන්නේ මොකද පොඩි වෙලාවක් තමයි තියෙන්නේ කට්ටියගේ නම් ටික කියන්න. මගුණින්ද මෛත්‍රීපාල අයියා කතා කරා සුපුරුදු පරිදි අදත් ඉතින් එකතු කරගන්න කියලා කිව්වා මමුල් මයනු ෆැමිලිය සෙට් එක. මංගලිකා මදුකා මදුරංග මදුසංක සෙට් එකම එකතු කරගන්නවා. ගල් ඉඳන් ගල්ලේ ගෝණපුරේ අපේ මල්කි කතා කරා මල්කිවත් එකතු කරගන්න ඕනි. ඊළඟට මහරගම මංගල මාවතේ සිහාරා ෆැක්ටරි එකේ ඉන්නවනේ පිස්සියෝ සෙට් එක. හන්සි චතුරි දදිකා රස්මි වසන්ති මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රවින්ද සර්ුත් ඒ අතර ඉන්නවා කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හයි ජනි අපිවත් එකතු කරගන්න කියලා බුත්තල NSRS ටෙක්ස්ටයිල්ස් එකේ ඉඳන් අපේ චමින්දయ్య මෙසේජ් එකක් දාලා තිනවා කට්ටියම එකතු කරගන්න කියනවා. මාකොල ගල්පොත් අහන්දි අපේ ප්‍රියන්ත අයියායි යාළුව කට්ටිය වයිත් එකතු කරගන්න ඕනි. ඊට පස්සේ කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකේ ඉඳන් අපේ විනීත අක්කා මෙසේජ් එකක් දාලා තිනවා වැඩ කරන තැන යාළුව හැමෝම එකතු කරගන්න කියලා. බොල්ලත ඉඳන් අපේ නිරූප මැසේජ් එකක් දාලා තිනවා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඊට පස්සේ දුල්නිත් බේකරිය තල්දුවේ තියෙනවානේ. එතරම් මේ වෙලාවේ සද්දරම දේදුණු මාවත අහගෙන ඉන්නවා. අපේ නදීත් මැසේජ් එකක් දාලා තිනවා යාටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා. නදී කොහේ සිටද කියලා කියලා නැහැ. නදී හැබැයි ආව එකතු කරගන්න. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩායිලයි අයියයි පවුලේ කට්ටියයි ඊට පස්සේ කළුතර චාමර සහ තනෝජ පණාපිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ මම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊළඟට දේශානි ස්ටුඩියෝ එකේ කට්ටිය යටියන්තොට එතන කට්ටියවත් එකතු කරගන්නවා. ජනි අයිය අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා නියාගම ඉඳන් සමීර මල්ලි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියනවා. කසුන් ජයසිංහ රංගායතනයේ ගුරුතුමා ඇතුළු කට්ටියවත් එකතු කරගන්න කියනවා. ඇයි අයියේ අපිව එකතු කරගන්නේ නැත්තේ? රත්නපුරේ ඉඳන් ආකර්ෂා තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. ගොඩක් වෙලා මං හිතන්නේ නම කියලා නැතුව ආකර්ෂා එකතු කරගන්නම්. ඊට පස්සේ බද්දේගම ඉඳිගස් කැටියේ ඉඳන් අපේ රුවන් කුමාර් මැසේජ් එකක් දාලා තියෙනවා. රන්වන් බිම්මල් හදන තැන ඉඳන් තමයි ඉන්නවා කියලා කියන්නේ අපි වහගෙන. මඩපාත ඉඳන් අපේ ලක්ෂ්මණ අයියා මැසේජ් එකක් දාලා තියෙනවා පවුලේ හැමෝම එකතු කරගන්න කියලා. ඊට පස්සේ කරන්නාගොඩ තියෙන පූර්ණ රබර් ඉන්ඩස්ට්‍රීස් එකේ වැඩ කරන සෙට් එක රබර් බුෂ් හදන ගමන් ඉන්න අපේ සමන් අයියා අජිත් අයියා එකතු කරගන්නවා මේ සින්දුවට. මම යක්කල ඉඳන් මහිමි මාවත් එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි අකුරැසේ අශෝවත් එකතු කරගන්න කියලා මහිමි මැසේජ් එකේ දාලා තියෙනවා. සුබ දවසක් වේවා ජනී. අපිත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ වැලිමඩ ඉන්න අප්සරා කොතාම අපේ මැසේජ් එක කියෙව්වේ නෑනේ කියලා. අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ ඇහැලියගොඩ රෝහල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපිට මැසේජ් කරන අපේ ලාලනී අක්කා. එකතු කරගන්න කියන OPD එකේ ETU එකේ සෙට් එකම දිලිනිමිසි, සිතුමිමිසි, යාපාමිසි, පුබුදු මාස්ටර්, ලක්ෂ්මී මේ කට්ටියම එකතු කරගන්නම්. කිරුළපන සෝමාදේවි ප්ලේස් එකේ ඉඳන් හැමදාම එක එක රස කෑම හදන අපේ රංගනට අද පොඩ්ඩක් අසනීපයි. මේ දවස්වල මේ පැත්තේ පොඩ්ඩක් උණක් තියෙනවා. රංගන ඉක්මනට සනීප වෙන්න ඕනි. ජනේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන කටාන අරෝ ස්ටේලස් එකේ කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ බලංගොඩ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනෝ දිල්, හෂිනි දුව, ඒ වගේම තමයි පවන් පුතා, රුක්මන් ඉන්නවා හස්බන්ඩ් වැඩ කට්ටියම එකතු කරගන්නෝ. ආදරයට දිල් කිව්වට එයාගේ නම දිල්හානි. ඊට පස්සේ පල්ලෙබැද්දේ පద్මසිරි මෝටර්ස් එකේ සෙට් එකක් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනි. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා වරකා ගොඩ අනුරගාමන්ට් එකේ කට්ටිය. ඒගොල්ලන්ගේ නම් ටික කියන්න කියනවා. බොස් ඇතුළු කට්ටියම එකතු කරගන්නවා නයනමිස්. ඒ වගේම තමයි සඳුනි, නදී, තමරා, රමණී, සාමා, ලක්ෂී, මිනුකී, දේවි, කුමුදු සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හොරණ ඉඳන් නිලු මැසේජ් එකක් දාලා තිනවා මහත්තයා නලීන්. ඒ වගේම තමයි දුව සනුල්ය එකතු කරගන්නවා. ඊට පස්සේ ජනී මල්ලි අපිවත් එකතු කරගන්න කියලා අවිස්සාවේල්ල බොතේජු ෆැමිලි එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අනේ නෑ නෑ, නිලූකා බොතේජු තමයි මැසේජ් එක දාන්නේ. හස්බන්ඩ්, ගාමිණී, වයි, පවුලි සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා කියන තියෙනවා. අම්මෝ මෙන්න ඒගොල්ලෝ රඹුටන් දූරියන් කන්න අක්කලාගේ ගෙදර යනවලු ගැට හැත්තේ. මේ අපිට කිරිබත් ගොඩ ළඟයි, අපිටත් මොනා හරි අරන් එන්න හොඳද? හයි හයි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා බෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. මේ කට්ටියවත් ගොඩක් ආදරෙන් මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. එහෙනම් ඉතින් යන්න තව පොඩි වෙලාවක් තියෙනවා. හැබැයි මතක් කරන්න ඕනි රෑ 9 ඉඳන් net fm dj night අහන්න සූදානම් වෙන්න කියලා. අවශ්‍ය කරන දේවල් තියෙනවා නම් ඒ දේවල් සම්පාදනය කරනකොට කරගෙන 9 වෙනකොට ලැස්ති වෙලා ඉන්න අසායක dj night අහන්න.

0: යන්න වෙලා වැවිල්ලා තියෙන්නේ. ගින්දර හැන්දෑ වරගෙන ගින්දර කෙල්ල බාෂි මැදිරියට ඇවිල්ලා. යන්න කලින් මාතලේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන නදීරාව එකතු කරගන්න ඕනේ. මාතයා සුසන්ත, චුටි දෝනි, සෙතුකිව මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ගමන් අදට ගිහිල්ලා එන්නම්. අද දවසේ රෑ 9ට කොළඹ සහ ගාල්ල ගැටට net fm dj සංග්‍රාමය net fm dj night අහන්න අමතක කරන්න එපා රෑ 9 ඉඳන්. එහෙනම් ඉතින් අපි ආයේ දේදුණු මාවතෙන් ලබන සඳුදා උදේ 10ට හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. ගිහින් එන්නම් මම ජනී.
1: Ronaldo on the track. Let's get it.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. De Dunumamata, De Dunumamata.
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapuram Rasa Genayana, Aulesam Rasa Karakana, Mater Freela Noodles, Taste Ke Trustika.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
6: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්.
7: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
8: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
6: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
7: Net FM DJ night face to face attack show. Attack show.
6: 1, 2, 3, let's go. Lankawama danna meelanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
7: 0711 95 95 95. Net FM DJ night face to face attack show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික්, කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ.
1: Brought to you by රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයික් වාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
9: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
10: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
11: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36.
1: රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයික් වාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
12: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598.
11: අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 20 77 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. විෂන් කෙයා හොරණ ශාකා විසින් සංවිධානය කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෙයා හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුදා හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා. පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ. අමතන්න 0766 932 9023.
13: මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු ඇප් 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598.
15: හයි, වේලාව එකයි. හයි.

0: සත්‍ය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සනා at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ සහ රජයේ ආයතනවල නිල මුද්‍රා කූට ලෙස සකස් කර සිය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතනගොඩගත් සැකරුවන් 3 දෙනෙකු ජූලි මාස 3 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අපරාධ පරිශ්‍රණ දෙපාර්තමේන්තුව විසින් අතනගොඩගත් ප්‍රියන්ත රත්නායක ඇතුළු ඉඩම් රෙජිස්ටර් කාර්යාලයේ සේවකෙක් ලෙස කටයුතු කළ විජේවීර පටබැදිගේ කුෂාන් සහ සුදත් ඉන්දික යන අය මෙලෙස රිමාන්ඩ් වාරයට පත් කර තිබෙනවා. සැකරුවන් සන්තකයේ තිබී මහේස්ත්‍රාත් වෙනුවෙන් රෙජිස්ට්‍රාර් කොළඹ ලෙස සකස් කරන ලද මෙම අධිකරණයේ නිල මුද්‍රාවක් ඇතුළු ව්‍යාජ ලෙස සකස් කරන ලද තවත් නිල මුද්‍රා විශාල සංඛ්‍යාවක් එහිදී ස්වාගත් බවයි net news වාර්තාකරු පැවසුවේ. මිලගනෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
7: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ
8: වැඩියට ලීසිං බර සහැල්ල කරන්න කේඩිරයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව කේඩිරයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක් 077 406 4497 කතා කරන්න
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
10: FM 95 94.8

0: Andra händer var vid Bashi.
1: Hi, Dawalekai, Vinari Pahai. Good afternoon. Komeda, ne? ආදරෙන් එකතු කරගන්නවා ගින්දර හැන්දෑවට. අදත් හතර වෙනකම්ම ලස්සන සින්දුවයි මගේ ඉවරයක් නැති කච කචේ ඕගලන්ට අහගෙන ඉන්න පුළුවන්. අහගෙන ඉන්න අතරේ 0112553263 අපිලගේ හොට්ලයින් නම්බරයකට කෝල් එකක් දෙන්න හිතෙන කොමලටම ලස්සන සින්දුවක් ඩෙඩිකේට් කරන්න. ඒ වගේම තමයි වට්ස්ඇප් නම්බරයක තියෙන 0711 95 95 95 chat එකට සෙට් වෙන්න පුළුවන්. අද Facebook එකේ මුකුත් කොටා ගන්න ඔලුවට ආවෙ නැහැ. ඒහින්ද කමන්නේ උන්නේ කෝල් කරලා WhatsApp එකේ chat එකට ඇවිල්ලා අපි හතර වෙනකම් ළඟින් මුණට මුණ තියාගෙන ඉමු. හරිද? දැන් මුණට මුණ තියන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්නවනේ. ඔයා ගිහින් ඔයාගේ රේඩියෝ එක ගාවම මුණ තියාගෙන ඉන්න. හරි, එහෙමනම් අපලගේ ගින්දර හැන්දාවේ තව ලස්සන දවසක මෙහෙම පටන් ගන්නවා. අද 19 වෙනිදා වාක් අවුරුද්දක් අවුරුද්දයි මාසයක් අපලගේ ගින්දර හැන්දාවට. අපි සාමාන්‍යයෙන් ඇඟිලි ගණන් කරන්නේ දවස් මතක තියාගෙන ඉන්නේ දවස් ගණන් කරන්නේ අපිට ජීවිතේ වැදගත්ම දවස් වෙනුවෙන්නේ. එතකොට මාසෙ ගානි මංගෝගලන්ට ඔන්න දැන් මාසෙයි 2 3 4 5 ඔහොම ගණන් කළා ගණන් කළා ගණන් කළා ඔන්න දැන් අපි ලගේ ගින්දර හන්දාවට අවුරුද්දයි කියලාම කිව්වා. අවුරුද්දක් පහුවෙලා අවුරුද්දයි මාසයක් වෙන දවසෙත් පටන් ගත්ත කාලේ වගේ මාසාවෙන් සතුටින් මංගෝගලන්ට දින ගණන් කළා කියනවා. අද අපේ අවුරුද්දයි මාසය ඇනිවර්සරිය. එච්චරට මම මේ වැඩසටහනට හරිම ආදරේ. ඒ වගේම ඔගලන්ට ආදරේ. දෙකක් ආදරේ කියන්නේ නිකන්ය දෙයනේ. හරි, ඕකේ. එහෙමනම් අදත් එන්න මට පාළු කරන්න නැතුව හරිද? ආලගේ පාළු කපනවා මමත් හතර වෙනකම්. මම වාෂි.
2: Excuse me. Excuse me. This one's going out all the navies out there and the ladies in the house. Now check this out.

0: FM
1: 95 94.8 අපි ලගේ හැපනිං ෆ්‍රයිඩේ කැවිල්ල තියෙන්නේ. අදත් රැන්නවේ ඉඳං 12 වෙනකම්ම වලට නැත FM DJ නයිට් එක අහන්න බලන්න පුළුවන්කම තියෙනවා. හැමදාම දවස ගානේ වෙන වෙන වෙන වෙන අලුත් අලුත් වැඩ කැලි දදා ඔගලන්ට වෙනම විදිහේ හා DJ නයිට් එකක එක්ස්පීරියන්ස් එක අරගෙන ඉන්න තමයි අපි හැමදාම ට්‍රයි කරන්නේ. ඉතින් අදත් රැන්නවේ ඉඳං 12 වෙනකම් FM 95.8 DJ නයිට් එක අහගෙන ඉන්න. ඒ අතරේ Facebook ඉන්නවා නම් එහෙම නැත FM official fan page එක පැත්තෙන් ඉන්න අපි ලයිව් එක බලන්න. අදත් හොඳ බැටල් එකක් තියෙනවා ළමයි. කරට කර ඩීජස්ලා දෙන්නෙක් එක වගේ දක්ෂ දෙන්නෙක් තරග කරන ඩීජේ නයිට් එක අහන්න බලන්න ලෑස්ති වෙන්න කියලා මතක් කරනවා. ඕකේ කටිය ගොඩාක් ඉන්නවා එකතු කරගන්න. හැමදාම වගේම මං ඇවිල්ලා මෙතන සීට් එකේ ඉඳගන්න කලියම WhatsApp එක පිරෙන්න මැසේජස් එවන ඔයගලංව හැමදාම තාදරෙන් මම මතක් කරනවා. බලමු අද පළවෙනි මැසේජ් එක මට එනවා 12:31 වාෂින් වැනික. අනේ අපේ කොරියවල නුවන් අයියා මං ඔයාලට දෙකම දෙකක් ආදරේ. මං දන්නවා ඔයාලගේ හිතේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඇයි මේ ඇයි මේ ඇයි මේ ඊයේ කියපු කතාව ඇයි එහෙම කිව්වේ එහෙම කියලානේ. සමහර වෙලාවට අපිවත් නොහිතන තීරණ අපේ ජීවිතේ ගන්න වෙනවා. සමහර තීරණ කොච්චර හිත රිදවන තීරණද කියලා කියනවනේ. ඇත්තටම මේ වෙලාවේ මගේ හිතට දැනෙන හැඟීම මෙහෙමයි කියලා කියන මට වචන නැති තරම්. නිකවට හිතන්න අවුරුදු ගානක් කරපු රස්සාව ආත්මෙන් කරපු රස්සාව එක මොහොතක එක තප්පරයකින් අතාරින්න හේතුවක් හැදෙනවා කියලා. ඒක කොයිතරම් අමාරු ඇතිදනේ. ඉතින් ඒ අමාරුකම කොහොමද කියන්නේ? ඒක ඇත්තට හිනාවකින් පිට කළ අතාරිනව ඇරෙන්න ඒක වචන වලට හරවන්න බැරි තරම් ලොකු වේදනාවක්. ඉතින් ඒක එහෙම තමයි කොමාරි. අපි දවස් 6ක් ඉන්නවා ළඟි. ඒ නිසා ඒ දවස් 6 මාත් එක්කම ඉන්න මම ඔයගලගෙන් ඉල්ලුවා එක ඉල්ලීමක්. මෙච්චර කාලයක් අවුරුද්දකුත් මාසයක් පුරාවට ආලම් මාත් එක්ක හිටියා මාව ඇහුවා. මං හින්ද චූටි හරි තනිකමක් පාළුවක් මහන්සියක් නැති වුණා නම් ඒ ගැන කියලා එක වචන 10ක් ලියලා ලියුම් කඩදාසියක් එවන්න මට ගෙදර අරගෙන යන්න. එච්චරයි මට ඉතිරි වෙන්නේ. හරිද? හයි බාෂි, ගින්දර සින්දු දෙන ඔයාටත් ජය වේවා. අපි මීගම ඔරලොස්සු කනුව ගාව ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එක අනේ ආදරෙන් එකතු කරගන්න ඔගලකෝම උතුරම් හරියන්න ඕනි. හරිද? ඊට පස්සේ හයි බාෂි, මේ පැත්තේ නදත් සද්දෙටම ගින්දර හැඳෑ වහගෙන ඉන්නේ කියලා වත්තේගම මඩවල ප්‍රියන්ත සලෝන් එකේ ප්‍රියන්තය මැසේජ් එකක් එවලා තියෙනවා. ඇල් කඩුවෙන් දුව ගිම්හනි සවානේ වගේම වයිෆ් මල්ලිකා කටිය මේකත කරගන්නලු. ඕ මයි ගොඩ්, අද ප්‍රියන්තයිගේ බර්ත්ඩේ එක. ප්‍රියන්තයා අනේ මං ඔයාට විෂ් කරනවානේ හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ අප්පා. ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා මම ආදරෙන් විෂ් කරනවා. හරිද? දෙකක් ආදරේ. Good afternoon, Vastu Kete. ඊ අපිට හොඳ ටෝම අකුණ ගගහ මහ හයිය වැසා. දන්නවනේ හැම වෙලාවට ඔයාව අහන්න ගියොත් ගෙදරිනුත් වෙනවා. අයියෝ කමක් නෑ, මාව නෑහුව කියලා කිසිම තරහක් නෑ. පරිස්සමට ඉන්න තැනක ආදරෙන් එකතු කරගන්නවා පසර ශම්මි තෙපලේ දෙවලේ ශශි දනිකායික බාති අක්කා බාති එක්ක කුසුමේ දක් අනේ සමාව ඉන්න බාතිට අක්කා කිව්වට. ඒ වගේම කළුතර තුසිත් කල්හරි එවිනුත් ඉන්නවලු කැනඩවලින් චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක මගේ පුංචි සොෆියා පැටියවත් එකතු කරගනෝ. ආදරෙන් ලෑස්ති කළ තියෙන සින්දු සේරම ටිකව අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
1: දැන් වෙලාව 1:18.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 011-437-1250.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: විෂන් කෙයා හොරණ ශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය. ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෙයා හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන, ශ්‍රවණ, ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා. පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ. අමතන්න 076-932-9023. අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර්. ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011-2077-787. කසාගල සමූහ ව්‍යාපාරයේ
6: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිට් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
7: ජූනි 19 හෝමාගම පොලාසල.
8: වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්නම් වලට හොඳම විසඳුම.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
10: නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා. වසරක් තුල AAT වෘත්තිය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තිය ගමන fast track කරගන්න. අමතන්න 0112 559 669.
3: දැන් වේලව දවල් 1:22.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 011 22 636 636.

එකයි විනාඩි 25 වෙලාව. මම මේ දැන් මාකර සෙහන්සා කේක ආයතනයේ කට්ටියත් එක්ක කතා කර කර හිටියේ. පොඩ්ඩක් කොහොම ලයින් එකේ ඉන්න. මම එන්න ඕගලත් එක්ක කතා කරන්න. නැත එක දිගට කෝල් එකේ හිටියදී මට මේ පරිවිද ටික මුකුත් කියාගන්න බැරි වෙන නිසා ඔහොම ලයින් එකේ ඉන්න. මම මේක කියලිවර වෙච්ච ගමන් ආපහු එන්න ලයින් එකට. ප්‍රශ්න ගොඩයි කට්ටියට. ඇයි ඉතින් අවුරුද්දක්ම නේද ඔගල මාත් එක්ක හිටියා. ඇයි මේක පාට මෙහෙම කියලා ඉතින් කට්ටිය බලනවා. ඉන්නේ හිමින් හිමින් ඔක්කොටම මම උත්තර දෙනවා. ආදරෙන් කෑගල්ල මාකර සෙහන්සා කේකිකේ වැඩ කරන ඔක්කොමලව දෙකම දෙකක් ආදරෙන් මතක් කරනවා. ජනවාරි 12 වෙනිදා මගේ බර්ත්ඩේක දවසේ ලස්සන කේක් එකක් එවලා මාව සර්ප්‍රයිස් කරා කෑගල්ල ඉඳලා. ඉතින් ඔගල කොටම මම දෙකම දෙකක් ආදරෙයි. හරිද? ඒ වගේම තමයි මම දන්නවා හැමදාම කෝල් නොකලට මෙසේජ් නොකලට හැමදාම මාව හංග හිටපු කට්ටියක් කියලා. ඉතින් බොහොම ස්තුතියි ඒ දුන්නු ආදරයට. හරිද? ඉගාවට පොළොන්නරුවේ රමණියක කතා කළ ආදරේ නොවත් එකතු කර ගන්නවා. Thank you so much. ජය වේවා ඔයාට. යතරමගේ ලස්සන ධෛර්යවන්ත ගෑන් ළමයින්ට ෆෙම්ස් ඇය ගැන මතක් කරන්න ඕනි. අපි හැමෝම නේද මාර යුද්ධයක් කරන්නේ. උදේ නැගිටිනවා, උයනෝ පිහෙනවා, ඊට පස්සේ ගෙදර බබාල ඉන්නවන යාළු විස්කෝලවල හස්බන්ඩ්ගේ වැඩ කළා. අනිත් අතට ඔයා ජොබ් එකකටත් යන ගෑනු කෙනෙක් නම් කාන්තාවක් නම් දනෝ පීරියඩ්ස් දවස්වලට ඔය ඔක්කොම ටික කරගන්න පුදුමාකාර ශක්තියක් ඕනි ඇඟට නේද? ඒත් එක්කම ලීක් වෙන එකක් නෑ. ඇඳගෙන ඉන්න පෑඩ් එකක් ඇඳගෙන ඉන්නවද කියලා තේරෙන්නේ නැති ගන්නට පොඩි හරි පහසුවක් දෙනවා නම් ඔයාලට සැනිටරි නැප්කින් එකකින් ඒ පහසු අරගන්න. අනේ හින්දා තමයි ෆෙම්ස් ඇය ගැන මතක් කරන්නේ. අපේ ධෛර්යවන්ත හිත හයිය ගැහණු ළමයින්ට ෆෙම්ස් ඇය මාර සපෝට් එකක් දෙනවා. ඩේ ටු ඩේ ලයිෆ් එකේ හැම වැඩක්ම පීරියඩ්ස් දවසටත් නවත්තන්නේ නැතුව සුපුරුදු විදිහටම කරගෙන යන්න. ඉතින් ඉස්කෝලේ යන නංගියෙක් වුණත්, ඔෆිස් යන ලේඩි කෙනෙක් වුණත්, ගෙදරින් අම්ම කෙනෙක් වුණත්, කාට වුණත් ෆෙම්ස් ඇය පාවිච්චි කරන්න. අනිත් එක තමයි අපි හැමෝටම දරන්න පුළුවන් ඉතාම සාධාරණ ගානකට තමයි ෆෙම්ස් ඇය වෙළඳ පළට එන්නේ. එවගේම තමයි NSB Digital Drive ගැන මතක් කරන්න ඕනේ. අපි අර සමහර වෙලාවට සාම්ප්‍රදායික ක්‍රමවලම හිර වෙලා ඉන්නවද කියලා මට හිතෙනවා. හැබැයි ඇත්තටම අද කාලේ ගොඩක් මිනිස්සු එක රස්සාවක් නෙවෙයි රස්සාවල් දෙක තුනක් කරනවා. හේතුව අපිට හරි අමාරුයි ජීවත් වෙන්නේ එක රැකියාවක් විතරක් කරගෙන නේද? එතකොට අපි බලනවා තව තව ආදායම් මාර්ග මොනවාද. ඇත්තටම එක රස්සාවක් කියලා ඔෆිලා ගෙදර යන තේරුණා අපි හැමෝම හරි සතුටුයිනේ. හැබැයි එහෙම බෑ. අපිට සිද්ධ වෙලා තියෙනවා රෑ වෙනකම් වැඩ කරන්න, මෙතනින් අතෙන්ට යන, අතරින් මෙතෙන්ට යන්න. වාට පුළුවන් ඔගේ කැපැසිටි එක ඇතුළේ කරන්න පුළුවන් හැමදේම කරලා කොහොම කොහොම හරි අපි බලන්නේ මේ ලයිෆ් එක පොඩ්ඩක් ලෙවල් අප් කරගන්න නේද? ඉතින් එහෙම මහන්සි ගන්න ඔගොල්ලෝ කොටම ඇත්තමයි දවසක උත්තු රන්න හරියන්න ඕනි මහතයෝ. ඒ වගේම මං වාට කියනවාගේ ලයිෆ් එක තව ඊසි වාට බැංකුව වැඩ ටික ඉන්න තැනක ඉඳලම කරගන්න පුළුවන් නම්. මොකද ඒ වෙනුවෙන් කාලේ මරන්න ඕනේ නැහැ, බැංකුවල රස්තිය අද වෙන්න ඕනේ නැහැ, පෝලිං ගන්න ඉන්න ඕනේ නැහැ, කොළ පුරව දඟලන්න දෙයක් නැහැ. හැබැයි ගොඩක් වෙලාවට ඩිජිටල් බැංකින් වලට අපි හරි බය. ඒක හරියට ට්‍රාන්සැක්ෂන් එක වුණාද එහෙම කියලා අර සුපුරුදු විදිහට ස්ලිප් එකක් අතට එන්නේ නැති නිසානේ. හැබැයි ඇත්තටම මේක කොයිතරම් ආරක්ෂිතද ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් වල තියෙන ලේසිකම ආරක්ෂිත බව මේ දේවල් දැනගන්න සහ ඇප් එකක් කොහොමද යූස් කරන්නේ, හරහා කොහොමද අපිට ඉන්න තැනකින්ම FD එකක් ඕපන් කරගන්නේ, හරි තියෙන FD එකක් ක්ලෝස් කරන්නේ, හරි අපිටම කොහොමද බැංක වැඩ ටික අපේම පාලනයෙන් කරගෙන යන්නේ, ඒ දේවල් කොහොම දැනගන්න තමයි ඒ දැනුම ලබා දෙන්න තමයි NSB Digital Drive තෙවනාදී අරගෙන ජාතික ඉදිරිකිරීමේ බැංකෝ ඔබේ නගරයට ඔබේ ප්‍රදේශයට එන්නේ. අද 19 වෙනිදා ජයල පොළගාව තමයි කට්ටිය ඉන්නේ. හෙට එනවා ඔන්න ගම්පහ බස් නැවතුම් පලාසලට. හරිද? ඉතින් ඕනෝ මුණ ගැහෙන්න මුණ ගැහිලා දන්නති දෙයක් දැනගත්ත කියලා කිසි අවුලක් නැහැ. හරිද? හරි අපි අමු WhatsApp එක පැත්තට මෙන්න මේ කට්ටියව දාගන්න ඕනි. සින්දු අකහන්න කවුද මේ? මහරගම දුලානියා කෆම්ලිකේ කුමාර තේකෝ ආව එකතු කරගන්න. උම්මදේවි ආවේ අනේ පාළුවෙන් හිටී කියලා කියනවා. තිලකයා අනේ ආදරෙන් එකතු කරගන්නවා. ඊගාවට සයිප්‍රස් වල සුජීව අක්කා ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. ඉන්න තැනක පරිසරෙට ඉන්න. හරිද? ගුඩ් ආෆ්ටර්නූන් භාෂි. අපි කන්නන්තොටි හලගම බේකරේ රසිකය තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. ආනන්ද අයියත් වැඩලු. මෝල්ඩියුස් වල සංගීත් මල්ලී නිලුගම්මලටගේ කට්ටිය පැලන්පිටි හිරාණියක කෙලිමඩලි රේනුවක මත්තමුගඩ සුනිල් කඩේ අයියක කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ආදරණීය එකතු කරගන්න ලස්සන්ට වැඩ ටික කරගන්න. ඊ ගාමට හයි හයි ආදරණීය භාෂි.
යක්කලෝ බිරියානි කඩේ බියංකක්කා. අනේ ආදරේ, අනේ මං ඔයාට ආගේ පුංචි බිස්නස් එක දවසක ලොකෝ ව්‍යාපාරයක් වෙන්න කියලා මම ආදරෙන් විශ් කරනවා. හරිද? ආදරේ නෝවත් එකතු කරගන්නවා. ජය වෙන්න ඕනි මගේ බියංකක්කට. ඉගාවට හයි ගින්දරි. අපිට අද පායලා වැස්ස බෑ. ලස්සන සිද්ධුවකට එකතු කරගන්න කියලා නුවර පාර යක්කලෝ මුදන් නායක වෙළඳ සංකීර්ණයේ කටේ කියනවා ජය වේවා. සම්පූර්ණ සුබ දහමනක්. ගින්දර හන්දාවට අපි තින්නවා ලස්සන උම්ම දෙක දෙන්න කියලා NSD Tailor Shop එකේ කට්ටිය කියනවා. දෙකම දෙකක් ආදරේ මං ඔගලන්ට අතරද. ගොඩක් කට්ටිය අහනවා මම අයින් වෙලා මේ වෙන මොකක් හරි channel එකකට යනවාද කියලා. නැත නැත, සම්පූර්ණයෙන් රේඩියෝ කලාවෙන්ම තමයි මම යන්නේ. අය වෙන කොහෙවත් යන්නේ නැහැ. හරි, එහෙනම් බය වෙන්න එපා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අපලගේ ගින්දර හඳා වහන වේලාව එකයි විනාඩි 34යි.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: අපි හැමදාම හෙව්වා

0: කොවිසිතල ත්‍රේය.
1: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
4: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077 406 4397.
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: Happening finna they love me. Happening finna they love me.
1: Happy එකේ අහන්න ජනි එක දේ දුනු මාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්
2: Oh my god, this is original.
3: Natu,

දවල් එකයි විනාඩි 37යි විලම. කඩවත රංජනී අම්ම කතා කළා හරිද? අනේ අදත් මම දෙකම දෙකක් ආදරෙන්න. ඔයගේ ලොකු පවුලේ ඔක්කොම ළම එකතු කරගන්න. ප්ලාස්ටික් වල තියෙන සින්දු සේරම ටික අහන්න. නයන රූපිකාටි හන්ස රසුනාදී නිරෝධා පබෝදා තරු සඳු ජයනි මංජුලා ඉගවට ප්‍රියන්ත සමරනායක සමන් හිමේෂ් අයිරංගනී අම්මා ලේලි අයිරංගනී ඉගවට වගේ රොහන් පුතාවයි කට්ටියම එකතු කරගන්නවා. ලෑස්තිකල තියෙන සින්දු සේරම ටිකම හතර වෙනකම් අහන්න. ඊට පස්සේ අපිට වට්ස්ඇප් එකකින් ගොඩාක් කැටි ඉන්නවා දාගන්න. කොතනින්ද පටන් ගන්නේ? හරි මෙතනින් පටන් ගමු. හයි වාෂි, අපි සහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙලා වෙනද වගේ මදත් අහගෙන ඉන්නවා කියලා කියනවා. බස් ත්‍රිෂාන් යාගේ වයිෆ් ෆිෂංකා දසරන් නිශාන්ත මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න කොමයි නිතහන හැමෝම එකතු කරගන්නේ කියලා කියනවා. ජය වේවා. ඉගාවට දෙහිවල නැදිමල් ඇන්ඩර්සන් රෝඩ් එකේ චන්දන ස්ටෝර්ස් එකේ කට්ටියවත් ආදරෙන් එකතු කරගන්නවා. හයි වාෂි, කොහොමද අනේ වාට? අදෝයා එනෝද ෆේස්බුක් ලයිව් එකක් කියලා රොෂාන් ශාන් අයියා අහනවා. නෑනේ ඉන්දරියෝ කොහමද? දැන් අපිට පොඩ්ඩක් පායල තියෙන්නේ. අදත් සින්දු සෙට් එකටම එකතු කරගන්න කියලා කියන පුතා මෙත්‍රෝ ධෝනි සෙනිරෝ හස්බන්ඩ් ශාමරේක බුලත් කොහොපිටියේ මදෝ ජය වේවා. ඊට පස්සේ හයි වාෂි ගින්දරේ, ලස්සන සින්දුවකට මාමත් එකතු කරගන්න කියලා ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශන අය කියනවා. ත්‍රිවිල් පාකිකි කොල්ලු කොමයි ලංකාවේ මහන්සි වෙලා ගේමක් ගහන ත්‍රිවිල් කොල්ලු කොමයි තාදරින් එකතු කරගන්න. හයි වාෂි රම්පුතා, හැමදාම වගේම අදත් සද්දට අහගෙන ඉන්නවා. අනේ පානදුර පින්කටුවේ ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ මගේ චමින්ද අයියා, මාත් දෙකම දෙකක් ආදරේ වාට කරන කියන කෝම වැඩ ටික හරියන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. අකුරැස්සි යෂෝ ආදරේ යනේ යකල මහිමි අවත් එකතු කරගන්නවා. තැන්ක් යූ කච කච භාෂ්‍යෝ, මේ පිස්සු අහන්න නැතුව ඉන්න බෑනේ. මලෝ පිටේ සුනිත් ග්‍රොසරිකේ නයන කාදරනාගේ අම්ම වයි පුතා තිසුන් වයි හබි සුනිත් වයි ගාලි ගිදුරු කොමයි එකතු කරගන්නවා. ජය වේවා. අහංගව පංචාලි රේෂක්ක සමන්ති නිලන්තේ බොස් අමනන්දය දිස්නක්ක ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. මම දෙකම දෙකක් ආදර ඉන්න තැනක පරිසමට ඉන්න ඕනි. හයි ගින්දරේ. අනේ දිගම දිගම දිගම දිගම මෙසේජ් එකක් කියවලා තියෙනවා පබෝ අක්කා. එයා කියනවා ඔයා උත්තරා ටීච කරන්න කාලේ ඉඳන් ඒ කාලේ ඉඳන්ම ඔයාට කතා කරනවාල. අනේ ඔගලන්ට තාම යෝ මතකයිනේ නේද? එහෙම කියද්දි නම් හරියට ආඩම්බර හිතනවා, හරියට සතුට හිතනවා. ඔයගලන්ට මම කියලා තියෙනවද මන්දයි තමයි මම රේඩියෝ ඩ්‍රාමා එකක වොයිස් කරපු පළවෙනි අවස්ථාව. ඒකම මේන් රෝල් එක. උත්තරා ටීචර්ටම වොයිස් කරන්න ලැබුණා. ඔයගලන්ට මතකයි කියන්නේ මම ඒකට සාධාරණයක් කළා නේද? හරි ගාවට. හුහූ හයි කොමද? ආදරේ නාවෝ ගින්දර හැන්දාවට රත්නපුරේ සතුසේ සෙට් එක රහසක් කියන්න. දුක හිතෙන කතාවක් හැබැයි ඒක. අපේ මැනේජර් මහත්තයා ආයේ තනිකඩ වුණා. අයියෝ දෙයනේ. අනේ දෙයනේ සමාවෙන්න අන්තිම ටික කියලා තියෙන්නේ අගටනේ. මැනේජර් මහත්තයා මේ අහන්නකෝ, දුක හිතෙන හේතු ජීවිතේට ඕන තරම් හැදෙනවා. හැබැයි මම දන්නවා මම තරම් දුකින් මේ ලෝකේ කවුරුවත් මේ මොහොතේ නැතුව ඇති කියලා. නෑ නෑ, මම කාගේවත් දුක කම්පයා කරනව නෙමෙයි. හැබැයි අතරම ජීවිතේ සමහර දේවල් අපිට අතාරින්න වෙනව නේද? ඒ මොහොතේ හරිම තියෙන්නේ මොකද්ද? ඒකට කියන්නේ බ්ලැන්ක් ෆීලිං එකක්. හැබැයි මම ඔයගලන්ට කියනවා අන්තිමට එනවා නිකන් අර කන් දෙක එකපාරට අගුල් වැටිලා වගේ කිසිම දෙයක් හිතෙන්නේ නැති මොහොතක් එනවා. හරිද? අන්නේ මොහොත ඔගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් කරනවා. ඉතින් ඒ නිසා එක මිරකල් එකක් විදිහට ගන්න ජීවිතේ සිදු වෙන වෙනස්කම්. මං හරි පොඩි ළමේ, ඔයගලන්ට උපදෙස් දෙන්න මම ලොකු නෑ. හැබැයි ජීවිතේ මිරකල්ස් වෙන්නේ ඒ වගේ වෙලාවට තමයි. හරිද? අර කන් දෙක මගුල් වැටිලා බීප් ටෝන් එකක් ඇහෙන වෙලාවට, කිසිම දෙයක් ඔලුවට එන්නේ නැති වෙලාවට, ජීවිතේ බිඳුවටම කඩන් වැටිච්ච වෙලාවට, අන්නේ වෙලාව ට්‍රස්ට් කරන්න ට්‍රස්ට් මී හරියනවා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් එකයි විනාඩි 46යි විලම. අපිලගේ ගින්දර හැන්දෑව අහගෙන ඉන්න පළවෙනි පැය අන්තිම විනාඩි ටිකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ සිදු අහන්න දෙන්න කලින් මම ගොගලන්ට මතක් කරනවා, ජපානයේ ටොයෝටා තියෙද්දී ඉන්දියාවට ටාටා තියෙද්දී ජර්මනියට කට්ටපුරාපේ කියලා කියන බෙන්ස් තියෙද්දී මේ විදිහට ලෝකෙ හැම රටකටම ආඩම්බර වෙන බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඕන තරම් නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි කවුරුත් පිළිගන්න, කවුරුත් විශ්වාස කරන, කාටත් මතක හිටින බ්‍රෑන්ඩ් එකක් වෙන්න මාර අමාරුයි. අන්න එහෙම වෙලාවක මෙරින් ශ්‍රී ලංකා මහතයෝ කියලා කියන්න පුළුවන් ගානට බ්‍රෑන්ඩ් එකක් හැදුවනයි. ඒ හැදුවේ KD රයිස් ළම තමයි. හැබැයි KD රයිස් ඉලෙක්ට්‍රික් බයික්, KD රයිස් පෙට්‍රල් බයික්, ඒ වගේම තමයි KD රයිස් එකක ෆීල් කොහට අරගෙන එන KD රයිස් ඉලෙක්ට්‍රික් 3 මේ වර්ග තුනම ලංකාව නිෂ්පාදනය කරන ප්‍රථම සහායක මායතනය තමයි KD රයිස් කියලා කියන්නේ. ඉතින් ඇත්තටම අපිට ආඩම්බර වෙන්න දැන් ඔන්න බ්‍රෑන්ඩ් එකක් හැදිලා තියෙනවා. හැබැයි අපි දැන්වත් අපේ ආකල්ප අපි හිතන පතන විදිහ වෙනස් කරගන්න ඕනි. කොහොම හරි හැමදාම දියුණු වෙමින් පවතින රටක් කියලා අපේ ඊගාව දරු පරම්පරාවටත් කියන්න නොතියා අපි අපේ සල්ලි රටේ ඉතිරි කරගන්න ඕනි. ආඩම්බරෙන් ලස්සන ලංකාවක් හදන්න පොඩි හරි සපෝට් එකක් දුන්න කියලා කියන්න පුළුවන් නම් නේද? අනේ හින්දා තමයි මම ඔයගලන්ට කියන්නේ අපේ සල්ලි අපේ රටේ මිතුරු කරන්න. ඔයා මේ දවස්වල පෙට්‍රල් බයික් එකක් හොයනවා නම් KD රයිස් අරගෙන එන මේ පෙට්‍රල් බයික් එකම ගන්න. අනිත් එක තමයි මහතයෝ රුපියල් 1000ක් දීලා පෙට්‍රල් ලීටර් දෙකක් ගහගන්න තමාරු වෙලාවක ඔයගලන්ට පෙට්‍රල් සුවඳට පවා දුවන නියම බයික් එකක් ගන්න පුළුවන්කම තියෙනවා දැන්. 15cc අද්දේ බලත එන්ජින් එකක් පාවිච්චි කරලා හදලා තියෙන පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එක කම්බයින් කරපු නියමම බයික් එක තමයි KD රයිස් ඉතින් මේ අරගෙන එන්නේ. ඉතින් මේක මේ දවස්වල ඔයගලන්ට ලක්ෂක මිලඩුවක් එක අරගන්න පුළුවන්කම තියෙනවා. KD රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එකේ සාමාන්‍ය වෙළඳපළ වටිනාකම වෙන්නේ රුපියල් 796500යි. ලක්ෂයක් අඩු වෙනවා කියලා කියන්නේ ඔයාට පුළුවන්කම තියෙනවා 196500කට මේ බයික් එක ගන්න. හරිද? අනිත් එක තමයි ඔය ලීස් එකක් දාලා බයික් එකක් ගන්න ඉන්නව නම් පොඩක් හොයලා බලන්න ලීසින් ගාස්තු කොහොම වැඩි වෙලා තියෙන්නේ, ඩවුන් පේමන්ට් එකත් වැඩි වෙලා තියෙන්නේ. හා බය වෙන්න එපා, ලීසින් එකක් දාලා බයික් එක ගන්න ඔයාට ඒ වැඩි වෙච්ච ලීසින් බර සහල්ලු කරගන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් හිතා ගන්න බැරි සුවිශේෂී සහන ගොඩක් දෙනවා. ඉතින් එහෙම බැලුවොත් අත උඩින් වාසී මහත්තයෝ, අනේ හින්දා තව තව හිතෙන්නේ නැතුව දිවිනපුරාම අලවිජාලයක් ඉන්න සේවා නියෝජිතයින් ඉන්න අමතර කොටස් දිවිනපුරාම තියෙන KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට මෙන්න මේ නම්බරකින් කෝල් එකක් දෙන්න. 077 406 4397 077 406 4397 න් ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනේ නේත්‍රාලෝක පොසොන් උදානය අපි මේ පාර බණ්ඩාර විලට තමයි අරගෙන ඉන්නේ. සීතල බණ්ඩාර විල පැත්තේ වා ඉන්නවනම් එහෙම එහෙම නැත්නම් ඒ පැත්තේ යන්න හිතාගෙන ඉන්නවනම් පොසොන් දවස්වල අනිවාර්යෙන් එන්න කියලා ආරාධනා කරනවා. නිතෆෙම් බැති වර ආරාධනාවයි මේ. හරිද? බණ්ඩාර විල තරුණ බෞද්ධ සංගමයේ වගේම බණ්ඩාර විල පුෂ්පාරාම විහාරස්ථානය එක්ක සිදු කරන නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය බණ්ඩාර විල පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වන සියලු කටයුතු සූදානම් කළ 26 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකන්. හරිද? ටවුන් එකේම තියෙන පන්සල ආන් ඒක. හරිද? ඉතින් නේත්‍ර අභිවන්දනා ධාතු නමස්කාරය පැවැත්වෙනු උතුම් බකුල සෑයේ සිට වැඩම කළ සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගන්න. ඒ වගේම මහරහත් ධාතුන් වහන්සේලා වැඳපුදා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම ශ්වේත පූජා පොහෝ දා වැඩසටහනක් පැවැත්වෙන්නේ මේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන. ඊට අමතරව ඇතිගේ සරණිය ප්‍රදේශයේ රාජායතනවල සේවක මහත්ම මහත්මිය, ඒ වගේම පාසල් දහම් පාසල් දෝ දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු විසිහය විසිහත විසිහට කියන දවස්වල හරිද? පොසොන් සොරණ දන්සල් පහන් කොරෝ මේ සියල්ල දැක බලාගන්න ආමිසෙන් ප්‍රතිපත්තියෙන් දෙයාකාරින්ම මුනිදු පුදන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ දෙවන්තම සමාගමක් වන කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහයෙන් නෙට් FM එකේකට වෙලා සංවිධානය කරන තේපැන් දන්සල 28-29 කියන දවස් දෙක පුරාවටම බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා භූමියේ පැවැත්වෙනවා. ඉතින් හැමෝටම පොසොන් එකට බණ්ඩාරවිල යන්න ආරාධනා කරනවා.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්.
2: Non-stop remix remake ekata happena DJ blast eka
3: anga galene igna kumariye
4: premi aladinde
1: radio itihase prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatena DJ attack show eka
2: Net FM DJ Night Face to Face Attack Show Attack Show
4: 1 2 3
1: let's go Lankawama danna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
2: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ
5: Brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
6: අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: Kiehl's Crispy Fridays 8-piece chicken bucket එකක් දැන් රුපියල් 2190කට Kiehl's වෙතින්ම පමණයි. මෙම දීමනාව සිකුරාදා දිනට පමණක් වළංගු වෙයි. කොන්දේසි සයිතයි.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
11: ඒයි
10: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ් කාලෙදි කරන්නේ නැහැ
11: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
10: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් අය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
7: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
5: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
12: අලු තැන කඩුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
13: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
14: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
15: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
16: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
17: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
18: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
19: ක්‍රිස්ටිනා කෝටිං හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
18: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
17: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
16: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
18: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
4: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Madale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
18: Oyat try karanna ganna vijaya aapapiti
20: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ අදම කතා කරන්න 0710-777-333
21: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
22: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
23: FM Algo Town
24: කින්දර හැන්දෑවා
25: brought to you by
26: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
27: Fems අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
28: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KD Rise Lead 125 bike එකට discount එක රුපියල් 100000 0777 4694 කතා කරන්න
29: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
30: ආ පැටියෝ කොහොමද
31: සින්දුවක් අහනවද
32: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
31: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
33: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
34: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598
35: දැන් වේලාව හවස 2:00 විනාඩියකයි

0: FM 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib sri lanka
1: බයෙන් බය අලුත් වන අලුත් බය දිවස්ම net news
5: iBowan ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය මාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විතිකරුවන් 3 දෙනෙකුට රෙහිව අලස් කොම්සම් විසින් අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කළා. අලස් කොම්සම් විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විතිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාර සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබෙනවා. මෙම නඩුවේ විතිකරුවන්ට රෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර ඇති අතර සාක්ෂිකරුවන් ලෙස පුද්ගලින් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක් ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට සෙවණගල කිරි ඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මේ මාසේ 9 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගැවීම ප්‍රතික්ෂේප කර තිබී ඇති. ඊට පටහැනිව හානි පූර්ණ සදාවන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතම් රජ නිලධාරීන්ට තම නිලබලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 88,50,000ක් වන්දි ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල සම්බන්ධයෙන් විතිකරුවන්ට එරෙහිව අලස් කොමිසම් විසින් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. මිලඟ net news 5:03ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කියා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ගින්දර හැන්දෑවා
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
4: වැඩියුන ලීසිං බර සහැල්ලු කරන්න කේඩි රයිස් අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව කේඩි රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 406 4497 කතා කරන්න
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
6: FM 95 94.8

0: Det här där var vi bashi.
1: අවසදකයි විනාඩි 7යි වෙලාව. අපි ලගේ ගින්දර හඳාව හගෙන ඉන්න දෙවෙනි පැය තමයි මේ පටන් ගන්න මේ පැයටත් කෝල් කළා. ඊගාවට WhatsApp එකේ chat එකට සෙට් වෙලා ඔය ඕනි විදිහකින් හිතේ නොකෝම ලාටම හතරට කලින් සින්දුවක් ඩෙඩිකේට් කරන්න ඇහැකි. හරියෝ. කෝල් කරපු කට්ටියක් ඉන්න ආදරෙන් එකතු කරගන්න ඕනේ. ජායල අයිරක්ක කතා කළා. ආරණින් බුක් ෂොප් එකේ ඔක්කොම වැඩ සාර්ථක වෙන්න බිස්නස් එක සරු වෙන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ආදරණ එකතු කරගන්නවා. Thank you. ඊගවට මාබිම කාන්ති අම්ම කතා කළා. යනක පැටියවයි ඊගවට වගේ ඉමාලි දෝවයි මොල්ඩිව්ස් වල සංගීත මල්ලි. ඊගවට මං හින්දා එයාට අලුතින් එකතු වුණු නෑදෑ පරපුර. එහෙම තමයි එයා කිව්වේ. හරිද? අපේ සූර්යවැව මුවන් පැලස්සේ ලියන රචි අයියා. ඊගවට හිරාණි අක්කා. මේ කට්ටියම ආදරෙන් එකතු කරගන්න කියලා කිව්ව සින්දුවක් අහන්න. මං ආදරේනීතින් දෙක ආදරින ඔක්කුම එකතු කරගන්නවා. හරි, ඊට පස්සේ අපි WhatsApp එකට යමු. 0705 95 95 95 ඔයා එවල තියෙන මැසේජස්. හයි බාෂි, අනේ ලස්සන මැසේජ් එකක් එවල තියෙනවා. Thank you. මං දන්නවා ඔගලත් මට හරිම ආදරේ කියලා. මම වගේම රුවන් කුමාර අයියා බද්දේගම ඉන්දිකාස් කැටියේ ආදරෙන් එකතු කරගන්නවා. බිස්නස් එක සරු වෙන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊගාවට පොද්දනිකන්දේ ආනන්ද අයියා, වයිෆ් මුතු දුයි මේ ශිකා පුත අමරුද්දීපන කැටියමත් එකතු කරගන්න. හයි බාෂි, ඔන්ට කොහමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. අම්ම දිල්හාරා, තාත්තා චන්දන, නංගිල දෙන්න නෙතු සෙහන්සා, මේ කටියේ පුතා බෝ සඳවා එකතු කරගන්න කියලා කෑගල්ලේ ආදිත්‍ය තමයි මෙසේජ් කියවලා තියෙන්නේ. ගම්පල ප්‍රියදර්ශනී අක්කා, අනේ ආදරේ, අනේ අකිනෝ අවුරුද්දක්ම ආදරේ, අවුරුද්දයි මාසයක් ආදරේ වන්. හයි බාෂි, කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. ඔයාගේ උම්මා එකකුත් දීලම යන්න කියලා දැරණිය ගලින් රන්දි කියනවා. දැරණියගලට මෙන්න ඇති කියලා මම හිතනවා කවුරුත් මගින් අල්ලගන්න නැතුව. උහන තිස්සපුරු නිලන්ත අයියා ආදරේ නෝගේ දුව ශානිකාවයි, ඉසුරි ශානිකාවයි, වයිෆ් සුමිත්‍රවයි එකතු කරගන්නවා. Thank you. මෙසේජ් දානවට හැමදාම. හයි අක්කා, ඔන්න ඉතින් අපි වායනකම් බලාගෙන හිටියේ ආදරේ. ඉතින් ඈ මම ජානක කැටපොල කම්දෙන් ලස්සන සින්දුවකට කසුන් අයියායි සංගීත සංකමල්ලි එකතු කරගන්න. ලව් යෝ උම්මා එකක් ඕනෙලෝ. අනේ අතමයි, මට මේ ෆොටෝ එක ඔගලන්ට පෙන්නන්න තිබ්බනා. මේ කොල්ලා තකහනි විත්තියක් දිගේ වඩ ගාලා පොකට් රේඩියෝ එක මෙහෙම උඩට කරලා අල්ලලා පොකට් රේඩියෝ එකට උම්ම දීගෙන ඉන්න පින්තූරයක් එවලා තියෙනවා. අනේ පිස්සු කොලම. දෙකක් ආදරයේ ඔතනින් බිමට බහින්න වැටේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 WhatsApp කරන්න.
1: අපි දෙන්න දෙකක් ආදරෙන් ඉන්න වෙලාව 2:24.
3: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
4: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
4: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් අපිට WhatsApp කරන්න.
4: 0.75 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike, කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ.
5: Brought to you by රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
6: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කුලයකේ සහ අත්‍යයට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙක් හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න
7: ජූන් 19 හෝමාගම පොලාසල
8: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
9: රපුන්සල් වගේ මන්නං ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්, ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
11: අලුත් තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, අතුරුගිරිය, මුල්ලේරියාව, නාරම්මල, ගනේමුල්ල, ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
12: වසට සිත, රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
13: යහතුන වඩන අපේ රස විජේ.
12: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
14: Coca-Cola රසද නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න. අපි එන්නේ ජුනි 20 ගලෙන් බිඳුණු වැව. ජුනි 20 එක කහටගස් දිගලිය.
15: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: A-Level One Junction හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT. අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකම කිම කර ගැනීමට අදම AAT සමග ලියාපදිංචිවන්න. අමතන්න 0.112 559 669.
1: වේලාව 2:29.
17: Oh my God, this is original.
1: නැතු
17: අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
1: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
18: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
19: හවස දෙකයි විනාඩි 30යි වෙලාව. ඉගුඩ පිටියේ මගේ කුසුමාවති අම්මා අනේ හස්බන්ඩ් කරුණාරත්න අය අතුන්ගඩ ෆැමිලික කොමයික ආදරින් ඔව එකතු කරගන්නෝ. මං ඉතින් ඔයාට කොහේ හිටියත් හැමදාම දෙකක් ආදරයි. හරිද? හරි. කුසුමාවති අම්මවත් එකතු කරගෙන මං ඕගලන්ට මතක් කරන්න යන්නේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ලා ගැන. ඇත්තටම දවසක අපි හැමෝටම පුළුවන් නම් තමන්ගේම ගේ ඉස්සරහට ගිහිල්ලා ආඩම්බරෙන් මෙහෙම හිතන්න. මේ ගේ පොඩ්ඩ හදාගන්න මම කොච්චරනම් නිදි මරන්න ඇද්ද, කොච්චරනම් මහන්සි වෙන්න ඇද්ද, කොච්චරනම් වේල් ගානක් බඩිගින්න ඉන්න ඇද්ද කියලා නේද? අරර මට දැන් ටිකකට කලින් රේඩියෝ එකට උම්මා දීගෙන ඉන්න ෆොටෝ එකක් එවලා තිබ්බ ලස්සන පිරිමිළමයා ඉන්නවා නේද? ඕ එයාට දවසක ඔයාගෙම කියලා ගේ පොඩ්ඩක් හදාගන්න ආඩම්බරෙන් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් දවසක් එන්නම ඕනි කොල්ලෝ. උතුරන්න හරියන්න ඕනි. චෝටිවත් මහන්සියක් දැනෙන්න පා දැනෙන මහන්සිය මහන්සියක් කියලා හිතන්නත් එපා. මොකද ඒක ආසාවෙන් ආදරෙන් සමරන දවසක් ඔයාට ළඟ ළඟ වෙනවා. හරිද? අන්න එහෙම සමරන්න පුළුවන් අවස්ථාවක් හදාගන්න. මේ වෙලාවේ වාට ලංකාවේ කොහෙම හරි තැනක ඉඩමක් තියෙනවද? ඔය ඉඩම් කෑල්ලේ ලස්සන්ට පුංචියට ඔයාගේ හෙයින දකින්න, ඔයාගේ ආදර විරිඳ දරුවෝ එකතු කරගෙන ලස්සන්ට ජීවත් වෙන හිසට වහලක් හදාගන්නවා නම් ඒකට කියාපු තැන තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. ඉඩමක් තියෙනවා කියන්නේ වැඩේ භාගයට භාගයක් හරි ඉතිරි ටික කරගන්න තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ලෝ මුණගැහෙන කියලා මං ඔයගලන්ට කියන්නේ. අතේ ඉතිරි කරපු ලොකු සල්ලියක් තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ අතේ තියෙන ගානේ යාලට කියන්න. සාමාන්‍යයෙන් කාමර දෙකක අංග සම්පූර්ණ ගෙයක් 150,000 වගේ මුදලකටත් හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ විශ්වාසයේ වගකීම ඒගොල්ලෝ දරනවා. ඒ හින්දා තමයි කියන්නේ එයාලව මුණගැහෙන්න කියලා විශේෂයෙන් කියන්න ඕනේ. දැන් ගෙයි වටිනාකම 150,000 නම් ඔය 150,000ම එකපාර ගෙවන්න අපිට සඳහන් නෑනේ. එහින්ද අතේ තියෙන ගාන ඒගලන්ට දීලා වාරික විදිහට ටික ටික ගෙවන්න, විශේෂයෙන් පොලියක් නැතුව ගෙවන්න ඉඩ හදාගන්න ඔයගලන්ට පුළුවන්කම තියෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න මේ ෆීල්ඩ් එකේ ඉන්න එක්ස්පර්ට් තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. එයාලා ඉන්නේ මහරගම ඇලහෙන රෝඩ් එකේ. හැබැයි එයාලව විසිට් කරන්න කලින් හමු වෙන්න කලින් අනිවාර්යෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාගන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න.

කරේ නැති වුණාට අපි වාට ගොඩාක් ආදරේ කියලා කියනවා. අනේ මම දන්නවා ආදරේ. හරිද? නදීම අපරල් එකේ වැඩ කරන කොම කොල්ලෝ කෙල්ලෝ කොටම දවසක උතු රන් හරියන්න ඕනි මහත්තයෝ. ජය වේවා ආදරෙන් එකතු කරගන්නවා. ඉගාවට කටවල නිශාන්තයි අලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න. වාශික කොමද ඔයාට? ලියුම කෙවන්නේ. එවන්න එවන්න. නෙතෙ ෆෙමේ ඩ්‍රෙස් එකට එවන්න ඉන්නවන් වාට එවන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: අපි ලගේ ගින්දර හඳා වහන වේලාව 2:37.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව Diva Fresh වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh.
6: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් චෙක් එකට වට්ස්ඇප් කරා.

0: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
1: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: විෂන් කෑ හොරණ ශාඛා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කෑ හොරණ නගර ශාඛාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරණ අමතන්න 076-932-9823
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමිට් ඔබ තදම රස බලන්න.
5: Wake up. Satutu Hormones Alpha Studio.
6: දවසටම ඕන කරන vitamins Alpha Studio.
5: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
6: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
7: Good morning.
5: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳවෝ තථාගත මුනි ධාතුන් වහන්සේ.
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
1: තායිලන්ත සංග මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: Oh my God, this is original.
5: Nabu?
6: Meka apilage gindara handava bro.
7: Takkutajam takradatajam.
8: Hawassa dekhai vinari 40 kai. Apilage gindara handava hagin inne. දෙවෙනි පැයත් ඉවර වෙන්න යන්නේ. කොමහරි ඉවර වෙන්න කලින් ඉතින් සින්දුව කිල්ල ගන්න. හරි මේ මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ගොඩ කාලෙකින් මේ මෙසේජ් එකක් දාන්නේ. කුරුඳු තලන ගමන් ඔහේව හගෙන ඉන්නේ. මාමණ්ඩි ගාමිණී තෙලකේ මාමායි ගවට කළු මාමා. අපි හගෙන ඉන්නේ මම කොළොන්නේ නෑදල ඉන්ද්‍රජිත්. හායි. අනේ ආදරෙන් එකතු කරගන්න හරිද? ලස්සන්ට වැඩ ටික කරගන්න. චූටිවත් මහන්සියක් කාටවත්ම දැනෙන්න එපා කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. හරි ඊට පස්සේ මෙන්න මේ කටේවත් දාගන්න ඕනි, මාවත් එකතු කරගන්න. රත්නපුරේ ආකර්ෂහයි. හයි භාෂ්‍ය අපිවත් සිංදුවකට එකතු කරගන්න. කටානේ නිපුණි අහිංසා ඔවත් දාගන්න. හබබ
7: අම්පාරේල්බට්
8: ජැකට් කඩේ අතුකෝරලා ඔයාවත් එකතු කරගන්න. සමන් කුමාර අයියා අනේ ඔයාවත් දෙකක් ආදරෙන් එකතු කරගන්න හොඳේ. ඊට පස්සේ ගින්දර භාෂය අපිවත් ලස්සන සින්ද ගොඩකට ඔබා ගන්න. ඔයාට ගොඩාක් ආදරේ. ලොකුදුව සංචලා, පොඩිදුව නිම්නා, හස්බන් ලක්මල්, එයාගේ වැඩපල රද්දොළුගම ඇනා ඩිකෝ ක්‍රාෆ්ට්, ඒක වැඩ කරන ඔක්කොමයි, නැතහන හැමෝමයි ඔයාව එකතු කරගන්නවා කියලා කටුනායක සුනේත්‍රක්ක තමයි එවල තියෙන මෙසේජ් එක. අනේ ආදරෙන් එකතු කරගන්නවා මම. හරිද? ඊට පස්සේ භාෂි පුතාට නමට ඔබ වටි, ඔබට නම වටි, මටත් ඔබ වටි, මිනක්සේ වැටි වටි, නියුණු සැනහුණු ඔබේ හඬම මට සුව ගෙනේ, අගය රැක ගන්දුවේ අද මෙන්ම මතු දිනේ. ගාල්ල රමණියම්මා ඒක නම් මට හරි අගේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස දෙකයි විනාඩි 47යි වෙලාව. අපිලගේ ගින්දර හැන්දෑව අහගෙන ඔයා මේ වෙලාවේ ට්‍රැෆික් එකේ ඉන්නවා ඇතිනේ. ඇත්තටම කොච්චර ලේසිද? පොඩි බයික් එකක් තිබ්බනම් නේද? හදිස්සියකට එහාට මෙහාට යන්න, බබාලව ක්ලාසස් වලට දාන්න, හදිස්සිය මාකටකට දුවන්නනේ. ගෑල්ලමයින්ට පිරිමිලමයින්ට දෙගොල්ලන්ටම ගැලපෙන එහෙම බයික් එකක් ලංකාවෙම ඔන්න හදනවා. ලංකාවේ හදනවා වගේම මේ බයික් එක යුරෝප් කන්ට්‍රීස් ගොඩකට එක්ස්පෝර්ට් කරනවා. එක්ස්පෝර්ට් ක්වලිටි බ්‍රෑන්ඩ් එකක් හදන්න ලංකාවේ KD රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් එකට හැකි වුණා. ඒ වගේම තමයි කියන්න ඕනේ, එයාලා ඉලෙක්ට්‍රික් බයික් එකක් හදනවා. මේ පෙට්‍රල් බයික් එකට අමතරව තව කා එකක ෆීල් එක ඔගලන්ට දෙන නියම ටුක් ටුක් එකක් හදනවා. ඉතින් ජපානයට ටොයෝටා වගේ, ඉන්දියාවට ටාටා වගේ, ජර්මන් වලට බෙන්ස් වගේ ලෝකෙ හැම රටකටම ආඩම්බර වෙන බ්‍රෑන්ඩ්ස් තියෙනකොට අපිටත් බය නැතුව ලෝකෙට කියන්න පුළුවන් KD රයිස් මේඩ් ඉන් ශ්‍රී ලංකා මහත්වූ කියලා. ඉතින් එහෙම බයික් එක කාට ගන්න පුළුවන්කමක් තියෙනවා නම් නේද මේ දවස්වල ලක්ෂයක මිලකුත් අඩු කරලා. එහෙනම් KD රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එකම තමයි රුපියල් 7,96,500ක් වෙන බයික් එක ඔගලන්ට ලක්ෂයක ඩිස්කවුන්ට් එක ඇඩ් වෙලා 6,96,500කට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ලීස් එකක් දාලා නම් බයික් එක ගන්නෙ, ලීස් එකේ ඩවුන් පේමන්ට් ඔක්කොම වැඩි වෙලා තියෙන වෙලාවේ. ඒ ලීසින් බර සහැල්ලු කරගන්න KD රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් දෙනවා හිතා ගන්න බැරි සුවිශේෂී සහන ගොඩක්. ඉතින් මේ ඔක්කොම එක පෙට්‍රල් සුවඳට පවා දුවන හොඳට පෙට්‍රල් කරන බයික් එකක් අරගන්න KD රයිස් එකට කෝල් එකක් ගන්න 0.77 6,63,97 ඉන් ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මට දිග මෙසේජ් එකක් එවල තියෙනවා. ඒ මෙසේජ් එක එවන කෙනාව මට හොයාගන්න නෑ. මගෙන් අහලා තියෙනවා ප්‍රශ්න කීපයක්. ඔය කිසිවක් නොවේ. ඔය කිසිවක් නෙවෙයි කියලා තමයි මට කියන්න වෙන්නේ. අනා ඉන්න රිප්ලයි එකක් දාන්නම් හරිද? ඊට පස්සේ මිලාන් මාලක ඉබ්බාගමුව. අනේ ආදරේ අයියේ. ආදරේ නෝව තෙගත කරගන්න. ඔයා කියපු කතාවට මම 100,000ක් එකඟයි. 100,000ක් එකඟයි හරිද? ඉන්න තැනක පරිස්සමින් ඉන්න ජය වේවා.

හවස දෙකයි විනාඩි 53යි වෙලාව. පොසොන් පොයිට බණ්ඩාර වෙලට එන්න කියලා මම ආයෙම තව කුගලන්ට මතක් කරනවා. 26 වෙනිදා ඉඳන් 30 වෙනිදා වෙනකම්ම නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන පවත්වන සියලු කටයුතු සූදානම් කළ තියෙනවා. FM රේඩියෝ බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය සහ බණ්ඩාරවිල පුෂ්පාරාම විහාරස්ථානයකට එකතු වෙලා තමයි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානය සංවිධානය කරන්නේ. ඉතින් විවිධ පින්කම් ගොඩාක් එක ඔබට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. නේත්‍ර අභිවන්දනා 13 නමස්කාරය, ශ්වේත පූජා පොහෝදා වැඩසටහන්, ඒ වගේම වැතිගී සරණිය, පොසොන් තුරුල, දන්සල් පහන් කුඩු, මේ සියල්ල නෙතින් දකින්න ඉඳගම් බණ්ඩාරවිල නේත්‍රාලෝක පොසොන් උදානයේදී හැකියාව ඔයාට තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ දැවැන්තම සමාගමක් වෙන කසාගල සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අනුග්‍රහය මෙත් FM එක සංවිධානය කරන තේපෙන් දන්සල ජූනි මාස 28-29 දවස් දෙක පුරාම බණ්ඩාරවිල පුෂ්පාරාම පූජා භූමියේදී පැවැත්වෙනවා. ඉතින් ඇවිත් යන්නේ කටියට විඩාව නිවා ගන්න තේකෝපයක් බේලම යන්න පුළුවන්. ලගි ගින්දර හඳාවේ දෙවෙනි පැයේ අන්තිම සින්දුව

හොඳ පෑඩ් එකක් තෝරනවනම් ඕනම ෆාමසි එකකින් සුපර් මාකට් එකකින් ඒ වගේම ග්‍රොසරි ෂොප් එකකින් පෙම්සෑයේ නම කියලා නම බලලම අරගන්න. ලීක් වෙන්නේ නැහැ දෙකින් ඉන්න පහසුයි. ඒ වගේම තමයි ගෙවන ගන්ට උපරිම සාධාරණයි. ඔහොම පෑඩ් එකක් ලොවෙත් නැහැ හොඳේ. ඒ නිසා ඕනම ගැහන ළමේ ළඟ තියාගන්න මොනි පෙම්සෑය.

0: NSB Digital Drive තෙවනා දේර ජාතික දෙපිරි ඉතිරි කිරීමේ බැංකුව අපේ රටේ ජනතාව ඩිජිටල් බැංකුකරණයට හුරු කරවන්න තමයි මේ විදිහට ගමින් ගමට නගරෙන් නගරයට දැනුම අරගෙන ඉන්නේ. අද 19 වෙනිදා ජායල පොළගාව තමයි ඉන්නේ හිටෙනව ගම්පහ බස් නැවතුම් පළාසලට ගිහිල්ලා වුණු මුණ ගැහෙන්න. අපි හැමෝටම ඩිජිටල් සාක්ෂරතාවය එක වගේ නෑ. ඉතින් නොදන්න දෙයක් දැනගත්තට කමක් නෑ. දන්න කෙනකින් අහලා නේද? ඉතින් ලේසියෙන් ඉන්න තැනක ඉඳන් ඇප් එකක් යූස් කරලා ඩිජිටලි කොහොමද දේවල් කරගන්නේ කියලා දැනගන්න හරිම සරලව ඒගොල්ලෝ කියලා දෙන්නනවා. ඉතින් ඒ නිසා ඔබේ ගමට නගරයට ආවහම අනිවාර්යෙන්ම වුණු මුණ ගැහෙන්න කියලා තාදරයෙන් මතක් කරනවා. වෙලාව 2:57.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත් ව ඉදිරියට.
2: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්.
1: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
1: Net FM DJ night face to face attack show. Attack show.
2: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
1: 0711 95 95 95. Net FM DJ night face to face attack show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික්, කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ.
3: Brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා, මයික් ටැමරින්, මයික් බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
4: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
5: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
4: කිරි, තේ, සීනි එක පැක් එකේ නෙස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවා නෙස.
5: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුනක් බෑග් එකේ තියාගන්න එක වටිනවා.
4: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවා නෙස.
6: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
9: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
10: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 1136 636.
3: රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා, මයික් ටැමරින්, මයික් බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල් වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
12: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක්, කොටු තුනට 4000ක්, කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ටි වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ.
9: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
13: කින්දර හැන්දෑවා
14: brought to you by
15: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
16: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.
15: වැඩියුණු ලීසිං බර සැහැල්ලු කරන්න KD Rice අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rice ලීන 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000. 077 406 4497 කතා කරන්න.
13: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
14: ආ පැටියෝ කොහොමද?
16: සින්දුවක් අහනවද?
17: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
16: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non-stop data 4GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට Mobitel 1598.
20: හයි වේලාව 3:02.

0: කරන සත්‍ය
1: ඔබ වෙතගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම net news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංක. තෙල්දෙණි නගරයේ මෝටරයක් තුල තිබී සොයාගත් කාන්තා මලසිරුර පිළිබඳ අධිකරණ නියෝග මත පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ පවත්වන ලද තෙල්දෙණිය දිසාරෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ උපලි බණ්ඩාර මහත්මිය විවෘත තීන්දුවක් ලබා දෙමින් සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලෙස දන්වා සිටියා. මියගිය කාන්තාවගේ දේහය අධිකරණ නියෝග මත පොලිසිය විසින් ඇගේ පවුලේ ඥාතීන්ට බාර දුන් බවයි net news වාර්තාකරු සඳහන් කළේ. එම කාන්තාවගේ පෙම්වතාවන මහනුවර ගන්නෝරුව පදිංචි පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බව කියන පුද්ගලයා අතනගොඩ ගැනීම සඳහා නූරේලිය සහ තෙල්දෙණි පොලිස් ස්ථාන මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. මිලග net news පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගින්දර හැන්දෑවා.
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: වැඩියට ලීසිං බර සහැල්ල කරන්න කේඩී රයිස් අපි ගෙවනව ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100ක්. 077-406-4497 කතා කරන්න.
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
7: FM 95, 94.8.

0: Kendra Handava with Bashi.
1: අවසතුනයි විනාඩි 8යි විලම්භ. අපි ලගේ ගින්දර හඳාව මේ සතියට අහන අන්තිම දවස. අන්තිම පැයට ඇවිල්ලා තියෙන්නේ. අපි ටික ටික ටික ටික ටික ටික රෑට තමයි කිට්ටු වෙන්නේ. රෑ 9 වෙනකොට ඔයාගේ පාටි එකට ටියුන් කරන්නේ ෆෙමනෝ 5.4 අපි ලගේ ඩීජේ නයිටක. මේක ඇවිල්ලා නිකම්ම ඩීජේ ෂෝ එකක් නෙමෙයි, මේක ඇවිල්ලා ඩීජේ ඇටැක් ෂෝ එකක්. කරට කර තරඟ කරන එක වගේ දක්ෂ ඩීජේ ආටිස්ලා දෙන්නේ අදත් ලැස්ති වෙලා ඉන්නවා. ඉතින් කොල්ල දෙන්නගේ වැඩ කොහොමද කියලා බලන්න ඔයාට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆේස්බුක් ලයිව් එක බලන්නත් හදත් එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඒ අතරම මේ පැයටත් කෝල් කරන්න වට්ස්ඇප් එකේ චැට් එකට සෙට් වෙන්න. අපි යමු මේ වට්ස්ඇප් එකේ ඉන්න කට්ටියක්ව මතක් කරන්න. මෙතනින් පටන් ගමු. හයි ගින්දරි, වැලිමඩ IK රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ කොල්ල ටික සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. උතුරන්න හරියන්න ඕනි ළමයිනේ, ආදරෙන් එකතු කරගන්නවා හරිද? මගේ අසංඛ අයියා ආදරේ ඔයාට ගුඩම ගොඩා. අද දිගම දිගම දිගම දිගම මැසේජ් එකක් මට එවලා තිනවා. Thank you. ආදරෙන් එකතු කරගන්නවා හරිද? ඊගවට එයාගේ වයිෆයි බබාල දෙන්නවයි කට්ටියමත් එකතු කරගන්නවා. Thank you. සුබ දවසක්. ලස්සන සින්දු ටිකක් දෙන්න. ත්‍රිකුණමලේ පහේ කණුවේ පුංචි බණ්ඩයි ගුණසීලි අක්කා. ඉරන්දිකා මදුෂ සසන්නේ සුපුන් දිලංක ආදරින් කට්ටියම එකතු කරගන්නවා. සුබ දවසක් අපිටත් සින්දුවක් ඕනි කියලා කට්ටිය කියනවා. අනුරායිය පොස්සල්ලාවේ. ඔය හිනාව ඔය උම්ම අපිට ලැබෙන්නේ තව දවස් කීයද? ඉතින් ආදරේ වාෂෝ කියලා ටෙක්ලක්කා කියනවා. ආදරේ ආදරේ මම දෙකම දෙකක් ඊට පස්සේ මට ෆේස්බුක් එකට දාන්න හොඳ පෝස්ට් එකක් හදලා එවල. අපේ මේ බණ්ඩාරවිල රංජන් රත්නායක අයියා. අවෝ අන්නේ කොල්ලෝ දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නම් හරිද? ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් ගම්පහ ආදරේ අනේ මම දෙකම දෙකක් ආදරේ ඔගොල්ලෝ කෝටම. Thank you so much. මම හැමදාම හගෙන හිටියද බිස්නස් එක සරු වෙන්න ජය වෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හයි දයියක්කේ, සුබ දහමලා. අපි තව සද්දට හගෙන ඉන්න කියලා සුමන ඉලෙක්ට්‍රොනික සම්පාර කටේ කියනවා. ප්‍රබෝධවන්වත් ආදරෙන් එකතු කරගන්න. ඊගවට සුබ දහවලක් වාශි මැනිකා. බිසෝවිල දකුණ ගලිගමුව නගරයෙන් සම්පූර්ණ ඇඩ්‍රස් එක මෙවලා. දෙවුමි අම්ම දමයන්තේ තාතා අනුර මහේෂි නංගිත් ඉන්නවලු, විහාරත් ඉන්නවලු. අකිවමත් ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන සිඳුවක තෝනි උම්ම දෙකක තෝනි කියලා කියන. හයි ගින්දර බාෂි මැනික, කොහොමද ඔයාට? ආදරේ යනේ NSRS ටෙක්ස්ටයිල් එකේ වැඩ කරන ඔක්කොමලත් එකතු කරගන්න. ඊට පස්සේ දමිත් අයියගේ මෙසේජ් එක. අනේ ආදරේ යනේ ආදරෙන් එකතු කරගන්නවා හරිද? හයි බාෂි මැනික, සුබ දහවලා. මාතාව හගින වැඩ කරන ගමන් ඉන්නේ කිචන් එකේ. පන්නල කොටුවැල්ලේ ප්‍රසංගයක්. ලස්සන්ට වැඩ ටික කරගන්න ඉතින් හරිද? හස්බන්ඩ් චින්තක ඇතුළු ඔක්කොමලා දෙකම දෙකක් ආදරෙන් දාගමු. මෙන්න මේ මෙඩ්ලේ කහන්නයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 වට්ස්ඇප් කරන්න.
1: වේලාව 3:18.
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
4: ජූනි 19 හෝමාගම පොලාසල.
3: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ්. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම. අලුතැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉදහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
5: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
5: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
5: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

0: happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු බණ්ඩාර විල යමු
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 01112559669.
4: දැන් වේලව හවස 3:21.
5: Oh my god, this is original.
4: නැතු
6: අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
4: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 01112 636 636
8: 6 Lens Studio brings fresh records from the

0: හවස තුනයි විනාඩි 25යි වෙලව. වේයන්ගොඩ සඳුනි කතා කළානේ ආදරින් ඕවත් එකතු කරගන්න. ඉගාවට ගාලි ගෝනපුරු මල්කේ. අනවට දෙකම දෙකක් ආදරේ ඕවත් ආදරින් එකතු කරගන්න. සූර්යවව මුවන් පැලැස්සේ මගේ ලියන ආරච්චි අය කතා කළා. ඔයා ඉන්න තැනක පරිසරයට ඉන්න ඕනේ ඉතින් හරිද? අපේ මාබිම කාන්ති අම්මව ආදරින් මතක් කරන්න කියලා කියනෝ. එකතු කරගන්න කොමලම මගේ හැමෝටම දෙකම දෙකක් ආදරේ. ඊට පස්සේ අපේ උදයන්ගේ නැතුමිය අක්ක මැසේජ් එකක් එවලා තිනවා. බොහොම ස්තුතියි හැමදාම මාව අහගෙන හිටියට. පැය තුනම වරද්දක් නැතුව ඇහුවට මම ඔයාට දෙකම දෙකක් ආදරේ කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හරිද? සුබ සන්ධ්‍යාවක් භාෂි මැණිකේ. අනේ ආදරේ, මේ මැසේජ් එක එවලා තියෙන්නේ නාරම්මල අඹගම්මන කැඳකඩේ නිමල් අයියා. ගම්යකවයි දුවල දෙන්නවයි ආදරෙන් එකතු කරගන්නවා. අද දිග හූවක් මගෙන් ඉල්ලන්නේ. හරි, හයි භාෂ්‍යකේ. මට මාරු සතුට ඔයා මාත් එක්ක කතා කරානේ. හැබැයි මම නෙමෙයි ගත්තේ අම්මා. ඔයාට එකපාරටම ගන්න බෑනේ, කෝල් 100ක් විතර අරගෙන ගන්නේ. මම ගොඩාක් ආදරෙයි කියලා නෝරා කියනවා. ආදරේ යනේ, මන් දන්න ඕගලන්ට මට කෝල් එකක් ගන්න පුදුම අමාරුයිනේ. සෑහෙන වතාවක් ඇඟිලි රිදෙනකන් ඩයල් කරනවා උංගල්ලෝ. මට සමා වෙන්න හැමෝගෙම කෝල්ස් වලට ආන්සර් කරන්න පුළුවන් නම් මම තරම් සතුට වෙන කෙනෙක් නෑ. හැබැයි ඒක ටිකක් අමාරුයි කරන්න. කොහොම වුණත් ආදරෙන් ඔගලොක් කොමලම එකතු කරගන්නවා. Thank you. ඊට පස්සේ කෑගල්ලේ අනුෂකා. දම්මිකයවයි මාවයි සින්දුවකට ඔබා ගන්න කියලා කියනවානේ ආදරෙන් එකතු කරගන්නම්. බොහොම ස්තුතියි. එයා එවල තිනෝ ලස්සන දේවල් ටිකක්. ඒක එක කෑල්ලක් වෙන්න මෙහෙම තියෙනවා. හරිද? සමහර සහෝදරකම් උපතින් ලැබෙන්නේ නැහැ. ජීවින ගමනේදී හම්බ වෙන හොඳ මිනිස්සු හදවත්වල සහෝදරයෝ වෙනවා. ඒ බැඳීම් ලේ බැඳීම් වලටත් වඩා ශක්තිමත් දැනෙනවා කියලා එකක් කියලා තියෙනවා. ඔව්, මට හරියට ඔගලෝගේ ආදරෙන් එකතු කරගන්නවා. ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි. ෆෙම් සැගෙන තොහොමම කියාගෙන යන්නම් හිත හයිය ධෛර්යවන්ත මගේ ගැල්නමයින්ට. පීරියඩ්ස් දවස් වලට මේ තරම් සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ඉන්නවදනේ. එස්එල්එස් ISO තත්ව සහතික දෙකෙන්ම එන ෆෙම් සැය තමයි ඔගලන්ට වෙළඳපළේ සාධාරණම මිලකට ගන්න තියෙන පෑඩ් එක. ලීක් වෙන්නේ නැහැ, ඇඳගෙන ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. එච්චරට පහසුයි. ඕනම ෆාමසි එකකින්, ඕනම ග්‍රොසරි ෂොප් එකකින්, සුපර් මාකට් එකකින් ඔගලන්ට ගන්න පුළුවන්.
1: DJ Night at the Rand Novelty.

0: FM 95 94.8. Gindara handava with Bashi.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 3:31.
3: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
4: විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
5: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්.
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
5: Net FM DJ night face to face attack show. Attack show.
4: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න.
5: 0711 95 95 95. Net FM DJ night face to face attack show. Other and nowhere. මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike, කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ.
7: Brought to you by රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූ

0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයක රස බලමුද? මාතර ෆ්‍රීලන් චීස් රසද සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: සදා හරිත ප්ලාන්ටේෂන් වෙතින් ඔබටත් අසම සම රැකියාව ස්ථා රැසක්, අධ්‍යාපන පුහුණුව, රැකියාවේ අත්දැකීම් ඔබ සතුද? ඔබ එන්න සුදුසුකම් සහ දක්ෂතාවන් මත ඉහළ වැටුප් ගෞරවාන්විතව ව්‍යාපාරික ලෝකය දික්විජය කළ සදා හරිත ප්ලාන්ටේෂන් වෙත
2: වට්සප් කරන්න 0674411648, ඊමේල් කරන්න careers@sadaharita.com වෙත. සදාකාලිකව ජීවිතේ විඳින්න සදා හරිත සමග බැඳෙන්න.
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
4: ඔත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
5: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
1: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
4: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
7: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
4: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
6: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
4: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
8: Brought to you by
1: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
9: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
10: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333.
2: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
12: DFM Algo Town.
13: Oh my god, this is original.
14: Natu
15: meka apilage gindara handava bro.
14: අපිලගේ ගින්දර හැම්දාව බ්‍රෝ අනේ ආදරෙයි. හවස 3:00 විනාඩි 36 වෙලාව අපිලගේ ගින්දර හැම්දාව හනාද දවසේ අන්තිම විනාඩි කීපෙට අපි ඇවිල්ලා ඉන්න. ඉතින් කොමහරේ කටිය ගොඩාක් ඉන්නව එකතු කරගන්න. ඔකෝටම කලින් මම ඔයගලන්ට NSB Digital Drive ගැන මතක් කරලා ඉන්නම්. NSB බැංකුව ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඔයාට ඩිජිටල් බැංකුකරණය කොච්චර ලේසිද, කොච්චර ආරක්ෂිතද මේ දේවල් කියලා දෙන්න හැමෝටම ඩිජිටල් කියුනේ. ඩිජිටල් සාක්ෂරතාවය එක වගේ නැති නිසා ඒ දැනුම දෙන්න බලාගෙන තමයි අගේ සියල්ල ගැටලුවලට විසඳුම් අරගෙන අගේ ප්‍රදේශයට එන්නේ. අද ඉන්නේ ජායල පොළගව. හිටෙනුව ගම්පහ බස් නැවතුම් පලාසලට ඔනු මුණ ගැහිලා කොච්චර ලැසියෙන් මේ දේවල් කරගන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? ගොඩක් වෙලාවට අපි හරිම බයයි කෑෂ්ලස් ට්‍රාන්සැක්ෂන් වලට. නේද? අපිට පුරුදු සල්ලි කොළ මෙහෙම ගිහිල්ලා දෙන එක. හැබැයි ඇත්තටම අද කාලේවා ගොඩක්ම බය වෙන්න ඕනි අතේ සල්ලි තියාගන්න තමයි. ඊට වඩා හරිම ලේසියෙන් ගනුදෙනු කරන්න පුළුවන් කෑෂ්ලස්. හරිද? එදවල් කොහොමද වෙන්නේ, කොච්චර ආරක්ෂිතද එදවල් දැනගන්න වාට මේ තරම් හොඳ ක්‍රමයක් නෑ. ඉතින් ඔයගේ ප්‍රදේශයටම ඇවිල්ලා එයාලේ සාක්ෂරතාවය ලබා දෙන්න ලෑස්ති වෙලා ඉන්න නිසා අනිවාර්යෙන් මෙන්නස් මේ ඩිජිටල් ඩ්‍රයිව් තෙවනා දියර ඔයගේ ප්‍රදේශයට අවහම උණ ගිහින් මුණ ගැහෙන කියලා ආදරෙන් මතක් කරනවා. හරි, අපිට ගොඩක් කටි ඉන්න එකතු කරගන්න. යමු වට්ස්ඇප් එක පැත්තට. හයි ගින්දරි, අපි ඔක්කොම ලොම එකතු කරගන්න, සින්දුවක් අහන්න, ලාලනියක් ආදරෙන් එකතු කරගන්න. අහස උසට තිබුණත් ඔය පිරිලා වැඩ රාසි ගින්දර

හන්දාව අරන් එකට එනවා වාසි. රසික හදට ලං වෙන එක වාසිට නම් ඊසි. ඔයා ළඟට අපි එනවා අරගෙන රස දෝසි. අලුබෝමලේ ජගත් රෝහණ. මං ආදරේ දෙකක්.

O să sunăm vinerii hatalist de cai velover. Kenny Rice Motor Company Private Limited. Negulumaraya. අපිට මෙච්චර කාලෙකට මෙව්ව අපේ වුව කියලා කියන්න જાති තිබුණේ නැහැ. මං කියන්නේ යකඩ ගොඩවල් වලට අදරේ කරන අපිට නේද? එහෙම මෙව්ව තිබුණේ නැහැ. අපේ උජාරුවට මේක ටොයෝටා, මෙව්ව ටාටා, මෙව්ව බෙන්ස් එහෙම කියලා කිව්වා උනාට එව්ව අපේනේ මේ මහත්තයෝ. එව්ව අයිති එක්කෝ ජපානයට, එක්කෝ ඉන්දියාවට, එක්කෝ ජර්මනියට. අපිට අයිති දෙයක් තියෙනවද? දැන් තියෙනවා. ඒ කෙඩි රයිස් අපේම බ්‍රෑන්ඩ් එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ විදිහ යුරෝප් කන්ට්‍රීස් ගොඩකට එක්ස්පෝර්ට් කරන නියම ක්වලිටි බයික් හදන කෙනෙක් තමයි කෙඩි රයිස් කියලා කියන්නේ. දැන් ඒගොල්ලෝ අලුතෙන්ම නියම ඉලෙක්ට්‍රික් ටොක් ටොක් එකකුත් හදනවා. මේ මම මේ දවස්වල කියන්නේ මේ දවස්වල ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් කියන පෙට්‍රල් බයික් එක ගැන. කෙඩි රයිස් ලීඩර් 125 පෙට්‍රල් බයික් එක. මේක ගන්න කියන්න ලොකුම හේතුවක් තියෙනවා. අපි ඉන්නේ ලොකු පෙට්‍රල් ක්‍රයිසිස් එකක. රුපියල් 1000ක් දීලා ගහගන්න පුළුවන් ලීටර් 2යි මහත්තයෝ. තව ඉස්සරහට ඒකත් බැරි වෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් අපිට ඕනේ අඩුම තෙල් ප්‍රමාණිකින් වැඩිම දුරක් කියන්න. මොකද මේක පොකට් එකට සෑහෙන්න දැනෙනවා. තෙල් ගණන් යනවා කියලා කියන්නේ අනිත් හැමදේමත් ගණන් යනවා. ඒ කියන්නේ අපිට අපි හම්බ කරන ගාන මදි වෙනව නේද? ඉතින් ඒ නිසා එක රස්සාවක් කළා මදි වෙලා දෙක තුනක් කරන අපිට ඒ කරලා තියපෙන්න බැරි නම් නේ, ඒ කළත් කොහොම කොහොම හරි රැකෙන්න බැරි නම් අපි ඒකට ආල්ටර්නේටිව් හොයාගන්න ඕනේ. ආල්ටර්නේටිව්ස් හොයාගන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මම ඔයගලන්ට මෙන්න මේ පෙට්‍රල් බයික් එක ගැන කියන්නේ. දැන් ලොකු ලොකු තෝරු මෝරු පදින මොන මහතුරු ගාවක් මේ බයික් එකක් තියෙනවා. හේතුව අර මං කිව්වා වගේ අඩු තෙල් ප්‍රමාණිකින් වැඩි දුරක් යන්න පුළුවන්. අනිත් එක තමයි ට්‍රැෆික් වල ට්‍රැෆික් ජෑම් එකේ නිකන් වගේ ටයිම් එක වේස් කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් එක ලක්ෂක ඩිස්කවුන්ට් එකකුත් යදි අයියෝ අරගන්නේ නැත්තේ නේද? සාමාන්‍ය මිල රුපියල් 796500යි. අර ඩිස්කවුන්ට් එක ඇඩුනම රුපියල් 6,96,500කට ආට මේ බයික් එක ගන්න පුළුවන්. ලීස් එකක් දාලා බයික් එක ගන්නකොට ඔය දන්නවනේ දැන් සාමාන්‍යයෙන් ගෙවපු ඩවුන් පේමන්ට් එකට වඩා සැහෙන ගණක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වැඩි වෙච්ච ලීසින් බර සහැල්ලු කරගන්න කෙඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් දෙනවා හිතාගන්න බැරි සුවිශේෂී සහන ගොඩක්. මේ ඔක්කොමත් එකම කෙඩි රයිස් ලීඩර් 125 බයික් එක අරගන්නවා. ඔයාට පුළුවන් මෙන්න මේ නම්බරයකට කතා කරන්න. 0977 406 43 97 0977 406 43 97 න් වැඩි විස්තර දැනගන්න බය වෙන්නේ පස් ස්පෙයාර් පාර්ට්ස් ඕන තරම් තියෙනවා. දිවයින පුරාමාල විජාලයක් ඉනව සේවා නියෝජිතයින් ඉන්නවා. ඉතින් තව මොනවාද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස තුනයි විනාඩි 48යි. 19 වෙනිදාට අරගෙන ආපු ගින්දර හැන්දෑව ඉවර කරන්න වෙලාව ඇවිල්ලා. අවුරුද්දකුත් මාසයක් කාලෙ ගියා. පැය 3-3-3-3 උගලට මාතකනේ. ඉතින් අද අවුරුද්දයි මාසේ ඇනිවර්සරි කරවසේ. Thank you so much. ඔක්කොටම උතුරම් හරියන්න ඕනි මහත්තයෝ. යන්න ලෑස්ති වෙන්නේ. යන්න කලින් වෙන්න මේ මෙසේජස් ටික කියවලා යන්න ඕනේ. මහරගම මංගල මාවතේ සෙහෙර ෆැක්ටරි එකේ හංසි චතුරේ දාදිකා රස්මික් වසන්තී අපේ පිස්සියෝ ටික කොමයි රවින්ද සර්වයි සින්දුවකට එකතු කරගන්න කියලා කියන මාකුල ගල්පත හන්දී ප්‍රියන්තයි ඒවත් එකතු කරගන්නවා. හයි අකි බබෝ මං සීදුවෙන් ෂෙසි ආදරේ මම හැමදාටම ඉන්න තැනක පරිසමින් ඉන්න ෂෙසි මැනිකේ. අනේ ආදරේ අනේ දැන් ඉතින් කන්න කැවුම් හද හද මට නොදී මහවල සුදර්ශනී අක්කා ආදරින් ෆැමිලිකේ ඔක්කොම තකවවත් මතක් කරනවා. වාශිය ආව අහගෙන ඉන්න මම රාගම රෝසි ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. නිරෝමි පොඩි තනුෂි ගවට නිරෝපා මේ කටිව එකතු කරගන්න කියලා කියනවා. ගින්දර මැණිකේ මගේ මෙසේජස් දවස් දෙකක් කියවෙන මම තරහ නැහැ. අනේ මේ ටිකේ මෙසේජස් ගොඩම ගොඩක් එනවා. ඉතින් රේඩියෝ එකෙන් කියව ගන්න අමාරුයි. ඒකයි සමා වෙන්න මට හරිද? කෑගල්ලි පුෂ්පාංගිනී අක්කා ආදරෙන් එකතු කරගන්නවා හස්බන්ඩ් නිමා. ඒ වගේම ඔරික් මාහ සිවුරු ෂොප් එක ගාව ට්‍රෙවල් පාක් එකේ කොල්ලෝ කුමයි එකතු කරගන්නවා. ජය වේවා. හයි භාෂි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. දුව මාෂා රන්නේ පුතා රසින්ද පුතා චූටි මැනික චෙනූෂා අපේ සුසන්ත මේ කටිය එකතු කරගන්න කියලා කියන්නේ අටියන්තුට මහවිල සඳ මාලේ. හයි භාෂි බෝලේ අපිවත් සින්දුවකට ඔබාගෙන යන ඔෆිස් එකේ වහනවලු. ලක්මාලි අක්ක කඩවතින් තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. ජය වේවා. මොරන්තුඩුවේ රොෂාන් ශාමා සෙනුකර රුෂිකා එක ලක්ෂ්මන් අංකල් ආදරෙන් ආව තැගතු කරගන්න. ගින්දරේ අටියන්තුට දේශානි ස්ටූඩියෝ එකේ අපිවත් සින්දුවකට දාගන්න කියලා කියනවා. හරි. ඊට පස්සේ අලුත්ගම දර්ගා ටවුන් එකේ NW අපරල් එකේ වැඩ කරන රංජනී අක්කා චම්පිකා චිත්‍රක්කා සන්ධ්‍යා නිලෝ විජේස හංසිකා බොස් ජයවර්ධන මේ කොම එකතු කරගන්න කියලා ප්‍රදීප් අයිය තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. ඒ ගාවට කවුද මේ ආදරේ වාශි උඩලමත්ත සඳසු බැංකුවේ මගේ මිස්ලා සෙට් එක ආදරෙන් එකතු කරගන්න දෙකම දෙකක් ආදරේ වං. හරි ඉගාවට මරඳ ගහමුළු ප්‍රගීත්. හයි ආදරේ නවත් එකතු කරගන්න. ඊට පස්සේ මටත් සින්දුව කෝණී කියලා කියනවා ඉගාවට ගලපිට මඩ දිප්පිටි නිලන්තයියා. අවුරුද්දා ගියා දැනු නෙවත් නැලෝ හරිම ආසාවෙන් මාව ඇහුවලු. Thank you so much. ආදරෙන් නෙගතු කරගන්නන් අයි. ප්‍රියන්ත අයිය කියනවා මටත් ජය වේවා කියන්නලු. ජය වේවා. මගේ ප්‍රියන්ත අයියට ජය වේවා. හයි භාෂි අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්න නිවිතගල නිශාන්ත ඇතුළු ෆැමිලි එකේ ඔක්කොම. ඊට පස්සේ අපි තව අහගෙන ඉන්නේ කොළොන්නේ නෑදොල දිනී කකා හස්බන්ඩ් උපුල් ඒ වගේම දුව උෂානා අම්ම රාණි කටිය එකතු කරගන්න කියනවා. දියතලාවේ නලීන් සුජීව ජයසේකර ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. ඊට පස්සේ සුදු මැණිකේ අපි තව අහගෙන ඉන්නේ මම නුවන් අයියා ඉබ්බාගමුවේ නුවන් නයන් වර්ක්ස් එකේ කොමලත් ආදරෙන් එකතු කරගන්න. ඉගවට කටාන කුංගා සන්ධිය අරෝෂ් ටේලර්ස් එකේ ප්‍රසන්න ධම්මික ෂෙවොන් තාරුක බෙවොන් අරෝෂ් කටියක් දාගන්නවා මම. හයි වාශි මගේ සුදු පුතා නෙලීෂගේ බර්ත්ඩේ එක. අනේගේ ලස්සන ෆොටෝ එකක් එවලා කොල්ලගේ දුව නෙතුව හබී සමන් මම වැලිම ඩෙරංග ඒගොල්ලෝ කොමලම කොල්ලට විශ් කරනවා කියලා කියන අවුරුද්දයිල තාම. Happy birthday to you. Happy birthday to you. Pancho. Nelisha. Happy birthday, amma. අනි වගේ හිතේ තියෙන ওই චූඩි චූඩි හීන තේනවනේ ඒ ඔක්කොම හැබෑවෙන්න ඕනේ. සෙල්ලම් වඩු ලෝකයක් ලැබෙන්න ඕනේ. ආදරෙන් එකතු කරගන්නම් හරිද? බලංගොඩ දිල්හානි අපිටත් සින්දුවක් ඕනේ. හෂීදුව පවන් පුතා හස්බන්ඩ් රුක්මන් කටිව තමයි එකතු කරගන්න කියලා කියන්නේ. මං හැමදාම අහනවා මගේ නම කියන්නේ මහරංගල්ලේ සුරංජන්. මාවත් එකතු කරගන්න. අනේ හැමදාම මෙසේජ් එවුවනම් හැමදාම කියලා ඇති. හයි භාෂ්‍ය, අපි තවම අහගෙන ඉන්නේ අජිත් මුතු කුමාරණගේ සෙනයෝ. දැන් ඉතින් අහන ටයිම් තමයි නැත්තේ. ආදරෙන් එකතු කරගන්නවා හස්බන්ඩ් දනුෂ්ක දුව දම්සදී. මම යකල මුල්ලේ දිලිනි කියලා කියනවා. තැන්ක් යූ ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපේ ලලිත් සොයිස් අංකල් අනේ ඔවත් ආදරෙන් එකතු කරගන්නවා. ලලිත් අංකල් නම් මට ලියුමක් එවලා තැන්ක් යූ. දැන් ඉතින් මට ඒක ගෙදර අරගෙන යන්න පුළුවන්. ආදරණීය භාෂි නංගියෝ අමතක කරන්න එපා අපිව. අනේ ආදරේ අනේ ආදරේ මං ආදරෙන් එකතු කරගන්නවා මගේ කුමාරිය අක්කව, ඒ වගේම අසේලයව, ෆැමිලිකේ ඔක්කොම හරදා. ඊට පස්සේ මටත් සින්දුව කෝණී කියලා කියනවා. හැබැයි නමක් ගමක් මොකුත් නැහැ. එකතු කරගන්නම් හරද? වැඩ පැත්තකින් තියලා මේ මෙසේජ් එක දාන්න කියලා කියනවා. ලස්සන සින්දුවක් අහන්න ඕනි කුවේට් වල අචිනි අක්කා. අනේ ආදරේ අනේ. අද කවි නෑ මට. ඇහැලිගුඩ චන්ද්‍රසිරි ලක්ෂා මින්නේරී නහගෙන ඉන්නවා. උම්ම එකයි බාෂිමැනිකයි හුවයි නැතුව වැඩක් නෑලෝ. යන්න කලින් හුව තියලා යන්නම්. හරි, එහෙනම් ලස්සන සතියේ අන්තයක් වෙන්න ඕනි ඔයගොල්ලෝ කොට. හෙට හෙලෝ හෙලෝ සතිය අන්තය අහන්න. මං ගිහින් එන්නම්. ගොඩක් ගොඩක් ස්තුතියි අදත් මාව අහන් හිටියට. මං ඔයගොල්ලෝ කොටම දෙකෝ දෙකක් ආදරය කරන වාශී.

0: විශ්වාසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: තන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2677 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011 2 862
3: රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුසු සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
1: විෂන් කයා හොර නිශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්ත්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කයා හොරන නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරන අමතන්න 076-932-9823
4: ඔයාට
5: ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540
6: සුබසන්දයාවක් හවස 4:01 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපස්සවා ඇත්නියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත්නිියව් සමඟ මම තරංක. ලංකා ලුණු සමාගමේ සාමනධිකාරී ආර්.එම්. ගුණරත්න මහතා අල්ලස දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද අත්අඩංගුවට ගත්තා. අද පෙරවරුවේ කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු අත්අඩංගුවටගත් බවයි එම කොමිෂන් සභාව පැවසුවේ. නිසේ ප්‍රසම්පාදන ක්‍රියාවලිකින් තොරව ප්‍රති ඇනුමක් කරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක්ලුණු ඇසරුම් ලබා ගැනීමෙන් රජයට පාඩු කළ බවට සහ සැපුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසූ බවට ආර්.එම්. ගුණරත්න මහතා චෝදනාවට ලක්ව සිටිනවා. මෙම ක්‍රියාව නිසා රජයට අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඇස්තමේන්තු කර ඇති පාඩුව රුපියල් 1,43,00,000ක්. අත්අඩංගුවටගත් සැකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මිලග net news පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news total කේ අපගේ වෙබ් අඩවියට මෙන්ම net news Facebook පිටුවට පිවිසෙන්න.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අම්මා
2: ආදරෙන් අපිට

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩි 10යි වෙලාව. වාගේ මගේ බොරින්න තීවිනින් ඩ්‍රයිව් එක 4 වටේ අපි සිකුරාද දවසේ වැඩ පටන් ගන්න හදන්නේ. සතියක් මහන්සි වෙලා වැඩ කරලා ඔවා නිදහසේ ගෙදර යන දවස අදනේ. සෙන්සුරා දිරිද දවස් දෙකේ වානිවාඩු. ඉතින් සාවා චිල් එකේ වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න බලාගෙන ඉන්නකොට ලස්සනම ලස්සන සින්දු එකක් අහන්න පුළුවන්. හවස 4 ඉඳලා 6 වෙනකම් මේ පැත්තට ආවොත් ඔයාලට සින්දු අහන ගමන් chat කරන්න, ඊට පස්සේ Facebook එකෙන් මේ පැත්තට එන්න. අද Facebook live එකකුත් එනවා. ඉතින් වානිත FM official Facebook page එකත් ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපි දෙන්නට WhatsApp එකේ message කරන්න පුළුවන්. අද සිකුරාද දවස නිසා ඔයාලට සෑහෙන්න දේවල් කතා කරන්න තියෙන්නේ නේද? ආ ඒ නිසා අනිවාර්යෙන් message එකක් දාන්න. මම ඔයාව හවස 6ට කලින් message කරොත් ඔයා මතක් කරන්නම්. හරි. Net FM DJ Night Face to Face Attack Show එකේ අද run away වෙද්දි වැඩ පටන් ගන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. මේ වෙද්දි අපේ කට්ටිය වැඩේට ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඒ නිසා ඔයා මේ වෙද්දිත් run away වෙලා වෙන් කරලා තියාගෙන ඉවරයි. මොකද දැන් පටන් ගත්ත දවස් ඉඳලා මේ වෙනකන් හිතා ගන්න බැරි තරම් ප්‍රමාණයක් අපිත් එක වැඩේ බලන්න අහන්න එකතු වෙලා හිටියා. ඉතින් එන්ස අද දවසේදී කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ හර්ෂේ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ මයික් දෙන්න එනවා බැටල් එකට. ඉතින් එන්සවා මේක බලන්න මිස් කරන්න එපා. අනිවාර්යෙන් බලලා කමෙන්ට් එකක් දාලා වාගේ වෝට් එක දෙන්න chance එක තියෙනවා. රයිට්. අපිට වැඩ පටන් ගන්න තියෙන්නේ. හවස 4 විනාඩි 11යි වෙලාව. හවස 6ට කලින් 0711 95 95 95 WhatsApp එකෙන් මේ පැත්තරෙන් නමතක් කරන්න එපා. මම අමතක කරන්නම්. මේක වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ with DJ Azar.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: හවස හතරයි විනාඩි පහළවයි වෙලාව හතරවටේ අහගෙනන්න ගවම් මම මේ වාට මතක් කරන්න හදන්නේ කලරප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. සාමාන්‍යයෙන් ගයක් හදනකොට ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න අපි පුළුවන්තරම් ට්‍රයි කරනවනේ නේද? ගෙදරට ගෙන ගෘහ භාණ්ඩ වුණත්, ගෘහ විදුලි උපකරණ වුණත්, ඊට පස්සේ උළු වහු ජනෙල් වුණත්, ඊට පස්සේ ටයිල් ටික වුණත්, ගෙදරට දාන මොකද්ද කියන්නේ නිකන් ලයිට් එකේ ඉඳලාම අපි පොඩ්ඩක් කල්පනා කරනවනේ නේද? අද කාලේට ගැලපෙන විදිහට, ගෙදර ලස්සනට තියෙන විදිහට, ආකර්ෂණීය පෙනුමක් යන විදිහට නිර්මාණය කරගන්න අපි ට්‍රයි කරනවනේ. එතකොට හොයාට මිස් වෙන දෙයක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ. හරිද? හැබැයි උනාට ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න නම් ගෙදර සිවිලිම හරි විදිහට පිළිවෙලට අද කාලේට ගැලපෙන විදිහට තියෙන්නම ඕන. හරි? ගොඩක් හටිය දන්නවා දැන් ගොඩක් වෙලාවට ගෙදරට සිවිලිම ගහනකොට සීලින් ෂීට් එක අර නැචරල් වුඩ් ලුක් එකක් තියෙන විදිහට දාන්න තමයි ගොඩක් අය ට්‍රයි කරන්නේ නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාලට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ නැචරල් වුඩ් ලුක් එකක් එක්ක ඔයාගේ ගෙදරට ගැලපෙන කලයකින් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. විශේෂම දේ තමයි මේක කොයිම වෙලාවක කලයක ඩැමේජ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වසර පහක වගකීමක් හම්බ වෙනවා මේ මතුපිට තින්තාලේපණයට. ඊට පස්සේ ඔයාලට ගෙදරට ගැලපෙන කලර්ස් වලින් තේක්ක, බුරුත, මහෝගනි ගෙදරට අවශ්‍ය කරන ගැලපෙන පාටින් ඔයාලට තෝරගන්නත් පුළුවන්. මේක ඊට පස්සේ අර උෂ්ණත්වයට, ඒ කියන්නේ පෑවුවාම සමහර වෙලාවට සිලින් ෂීට් අද වෙනවනේ. මේක එහෙම වෙන්නේ නැහැ. මේක උෂ්ණත්වයට හැඩේ වෙනස් වෙන්නේ නැහැ. තෙමුණ කියලා හැඩේ වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ. ඊට පස්සේ දිරල යන්නේ නැහැ. අනේ නිසාම තමයි මම ඔයාලට කියන්නේ දිගු කාලීන පැවැත්මකට සහ ආකර්ෂණීය නිමාවකට ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? සමහර වෙලාවට සිවිලිම ගැහුවාට පස්සේ ඔයා දැකලා තියෙනව නේද ෂීට් අතර හිඩසක් තියෙනවා. හරි කැතයි නේද? කොට නේද පිටින් බැලුවහම මාර කැතට එක පේනවා. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක එහෙම නැහැ. මේක නිෂ්පාදනය කරලා තියෙන විදිහෙන්ම මේක ෆික්ස් කරන්න හරිම ලේසි. ෆික්ස් කරාට පස්සේ කොයිම වෙලාවකවත් මැද්ද හිඩස් පේන්නේ නැහැ. හරිම පිළිබලයි. හරිද? ආකර්ෂණීය නිමාවක් තියෙනවා කියලා ඔයාට මම නිතරම කියන්නේ අන්න ඒ නිසාම තමයි. ඉතින් ඒ නිසා ගේ ලස්සනට තියාගන්න ඕනේ නම්, ගෙදරට ලස්සනට පෙනුමක් ගන්න ඕනේ නම්, ආකර්ෂණීය නිමාවක් ඕනේ නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකම තමයි. ඉතින් ඒ නිසා වැඩි විස්තර දැනගන්න පුළුවන් වාට පොඩ්ඩක් නිකන් Google කරලා බලුවා තාට විස්තර ටික හොයාගන්න පුළුවන්. වාට ගෙදරට ගැලපෙනම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. 0711 95 95 95 තියෙනවා. ටග් ගාලා මැසේජ් එකක් දාන්න මම වා මතක් කරන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
3: සුබසන්දාවක්. හවස 4:22 දැන්.
4: තරංගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
5: Don't stop, remix, remake, ekat happena, DJ blast eka.
6: Anga galene, igna kumariye,
7: premi alavinde,
4: pena singhulta tiyutu harayakne. Radio itihasse prathama vatavata, Lankaya superi DJ tharu muhunata muhuna gatana DJ Attack show eka.
5: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
8: 1, 2, 3, let's go.
4: Lankawa mudanna meelanga DJ star in the kamathinam. Oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
5: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය, DJ මයික්. කොළඹ දිස්ත්‍රික්කය, DJ හර්ෂ.
9: Brought to you by රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයික් වාවා, මයි කැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා, අපේ රටේ අපේම දෙයක්.
10: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
12: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
13: සුබ දවස.
14: අලුත් වෙලා,
13: පහසු වෙලා,
14: තෑගි වැඩි
13: වෙලා,
14: අංක 3යි
13: ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
14: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
12: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
16: BYD C-Line 8-7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
17: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහ අත්‍යයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ නෙත් කණ්ඩායම දිනයේ උදේ වරුවේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකක්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්.
18: ජූනි 20 කොට්ටාවහන්දි අසල
4: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
19: අලුතැන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0112 127 787. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් නුවණ දෙන කියවුම සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර්. නිල රේඩියෝව නෙත් FM.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: ඔලෙවල් අවසන් කළ ඔබ ඒලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
4: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
11: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 011 12 636 6

දිව්‍ය කුළු බඩු ගැන හරිද අම්මගේ රසටම කෑම ටිකක් කන්න ඕන නම් ඔයාට තියෙන්නේ වා උයන කෑම එකට දිව්‍ය කුළු බඩු එකතු කරන එක තමයි. මොකද සාමාන්‍යයෙන් දැන් ගොඩක් වෙලාවට අපිට කඩෙන් ගන්න ගියාම ওই කුළු බඩු අනම් මනම් ගොඩාක් හම්බ වෙන්නේ රසකාරක වර්ණකාරක ඊට පස්සේ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය සෑහෙන්න අඩංගු කරපේවනේ. මේවා ඇත්තටම ඇඟට හොඳ නැහැ. අපිට ওই ගොඩක් ලෙඩ හැදෙන්න හේතුව තමයි අපි ආහාර රටාව වෙනස් කරගත්තේ නැති එක. ඊට පස්සේ අපි ශරීරයට හිතකර නොවන ආහාර අනුභව කිරීම කියන දේවල් එක තමයි අපි ගොඩක් වෙලාවට ලෙඩ වෙන්නේ. හැබැයි අම්මා හදලා දෙන කෑම එක එහෙම නැහැනේ නේද? අම්මා හදලා දෙන කෑම එක රසයි, ගුණයි, පෝෂණයයි මේ හැමදේම එක්කනේ තියෙන්නේ. මොකද අම්මා අපිට හැමදාමත් දෙන්නේ හොඳම දේවල්. අන්න ඒ නිසාම තමයි අම්මගේ කෑම එක තරම්ම විශ්වාසයෙන් ඔයාලට රසට කෑම එකක් කන්න නම් ඔයා එකතු කරගන්න ඕනේ දිව්‍ය කුළු බඩු. මොකද 100%ක් ස්වභාවිකව අමුද්‍රව්‍ය යොදාගෙන තමයි මේ දිව්‍ය කුළු බඩු නිෂ්පාදනය වෙන්නේ. කොයිම වෙලාවකවත් රසකාරක, වර්ණකාරක අඩංගු කරන්නේ නැහැ. අනිත් එක තමයි ඉතින් ගෙදර ඕන කෙනෙක්ට බය නැතුව කන්න දෙන්න පුළුවන්. පොඩි අයට උනත් කෑමට එකතු කරලා බය නැතුව දෙන්න පුළුවන්. මොකද මේක කිසිම ශරීරයට අහිතකර දෙයක් අඩංගු කරලා නැහැ. මිරිස් ගත්තාම මෙතන තියෙන්නේ රියල් මිරිස්. හරිද? මිරිස්ම තමයි. ඊට පස්සේ පාට රසය මේ

ඔස්සේ හැමදාම තංක එකේ රඳවාගත් ආයතනයක්. ඉතින් ඒ නිසා හැමදාම පාරිභෝගිකයන්ට තමන්ගේ හොඳම දේවල් හොඳම ක්වලිටි එකකින් දෙන්න තමයි සෙරන්ඩිබ් හැමදාම ට්‍රයි කරන්නේ. ඉතින් ඒ නිසාම තමයි වසර 10ක් පුරාවට සෙරන්ඩිබ් ආයතනයේට තමන්ගේ සන්නාමය ජනතාවගේ තමන්ගේ පාරිභෝගිකයන්ගේ හිතේ උඩින්ම තියන්න හැකියාව ලැබුණේ. ඒ නිසා දිව්‍ය කුළුබඩු විතරක් නෙමෙයි සෙරන්ඩිබ් හරහා එන නුව වැනිලා එක ලංකාවේ වැනිලා වලට නියම වටිනාකමක් හදලා දීලා ඒක ප්‍රමිතියක් සහිතව ලෝකෙට අරන් ගිය එකම සන්නාමය තමයි සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. නුව වැනිලා කියලා කිව්වහම ලෝකෙ පුදුමාකාර ඉල්ලුමක් තියෙන්නේ සහ හොඳ වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා වාට හැකියාව තියෙනවා. දැන් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි ඉස්සරහට ඒ ගැන කියන්නම්. සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා වාට වැනිලා වගාවේ කොටස්කරුවෙක් වෙලා හොඳ ආදායමක් උපය ගන්න, ඊට පස්සේ රටට සල්ලි අරන් එන්න දායකත්වය ලබා දෙන්න ඔයාලට ලොකු හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔන්න සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා තමයි ඔයාලට දිව්‍ය කුළුබඩු සහ නුව වැනිලා එන්නේ. ඉතින් ඒ නිසා ලෝකෙ වටිනම වැනිලා ලංකාවේ හැදෙනකොට ඒ වැනිලා ලෝකෙට අරගෙන යන්න හැමදාමත් සෙරන්ඩිබ් ආයතනය කටයුතු කරා. ඉතින් ඒ නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි නුව වැනිලා නිෂ්පාදනයේ එළියට එන්නේ. ඉතින් ඒ නිසා ඔයා කෑම වේල රසවත් කරගන්න නම් ඔයා දිව්‍ය නිෂ්පාදන දිව්‍ය කුළුබඩු ගන්න අමතක කරන්න එපා. සෙරන්ඩිබ් හරහා එන ඒ වගේම තමයි වැනිලා වල හොඳම සන්නාමය අරගෙන එන නුව වැනිලා සෙරන්ඩිබ් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා තමයි එන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන කුළුබඩු ටික ගන්න ඕන නම් ඔයාගේ කඩේට දිව්‍ය කුළුබඩු දාන්න ඕන නම් අනිවාර්යෙන්ම ඔයා කෝල් එකක් දෙන්න 0744 411 0417 0744 411 0417 නම්බරයකට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112 636 636 වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත් ව ඉදිරියට
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්රෝ ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
3: Coca-Cola රසදේ නොදිනන්න ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම චාන්ස් එකක් වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන් එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola Sprite Fanta Orange Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන් එහෙනම් සූදානම්ින් ඉන්න අපි එන්නේ ජුනි 20 ගලෙන් බිඳුනු වැව ජුනි
4: කරන්න
5: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
8: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
9: විෂන් කයා හොර නිශාකා විසින් සංවිධාන කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට විෂන් කයා හොරන නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනා පැමිණෙන නොම්බර 157-2 රත්නපුර පාර හොරන අමතන්න 076-9-22-23
10: කොහෙන්ද මේ JBL එක
11: කීල්ස් එකෙන්
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක ෂොපින් කරන්න නෙක්සස් ඇප් එකේ QR එක ස්කෑන් කරන්න ස්පින් කරන්න හිතාගන්න
13: එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
14: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
15: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයත් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
16: ඔවුන් මදොරට හරනු ඇත
17: ඔවුන් මණ්ඩපයට කඩාවැදි යකඩ බුදුරු වලින් පහර දෙනවා සුගා උඩම් පිරෙනනවා
15: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්
18: net fm සංසාර කතන්දර
15: සෙනසුරාදා උදේ 8ට අහමු නේද?

0: නමස්කාරය.
1: උතුම් බක්කුල මහා සෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ,
0: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ,
1: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
0: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
1: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරී නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
0: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අලුත්තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
0: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.
4: අම්මා ආදරෙන්
0: අපිට කවපු වත්කටක රස.

0: time to go to the movies.
1: Hatra Aten, Sindu Ehenä, Net FM, Hatra Wate.
2: ලස්තිනේද අද නැතෆම් ඩිජනයිට් ෆෙස්ට ෆේස් ටක් ෝ එකට සෙට් වෙන්න වොට් කරන්න ලෑස්ති වෙලායින්න කොළඹ සහ ගාල් අතර ලේසි නෑ හරද කොළඹයි ගල්ලයි කියල කියන්න ඉතින් හිතාගන්න බෑන නේද ගල්ලත් ඇවිල්ල වෙන්නම කොල්ල කෙල්ල සොට් එක දෙන්න පැත්තක් ට වස කොළඹ කියල කියනට නො දෙවැනි සොට් එකක් කියන පැත්තක් ති එන්සවාට චාන්සික දන මේද පැත්තෙන් කැමති පැත්තත් තෝරගෙන වොට් කරන්න හරද ඩීජේ හර්ෂ ඊට පස්සේ ඩීජේ මයික් දෙන්න තමයි එන්නේ අපි බලමු රෑනාවේට කොහොමද වැඩේ වෙන්නේ කියලා රයිට් හොරට මතක් කරන්න හදන ඔයගේ ජීවිතේ කෝටිපති සීන සැබෑ කරන NLB ලොතරැයි හරහා එන ගොවිසෙත ලොතරැයි ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ රුපියල් කෝටි 6කින් ආරඹෙන සුපිරිතයාගේත් එක්ක ඔයාට පුළුවන් ඔන්න වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න සතිය දවස් 7ම දිනුම්ම දින ගොවිසෙත ලොතරැයි වැඩි වැඩියෙන් අරගත්තොත් ඔයාට වැඩි වැඩියෙන් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන් හවස 4 විනාඩි 54 වෙලාව අපි සින්දුවක් අහලා අලුත් පැයකට යන්න හදන ඊළඟ පැයදී හම්බෙමු.

0: සින්දරෙල්ලාගේ මන්නං ඉන්න මව බේරගන්න කවුරුත්තනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. Commercial Credit.
2: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News. ශක්තිමත්ව ඉදිරියට.
3: විතරක් නෙවෙයි මේක DJ Attack එක.
4: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
4: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
3: 1 2 3 let's go. ලංකාවම දන්න වීලඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
4: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike, කොළඹ දිස්ත්‍රික්කය DJ Harsh.
6: Brought to you by Rasana Harapina yanu my cola within my guava my tamarind my blueberry atulu rasa pella Kills Cargills apiko satosa supiri velanda salvali my cola ape rate apema deyak
7: kaduwa damma kalawan kara vinadien hari padamata tea ek ready
8: ratti 3 in 1 tavasa ataratore bona kirite
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
10: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්.

0: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: අලුතෙන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
0: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: Coca-Cola රසදේ නොතිනන්නෝ. ඔන්න අපේ මුදලාලි මහත්වරුන්ටයි මහත්මීන්ටයි තෑගි දිනන්න නියම chance එකක්. වාසි රසක් කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. කොයි මොහොතක හරි ඔයාගේ වෙළඳ සැලටත් අපේ net fm කණ්ඩායම එන්න පුළුවන්. එහෙම ඇවිත් මුදලාලිගෙන් cool beam එකක් දෙන්න කියලා ඉල්ලුවොත් ඔයා දෙන්නේ Coca-Cola, Sprite, Fanta Orange, Fanta Cream Soda නැත්නම් Portillo එකක් නම් ඔයාට ඒ මොහොතේම මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම්ින් ඉන්න. අපි එන්නේ ජුනි 20 ගලෙන් බිඳුනු වැව. ජුනි සියක කහටගස් දිගලිය
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940 හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක. ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටෙන්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට හදලා 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදා ගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774 390 3250. එහෙම නැත්නම් ගන්න 0774 390 3251.
0: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
3: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා? සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
1: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්.
4: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
0: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
5: ක්‍රිස්ටිනා කෝටින් හනා එතන හිටපු එකම කාන්දා නියෝජනය හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ?
0: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
4: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
1: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
0: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
6: Brought to you by
1: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි. Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333. සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්. දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් Net FM Algo Town.
7: සුබ සන්ධ්‍යාවක්. හවස 5:03 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib ශ්‍රී ලංකා
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා net news
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවටගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සාමණේරධිකාරී ආර්.එම්. ගුණරත්න මහතා අපමත මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. යනු සැකර රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරග මහතා සැකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසත් නියෝග කළා. සැකරුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසත් අධිකරණය සැකරුට නියෝග කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර හම්බන්තොට ලුණු සමාගමට ඇසුරු මිලදී ගැනීමේදී රුපියල් 1,43,00,000 පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකරු අත්අඩංගුවට ගෙන තිබුණා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය

සුබසන්නව කවස 5යි විනාඩි 13යි හතර වටේ හගෙන ඉන්න ගමන් සිකුරාදා දවසේ අපේ දෙවනි පැයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. රයිට් අලුත් පැය පටන් ගන්නකොට මම ලෑස්ති වෙන්නේ මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා මතක් කරන්න. හයි කොහමද සා අපිත් මේ වෙලාවේ ආව හගෙන ඉන්නවා මඩපාත ලක්ෂ්මන් තමරා නිෂානි චේතනා ඊට පස්සේ තේජයක පවුල කට්ටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම සෙට් එකම එකතු කරගන්නම්. Thank you ජය වේවා. ඊට පස්සේ සීදුව පැත්තට ගියාම මේ වෙලාවේ ශීසි මාව හගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you darling ආවත් එකතු කරගන්නම්. ඒ වගේම අකුරැස්සෙන් යෂෝ හයි ලස්සන සින්දුවක් දෙන්න අපිත් මේ වෙලාවේ ආව සද්දේටම හගෙන ඉන්නවා කියලා මට යෂෝ මැසේජ් කරලා තියෙනවා. මම බලාගෙනට ඔයාමට මැසේජ් එකක් දානකන්. හරි ශෂිනි මැසේජ් එකක් දාලා තිනවා අයියා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මැදවච්චි ඉඳලා තමයි මැසේජ් එක දාලා තින්නේ. Thank you ශෂිනි මැසේජ් කරාට. හවස 6 වෙනකන් අපි දෙන්නට වෙලාව තියෙන නිසා 0711 95 95 95 ට වාට අගල මැසේජ් එකක් දාන්න. ඒ ගමන් ඔයා අහගෙන ඉන්නවා නම් ඔයාගේ කෝටිපති සීනේ සබෑ කරන ගොවිසත ලොතරැය ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ඔබේ කෝටිපති සීනේ හැමදාමත් සබෑ කරන NLB ලොතරැයි පත් අතරේ සතිය දවස් 7ේම දිනුම් වදින රුපියල් කෝටි 6කින් ආරඹෙන සුපිරි ත්‍යාගයත් එක්ක සතිය දවස් 7ේම දිනුම් වදින ගොවිසත ලොතරැය ඔයාගේ කෝටිපති සීනේ සබෑ කරන ගමන්ම රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන ගමන් ගොවි ගේ බහරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ලොකු දායකත්වයක් ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම, ඒ වගේම ආපදාවලදී වට අවශ්‍ය කරන සාන සේවා සැපයීම, ගොවිජන මංසල් ඉදිකිරීම කියන දැවැන්ත සංවර්ධන වැඩසටහන් ගොඩාකට සහයෝගය ලබා දෙන ගමන් ඔයාගේ කෝටිපති සීනේ සබෑ කරන්නේ ගොවිසෙත ලොතරැයියම තමයි. ඉතින් ඒ නිසා ඔබේ සීනේ සබෑ කරන ගමන් ගොවි ජනතාවට සෙත සලසන තෑගි වැඩිම ගොවිසෙත ඔයා හිතේ හැටියට අරගන්න ඕනේ. සද්දිනම ජයනියත ගොවිසෙත ලොතරැයිය ගැන තමයි මේ විදිහට මතක් කරේ. ගැනත් මතක් කරන ගමන් හවස 6ට කලින් හොවට චාන්ස් එක තියෙනවා මේ පැත්තට එන්න. මං ඉනවා හවස 6 වෙනකම් කතා කරන්න මැසේජ් කරන්න 0711 95 95 95 තියෙනවා. ටග් ගල මැසේජ් එකක් දාන්න.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 787 7000 WhatsApp කරන්න
3: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
4: Don't stop remix remake එකට හැපෙන DJ blast එක
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක
4: Net FM DJ Night Face to Face Attack Show Attack Show
3: 1, 2, 3, let's go! ලංකාව මුදන්න වීලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න
4: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ Mike කොළඹ දිස්ත්‍රික්කය DJ Harsh
6: Brought to you by Rasana Harapina yanu my cola within my guava my tamarind my blueberry atulu rasa pela Kills Cargills apiko satosa supiri velanda salvali my cola ape rate apema deyak
7: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
8: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97
9: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
10: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
11: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
10: මාරයිනේ
12: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
13: finishing වහලක් ලෙස color up flow වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
14: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 0112 437 1250
15: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
16: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112 125 125
17: Vision Care හොරණ ශාකා විසින් සංවිධානය කරනු ලබන නොබලේ අක්ෂි සහස්‍රවන සායනය ජූනි 21 වන දින උදැසන 9 සිට Vision Care හොරණ නගර ශාකාවේදී මූලික අක්ෂි පරීක්ෂාව අක්ෂි පීඩන ශ්‍රවණ ඇසේ සුද හඳුනා ගැනීම සමගින් ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී ඔබ ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
12: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ අදම කතා කරන්න 0112 636 636
4: හතර වටේ හතර වටේ
6: brought to you by
18: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
19: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ
1: ලොතරේ මණ්ඩලයේ කොවිසිත ලොතරේ
13: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
6: අම
20: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය

0: ඒකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයසසුවේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජනශක්ති ලයිෆ් 87 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: ප්‍රයිම් කොලම්බෝ.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන්න ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710 777 333.
5: ප්‍රයිම් කොළඹෝ.
7: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් ඩම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් ඩම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
9: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා

0: ಕೋಕಾಕೋಲಾ ರಸದೆ ನೋತಿ ನಾನು ಒನ್ನ ಅಪೇ ಮೊದಲಾಲಿ ಮಹತ್ಪುರುಂಟಾಯ್ ಮಹಾತ್ಮೆಂಟಾಯ್ ತ್ಯಾಗಿದಿ ನನ್ನ ನಿಯಮ ಚಾನ್ಸ್ ಎಕಾಕ್ ವಾಸಿ ರಸಾಕ್ ಕರನ್ನ ತಿಯನ್ನೆ ಪುಂಚಿಮ ಪುಂಚಿ ದೆಯಾಯ್ ಕೊಯ್ ಮೊಹತಕ ಹರಿ ಒಯಾಗೆ ವೆಲಂದ ಸೆಲಟತ್ ಅಪೇ ನೆಟ್ ಎಫ್ ಎಂ ಕಂಡಾಯ್ ಮೆನ್ನ ಪುಲುವನ್ ಎಹೆಮ ಅವಿತ್ ಮೊದಲಾಲಿಗೆನ್ ಕೂಲ್ ಬೀಮ್ ಎಕಾಕ್ ದೆನ್ನ ಕೇಲ ಇಲ್ಲುವತ್ ಒಯಾ ದೆನ್ನೆ ಕೋಕಾಕೋಲಾ ಸ್ಪ್ರೈಟ್ ಫ್ಯಾಂಟಾ ಓರೆಂಜ್ ಫ್ಯಾಂಟಾ ಕ್ರೀಮ್ ಸೋಡಾ ನೆತ್ನಂ ಪೋಟಿಲೋ ಎಕಾಕ್ ನಮ್ ಒಯಾಟ ಎ ಮೊಹತೆಮ ಮುದಲ್ ತ್ಯಾಗಕ್ ದಿನಾ ಗನ್ನ ಪುಲುವನ್ ಎಹೆನಂ ಸೂದಾನಮ್ ಎನ್ನಿನ್ನ ಅಪಿ ಎನ್ನೆ ಜುನಿ ವಿಸ್ಸ ಗಲೆನ್ ಬಿಂದುನು ವೆವ ಜುನಿ ವಿಸಿಯಕ ಕಾಟ ಗಸ್ ದಿಗಿಲಿಯ
1: BYD ವಾಹನයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න BYD ගරු සරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
2: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: ගමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
5: තාමත් සීට්ටුවට ගෙවනවද?
4: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස් කරුවෙක්නේ.
5: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
6: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරන්නේ ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011 52.34.3
7: මතක ස්මරණයා

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

රයිට වෙලාව හවස 5යි විනාඩි 43යි මම මේ මතක් කරන්න හදන්නේ ඔයාට කලර් ඔෆ් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන සාමාන්‍යයෙන් අලුතෙන් ගයක් හදන කෙනෙක් වුණත් එහෙමත් නැත්නම් තීනගේ රිපෙයාර් කරන කෙනෙක් වුණත් වහලට සිවිලිමට අලුතෙන් සිවිලින් ෂීට් එකක් දාන්න ඕන කියලා අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් ඔෆ් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ හරිද කලර් ඔෆ් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මම ඔයාගේ ගෙදරට වගේම වහලයට ආකර්ෂණීය පෙනුමක් සහ හොඳ නිමාවක් එනවා හරිද ඉතින් එතකොට මේ දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කැමතිනේ අර වහලේ සිවිලිම natural wood look එකකට තියාගන්නනේ මේ දවස්වල ගොඩක් අය try කරන්නේ එහෙම සිවිලිමක් තියාගන්න නේද ඉතින් ඒන්ස එකට තියෙන හොඳම තේරීම තමයි color of strip ceiling sheet එක කියලා කියන්නේ දැන් සාමාන්‍ය මේ ceiling sheet එක ගැන කතා කරනකොට ඔයාට මේකේ දිගු කාලීන පැවැත්ම ගැන සහතිකයක් ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා මොකද මේගොල්ලෝ මේ ceiling sheet එකේ මතුපිට සින්තාලේපණය සඳහා වසර 5ක වගකීමක් දෙනවා ඊට පස්සේ ඒ sheet එකට වසර 25ක වගකීමක් දෙනවා හොඳම දේ තමයි මේක දැන් හිතන්නකෝ ටික කාලයක් ගියාට පස්සේ දූවිලි බැඳෙනවා මකුළු දැල් බැඳෙනවා ඒක සාමාන්‍යයිනේ හැබැයි එතකොට අනිත් ෂීට් වගේ වාට ෂීට් එකම මාරු කරන්න ඕන වෙන්නේ නැහැ වාට නිකන් තෙතරෙද්දක් දාලා පියදාලා දැම්මට පස්සේ ආයෙත් ඉබ්බ විදිහටම තියාගන්න පුළුවන් හරි මේක natural wood look එකක් දෙනවා වගේම තමයි මේක වේයෝ කන ප්‍රශ්න නැහැ ඊට පස්සේ දිරලා යන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ ඊට පස්සේ අවුවට වැස්සට හැඩේ වෙනස් වෙන්නේ නැහැ සමහර ඒවා තෙමුනට පස්සේ හැඩේ වෙනස් වෙන ඒවා තියෙනවා සීලින් ෂීට් ඊට පස්සේ සමහර ඒවා තියෙනවා උෂ්ණත්වයත් එක්ක හැඩේ වෙනස් වෙන ওই ප්‍රශ්න තියෙනවානේ හැබැයි ඉතින් color up strip ceiling sheet එකේ ওই ප්‍රශ්න නැහැ ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ අලුතෙන් ගයක් හදන කෙනෙක් වුණත් නැත්නම් තීනගේ රිපෙයාර් කරන අලුතඩියා කරන කෙනෙක් වුණත් වහලයට සිවිලින් ෂීට් එක මාරු කරන්න අයිඩියා එකක් තියෙනවා නම් එහෙම නැත්නම් අලුතෙන් සිවිලිම ගහන්න අයිඩියා එකක් තියෙනවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සිවිලින් ෂීට් එක කියලා කියන්නේ හරිද රයිට් ඊට පස්සේ මේ දවස්වල වැඩිපුරම කට්ටිය ඉල්ලන සින්දුව මම දෙන්න තමයි ලෑස්ති වෙන්නේ රිකිල ගස්කඩ සලෝන් දිනශ්‍රීගේ සෙට් එක මාව අහගෙන ඉන්නවා නුවන්තිකා ඊ වගේම සංදීපනී ඊ වගේම ශාමා කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් ඊට පස්සේ මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ලස්සන ගෑන් ළමෙක් එකතු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ වැඩ ඇරලා ගෙදර යන ගමන් නේද ඔයා මම ඔයාවත් එකතු කරගන්නම් thank you ඉසුරි මෙසේජ් කරාට අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා එයා අස සින්දුව දුන්නේ නැත්නම් තරහයි කියලා තියෙනවා ඔයාස සින්දු මොකද්ද කියලා මට එවන්නක එතකොට මම අනිවාර්යෙන් ආව එකතු කරගන්නම් thank you darling message කරාට දිගටම ආවහගෙන ඉන්න

වෙලාව හවස 5යි විනාඩි 50යි. මම මේවට මතක් කරන්න හදන්නේ දිව්‍ය කුළුබඩු ගැන. හැබැයි දිව්‍ය කුළුබඩු ගැන කියන්න කලින් ඔයාට සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ගැන මතක් කරන්න ඕනේ. මොකද සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ව්‍යාපාර ජාලය. වසර 10ක් තිස්සේ ඉදිකිරීම් ශාස්ත්‍රය වෙන්න පුළුවන්, ඊට පස්සේ වාහන ශාස්ත්‍රය වෙන්න පුළුවන්, ඊට පස්සේ ප්ලාන්ටේෂන් වල වෙන්න පුළුවන්, ඊට පස්සේ ආයෝජන ශාස්ත්‍රය වෙන්න පුළුවන්. වසර 10ක් පුරාවට විශ්වාසනීය සන්නාමයක් හදාගෙන ආපු තැනක් තමයි සෙරන්ඩිප් කියලා කියන්නේ. සෙරන්ඩිප් නම අහපු ගමන් ඔයා දන්නවා කොච්චර විශ්වාසයක් පාරිභෝගිකයා කෙරෙහි තියෙනවද කියලා. අනිත් එක තමයි පාරිභෝගිකයන්ට අවශ්‍ය හැමදේම හොඳම ක්වලිටි එකේ තමන්ට පුළුවන් උපරිම සේවාව ලබා දෙන්න වැඩ කරන කටයුතු කරන තැනක් තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ විශ්වාසයත් එක්ක මේගොල්ලොන්ගේ තියෙන අලුත්ම අයිඩියා එක තමයි ලංකාවේ අයට රසට කෑම වේලක් වගේම පෝෂදායි ආහාර වේලක් ලබා දෙන්න තියෙන කැමැත්ත සහ ඒගොල්ලොන්ගේ උත්සාහය ප්‍රතිඵලයක් විදිහට තමයි දිව්‍ය කුළුබඩු හඳුන්වා දෙන්නේ, වෙළඳ පොළට එන්නේ. ඒ කියන්නේ වස විස කෘතිම රසකාරක, ඊට පස්සේ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු කරලා නැතුව 100%ක් ස්වභාවිකම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරන ලංකාවේ අපේ ප්‍රොඩක්ට් එකක් විදිහට තමයි දිව්‍ය කුළුබඩු හඳුන්වන්නේ. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් අර අපි කියනවානේ අපි අම්මගේ කෑම වේලක් කන්න හරි ආසයිනේ. ඒ නිසාම තමයි අම්මගේ අත්ගුණේ තරම්ම රසවත් ආහාර වේලක් වාට සමීප කරන්න දිව්‍ය කුළුබඩු සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා වාට හඳුන්වා දෙන්නේ. දැන් වාගේ සාමාන්‍ය මාකට් එකකට ගියාමත් වාට දිව්‍ය කුළුබඩු අවශ්‍ය ඕනම දෙයක් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. විශ්වාසයෙන් කියනවා කිසිම කෘතීම දෙයක් අඩංගු කරලා නැහැ. අනිත් එක තමයි දැන් ලෝකේ තියෙන මිල අධිකම නිෂ්පාදනයක්නේ වැනිලා කියලා කියන්නේ. ඒ කියන්නේ සරලවම ගත්තොත් මිල අධිකම කුළුබඩු අතරින් එකක් තමයි වැනිලා කියලා කියන්නේ. ලංකාවේ වැනිලා වලට ලෝකයේ පුදුමාකාර ඉල්ලීමක් තියෙනවන්නේ නේද? ඉල්ලුමක් තියෙනවා. එතකොට කාලයක් ওই ඉල්ලුමට සරිලන සැපෙමක් දී ගන්න අපිට හැකියාවක් තිබුණේ නැහැ. හැබැයි වුණාට දැන් ඔන්න සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් හරහා නුව වැනිලා එක ලෝකයට හඳුන්වලා දුන්නනේ. ලංකාවේ අපේම නිෂ්පාදනයක් විදියට හොඳම තත්ත්වයේ වැනිලා ලෝකයට හඳුන්වා දුන්නා. ඒ විතරක් නෙමෙයි ලංකාවටත්. හරිද? ඒ නිසා ලංකාවේ වැනිලා වලට හොඳ මාකට් එකක් හදලා ඒක ලෝකයට අරන් ගිහිල්ලා ලංකාවේ වැනිලා වලට හොඳ වටිනාකමක් එකතු කරපු තැනක් තමයි සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. එතකොට දැන් ඉස්සරහට ඔයාලට අවස්ථාව තියෙනවා අපි වැඩි විස්තර කියන්නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ වැනිලා වගාකරුවෙක් වෙලා ඔයාලට පුළුවන් ලොකු ආයෝජනයක් ලබා ගන්න. ඉතින් එතකොට ආදායමක් ලබා ගන්න. ඉතින් ඒ නිසා සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයත් එක්ක එකතු වෙන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට මේ සියල්ල පිළිබඳව වැඩි විස්තර දැනගන්න පුළුවන් 074411 0744 0744 0411 0714 නම්බරයකට කතා කරොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

රයිට් වෙලාව හවස 5:57 මට හදට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ හරිද කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම තැන්කියු යන්න කලින් ඔයාලට ආයෙත් මතක් කරන්න තියෙන්නේ ඔයාලට රසට කැම වෙලක් කන්න ඕන නම් ඊට පස්සේ පෝෂදායී ආහාර වෙලක් ගන්න ඕනේ නම් ඔයාගේ දරුවන්ට අම්මට තාත්තට හැමෝටම බයක් සැකක් නැතුව රස විඳින්න පුළුවන් ආහාර වෙලක් ගන්න නම් ඔයා අනිවාර්යෙන් හදන කැම එකට එකතු කරන්න ඕනේ දිව්‍ය කුළුබඩු තමයි ලංකාවේ හොඳම ක්වලිටි එකේ නිෂ්පාදනයක් විදිහට දිව්‍ය කුළුබඩු හඳුන්වන්න පුළුවන් එතකොට විශේෂයෙන්ම නුව වැනිලා එක ලංකාවේ වැනිලා වලට තියෙන ඉල්ලුම ප්‍රමිතියකින් යුතුව ලෝකයට අරගෙන යන්න ඊට පස්සේ හොඳ බ්‍රෑන්ඩ් එකක් විදියට ලෝකයට අරන් යන්න හැකියාව ලැබුණේ නුව වැනිලා එක. ඉතින් ඒ නිසා ලංකාවේ වැනිලා වලට නියම වටිනාකමක් හදලා දීලා ජාත්‍යන්තරයට අරගෙන ගිය නුව වැනිලා මේ සියල්ල එන්නේ සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ. ඉතින් ඒ නිසා වසර 10කට අධික ව්‍යාපාර ජාලයක් විදියට විහිදුණු සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය. ඔයාට අරන්ගෙන අලුත්ම නිෂ්පාදනයේ තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. වගේම නුව වැනිලා. ඉතින් ඒ නිසා අම්මගේ අත්ගුණේ රසය ඔබේ ආහාරයට එකතු කරගන්න නම් ඔයා අනිවාර්යෙන් ගන්න ඕන දිව්‍ය කුළුබඩු තමයි. තේන්ස ඒකන වැඩි විස්තර දැනගන්න පුළුවන් 0744411යි 0417 නම්බර් එකට 0744411යි 0417 දිව්‍ය කුළුබඩු ගැන තමයි මේ විදිහට මතක් කරේ. ඒ ගැනත් මතක් කරන ගමන් අදට ගිහිල්ලා එන්නම්. අපි රෑ 9ට හම්බ වෙනවානේ FM DJ Night Face to Face Attack Show එකත් එක්ක. එතකන් පරිස්සමින් ඉන්න. රෑ 9ට හම්බෙමු.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න කමර්ෂල් ක්‍රෙඩිට්. වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: විතරක් නෙවෙයි මේක DJ attack එක.
3: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
4: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
3: Net FM DJ night face to face attack show. Attack show.
2: 1 2 3 let's go. ලංකාවම දන්න විලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
3: 0711 95 95 95. Net FM DJ night face to face attack show. Other ran navayata muhunata muhuna taranga wadinne Gala district aya DJ Mike. Colombo district aya DJ Harsha.
5: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satosa Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
6: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
7: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ෂණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාර වලින්
8: අලුතැන කඩම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදිලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
9: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
10: එන්න 40

0: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2767 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙර පාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0712 2013 36 රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
0: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.
2: අම්මා
3: ආදරෙන් අපිට කව

හිමයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 6

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
1: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
2: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
1: මුළු තැන් ගෙටම විජය
2: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට්. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
6: මිලියන දෙකහමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-718 WhatsApp කරන්න.
7: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
5: එහෙයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපව පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: Kills within the now nishpadana sandaha anuma milak Gova gram 100 dan rupel 16 Kart Kolomban amba gram 100 dan rupel 24 Instagram 100 dan rupel 179 Kills now babai anuma milai
9: Hello Hello Hello
10: Aituya kumarekena idanda
11: අතහරින්නේ ඇත්තටමයි.
12: මත්තාර ප්‍රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයුබෝවන්. අද 2026 ජූනි 19 සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය ලහිරු කපුගේ. සිරස්තල බෞද්ධ චිකිත්සක වරියගේ අබිරහස් මරණයේ ප්‍රධාන සැකකරු ගැන තොරතුරු රැසක් එළියට. කලිනුත් කාන්තාවන්ට පොලු තියලා. ශෂේන්ද්‍ර රාජපක්ෂටත් අල්ලස් කොමිසමෙන් අධිචෝදනා. අරගලයට ගත්තු වන්දි ගැන නඩුව පත්තුවේ. සජින් වාස්ගේ විදෙස්ගමන් තහනම ගැනත් අධිකරණයේ නියෝගයක්. ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරීට ඇප. සලේගේ තත්ත්වය බලන්න මහේස්ත්‍රාත් ජාතික රෝහලට.
0: Net News. The truth people trust.
6: තෙල්දෙනිය ප්‍රදේශයේ රතගාලක මෝටර රථයක තිබී සොයාගත් බෞද්ධ චිකිත්සකවරයෙකුගේ මරණය ගැන තවදුරටත් බොහෝ දෙනා කරුණු සොයමින් සිටිනවා. මේ මරණය ඝාතනයක්ද? නැතහොත් මරණය සිදු ඇත්තේ කොහොමද? ඒ පිළිබඳ පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද සිදු කෙරුණා. එසේ තිබියදී මේ මරණය ගැන මේ දක්වා හෙළිකරගත් තොරතුරු අද පොලිසිය විසින් අධිකරණයට වාර්තා කළා. තැන තැන කියන ඕපදූප නෙවෙයි. ඒ පිළිබඳවත් දවස උණුසුම් කළ තවත් සංවාද සහ සංවාදයට සීමා නොවූ ගැටුම් පිළිබඳවත් සත්‍ය අනාවරණය දැන්.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: තෙල්දෙනිය ප්‍රදේශයේ රතගාලක මෝටර රථයක් තුල තිබී හමු වූ මලසිරුර සම්බන්ධයෙන් සැකකරු අතඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව නුවරඑළිය පොලිසිය පවසනවා. යනුව පොලිස් කණ්ඩායම් කිහිපයක්ම තවදුරටත් විමර්ශන සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. දුරකථන විශ්ලේෂණ වාර්තාද පදනම් කරගනිමිනුයි දැන් විමර්ශන සිදු කෙරෙන්නේ. යනුව ඇතැම් පොලිස් කණ්ඩායම් මේ වන විට විවිධ ප්‍රදේශවලට ගොස් විමර්ශන සිදු කරමින් සිටින බව පොලිසිය පැවසුවා. තෙල්දෙනිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර රථයක් තුල තිබී අදාළ කාන්තා මලසිරුර සොයා ගැන්වුනේ පසුගිය 17 වනදායි. එලෙස මරණයට පත්ව ඇත්තේ අම්පාර මහරෝහලේ සේවය කරන ශම්මයා දර්ශනී නැමැති 34 හැවිරිදි බෞද්ධ චිකිත්සකවරියක්. සැකකාර පෙම්මතා ගන්නෝරුව ප්‍රදේශයේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින බවත් පොලිසිය පැවසුවා. ඒ අනුව ඔහු අතනගොඩ ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා. සිය නැගණිය නුවරඑළියේ පිහිටි මහල් නිවාසයක නිවාසිකව රැඳී සිටින බවත් දින ගණනාවක් ආහාර නොමැතිව එම ස්ථානයේ සිටින බවටත් එම ස්ථානයේ පරීක්ෂා කිරීමට සහාය අවශ්‍ය බවත් පවසමින් කොටවැව තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබුණා. ඒ අනුව නුවරඑළිය පොලිසිය නිලධාරීන් කණ්ඩායමක්

කාරයේද CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණ වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ තෙල්දෙණිය රෝහලාසල රතගාලෙහි නවතා ඇති මෝටර රථයක මියගිය කාන්තාවකගේ මල සිරුරක් ඇති බවට තෙල්දෙණිය පොලිස් ස්ථානයේ වෙත තොරතුරක් ලැබී තිබුණා. අදාළ සිරුර නූරේලියේ නතුරුදන් වූ කාන්තාවකේ බවටයි පසු අනාවරණ වුණේ. මෙම කාන්තාව සැකකරු සමග මීට මාස 8කට පමණ ඉහතදී ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර ඇති බව පොලිසිය පැවසුවා. අදාළ තරුණිය සිය පෙම්වතා සමග කැනඩාවට යාමේ අපේක්ෂාවෙන් රුපියල් කෝටි 1000ක පමණ මුදලක් බැංකුවකින් සහ පුද්ගලින් කිහිප දෙනෙකුගෙන් පොලිමත ලබාගෙන පෙම්වතාට ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ දක්වා විදේශගත වී නොමැති පසුබිමක ණය හිමියන් මුදල් නැවත ඉල්ලා සිටීම මත ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක් තුළ ජූනි මාස 3 වනදා ඇය නුවරළියේ පිහිටි නිවාස සංකීර්ණයට පැමිණ තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය මාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව අලස් කොමිසම් විසින් අද කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කළා. අලස් කොමිසම් විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරි සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබෙනවා. මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10ක් ඉදිරිපත් කර ඇති අතර සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38ක් ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල කිරිබන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මාස නම්බන් දා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබේදී ඊට පටහැනිව හානි පූර්ණයේ සඳහා වන කාර්යාලයට අනුයුක්තව සේවය කළ ඇතැම් රජයේ නිලධාරීන්ට තම නිලබලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 88,50,000ක් වන්දි ලබා ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට රෙහිව අලස් කොමිසම් විසින් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට රෙහිව අලස් කොමිසම් විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල යළි ලබන නොවැම්බර් මස 3 වනදා කැඳවල ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. මෙම නඩු කරේ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවුම් ලැබුවා. එදී අලස් කොමිසම අධිකරණය දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන පපයි. යනුවෙන් මෙම විමර්ශනවල ප්‍රගතිය නොවැම්බර් මස 3 වනදා අධිකරණය දැනුම් දෙන නිසාත් මහේස්ත්‍රාත්වරයා අලස් කොමිසමට නියම කළා. ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු බැංකු ගිණුම් හදිසියේ ඉවත් කර ගැනීමෙන් රජයට රුපියල් 173 අධික පාඩුවක් සිදු කළ බව සඳහන් කරමින් අලස් කොමිසම විසින් චාම්බර සම්පත් දසනායක මන්ත්‍රීවරයාට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අලස් කොමිසම විසින් අතරංගුවටගත් ලංකා ලුණු සමාගමේ වත්මන් සමනධිකාරී ආර්.එම්. ගුණරත්න මහතා අපමත මුදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. එය අනුව සැකරු රුපියල් 150,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා සැකරුගේ විදෙස්ගමන් තහනම් කරන ලෙස නියෝග කළා. සැකරුගේ විදෙස්ගමන් බලපත්‍රය අධිකරණයට බාර දෙන ලෙසත් අධිකරණය සැකරුට නියෝග කළා. අලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හම්බන්තොට ලුණු සමාගමට ඇසුර මිලදී ගැනීමේදී රුපියල් 1,43,00,000ක් පාඩුවක් රජයට සිදු කළ බවට චෝදනා කරමින් අලස් කොමිසම විසින් මෙම සැකරු අතරංගුවට ගෙන තිබුණා. විදෙස්ගත වීම සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදෙස්ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා විසින් කළ ඉල්ලීම නිසි දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් සිදු කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. දූෂණ චෝදනාවක සැකකරුවෙකු වශයෙන් නම් කර සිටින සැකකාර සජින් වාස් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ පෙත් මෝසමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝදරගම මහතා ඉදිරියේ අද කැඳවුම් ලැබුවා. යවස්ථාවේ සැකකාර සජින් වාස්කුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණ දැනුම් දුන්නේ පුද්ගලික කටයුත්තක් සඳහා සිය සේවාදායකයාට විදෙස්ගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා දැනට නිකුත් කර තිබෙන විදෙස්ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඉන් අනතුරුව අදාළ ලේඛන පරීක්ෂාවට ලක් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම ඉල්ලීම තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන දිවුරුම් ප්‍රකාශය මහාධිකරණය සඳහා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් බවයි. යනුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු සඳහා වෙනම දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් අදාළ ඉල්ලීම කරුණු තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ නීතිඥවරයාට නියම කළා.
ඒ අනුව නිසි ලේඛන සහිතව තමන් ඉදිරි දිනක අල්ලස් කොමිසමටද නොතේසී ලබා දී මෙම ඉල්ලීම තහවුරු කිරීමට පියවර ගන්නා

0: බවත් නීතිඥ වරයාධිකරණයට දැනුම් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් කෝටි 30කට අධික වත්කම් අයතාලෙස උපයා ගැනීම තුලින් අල්ලස් කොමිසම විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්ගුණවර්ධන මහතාට විරුද්ධව මෙම නඩුකරය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. රැඳවුම් නියෝග මත කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින රාජබුද්ධ සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේ මහතා පරීක්ෂා කිරීම සඳහා මාලිකා කන්ද මහේස්ත්‍රාත්වරයා අද එම රෝහල වෙත පැමිණියා. මේ අතර සුරේසලේ මහතාගේ උදර ප්‍රදේශයට එන්නත් මගින් ඖෂධ ලබා දීමක් සිදු කර තිබෙනවා. අද උදෑසන සුරේසලේ මහතාගේ සුදුක් බැලීම සඳහා පැමිණි ඔහුගේ බිරිඳ වන මනෝරිසලේ මහත්මිය රෝහල වෙත පැමිණ සිටි අතර එෙහිදී ඇය මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
1: සර්ගේ අත ආයි ඉදිමිලා හොඳටම මේ බ්ලඩ් ක්ලොට්ස් ඇවිල්ලා. ඉතින් ඒකට දැන් ඉන්ජෙක්ෂන්ස් ගහනවා, ඩොක්ටර්ස්ලා ට්‍රීට් කරනවා. වරට ඉන්ජෙක්ෂන් ගහන්නේ අතේ රුධිර කැටි මේ බ්ලඩ් ක්ලොට්ස් ඇවිල්ලා. මං හිතන්නේ ඒ හින්දා තමයි හොයාගන්න ඇත්තේ ඒක. බ්ලඩ් ක්ලොට්ස් තියනවා කියලා. මොකද අත ආයි හොඳටම ඉදිමිලා. කියන්න අතපය වැඩ කරන්නේ නැහැ කියලා රැඳේම තියලානේ තියන්නේ. ඉතින් ඒ හින්දා
0: ඉන්දියයේ සහ ඇෆ්ගනිස්තාන් ඒකණ්ඩයම් සමග පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ඒකණ්ඩයම අද සමත් වුණා. ඒ ඇෆ්ගනිස්තාන් ඒකණ්ඩයම් සමග අද පැවති තරගය ලකුණු 103කින් ජය ගනිමින් රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒකණ්ඩයම ඔවුන් නියමිත පන්දුවර 50ේදී කඩුලු 8ක් දැවී ලකුණු 322ක් රැස් කළා. පිළිතුරුම්ල ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන ඒකණ්ඩායමට පන්දු අර 42යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 219ක් පමණයි. ශ්‍රී ලංකා වෙනුවෙන් නැවත වරක් විශිෂ්ට ප්‍රතිහාරම්භක යෙදුණු අවිෂ්ක ගුණ අවිෂ්ක ප්‍රනාන්තු ලකුණු 110ක් ලබා ගත්තා. නිරෝෂන් ඩික්වැල ලකුණු 66යි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා වෙනුවෙන් ඉහළම දක්ෂතා දැක්වීමට දුලාජ් සමුදිත සමත් වුණා. ඔහු ඇෆ්ගනිස්තානයේ නිමේ පළමු පන්දු වාරයේදීම කඩුලු දෙකක් තබා ගත් අතර තරගයේදී පන්දු වාර 6යි පන්දු 5ක් යවා ලකුණු 25කට කඩුලු 5ක් දබා ගත්තා. කුගදාස් මතුලන් ලකුණු 38කට කඩුලු 3යි. තරගාවලිය අවසන් මහා තරගයේ ලබන ඉරිදා ශ්‍රී ලංකාවේ කණ්ඩායම සහ ඉන්දියාවේ කණ්ඩායම අතර පැවැත්වෙනවා. ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග අද තවත් තිරනාත්මක තරගයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා. ඒ දෝහාහි පැවැත්වෙන ඩයිමන්ඩ් ලීග් තරගාවලියේදී එම තරගයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්ව අද රාත්‍රියේ 11:15ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම තරගයේදී මීටර 87කට වැඩි දක්ෂතාවක් දැක්වීමට හැකි වුවහොත් රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්වනු ඇති. දැනට ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 2 ස්ථානයේ රැඳී සිටිනවා. අද පැවැත්වෙන තරගයේදී මීටර 87ක දක්ෂතාවයට ළඟා වීමට රුමේෂ් තරංගට හැකිවනු ඇති බවටයි ක්‍රීඩා විචාරකයින් අනාවැකි පළ කරන්නේ. පසුගිය දා නිමාවටපත් වූ රෝම ඩයිමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවක් දක්වමින් එමිසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා. එෙහිදී ඔහු දැක් වූ දක්ෂතාවය මෙම වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීමේ දක්ෂතාවය ලෙසටයි වාර්තා අතරට එක්ව ඇත්තේ. 2016 චෙක් ජනරජයේ පැවති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මල්ල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදීද ප්‍රථම ස්ථානයේ හිමිකර ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා. එහිදී ඔහු දැක් වූ දක්ෂතාවය මීටර 86.57ක්. අද පැවැත්වෙන දොහා ඩයිමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ් තරංග සමග තරංග කරන ක්‍රීඩකින් අතරට ඔලිම්පික් ශූර ඉන්දියාවේ නිරාජ් චොප්‍රාද ඇතුළත්. යනු අද පැවැත්වෙන තරගයේ වඩාත් උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවටයි අනාවැකි පළ වී ඇත්තේ. ග්‍රිනිඩා දූපත් නියෝජනය කරන පෙටාස් ඇන්ඩර්සන්ද එම තරගයට සහභාගී වන ප්‍රබල ක්‍රීඩකයෙක්. කෙසේ වෙතත් ඔහු මෙම තරග වාරය තුළ දක්වා ඇති දක්ෂතා රුමේෂ් තරංගර වඩා අඩු මට්ටමක පවතිනවා. නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස්වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. net
2: news ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු.
5: වේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 716 7672

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර නවාතැන් බස් රථය පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙත්. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දලවේ.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribs Co. ඉහළ Cribs Co වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
7: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
8: Kiehl's Crispy Fridays 8-piece chicken bucket එකක් දැන් රුපියල් 2190කට Kiehl's වෙතින්ම පමණයි. මෙම දීමනාව සිකුරාදා දිනට පමණක් වළංගු වේ. කොන්දේසි සයිතයි.
9: FM 95 94.8 Net FM Divaina Pura

සමහර හීන විදිහටම තියෙනකොට ලස්සනයි. ඒව හැබැයි වෙනවට වඩා ෆැන්ටසි ලෝකයේ ඇතුලේ තියාගෙන හිතින් එළියට අරගෙන බින්දලා බලලා ආයි හිත ඇතුලේම තියාගන්නවා. අන්න එහෙම හීන ලෝකයකට ඔයව අරගෙන යන අවසරද?

මගේ හීනවලට ඇවිල්ල සරින් සරේ මගේ නින්ද නැති කරලා ඇයිපියන් වලින් අල්ලගෙන මගේ සිස්රහට වෙලා ඉන්න කෙනාට කියන්නකෝ අම්මේ මගේ ජීවිතයට ගෙනල්ලා දෙන්න කියලා ආදරේ.

උත්සේ කහෝ ගමි සම්නේ තෝ අය. එයාට කියන්නක කවද හරි මගේ ඇස්සිසරහට එන්න කියලා. මේ වගේ ප්‍රාර්ථනා කරගෙන ජීවිතය ගැන ආදරය ගැන හීන දැකගෙන දෙයනේ කියලා එයා හිත ඇතුළට ආවට පස්සේ තියෙන ප්‍රශ්න ටික තමයි අපි කතා කරන්නේ. 0705 95 95 95 අද අපි කතා කරන්නේ වෙන් වෙලා දුරක ගිහින් ආයෙම ආවොත් හොඳයි හිතන කෙනා කවුද? වෙන් වෙලා දැන් දුරක ඉන්නේ හැබැයි ආයෙත් ආවොත් හොඳයි කියලා හිතන කෙනා කවුද කියන්නකෝ. 0705 95 95 95

චූටි බටිච්චනේ කොහෙ කොතනද? තාව හොයනවා මම. මල් ගොමු අඟ කොහේ කොතනද හැංගිලාවත්ද? අනේ රවටන්න හිතන්නවත් එපා මාව. ප්‍රිතෙහි මගේ පපුවට ආදරේ විරහව තාම දන්නේ නෑ මං. දැනුනොතින් අනේ මට මිය දෙන්න හිතේවි ඇත්තටම. හොරෙන්වත් හිමිහිට ඈතට නම් යන්න හිතන්නවත් එපා විහිළුවට. විරා කඳුල හෙලා නෑ මං තාම. සතුටමයි ඕන මට. අනේ චුටි බටිච්චනි කියාපං ආදරේ නේද මට? වසන්තයක් මවාපං හිතට. අඳුර නම් එපා මට. මං බයයි අඳුරට. අනේ ආදරේ නේද මට? හැංගෙන නැතු කියාපං මට. කුචු කුචු ගදා බටිච්චනි ආදරේ හීන ළඟ ඇහැරෙන්න බයයි මම. අනේ ආදරේ නේද මට? මිලාන් මාලක. අනේ චුටි බටිච්චනි කියාපං ආදරේ නේද මට? වසන්තයක් මවාපං හිතට. අඳුර නම් එපා මට. මං බයයි අඳුරට. අනේ ආදරේ නේද මට? හැංගෙන නැතු කියාපං මට. කුචු කුචු ගගා බටිච්චනි ආදරේ සිහින ළඟ ඇහැරෙන්න බයයි මම. කියාපං මට. අනේ ආදරේ නේද මට?

0: वितरक नदे मेक अ डीजे अटैक का
1: नॉन स्टॉप रीमिक्स रीमेक एक द हैप्पीनेस डीजे ब्लास्टिका
2: अंगा गले ने इगना कुमारी
0: रेडियो इतिहास से प्रथम वतावटा लांकेय सुपेरी डीजे थारु मुहुनट मुहुन गैटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अटैक शो
0: लंकाओं में दाने विलंग डीजे स्टार इन द कमेटी नाम ओया डीजे प्ले करने पहले वीडियो आक दें मापिटो व्हाट्सएप करना
1: बिंदुवाई हत्सीय कोलहाई अनुपहाई अनुपहाई अनुपहा नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो अदर एंड नवेट मुहूर्त मुहूर्त तरंग वादिने गाल डिस्ट्रिक्ट का डीजे माइक कोलंब डिस्ट्रिक्ट का डीजे हर्ष
3: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pilla Kills Kagils Apiko Satosa Supiri Vilanda Salvali My Cola Aperate Apema Deyak
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 9.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
5: අලුත් තැන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල් ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 1 1 27 77 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පොසොන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු
2: බණ්ඩාර විල යමු

ආදරණීය තරංගාත එනවා දුඹ අර ඩොමින් ජුන් අනන්තකින් වෙන් වෙලා හිටියත් ආවය ආදරය කරන චොන්සොන්ගේ හොයාගෙන ඉතින් අයි පිල්ලමක දරින් වෙන් වෙලා ඉන්න උඹට බෑද වලාකුළු හිතාසට එන්න වලාකුළු ආදරවන්ති ඉතින් ඇහි පිල්ලමක දුරින් වෙන් වෙලා ඉන්න උඹට බෑද වලාකුළු හිතාසට එන්න

කොච්චරක් ආදරේද කියලා කියනවා නම් ඒ ආදරේ මට නැති වෙයි කියලා පුදුමාකාර බයක් තියෙන්නේ. ආදරේ වහක් නම් තරංගක්කේ, ඒ වහට දැන් මං ඇබ්බැහි වෙලා ඉන්නේ. අහස පායපු තනිදරුව ආදරය, ඔයා මට කැමතිද? ඔව්, මං ඔයාට කැමතියි කියනවට වඩා නිහඬ වැස් දිහා බලන් ඉන්න පුළුවන් වුණ තැන ආදරේ මහ ගඩක් තිබුණා. උඹ මට ආදරේද? මං උඹට ආදරේ කියනවට වඩා නෑ, මං උඹේ අල්ලප ගෙදර මිනිහට ආදරේ. කිව්ව තැන ආදරේ මහ ගඩක් තිබුණා. දැන් ඔයාට යාළුවෝ නෑ කියනවට වඩා ඔයාගේ යාළුවෝ මගේත් යාළුවෝ කියපු තැන ආදරේ මහ ගඩක් තිබුණා. මෑනික, අද පොඩ්ඩක් බොමුද? බීලා මැරියන් කියන තැනට වඩා කියලා ලස්සන හිනාවක් දෙන තැන ආදරේ ලස්සනට තිබුණා. මැනික මට නිදහසේ ඉන්න ඕනේ. පාඩුවේ ඉඳහන් කියන තැනට වඩා මැනික, උඹ පියඹපන් ලෝකෙ වටේ. උඹේ අත්තර දෙක මං වෙන්නම් කිව්ව තැන විශ්වාස රැඳිලා තිබුණා. උඹේ වැරදිවලට තොට කොච්චර කිව්වත් වැඩක් නෑ කිව්ව තැනට වඩා ඒ වැරද්ද නොවෙන තැනට වැඩ කරල තැන පරිස්සම හරි අපූරුවට තිබුණා. උඹේ නමනකම් දාහක් එක්ක පැදුරටත් නොකිය යන උන් අතර මං උඹව දාලා යනවා කිය කියා උඹ මත්තෙම නැහුණු තැන උඹට ඕන රැකවරණය තිබුණ. උඹට මාව සැකයිද කියලා අහපු තැන සැකේ කියන්නේ ආදරේ අවසානය. ඉතින් මං උඹට ආදරේ හැමදාම. ඒ ආදරේ නිරවද්‍යතාවය තිබුණා. අපිට එක්වෙන්න නොලැබුණත් මං හැමදාම ඔයාගේ හැවනැල්ල වෙලා පිටිපස්සින්දම් බලාගෙන ඉන්නවා කිව්ව තැන ආදරේ ස්ථිර බව තිබුණා. ඉතින් ආදරේ කියන්නේ ළඟ තබා ගැනීමම නෙවෙයි නේද? ආදරේ කියන්නේ හිර කිරීමකුත් නෙවෙයි නේද? ආදරේ කියන්නේ මහා මුතු දෙයක්. ඒ තේරුම් ගැනීම තුළ පමණයි රඳා පවතින්නේ. අප්සරාවි හෙවත් ශානි. තොට කොච්චර කිව්වත් වැඩක් නෑ කිව්ව තැනට වඩා ඒ වැරද්ද නොවන තැනට වැඩ කළ තැන පරිස්සම හරි අපූරුවට තිබුණා. උඹේ නොමනාකම් දාහක් එක්ක පැදුරටත් නොකිය යන උන් අතරේ උඹව දාලා යනවා කිය කිය උඹ මත්තෙම නැහුණු තැන උඹට ඕනේ ආදරේ තිබුණා.

아드르니 다랑가 수브만 다람 라크웨바 아드웨야 하나와 맨빌라 누르크기힌 나에마오 톤다이 히트나 케넥게나 마테에마 히트나 덴넥민노와 ජීවිතය සමහර බැඳීම් තියනවා. ඒව තියන්නේ අපේ පපු ඇතුලේ කිඳා බැහැලා. ඒ බැඳීම් මාරහයියයි. කඩන්න හරි අමාරුයි. මට අදත් හිතාගන්න බෑ එයාලා දෙන නැතුව ජීවිතයට මුණ දුන්න විදිය. මේ පපුව පැලෙන්න තරම් මං ආදරය කළා ඒ දෙන්නට. ආපහු එනවා නම් අදත් මම ඔයාලා එනකල් බලන් ඉන්න. අපේ ගේ දොරකඩ. හැමදේම අවසන් වුණා. එක බැඳීම් වලින්. සංසාරික අවදම හරි ආපහු මුණ ගැහෙවි කියන අපේක්ෂාවෙන් මං එයාලට සමුදුන්නා. මතු යම් දවසක දුර ගිය එයාලා ආපහු ආවත් මගේ හිතේ මල් පිපෙයි, සමනලු ඉගිලෙයි. ඒ තමයි මේ ආත්මෙ මම ළඟ හිටිය මගේ ආදරණීය අම්මයි තාත්තයි දෙන්නා. රමණි සුමේදා මාතා සයේ මල් පිපෙන අඩවියේදී මගේ තාත්තව දකින්න තව ගොඩක් අයටත් අම්මල තාත්තල මතක් වෙනව ඇති. තාම මගේ අම්ම ඉන්නවා ගෙදර දොරකඩ. මොකටද මහ ගෙදර මල් පිපෙන්නේ? අම්මයි තාත්තයි ඉන්නවනම් මහ ගෙදර හැමදාම මල් පිපිලා.

0: வண்டாரம் ரே வித் தரங்கா
1: வசர 21 புரா சத்ய சமகின் ஜனதா விஸ்வாசே தினு நெட் நியூஸ் சக்தி மத்வ இத்ரியட
2: විතරක් නෙවෙයි මේක DJ attack එක
1: non stop remix remake එකට හැපෙන DJ blast එක
3: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
1: net fm DJ night face to face attack show attack show
2: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පහදලි වීඩියෝ එක දැන් මා අපිට whatsapp කරන්න
1: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show Other and Navayata Muhunata Muhuna Tarangavadinne Gala Districtaya DJ Mike Colombo Districtaya DJ Harsha
4: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Heels Cargills Apico Satoso Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeyak

0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. අදම කතා කරන්න 0710-777-333. ප්‍රයිම් කොළඹෝ.
1: වැදගත් රැකියාවක් සොයනවාද? අමතර ආදායමක් ලැබීමට හැකි අවස්ථාවක් සොයනවාද? උපාධියට රැකියාවක් ලැබෙනතුරු රැකියාවක් සොයනවාද? මෙන්න ඔබට ඉහළ වැටුප් සහ තවත් දීමනා රසක් සමග ඔබ සොයන රැකියාව අපෙන්. වසර 23ක ව්‍යාපාරික ලෝකයේ අභිමානනීය සදාහරිත ප්ලාන්ටේෂන් සොයන්නේ ඔබයි.
2: WhatsApp කරන්න 0676 441 1648. ඊමේල් කරන්න careers@sadaharita.com. සදාහරිත සමග බැඳෙන්න.

මන්දාරම් රැක්තරංගක්ක. අදහන ප්‍රශ්නට උත්තරේ නම් හිතාගන්න අමාරු. හිතට ආවට පස්සේ අපරාධ කියලා හිතයිද මොනවා වුණත් මගේ ලෝකෙට නම් වසන්තයක් ආවොත් හොඳයි කියලා මම හිතනවා. අද මං අහන්නේ අතහැරුණු ප්‍රේමය ආයෙත් ආවනම් මොකද දැනෙන්නේ කියලා. එහෙම කිව්වේ පබෝ. මෙහෙම කියන්නේ නිශාන්ති මාතලේ ඉඳලා මගේ හොඳම මිතුරිය යන්නම ගිහින් අවුරුදු 7ක්. ඒක තව කතාවක්. පිය විප්පයෝගෝ දුක්කෝ. දවසක කවදහරි අපි හැමෝටම උරුම වෙන දෙයට අද ඇය උරුම වෙලා එකම දෙයක්. අන්තිම සටහන සුබ වෙන්න නම් කවුරුත් අරගෙන යන්න බැරි චාරිකාවක් අපි යන්නම යනවා නම් දිව්‍ය ලෝකෙද අපායද කියලා යනකන් යන බව දන්නෙත් නැත්තම් ඉන්නකල් හදවතේ දිව්‍ය ලෝකෙ තියාගන්න උත්සාහ කරන එකයි හොඳම දේ.

ආර සමනල් අවදී අපි ඉගිලුනේ අපේක්ෂාවන් කරා පිනි සුලඟේ නැවතෙමින් කාන්සියට ගී ගැයුවා.

ආදරණීය තරංගා, වෙනවලා දුරක ඉන්න අයගෙන් එන්න පුළුවන් නම් මගේ ආදරේ එකම හිමිකාරයාවත් හොඳයි. මං ආත්මාර්ථකාමි සතුටකින් පැතුවා. මං ගැන විතරක්ම හිතලා. ඒ නිසා වෙනවලා ගිය පුතාගේ පියා ඇවිත් ගියොත් පුතත් සතුට වෙයි නේද? කවුද කියලා මන් දන්නේ. තාත්තා යන්නම ගිහිල්ලාද නැත්නම් තාවකාලික වෙන්වීමකද කියලා මන් දන්නෙත් නෑ. හැබැයි ති මිනිස්සුන්ගේ ප්‍රාර්ථනා හරිම අහිංසකේවා. මන් දන්නෙච්චරයි අපි හැමෝම හරි අහිංසකයි. පුංචිම පුංචි කාලෙකට හරි ඔයා මට ආදරය කියන දේ මොකද්ද කියලා තේරුම් කෙරෙව්වා. ආදරය කියන්නේ ඇත්තටම රිදවීමක් විඳවීමක් කියලා මන් දැනගත්තා. චමරි දැරණිය ගලින් එහෙම කියන්නේ. නොම යන්නටම ගියායයි මම තවමත් විශ්වාස නොකරමි. තවමත් මම මඟ බලන්නේ නෙමි. සිහි වටන යන්නට මියැදෙන්නට අවසරයක් නොදෙමි. ඒ මතින් අලුත් පැතුමක් ලෙසින් නැවත ඉපැදෙමි. යළිදු කිසිම දිනක නුඹ අසලම මම විශාල සෙවනක් වන්නෙමි. යළිදු කිසියම් දිනක මම නුඹ අසලම විශාල සෙවනක් වන්නෙමි. කිදිනක හෝ නුඹ නැවත ඇවිත් යන බව මම දනිමි. ඒ කෙදින දැයි පමණක් නොදනිමි. කුමාරි පෙරේරා.

0: Mandaram rehatai vinadi 44.
1: Velava oba veta gena enne.
2: Cinderella wage mannan inne mama beera ganna kavurut tanaka.
3: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
5: Kills within the now nishpadana sandha anuma milak Gova gram 100 dan rupel 16 kart kolomban 5 gram 100 dan rupel 24 Instagram 100 dan rupel 179 Kills now bavai anuma milak
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේ දුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකම්.

ජුනි 27 28 29 බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: ඔබවම දකින්න යළිත් සිත පිරෙන්න. ආය ආයම දකින්න හැකිද නුඹට ආය එන්න? හිතනම බෑ නුඹ දකින්න. බෑ ඉතින් දුක කියන්න කටහඬත් නෑ අහන්න. නොහිතාම ගියාදුර යන්න. ආදරේ කවි ලියන්න. හිත පිදුවෙන් නුඹ ඔන්න. නොකිව්වට හැම නිතරම මෙන්න. මගේ හිතත් කඩාගෙන වැටෙන ඔන්න. තරංගා හර්ෂණී මාදිපොලෙන්න.

ආදරණීය තරංගකේ එයාට කියන්න මං තාම එයාව හොයනවා කියලා. මගේ සමී කෑගල්ලෙන් ජනා ඇසිසර පේන්නේ නැතිකොට මොන්න තරං හෙව්වාද. සුසුම් සරය නොදැනෙනකොට බැලුවා මගේ උරහිසි දිහා. පපුයි සුවඳ නැති වෙනකොට හෙව්වා මං සේපාලිකා මල් සුවඳ. නම මගේ ළඟ නැති වෙනකොට තාම හොයනවා මං. කෝ මගේ හත ගැස්ම. තරංග ලියනවා නම් දවස් ගානක් ලියත හැකි. දින ගණන් බැරි තරම් ලියන්න පුළුවන්. අනේ මගේ මකර පැටියා. මට අසනීපයක් වුණ ගමන් කාටත් තුරින් බෙහෙත් ටික ගෙනල්ලා දෙනවා. මං ගැන හොයලා බලනවා. අපි කතා කරන්නේ ඇස් වලින් විතරයි. දැන් කාලයක් තිබුණ ලං වෙලා ඒ ආදරේ වින්දා. කුණාටුවක් ආවා. අපේ ආදරේ දෙපැත්තට වුණා. ඒත් අපේ ආදරේ හැමමයි. මැරෙනකල් මං ආදරේ. නිර්නාමික වචන ඇස්සේ ආදරේ කොයි තරම් හැංගිලාද. පුංචි කුරුළු කූඩුවක් නැතුව අතහැරුණු පුංචි පැටියෙක් සතුටින් පිරුණු පුංචි කූඩු දිහා බලන් හිටිය හරි දුකින්. නොකිය හිටියත් හද පතුල තිබුණා සුවන වූ තුවාලයක්. නිරන්තරයෙන් රිදුම් දෙන බලන් හිටිය කවද හරි ආපහු අතහැරිය පුංචි පැටියා ආදරෙන් තුරුළු කරගනී කියලා. හයි කියන්න තියෙන එක දෙයයි. මිනිස්සුන්ගේ හිත් කොච්චර අහිංසකයිද. මිනිස්සු ආදරේ කොච්චර බලාපොරොත්තු වෙනවද. හුඟක් ප්‍රාර්ථනා නිර්නාමිකයි.

නෑ මගේ ලස්සන හදවත ඔයාට සුබ මන්දාරම් රැයක් වේවා ස්තුතියි ඉතින් එයාමට ආදරය දුන්නා මට දරා ගන්න බැරි තරම් ඒතේ රූස් ගහ මහ හුලඟක් වගේ එකපාරම මව තනි කරලා දාලා යන්න ගියා එයාගේ සුවඳවත් මට දැනෙන්න නොදී අදටත් තන්නේවම මම එයාගේ සුවඳ අරගෙන එනකල් බදුල්ල මුති අඟන බෝ සමිඳු ගාව මගේ දුක මුමුණනවායි කිගසා මං කල්පනා කළේ අපේ රටේ පන්සල් ගාව පල්ලිවල ඒ අහස එතන තියෙන බෝ මලු මොන තරම් දුක අහලා

පන්ටිකක් මත් වෙන්න එක මන්ටිකක් නටන්න එහෙම නැත්තම් මන්ටිකක් බාවලා යන්නද මගේ නෙවෙයි වැරද්ද මේ මත් වෙච්ච හොලගේ කවුරු හරි කියනවාද මම වැරදි කියලා මගේ නෙවෙයි වැරද්ද මේ

කවරහරි ඉන්නවද මෙතන බය කෙනෙක්? බය වෙන්න කිසිම කාරණාවක් නෑ. මං කියන්නේ ඇයි කියන්නේ දෙවියන්ට ඔයාව බේරගන්න කියලා? මේ මං ඉන්නේ. බය වෙන්න එපා. මං කියන්නේ මං ඔයාව බේරගන්නම් කියලා නේ.

කිසිම ප්‍රශ්නයක් නැහැ. එන්න පොඩි හදවත් දෙන්න. ඕහෝ හෝ. මෙරි ජාන් චලී ගයි අබි අබි. මගේ පන ටික ටික නැති වෙනවා වගේ. මේ හොලඟට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. බය වෙන්න එපා, මං ඉන්නවනේ. දෙවියන් නොවනනම් මම බේරගන්නවා.

රබ මේරි මෙනු බචා අනේ දෙවියනේ මම බේරගන්න කියලා කියන්නේ. චිත්‍රපටයේ දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ වස්තුව. ඔයා ගිය දවසේ මගේ papu ඇතුලේ හීන් පිහිටුඩින් කැපුණා. සුදුලිනන් කමිසේ embroidery කමිස අත් දෙක ස්පියාගෙනම මම ඉරලා දැම්මා. අපේ මෙහෙරි මතක වලක් කපල මම වැළලුවා. දැන් ඒ වල පිරෙන්න පොඩි පොඩි මල් පිපිලා. කාලයට ස්තුති. තනිකමට ස්තුති. මම මායිකේ ආලුවෙලා ඉද්දි ඔය ආයේ වලාකුලක් වගේ આવොත් වස්තු ඇහෙනවද? මගේ ඇට මිදුළු වල තාමත් ඔයාගේ නමේ සද්දෙ රිදෙනවා. ඒ රිදීම දැන් අකුණක වේගෙන් විඳවීමක් වෙලා. ආදරේ කියලා ඔයා කිව්වට එන්න කියලා මම ඈද හිටියට ඔයා දොර අරගෙන ගිය දවසේ මගේ ජීවිතේ අන්තිම දවස වුණා. අද මම නැගිට්ට වස්තුව කැඩුණු කැලැල්ලක්. දැන් ඔයා ආයෙත් ඇවිත් සමාව දෙන්න කිව්වොත් සමාව දෙන්නම් වස්තුව. මොකද කැඩුණු විශ්වාසයක් උඩ ගොඩ නැගිලි හදන්න බෑ කියලා මම කඩා වැටිලා ඉගෙන ගත්තා. ආවොත් එන්න වස්තුව. හැබැයි මගේ papuye දොර ඔයාට වහලා දැම්මා. යතුරත් කඩලා දැම්මා. මොකද මේ පාර කවුරු ආවත් මම මායිකම ජීවත් වෙන්න ඉගෙන ගත්තා. මොකද මේ පාර කවුරු හරි ආවත් නෑ මං ගන්නේ ඇතුළට. මම මායිකම ජීවත් වෙන්න ඉගෙන ගත්තා. ජනනී භවන්තිකා.

ආදර තරංගා මාව හැමෝම දාලා ගිහින් මං දුකින් ස්තුතියි ඔයාගේ කටහඬ භාවනාවක් වගේ තනියුණු මමත් මගේ හිතත් ඔයාගේ හඬත් එක්ක ඉන්නවා හිතවතී හුඟක් අය එහෙම තමයි ඇතුළතින් කඩා වැටුණු හිනා වෙන්න වැරදරන මිනිස්සු හැමෝටම ආදරේ

ආදරණීය තරංග ආදරය ගැන මම දන්නේ නැහැ මගේ ළඟට ඇවිත් එයා යන්න ගියා පුංචි සුරංගනාවියක් එක්ක මං ජීවිතයට මුණ දෙනවා ජීවිතේ පොරයක් වුණ සුරංගනාවිය ආදරයක් තරණිය ගලින් ශ්‍රියා

ඒ අයිතියි කියන්න දෙකක්. ආදරය කරපු මිනිස්සු අයිතිවාසිකම් කියන්නේ නෑ. ලැබුණොත් බලාගන්නවා, නොලැබුණොත් දරාගන්නවා. ආදර තරංගා, මම ලාලනී.

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
3: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636 අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112027787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777-3940
4: Saturday hormones Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins Alpha Studio.
4: Yes, yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
4: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.

0: උතුම් බක්කුල මහසෑයේ වටා හිඳ වූ තථාගත මුනි ධාතුන් වහන්සේ.
1: බක්කුල සීවලී ඇතුළු මහරහත් ධාතුන් වහන්සේ.
0: තායිලන්ත සංඝ මහරජ පිරිනැමූ ධාතුන් වහන්සේ. ඔබේ නෙතින් දැක වඳින්න පුතන්න සාදු නාද දෙන්න.
1: ජූනි 27 28 සහ පොසොන් පොහෝදා බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම මහා විහාර පින්බිමේදී
0: පොසොන් තොරණ, පහන් කූඩු, දන්සැල් ආදී ආමිස පූජාවන් පිරි නේත්‍රාලෝක ධර්ම විජය පොසොන් උදානේ අසිරිය දැක සිත් නිවා ගන්න.
1: මේ පොසොන් පොහේට අපි බණ්ඩාරවිල යමු.
2: ප්‍රධාන අනුග්‍රහය
3: අනුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් අනුශාසකත්වය පූජනීය පොල්ගම්පොල ඉන්තානන්ත නාහිමි.
1: සංවිධාන මෙහෙයුම බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය.

Mahasaya Vandala, Vaudirali, Sihilamadin, Tambapu Iringu Karalaka Rasa Ekka, Maraga Sevenia Pia Vidigi Pia Satan, Apasumakada Mama, Mavetenavanam Hundai. එහෙම කිව්වේ නාලක. එන්නෝනේද එන තැනක් නොදැන අතීතයට ගිහින් යන්නෝද යති යන තැනක් නොදැන එක දෙයක් දන්නවා එන දවස ගැන පමණක්ම දන්නවා. ඔව් එනවා එනවා 26 වෙනිදා මගේ පණ එනවා. බණ්ඩාරවිල සාගරී වෙන් වෙලා දුරට ගියපු දවසක්වත් හරි හැටි මතක නැති තරමට ඒ හමුවීම හීනයක් වගේ තරංගා. 2019 දී පළවෙනි පාරට දැකලා එදා ඉඳන් ඒ මනුස්සයව පේන්නම බැරි වෙලා අවුරුදු 3කට විතර පස්සේ නැතුවම බැරි මනුස්සයව වෙනකොට වෙලාවකට මේ ජීවිතෙත් ෆිල්ම් එකක් නේද කියලා හිතෙනවා. ආයෙනවා නම් කලබල වෙච්ච වෙලාවට මහපටැඟිල්ලෙන් නිය පොත්ත විතරක් මහපන හිනා වෙද්දී සීන් වෙන එදා මන් දිහා බලන් හිටපු විදියටම බලන් ඉන්න පුළුවන් කෙනා විතරක් යනවා නෑ තරංගා. මං කැමති නෑ හැම කෙනාවත් එනවට. මොකද එදා පිරිත් පැන් කියලා හිතුනට දැන් මට නුඹව මැහිතලක්. ඉස්සර එයාගේ ඇස් දෙක රවටන රවටන දහසකුත් උන් අතර මුලා නොවේ හිඳින්නට. තනියම ඉන්න එකමයි හොඳ.

හැර ගිහිල්ලා වෙන්වනු අය ආය එනවනම් කවුද එන්න ඕනේ? 0.715 95 95 95

ආයතේ දවස එනවා නම් පොය හඳේ සීතලට කෝලං කර කර ඇවිදින්න ඉර බහින හන්දාවක රළ බින්දන වැරලක කකුල් එරිය එරිය දුවන්න කාරණාවක් නැතුව හයියෙන් හිනාවෙන්න කීරවියක් වගේ කියවන දිහැ බලන් ඉන්න ආයෙත් දවසක් කවුත් කියනවා සත්තයි එදා නොකියූ ආදරේ ඒත් එපා නගා අපිත් එක්ක අල්ලන් ඉන්න අත් දෙකක් තියනවා ඒ අත් අතර තව පුංචි ජීවිත තියනවා මතකය සුන්දරයි එහෙමම තිබුණාවේ මතකය සුන්දරයි එහෙමම තිබුණාවේ

සමහර ගැහනු ජීවිතේ හොඳම හරිය ගෙනියන්නේ තනියම. ඒයි කියලා දන්නවද? මුළු ජීවිතේම වැරදි කෙනෙක් අතට බාර දුන්නු පවට. ලලනි

0: සසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්.
2: Don't stop remix remake ekata happena DJ blast eka
3: anga galene igna kumariye premi
1: alagende radio itihasse prathama vatavata lankaya superi DJ taru muhunata muhuna gatana

0: vai hatsie kolhai, anu pahai, anu pahai, anu paha. Let FM DJ Night, face to face attack show. Other and Naveta, Muhunata Muhuna Tarangavadine, Gala Districtaya, DJ Mike, Colombo Districtaya, DJ Harsha.
1: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vetin, My Guava, My Tamarind, My Blueberry Atulu Rasa Pella, Hills, Cargills, Apico, Satoso Supiri Villanda Salvali, My Cola, Aperate, Apemadea.
2: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනී මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි

කිව බොහොම සැහැල්ලුවෙන්. මම යනවා කියල විතරමයි. ඉතිං ඊට පස්සේ මගේ ජීවිතේ බොහොම බැරෑරුම් දේවල් සිද්ධ වුණා. කුමාරි පෙරේරා.

කාලය ගෙවීගියත් සමහර මිනිසුන් හදවතින යන්නේ නැහැ. ඔවුන් නැති තැනට අලුත් මිනිසුන් එනවා. අලුත් අවස් උදා වෙනවා. ඒත් හදවතේ එකම කොනක තවමත් ඔවුන්ගේ නම ලියවිලා තියෙනවා. අයිමි වූ ආදරේ කියන්නේ අමතක කළ හැකි මාතකයක් නෙවෙයි. හැම හිනාවක් අස්සෙම සැඟවනු නිහඬ කඳුලක්. හැම වැස්සකම තෙමෙන, හැම ගීයකම ඇහෙන, හැම රෑකම මතක් වෙන අමතක කරන්න බැරි හුස්මක්. ආදරේ වරුණා වෙන්න පුළුවන්. ඒත් ඒ ආදරයෙන් උපන් හැඟීම් කිසි දෛවර වෙන්නේ නැහැ. ඒ නිසාම සමහර අය අපේ ජීවිතයට අයිති නොවනත් අපේ හදවතේ සදහටම නැවතී ඉන්නවා. ලෙරංගනා

0: من دارم را اتای وینادی هتلیس حیائی
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
5: තන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියව නාරම්මල ගනේ මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01120777787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය

0: ධාතු නමස්කාරය
1: උත්තම මුනිදා වඳින්නට පුසුන් පොහෝදා පිළිවෙත් පුරන්නට
0: අපේ බණ්ඩාර විල යමු
2: බණ්ඩාර විල යමු

පොරොන්දු අක්වන්නෝනේ කවදාවත් මාව අතහැරලා දාන්නෑ කියලා. මං කොහේ ගියත් ඔයා එතන ඉන්න ඕනේ කියලා. පොරොන්දු අක්වන්නෝනේ.

ලෝකෙ හොඳම ප්‍රේමවන්තයත් හොඳම ප්‍රේමවන්තියත් වෙන්නේ තේරුම් අරගෙන හැමදාම ළඟ ඉන්න කෙනා වගේම තේරුම් අරගෙන නිහඬව අයින් වෙලා යන දෙන්නා. නොගැලපෙන බව දැන දැනත් රවට්ටමින් බලාපොරොත්තු දෙමින් ජීවිතේ වටිනා කාලය විනාශ කරමින් වංචා කරමින් ජීවත් වෙන අයට වඩා අවංකව සමුගන්න කෙනා ගොඩක් මානුෂීයයි. මොකද බින්දුණු හදවතක් සුව වෙන්න පුළුවන් ඒත් බොරු බලාපොරොත්තු නිසා නැති වුණු කාලය ආයේ කවදාවත් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම සමහර සමුගැනීම් වේදනාකාරී වුණත් ඒව වංචාවකට වඩා උතුම්. සමහර විට අපි අපේ ජීවිතේ වැඩියෙන්ම රිද්දෙන්නේ ළඟින් හිටපු කෙනා ගිය නිසා නෙවෙයි, ළඟින් ඉඳගෙනත් ඇත්තටම අපේ නොවුන කෙනා නිසායි. සමහර කතාවලට වන්දි ගෙවන්න වෙන්නේ ජීවිතයෙන්මයි. වැරදි හමුවීම්, වැරදි බැඳීම්, බොරු පොරොන්දු වෙනුවෙන් ගෙවන මිල සමහර වෙලාවට මුළු ජීවිතයම වෙනවා. ඒ අයට යන්න ලෝකයක් කොහෙද තියෙන්නේ? ඩොක්ටර් දිනේෂ්, ආදරණීය තරංග, මගේ එකම ආදරය, එකම විශ්වාසය. අද මාව දැලගින් අවුරුදු පහක් වෙනවා. කොහේ ඉඳන් මන් දිහා බලාගෙන ඉන්නවද කියන්න මන් දන්නේ. ඒ මගේ ආදරණීය අම්මා කුරුණෑගලින් දම්මි. මගේ අම්මගේ තාරකා ඇස් දැල්වෙමින් නැති. ඇනවෙන් පස්සේ මගේ ඇමතුම එනකල් තාත්තා තරු අතර බැබලමින් නැති සදාතනික හීනයක් වෙලා මන්දරම් රැ 8:53 ඩීජේ නයිට් එකට කට්ටිය ලෑස්ති වෙන අන්තිම තත්පර වෙලයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. මන්දරම් රාත්‍රිය කවි කියන්නේ

0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
1: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
1: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
0: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

ජුනි 27 28 29 බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී

0: එකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
2: Don't stop, remix, remake. එකට හැපෙන DJ Blast එක.
3: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
2: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. Lanka DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
2: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අද රෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ ගාල්ල දිස්ත්‍රික්කය DJ මයික්, කොළඹ දිස්ත්‍රික්කය DJ හර්ෂ.
4: Brought to you by රසනහර පිනා යනු මයිකෝලා වෙතින් මයික් වාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
2: Net FM DJ Night Face to Face Attack Show.
5: වෙලවර 9යි විනාඩි 12යි. Net FM DJ Night Face to Face Attack Show ලංකාවම බලාගෙන ඉන්න දවසක වැඩ පටන් ගන්න තියෙන්නේ. රණවේ විනාඩි 12ක් වෙනකොට අදත් ඔන්න සුපුරුදු විදිහට ලංකාවේ දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරන රියල් වැඩ දෙන්නේ කැවිලා ඉන්නවා මොහොනට මොහොන ද්වන්ද සංග්‍රාමයට. දෙන්නම වැඩෝ. හරිද? ෆීල්ඩ් එකේ ඉන්ඩස්ට්‍රි එකේ නමක් තියාගෙන ඉන්න වැඩ දාලා හැඩ දාලා ප්ලේ කරන්න පුළුවන් රියල් වැඩ දෙන්නේ කොන්න කොළඹ දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කය. මොහොනට මොහොන සංග්‍රාමයක් ගැටෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ගාල්ල පැත්තේ කොල්ල කෙල්ල සෙට් එක ලෑස්ති වෙලා ඉන්නවා. අද දවසේදී ගාල්ල ජයග්‍රහණය කරවන්න, කොළඹ කොල්ල කෙල්ල සෙට් එක ලෑස්ති වෙලා ඉන්නවා කොළඹ ජයග්‍රහණය කරවන්න. ඉතින් ඒ නිසා ගාල්ල නියෝජනය කරමින් අද දවසේදී DJ හර්ෂ ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයිවන් හර්ෂයි වගේම කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපේ DJ හර්ෂයි වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් DJ මයික්. රයිට්, ඕකේ. වැඩේ දෙන්නට බාර දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි කාසියේ වාසිය උරගා බැලුවා කවුද අද දවසේදී මුලින්ම වැඩේට ෆේස් කරන්න කියලා, ගාල්ලද කොළඹද කියලා. එතකොට අද දවසේදී වාසනාවන්ත මිනිත්තු 10යි අවස්ථාව හිමි කරගන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපින් ආපු අපේ DJ හර්ෂ. ඉතින් ඒ නිසා ඔන්න හර්ෂගේ මේ පැත්තෙන් වැඩේ පටන් ගන්න හදන්නේ ලංකාවම බලාගෙන ඉන්න දවසක්. ඉතින් ඒ නිසාම ඔයාලට chance එක තියෙනවා වාගේ දිස්ත්‍රික්කයේ අද දවසේදී ඉහළට ඔසවා තබන්න. ඔයාගේ මනාපේ තියෙන කොළඹ දිස්ත්‍රික්කයට නම් ඔයාට පුළුවන් කොළඹ දිස්ත්‍රික්කයේ කියලා කමෙන්ට් එකක් තියන්න. ඔයාගේ මනාපේ තියෙන ගාල්ල දිස්ත්‍රික්කයට නම් ගාල්ල කියලා ඔයාට කමෙන්ට් එකක් තියන්නත් පුළුවන්. ඊට පස්සේ අපේ DJs ලා දෙන්නගේ නම් දෙක කමෙන්ට් කරත් ප්‍රශ්නයක් නැහැ. හරිද? රයිට්. වෙලාව හරියටම 9යි විනාඩි 15යි. එහෙනම් ඉතින් වාසනාවන්ත මිනිත්තු 10යි අවස්ථාව දෙන්න හදන්නේ. මෙන්න එහෙනම් අපි වැඩේ පටන් ගන්නවා DJ හර්ෂගෙන්. DJ හර්ෂට කැමති කට්ටියට chance එක තියෙනවා මෙතනින් එහාට ඔන්න කමෙන්ට් කරන්න. එහෙනම් ඉතින් වැඩේ දෙන්න හදන්නේ මේ විදිහට. වාට පුළුවන් Facebook page එකට ඇවිල්ලා Net FM official Facebook page එකෙන් වැඩේ බලන ගමන් කමෙන්ට් එකක් තියන්න. රයිට්. එහෙනම් වැඩිය කතා නැතුව අපි වැඩේ පටන් ගන්න හදන්නේ DJ හර්ෂගෙන්.

NetFM DJ Night Face to Face Attack Show. පෙලාව හරියටම නවයයි විනාඩි 25යි වාසනාවන්ත පළවෙනි මිනිත්තු 10යි අවස්ථාව ලබා ගත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපින් ආපු අපේ DJ හර්ෂ වැඩේ ලස්සන ආරම්භයක් එක වැඩේ ගලාගෙන යනකොට අපි ලෑස්ති වෙන්නේ දකුණු රටට යන්න කොළඹට පරාද වෙනවද දකුණ නෑනේ නේ රයිට් එනං ඉතින් ඔන්න වෙතරින් එහාට දකුණේ කොල්ලෝ කෙල්ලොන්ගේ අවස්ථාව තියෙන්නේ අපේ DJ මයික් ඉන්නවා මේ පැත්තෙන් බැක් කරන්න අපි බලමු දකුණද අද දවසේදී කොළඹද ජයග්‍රහණය කරන්නේ කියලා දෙන්නම වැඩ නිසා ලේසි වෙන්නේ නැහැ. හරිද? ලංකාවේ ඕනම ඉවෙන්ට් එකක් හැපනින් කරන්න පුළුවන්. ඊට පස්සේ ඕනම ෆන්ක්ෂන් එකකට ගන්න පුළුවන් රියල් වැඩ දෙන්නෙක් ලංකාවෙන් එළියට ගිහිල්ලා එළියේ ජාත්‍යන්තරේ වුණත් වැඩක් ගහන්න පුළුවන් ලස්සන වැඩ දෙන්නෙක් තමයි අපි අද අරගෙන ආවිල්ලා තියෙන්නේ ගාල්ලසා කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්. ඉතින් ඒ නිසාම කොළඹට නොදෙවෙනි ගාල්ල වැඩ ටික බලන්න තමයි ලෑස්ති වෙන්නේ. රයිට්. DJ මයික් හර්ෂ සාමාන්‍යයෙන් ඔය දෙන්නට දෙන චැලෙන්ජ් එක වගේම තමයි අපිව බලාගෙන ඉන්න සෙට් එකට මම පොඩි චැලෙන්ජ් එකක් දෙනවා. හරිද? වෙලාව හරියටම නවයයි විනාඩි 25යි. හරිද? රෑ 10යි විනාඩි 30 වෙනකොට මොකද කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එක කොළඹ සහ ගාල්ල මේ දෙන්නට තියෙන ආදරේ එකට එකතු කරලා කමෙන්ට් සෙක්ෂන් එක 10,000 සීමාව පහු කරමුද? මොකද කියන්නේ ගාල්ලෙන් පුළුවන් වේද වැඩේ කරන්න? කොළඹින් පුළුවන් වේද? රයිට්. අන්න මේ දෙන්න කියනවලු වැඩේ පුළුවන් කියලා. එහෙනම් ඉතින් බලාගෙන ඉන්න ඔයාලට තමයි chance එක තියෙන්නේ. හරිද? කොල්ල දෙන්නව මෙතනින් එහාට ජාත්‍යන්තරයට අරගෙන යන වැඩේ තියෙන්නේ ඔයාට. එළිය වැඩවලට අරගෙන යන වැඩේ තියෙන්නේ ඔයාට. ඒ නිසා live එක share කරගෙන යන්න අමතක කරන්න එපා. හරිද? අපි ලස්සන ගෑන් ළමයි දෙන්නෙකුත් අද වැඩේට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසාම රයිට් අපි වැඩේ බාර දෙන්න හදන්නේ මෙන්න එහෙනම් ගාල්ලට ලෑස්තිනේ. රයිට්. එහෙනම් මෙන්න ගාල්ලෙන් වැඩේ පටන් ගන්නකොට මම චැලෙන්ජ් එකක් දාන්න පුළුවන් නම් දැන් ලයිව් එක 65ක් බලාගෙන ඉන්නවා. මම චැලෙන්ජ් එකක් දාන්න පළවෙනි විනාඩි 10 පුළුවන් නම්. හරිද? ලයිව් එක 120ක් බලන තත්ත්වෙට ගාල්ලේ කොල්ලෝ කෙල්ල සෙට් එක අරන් එයිද කියලා බලන්න මම පොඩි චැලෙන්ජ් එකක් දානවා. හරිද? රයිට්. ඕකේ. අපි බලමු වැඩේ මොකද වෙන්නේ කියලා. මෙන්න 3 2 1 DJ Mike.

0: Net FM DJ Night powered by Mycola. Net FM DJ Night face to face attack show.
1: මෙව්වනේ වල්ලි ඇටැක් ෂෝ කියලා කියන්නේ. ගාල්ලද කොළඹද කියලා තාම හිතාගන්න බැරි තරමට මෙහෙම මෙහෙම කරද්දි කමෙන්ට් එනවා. හරිද? මන් දන්නේ නැහැ කොල්ල දෙන්න කොහොම වැඩේට රෙඩි වෙලා ඇවිල්ලා තියෙනවද කියලා. ගාල්ලෙන් කමෙන්ට් 100ක් එනකොට කොළඹින් 200ක් එනවා. කොළඹින් 200ක් එනකොට ගාල්ලෙන් 400ක් එනවා. හරිද? රයිට්. මේක තමයි වැඩේ. මොකද ලංකාවේ ඉන්න හැම අස්සක මුල්ලකම හැංගිලා ඉන්න DJ ප්ලේ කරන වැඩ ඕන තරම් ඉන්නවනේ. අන්නේ වැඩන්ව Net FM මැදිරියට අරගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට ලංකාවේ තනක් හදලා ඉතනින් එහාට දක්ෂතාවය අනුව ජාත්‍යන්තරයට යන්න පුළුවන් වේදිකාවක් හදලා දෙන එක තමයි Net FM DJ Night face to face attack show අපේ බලාපොරොත්තුව. ඉතින් ඒ නිසාම තමයි මං හිතන්නේ අවුරුදු ගාණක් තිස්සේ ප්ලේ කරපු දක්ෂයෝ දෙන්නෙක් ගාල්ල සහ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපි අද දවසේදී අරගෙන ඇවිල්ලා ඉන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් DJ මයික් ඉන්නවා. අපේ ආදරණීය හිතවතෙක් Net FM DJ Night යන කාලේ ඉඳලම අපිත් එක්ක සම්බන්ධ වුණා. මම හිතන්නේ පළවෙනි ෂෝස් දෙක තුනේදී අපිත් එක්ක එකතු වුණා නේ. ඊට පස්සේ හැමම අපේ හර්ෂාව අපේ වැඩේට දැන් අද දෙන්නම එකට සෙට් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට හිතා ගන්න බෑ අද රෑ 11 වෙනකොට මනාප කොහොම වෙයිද කියලා. සහ අපි විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕනේ 11 වෙනුවට 11යි කාල වෙනකන්. ඒ කියන්නේ 11 විනාඩි 15ක් වෙනකන් අපි වාඩ වොට් කරන්න chance එක දෙනවා. මොකද අපි ප්ලේ කරන්න පටන් ගත්තේ 9යි 10ට නිසා. හරිද? හරියට වෙලාවට වැඩේ වෙන්න ඕන නේ නේද? කමෙන්ට් සෙක්ෂන් එක නම් හෝ ගාල උඩට යනවා. දැන් ඔයාට කරන්න තියෙන්නේ කමෙන්ට් කරන මං ලයිව් එක ෂෙයා කරගෙන යන්න. හරිද? අපි බලමු ගාල්ලෙන්ද කොළඹින්ද වැඩිපුරම ලයිව් එක ෂෙයා වෙන්නේ කියලා. හරි. රයිට්. ඕකේ. මතක් කරන්න ඕනේ අද දවසේදී වැඩේ රසවත් කරන්න අපිට අනුග්‍රහක දායකත්වය දීපු මයිකෝලා ගැන මං හිතන්නේ මහන්සි දැනෙන වෙලාවට අපේ හර්ෂට වෙන්න පුළුවන්, මයික්ට වෙන්න පුළුවන්. ආයි එක උගුරක් බීපු ගමන්, මයිකෝලා උගුරක් බීපු ගමන්, හරිද, මාර එනර්ජි එකක් එන්නේ. අනේ නිසාම තමයි දෙන්නම වැඩේ ඉවර වෙනකොට තමන්ගේ විනාඩි 10 ඉවර වෙද්දිත් අග්ගාල මෙතන තියෙන මයිකෝලා බෝතලේ අතට ගන්නෙ. හරිද? රයිට්. එතකොට වට රසනහර පිනායන අලුත්ම අත්දැකීමක් විඳ ගන්නවා. මයිකෝලා වෙතින් පේර රස ඇති මයිගුවා, ඒ වගේම මයි ටැමරින්, ඒ වගේම මයි බ්ලූබෙරි ඇතුළු තවත් රස පෙළක් දැන් දිවයින පුරා කීල්ස්, කාගිල්, සාපිකෝ, සතොස, සුපිරි වෙළඳ සැල්වලින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මයිකෝලා වෙනස් දෙයක්, අලුත් දෙයක් මයිකෝලා වෙතින්ම පමණයි. ඉතින් ඒ නිසා අපේ රටේ අපේම දෙයක් වා වැඩි වැඩියෙන් අරගන්න, පාටි එකක් වෙන්න පුළුවන්, ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන්, ඕනම හැපරින් මූමන්ට් එකක් එන්ජොයි කරන්න තියෙන හොඳම අපේ පානය තමයි මයිකෝලා කියන්නේ. මයිකෝලා ක්‍රූ එකත් මේ වෙලාවේ අපිව අහගෙන බලාගෙන ඉන්නවනේ. ආදරෙයිය. රයිට්. ඕකේ. අපි එහෙනම් යන්න හදන්නේ මෙන්න වැඩේ පටන් ගන්න.

දෙන්නම ආරම්භක විනාඩි 10 ප්ලේ කරා. අපි දැන් DJ හර්ෂක වැඩ බලන්න හදන්නේ. මං හිතන්නේ අවුරුදු ගාණක් පරණ ෆීල්ඩ් එකේ ඉඳපු රියල් වැඩේක අද දවසේදී net fm face to face attack show එකට ඇවිල්ලා ඉන්නේ. රයිට්, ඒ නිසා මෙන්න කොළඹ ගැම්ම පෙන්වන්න තියෙන වෙලාව හර්ෂ මේක. හරිද? ඔය කට්ටිය රෙඩි වෙලා ඉන්නවනේ නේද? රයිට්, එහෙනම් මෙන්න මෙතනින් එහාට DJ හර්ෂට වැඩේ බාර දෙන්න හදන්නේ විනාඩි 20ක් හම්බ වෙනවා. හරියටම 9 විනාඩි 40යි. ඔයාලට රෑ 10 වෙනකම් ප්ලේ කරන්න තියෙන්නේ. 3 2 එකයි. මෙන්න DJ හර්ෂ. හර්ෂ ඉන්න වෙලාවේ පුළුවන් නම් ලයිව් එක 100ක් ෂෙයා කරලා පෙන්නන්න කොළඹ කොල්ලෝ ගෙල්ලෝ සෙට් එක. මේක අභියෝගයක්. හරි,

0: Net FM DJ Night powered by Mycola. Net FM DJ Night face to face attack show.
1: රයිට් වෙලාව හරියටම රෑ 10යි විනාඩි 20 පළවෙනි සෙෂන් එක ඩීජේ හර්ෂට අපි අභියෝගේ බාර දුන්නා. ඒ අතරතුරේ පොඩි අකරතැබ්බයක් වුණා. ගොඩක් කට්ටිය අපෙන් අහලා තිබ්බා Facebook live එකේ එකපාරට මොකද වුනේ කියලා. හරිද? දන්නේ නැද්ද ඉතින් සකර්බර්ග් අයියා සමහර වෙලාවට පොඩි පොඩි ඉතින් එක එක වැඩ කෑලි දානවනේ නේද? චූටි ප්‍රශ්නයක් වෙලා අපිට ආයෙත් අලුතෙන් live එක පටන් ගන්න වුණා. හරිද? ඒ නිසා ඉතින් පළවෙනි live එකට දැන් comment කරන්න එපා. මේ වෙලාවේ විකාශය වෙන අපේ live එක තියෙනෝනේ. අන්න ඒකට තමයි ඔයා මෙතනින් එහාට comment කරන්න ඕනේ. හරිද? අපි පළවෙනි live එකේ අවිලා තියෙන vote ප්‍රමාණය අනිවාර්යෙන් ගණනය කරනවා. ඒකත් එකතු කරලා තමයි අපි දෙවෙනි live එකේ මනාප ප්‍රතිඵලය ලබා දෙන්නේ. හරියටම පැයක් තියෙනවා. මම ඔයාලට challenge එකක් දීලා තිනවා. පුළුවන් නම් live එකේ 10:30 වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක 10000 සීමාව පහු කරන්න කියලා. මොකද ගාල්ලසා කොළඹ දිස්ත්‍රික්ක දෙකේ ආදරය කියලා කියන්නේ ලේසි නෑ. හරිද? ගාල්ලත් එක්ක කොළඹ හැප්පෙනවා කියලා කියන්නේ ඒක ඇවිල්ලා වෙනම වැඩක් වෙනම රහක්. හරිද? ඇවිල්ලා තියෙන්නේ ලේසි පාරස දෙන්නේ නෙමෙයි නේද? ගාල්ලේ ඉන්න රියල් වැඩෙක් සහ කොළඹ ඉන්න රියල් වැඩෙක් තමයි අද ඇවිල්ලා ඉන්නේ. හරිද? ඉතින් Facebook එක එකපාරක් නෙමෙයි 10 පාරක් වැටුණාත් කොල්ලෝ දෙන්න වැඩේ අරගෙන යනවා ලෙසටම. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කිව්වේ මේ දෙන්නව. ඒ කියන්නේ DJ Mike ගාල්ල දිස්ත්‍රික්කේ, ඒ වගේම DJ Harsh කොළඹ දිස්ත්‍රික්කේ ලංකාවේ ඕනම වැඩක් හැපනින් කරන්න පුළුවන්. හරිද? ඕනම වෙලාව ගෝනම ඉවෙන්ට් එකක වැඩ දාන්න පුළුවන්, හැඩ දාන්න පුළුවන් කොල්ල දෙන්නේ තමයි. ඉතින් එන්සා වාගේ ප්‍රදේශයේ සංවිධානය වෙන ඕනම වැඩකට මේ දෙන්නට කතා කරන්න පුළුවන් නේද? Facebook එකට ගිහිලා බලුවත් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ TikTok, Instagram මේ ඕන එක පුළුවන්. අපි තව පොඩි වෙලාවකින් දෙන්නගේම contact numbers මතක් කරනවා. ගෑනු ළමයි නම් කතා කරන්න එපා. හරිද? vacancy නෑ දෙන්නටම. හරිද? අවර් දිනවද? Right right. එනං ඔන්න ගාල්ල පැත්තට vacancy තියෙනවා. හරි. Right, okay. එනිසයි තින් ඔන්න මම වැඩි කතා කරන්නේ නැතුව වැඩි බාර දෙන්න හදන විනාඩි 20ක අභියෝගය ගාල්ලට. හරිද? Right. පරණ live එකේ හිටපු කට්ටිය දැන් එහෙම මෙන්න අලුත් live එකට. මොකද කියන්නේ? පරණ live එක දෙගුණයක් වෙලා යන්න. රෑ 10:30 වෙද්දී comment section එක 10000 සීමාව පහු කරලා මේ දෙන්නට ආදරේ දෙමුද? අපේ count කරන කට්ටියටත් ලේසි වෙන්න බෑනේ වැඩේ නේද? වැඩේ පොඩ්ඩක් අමාරු කරලා දෙන්න ඕන නේද? Right, එනිසා මෙන්න අපි ලෑස්ති වෙන්නේ DJ Mike පැත්තට යන්න. ගාල්ල පැත්තේ ආදරේ කොළඹට වඩා වැඩි කියලා පෙන්වන්න කොල්ල කෙල්ල set එක දැන් තමයි comment කරන්න ඕන. Right, Mike වැඩේට ලෑස්තිද? මොකද කියන්නේ නටවල ගන්න ඕනේ කට්ටියව. හරිද? Right, okay. කොල්ල වැඩේට මේ පැත්තේ ලෑස්ති වෙනකොට මම chance එක දෙන්න හදන්නේ ගාල්ල දිස්ත්‍රික්කේ නියෝජනය කරමින් අද දවසේදී අපිත් එක්ක එකතු වුණු DJ Mike ට ඔයත් මේ වගේ වැඩ පෙන්වන්න පුළුවන්. ලංකාවේ ජනප්‍රියම තලයේ ඉන්න ඔයාලට වැඩ දාන්න පුළුවන් කියලා හිතනවා නම් සුපිරි DJ කෙනෙක් නම් ඔයාලට chance එක දිනවා 0711 95 95 95ට ඔයා play කරන වීඩියෝ එකක් අපිට එවලා වැඩේට set වෙන්න. හරිද? මේක ඇවිල්ලා ලංකාවේ ඕනම අස්සක් මුල්ලක නැර ඉන්න ඕනම DJ කෙනෙක්ට තමන්ට තමන්ව ෂුවර් නම් වැඩ පෙන්වන්න තියෙන හොඳම අවස්ථාව. ඒකනත් මතක් කරන ගමන් අපි DJ Mike ට වැඩේ බාර දෙන්න හදන්නේ ගාල්ල ආදරේ අරගෙන. අපි වෙන DJ Mike ට වැඩේ බාර දෙනවා 3 2 1 වෙන DJ Mike.

කමෙන්ට් සෙක්ෂන් එක තාම 1000 සීමාව පහු කරගන්න බැරි නෑ. හැබැයි අපි 10000 කමෙන්ට්ස් දෙන්න ඕන ආදරේ එක්ක. එනිසා වැඩි වැඩියෙන් කමෙන්ට් කරන්න.

ලැබෙන ආරංචි වල හැටියට නම් මේ වෙද්දි නෑ නෑ ඒකම පස්සේ කියන්න. මේ ගාල්ල දිස්ත්‍රික්කය ලොකු තරඟකාරී ස්වභාවයක් තමයි අපිට පෙන්වන්නේ. කොළඹට ලේසි වෙන්නේ ටග්ගාල ගමින් කරන්න.

0: Night, powered by Bicola.
1: දහයයි විනාඩි 18යි කමෙන්ට් සෙක්ෂන් එක 10:10 සීමාවට අරගෙන යන්න මාර තමයි chance එක තියෙන්නේ අපි බලමු ගාල්ලටද කොළඹටද වැඩිපුරම කමෙන්ට් එන්නේ කියලා බලාගෙන ඉන්න සෙට් එක නිකන් නම් ඉන්න පාර අතරනේ වාර තමයි හැකියාව තියෙන්නේ වාගේ ඩිස්ත්‍රික් එකේ ජයග්‍රහණය කරවන්න ටග්ගාල කමෙන්ට් එකක් දාන්න රෑ 10:30 වෙද්දී අපි බලමු කොහොමද තත්ත්වය කියලා ඉක්මනට කමෙන්ට් කරන්න

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: වැඩි ලේසි නෑ බබා. හරිද? කොළඹ සහ ගාල් ද්වන්ද සංග්‍රාමයේ ලේසි නෑ. වැඩි සැපටම යනකොට Facebook Live එක මේ වෙද්දි සැහෙන කට්ටිය බලාගෙන ඉන්නවා. ඔය පළවෙනි ලයිව් එක නිකන් අපි අතෑරලා දාලා වගේ ගියා වගේ එකක් දැක්කා. හැබැයි එහෙම කරන්න එපා. ඔයටක් ගාලා ඉන්න දෙවෙනි ලයිව් එකට. මොකද අපි දෙවෙනි ලයිව් එකේ සෑහෙන වැඩ ගොඩක් අරගෙන එනවා. ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරවන්න. කොළඹද ගාල්ලද කියලා. මොකද ගාල්ල පැත්ත කියලා කියන්නේ කොහොමත් ඇවිල්ලා වෙනම රටක් වගේ පොඩි ගැම්මක් තියෙන පැත්තක් නේ. හරිද? එතකොට ඊට නොදෙවෙනි ගේමක් දෙන්න කොළඹ කට්ටිය ලෑස්ති කියලා. ආයි කතා දෙකක් නෑ. අපිට කමෙන්ට් සෙක්ෂන් එක බැලුවාම තේරෙනවා. මට තේරෙන්නේ නැති එකම දේ තමයි දෙන්නත් එක්ක කොහොමද ඔච්චර ලස්සනට වැඩේ සෙට් කරලා තියලා ආවියා. මට ඇත්තටම හිතා ගන්න බෑ හර්ෂ. ඒ පැත්ත බලලා මේ පැත්ත බලනකොට දැනට තියෙන ප්‍රතිඵලය වෙනස් වෙනවා. හරිද? දැන් පොඩ්ඩේට කලින් ඇත්තටම කියවන ගාල්ල දිස්ත්‍රික්කයේ ටිකක් ඉස්සරහින් ඉන්නවා ලේසි වෙන්නේ නැහැ කියලා. අනිත් අතට අපේ කවුන්ට් කරන කට්ටියගෙන් මට මැසේජ් එක එනවා. ගාල්ල නෙමෙයි දැන් ඔන්න කොළඹ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ කියලා. අනිත් එක තමයි අපි ඔයාලට chance එක දුන්නා 11 විනාඩි 15ක් වෙනකන් comment කරන්න. Right. විනාඩි 20ක් ආයි අපි හර්ෂට දෙන්න හදන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ හර්ෂ මයිකෝල එක බොනකොට මට පොඩ්ඩක් රටටම මයිකෝල ගැන කියන්න හිතුණා. හරිද? මොකද සාමාන්‍යයෙන් මයිකෝල කියලා කියන්නේ අපේ රසය හැමතෙම අරගෙන කෙනෙක් නේද? එතකොට සාමාන්‍යයෙන් පාටි එකක් වෙන්න පුළුවන්, ඊට පස්සේ ෆන්ක්ෂන් එකක් වෙන්න පුළුවන්, ඕනම වෙලාවක හැපනින් කරන්න පුළුවන් රියල් පානය තමයි මයිකෝල කියලා කියන්නේ. හරිද? රස ගණනාවකින් තියෙනවා. ඉතින් එන්සා වට ඕනම තැනක මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මේ chance එක miss කරගන්න එපා. වා අනිවාර්යෙන් මයිකෝල අරගන්න. අපේ රසය වෙනස්ම විදිහකට අරගෙන එන සුපිරිම පානය තමයි මයිකෝල කියලා කියන්නේ. මයිකෝල එකක් බීලා අපේ ගොල්ලලා ඇස් විලා ඉන්නවා DJ හර්ෂ මේ පැත්තේ වැඩේ අරගෙන එන්න. රයිට්. DJ හර්ෂ හොම්ම මිදල කියන්නේ දැන් DJ ෆීල්ඩ් එකේ අවුරුදු කීයක්ද? 23ක් ඉදර අවුරුදු 23ක් කියලා කියන්නේ ලේසි පාසු කාලය නෙවෙයි වැඩිපුරම ප්ලේ කරන්නේ. ඔයාම පොඩ්ඩක් ට්‍රැක් හදාගෙන ගහන එකක් තියෙනවා නේද? රයිට්. අන්න ඒ නිසා අන්න ඒ වගේ රියල් වැඩේ තමයි කොළඹින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට දැන් ගාල්ලින් ඇවිල්ලා තියෙන්නේ ඊට වඩා වෙනස්ම ගේමක් දෙන්න පුළුවන් බුලට් එකක්. ඉතින් ඒ නිසාම මේ දෙන්නට වොට් කරලා ජයග්‍රහණය කරවන අයිතිය තියෙන සම්පූර්ණයෙන්ම ඔයාට. හරිද? ඒ කියන්නේ මෙතනින් එහාට ඔන්න විනාඩි 20ක් හම්බ වෙනවා ඔයාට එක දිගට. හරිද? අපේ DJ හර්ෂගේ වැඩ ටිකක් බලාගන්න ඔයාට තියෙන්නේ හර්ෂට කැමති නම් ලංකාවේ මොන දිස්ත්‍රික්කේ වුණත් කමන්නේ. ඔයාලට පුළුවන් කොළඹ දිස්ත්‍රික්කේ කියලා කමෙන්ට් කරන්න. අපි ඔයාලට වෙනම ටාගට් එකක් දීලා තිනෝ. ටාගට් එකක් දීලා තිනෝ කමෙන්ට් සෙක්ෂන් එක 10000 සීමාව. ඕනම් මන් තව විනාඩි 10ක් දෙන්නම්. 10 විනාඩි 40 වෙනකන් ඔයාලට වෙලාව දෙන්නම්. ගාල්ලෙනුයි කොළඹෙනුයි එකතු වෙලා පුළුවන් නම් කමෙන්ට් 10000 සීමාව පව කරලා පෙන්නන්න ඕනේ. හරිද? රයිට්. එහෙනම් හර්ෂ අපි වැඩේ පටන් ගමුද? ඔයාලා ඇස්සීද? රයිට්. එහෙනම් මෙන්න DJ හර්ෂට වැඩේ බාර දෙන්න හදන්නේ. 3 2 1 මෙන්න DJ හර්ෂ. මේ විනාඩි 20 හර්ෂ වැඩේ හෙම්පිටින්ම වෙනස් කරන උඩියට කුරු කරනවා. හරිද? කොළඹ සෙට් එක මේ විනාඩි 20 තමයි සපෝට් එක දෙන්නෙමයි. කෙනසෝ ආයෙ කට්ටියට කියන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. වෙන හර්ෂ

තිරන්නත් කලින්ම හර්ෂට පොඩි ගිෆ්ට් එකක් දෙන්න හදන්නේ. හරිද? දැන් එක ගෑන් ළමයනේ ඔය පැත්තේ ඉන්නේ. අපි තව ලස්සන ගෑන් ළමෙක් ඔන්න අපි හර්ෂගේ පැත්තට යවනවා. මොකද වැඩේ හැපනින්ම වෙලා තියෙන වෙලාවේ හර්ෂ හොය පැත්තට මෙයාවත් එවන්නම්. ලස්සනට අපි වැඩේ අරගෙන යමු. කොළඹට ආදරේ සෙට් එක ටග් ගාලා හර්ෂට කමෙන්ට් එකක් තියන්න. හරිද? කමෙන්ට් සෙක්ෂන් එක 10,000 සීමාව පහු කරන්න ඕන. ටග් ගාලා මේ පැත්තට කමෙන්ට් කරන්න.

වැඩේ සැපටම යන වෙලාවේ කොළඹට කමෙන්ට් කරන්නවට chance එක තියෙනවා. දැන් DJ හර්ෂ තමයි ප්ලේ කරන්නේ. කොළඹට ආදරේ නම් කොළඹ කියලා කමෙන්ට් කරගෙන යන්න. තව ඔයාට විනාඩි 10ක් තියෙනවා. කොළඹට ආදරේ කරන්න.

0: Net FM DJ Night powered by Mycola. Net FM DJ Night face to face attack show.
1: හරි රයිට් ඕකේ ගාල්ලයි කොළඹයි අතර දැවන්ත ද්වන්ද සංග්‍රාමයක් යනකොට අපරාධ කියන්න බෑ තාමත් සෑහෙන කට්ටිය ලයිව් එක බලාගෙන ඉන්නවා ඉතින් ඒ නිසා ගාල්ලද කොළඹද ලංකාවේ කොයි දිස්ත්‍රික්කේද කියලා අදාළ නැහැ මේ දෙන ආදරේට ආදරේ මැරිලත් පැයක් හරිදෝ රයිට් ඕකේ කොල්ලෝ දෙන්න දැන් මෙහෙමයි අපිටත් දැන් විසඳ ගන්න බැරි තැනකට මේක ඇවිල්ලා තියෙන්නේ හරිද ගාල්ලිනුත් කමෙන්ට් එනවා ඊට පස්සේ කොළඹිනුත් කමෙන්ට් එනවා එකම සමාන ද්වන්ද සංග්‍රාමයක් යන්නේ එතකොට මම වැඩේ පොඩ්ඩක් අමාරු කරන්න තමයි ලෑස්ති වෙන්නේ හරිද රයිට් මේවා ප්ලෑන් කරලා කරන දේවල් නෙමෙයි මල්ලි දැන් ඔය අයියලා දෙන්නම පොඩ්ඩක් මේ පැත්ත බලලා වැඩේ අහගන්න ඕනේ හරිද දෙන්නම විනාඩි 20 සෙෂන් ප්ලේ කරානේ හරිද දැන් හර්ෂ ඊට පස්සේ මයික් හරිද අපිට දැන් මෙතනදී පෙන්වන්න තියෙන හොඳම දේ තමයි හරිද අපි මේ ට්‍රයි එක දෙන්නේ ලංකාවේ ඕනම අස්සක මුල්ලක ඒක අනුරාධපුරද පොළොන්නරුවද යාපනයේද මඩකලපුවද කොහෙද කියලා නෑ ලංකාවේ හැම තැනම ඉන්නව හැංගිලා ඉන්න වැඩෝ හරිද අන්නේ වැඩොන්ව හොයාගෙන ඇවිල්ලා අන්නේ ඇයට වේදිකාවක් හදලා දෙන්න තමයි අපි Net FM DJ Night එක අරගෙන එන්නේ ෆේස් ටු ෆේස් රැක් ෂෝ කියලා එන්නේ ඒ අතරින්නුත් වාසනාවන්ත ජයග්‍රහකයෝ තෝරලා ඒ අයව මෙතනින් එහාට ඉස්සරහට අරගෙන යන්න තමයි අපි මේ වැඩේ අරගෙන එන්නේ එතකොට හරිද දැන් ඕගොල්ලෝ වගේම තමයි අලුතෙන් යන්න ඉන්න නංගිලා ඉන්නවා මල්ලිලා ඉන්නවා නේද කොල්ලොද කෙල්ලොද කියලා නැති ඉන්ඩස්ට්‍රි එකක් නේ මේක ඉතින් ඒ නිසා අපි විවෘත ආරාධනාවක් කරනවා 0711 95 95 95ට මේක බලාගෙන ඉන්න හරිද අයියලා නංගිලා කැමති කෙනෙක්ට අපිට අප්ලයි කරන්න chance එක තියෙනවා ඒ වගේම තමයි අපි මෙතනින් එහාට දවැන්ත වැඩසටහනක් විදිහට මේක අරගෙන යනකොට තව තවත් අපි DJ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න නංගිලා මල්ල වෙනුවෙන් ලොකු දේවල් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා හරිද දැන් එතකොට මේ අයියලා දෙන්නම ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන්න පරණයිනේ හරිද ඉතින් එතකොට මම මේ දෙන්න හදන්නේ පොඩි චැලෙන්ජ් එකක් හරිද මේවා ඇවිල්ලා කලින් ප්ලෑන් කරලා නැහැ දෙන්නටම කලින් කියලාත් නැහැ දැන් රියල් වැඩ දෙන්නෙක් නේ ඇවිල්ලා තියෙන්නේ ඔය දෙන්නටම ලංකාව වටෙන්ම අද ආදරේ හම්බ වෙනවා හරිද Facebook live එක එකපාරක් කට් වෙලා තියෙද්දිත් ඒක පැත්තකට දාලා දැන් දෙවෙනි live එකටත් ඒ විදිහටම කට්ටිය එකතු වෙලා ඉන්නවා හරිද ඒ නිසා මෙන්න දැන් තමයි රියල් වැඩේ පටන් ගන්න හරිද මම දැන් මේ පැත්තෙන් DJ මයික්ට වැඩේ බාර දෙනවා වැඩේ පටන් ගන්න හරිද මේක කලින් ප්ලෑන් කරේ නැහැ හරිද දැන් තමයි ඔන්න උණු උණුවේ මේ අභියෝගය දෙන්නේ මෙතනින් වැඩේ පටන් ගත්තාම හර්ෂ මන් දන්නේ ඔය දෙන්න වැඩේ කොහොමද කරගෙන යන්නේ කියලා හැබැයි දෙන්නට දෙන්න මාරුවෙන් මාරුවට විනාඩි 20ක් මන් දෙනවා හරිද සෙෂන් එකක් ප්ලේ කරන්න ඕන කොතනින්ද නවත්තන්නේ කවුද පටන් ගන්න කියන එක මම දන්නේ නැහැ ඔය දෙන්න තමයි වැඩේ බලා ගන්න ඕනේ මොකද බීට් ටු බීට් මික්ස් කරනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි තනියෙන් කරගන්න පුළුවන් අනිත් කෙනා ප්ලේ කරන එක දිහා බලාගෙන ඉඳලා අහගෙන ඉඳලා කරනවා කියන්නේ අර ඒක ඇවිල්ලා රියල් වැඩක් වෙන්න ඕනේ හරිද රියල් වැඩොන්න තමයි මේ වැඩේ පුළුවන් ඒ නිසා මොකද කියන්නේ දෙන්න ලෑස්තිද රයිට් ඕකේ මෙන්න ගාල්ලයි කොළඹයි අතර රියල් වැඩොන්ගේ රියල් වැඩක් යන්න හදන නිසා ටග් ගාලා Net FM ඔෆිෂියල් Facebook page එකට එන්න මොකද ජයග්‍රහකෙක් හොයනවට වඩා දෙන්නගෙම ටැලන්ට් එක පෙන්වන එක තමයි අපිට ලොකුවටම උමනාව තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න chance එක තියෙනවා දෙන්නටම වැඩ පෙන්වන්න. ගාල්ලද කොළඹද කියලා නෑ ඔයාලට පුළුවන්. මේ දෙන්නගෙන් ඔයා වැඩිපුර මාදරේ දෙන්නේ කාර්ද කියලා මෙතනින් එහාට කමෙන්ට් කරන්න. මං කිව්වනේ අද වැඩිපුර වෙලාවක් දෙනවා. ඔයාලට කමෙන්ට් කරන්න 11 විනාඩි 15 වෙනකන්. කමෙන්ට් සෙක්ෂන් එක අපේ ටාගට් එක 10000 සීමාව පහු කරන්න ඕන. අපි බලමු කොළඹින් සහ ගාල්ලෙන් එකතු වෙන ආදරේ එක්ක කොච්චර වෙලාවක් යයිද 10000 සීමාව පහු කරන්න කියලා. හර්ෂ කොච්චර වෙලාවක් යයිද විනාඩි 5ක් 10ක්? කොළඹින් මොකද කියන්නේ? රයිට් ඕකේ විනාඩි 5ක්. හරි. මොකද කියන්නේ අපේ මයික්? විනාඩි 5යි රයිට් එතකොට විනාඩි 10ක් ඇතුළත වැඩේ වෙනවා රයිට් වැඩේ වෙනවා ඔන්න දෙන්නම දැන් කියලා තියෙන්නේ අපි බලමු ගාල්ලයි කොළඹයි මොන වගේ ගේමක්ද ගහන්නේ කියලා මේකට රයිට් ලෑස්තින දෙන්නම අපි මයික් ගේම වැඩේ පටන් ගන්නවා එතරින් එහාට හරියටම 11යි 15 වෙනකන් දෙන්නත් එක්ක සෙෂන් එක ප්ලේ කරන්න ඕනේ මාරුවෙන් මාරුවට හරිද රයිට් මෙන්න එහෙනම් මේ පැත්තේ වැඩේ පටන් ගන්නවා මෙන්න DJ Mike

0: Red FM DJ Night powered by Mycola. Net FM DJ Night face to face attack show.
1: Dan dennate kekedila mata gahana scene ekak thiyenne harida. Right, okay. දෙන්නටම කියන්න තියෙන්නේ පළවෙනි අපේ ලයිව් එක හතරමගදී නතර වුණානේ. කමෙන්ට් සෙක්ෂන් එක 2700 සීමාවේ තිබ්බේ. හරිද? දෙවනි ලයිව් එක මේ වෙද්දී කමෙන්ට් සෙක්ෂන් එක 6000 සීමාව පහු කරලා තියෙනවා. එතකොට අපි දෙකම එකතු කරාම කමෙන්ට් 9000කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මං හිතන්නේ සිකුරාදා නැව ඉඳලා 12 වෙනකන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් හර්ෂ මේ කට්ටිය සෑහෙන නිදහසේ ඉන්න වෙලාවනේ ගෙදර කට්ටියත් එක්ක වැඩ කරලා සතියක් මහන්සි නිවා ගන්න වෙලාවනේ. එතකොට පැය 3ක් එක දිගට අපිත් එක්ක ඉන්නවා කියලා කියන්නේ මේක මොකද කියන්නේ ආදරේ මැරෙලත් පැය ගොඩක් ගොඩක් හරිද? රයිට් පොඩ්ඩක් එන්නකෝ හර්ෂ මේ අපි පොඩ්ඩක් කතා කරන්න ඕන. මොකද ඩීජේ හර්ෂ කියලා කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ අපිත් එක්ක වැඩ කරපු ඊට පස්සේ net fm dj night එක පටන් ගත්ත දවස් ඉඳලා අපිට ශක්තියක් වෙලා අපිත් එක්ක එකතු වෙලා වැඩ පෙන්නපු රියල් බුලට් එකක්. හරිද? මම පොඩ්ඩක් වාට වඩා මිටි හන්ද කවනේ මම මෙහෙම නැගිට ඉන්නන්නේ. රයිට්, ඕකේ හර්ෂ. මොකද හිතන්නේ? මං හිතන්නේ අපි තුන්වෙනි වතාවට තමයි net fm dj night එකට ආවේ. ඊට පස්සේ face to face attack show එකට සම්බන්ධ වෙච්ච එක ගැන පාට මොකද
2: හිතෙන්නේ? ඒක වෙනස්ම අත්දැකීමක්. අර දැන් හැමදාම ඉදින් ඩීජේ කරනවා. දැන් මම දෙපාරක් ආවනේ මේ තුන්වෙනි එක්ස්පීරියන්ස් එනවා. එතන සුපිරි ඇටැක් ෂෝ කියන්නේ ආයි සුපිරිම දෙයක්.
1: රයිට්. සාමාන්‍යයෙන් ඔයාලට කියන් තියෙන අලුතෙන් එන ඩීජේස් ලවත් අපි මේ වැඩේට ගන්නවා. හරිද? එතකොට ඒ අයට මොන වගේ දෙයක්ද ඔයාලට කියන්න
2: තියෙන්නේ? දෙයක් කියන්න තියෙන්නේ කිසිම දෙයකට බය වෙන්න එපා, සැලෙන්න එපා. ඒ කියන්නේ හරියට දෙයක් ඉගෙන ගන්න. ඒ කියන්නේ උඩින් පල්ලෙන් ඉගෙන ගන්න නැතුව හැම දෙයක්ම අධ්‍යයනය කරලා හරියට දෙයක් ඉගෙන ගන්න. වැඩේට බහින්න කියලා කියන්නේ කිසිම දෙයකට බය වෙන්න එපා.
1: ඔයාලට මම මෙහෙම chance එකක් දෙනවා. හරිද? ඔයාලා දැන් කොළඹින් බලාගෙන ඉන්න set එකේ ඉන්නවනේ. ඔයාලට පුළුවන් මට shares. හරිද? ඒ කියන්නේ live එක දැන් share කරන්න අපි chance එක දීලා තියෙනවා. මෙන්න මෙච්චරක් share කරන්න කියලා ගානක් කියලා ඉල්ලන්න පුළුවන්. කීයක්ද කියන්නේ?
2: ඒක ගානක් කියන්නේ පුළුවන් තරම් වැඩි වැඩියෙන් share කරලා support එකට.
1: Right, okay. හර්ෂේ නම් ඔයාලට අපි විනාඩි 15ක session එකක් දෙන්න හදන්නේ. DJ Mike. හර්ෂ last වෙනකන් එන්නකෝ මේ පැත්තට. හරිද? මෙයා ඇවිල්ලා DJ Night ඉතිහාසයේ මේ වார்த்தාවක් තියලා ගිය කෙනෙක්. හරිද? පළවෙනි දවසේ ඇවිල්ලා ලොකු අකරතැබ්බ ටිකකටත් මොන දෙන්න උනානේ නේද? රයිට්. ඊට පස්සේ එදා වැඩින් පස්සේ අද කෙලින්ම සම්බන්ධ වෙන්නේ face to face attack show එකට. මේ හම්බෙච්ච chance එක ගැන මොකද හිතෙන්නේ?
3: ඇත්තටම සතුටුයි ඉතින් මේ හම්බෙච්ච chance එක ගැන. ඉතින් අසවාට thank you. ඊට පස්සේ අපේ විමුක්ති. ඉතින් මේ සිළු දරාවු නැගුදී ඇත්තටම මේ වගේ chance එක අතලොස්සකට එක්කෙනාටයි හම්බෙන්නේ. මොකද 100ක් ගත්තොතින් එක්කෙනාටයි දෙන්නටයි හම්බෙන්නේ. මොකද මේ chance එක ඇත්තරම වටින chance එකක් මේක හම්බුන අවස්ථාව.
1: රයිට්. එතකොට ගාල්ල පැත්තෙන් ඔයාලට මම හිතන්නේ සෑහෙන කට්ටියක් කමෙන්ට් කරනවා. ඒ අයට ඔයාටත් කියන්න පුළුවන් මෙන්න මෙච්චරක් දැන් ෂෙයා කරන්න කියලා.
3: අනිවාර්යෙන්. ඉතින් කට්ටිය කියන්නේ තියෙන්නේ මේ ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් වැඩි වැඩියෙන් කමෙන්ට් කරවොත් ඉතින් මගේ නම ඉස්සරහට ගෙනාවොත් මට ඉස්සරහට යන්න පුළුවන්. ඒක තමයි ඉතින් මට කියන්න තියෙන කට්ටියට.
1: රයිට්. ඕකේ. මයික්. අපි එනං යන්න හදන්නේ හර්ෂක පැත්තට විනාඩි 15 session දෙකක්. අපි අන්තිම මිනිත්තු ගිහිපේ හම්බ වෙනවා. ඒ වගේම තමයි ජයග්‍රහකයාට තමයි අන්තිම විනාඩි 15 හම්බ වෙන්නේ. හරිද? රයිට්. ඕකේ. එහෙනම් අපි හර්ෂක පැත්තේ වැඩේ පටන් ගන්න හදන. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ මයිකෝලා ගැන. අද දවසේදී අපිත් එක්ක බොහොම රසවරදායකත්වය ලබා දුන්නේ අපිට මයිකෝලා. හරිද? රයිට්. මයිකෝලා ගැන කතා කරද්දී රස ගණනාවකින් අපිට රස විඳින්න හැකියාව තියෙනවා. මොකද ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදියට මයිකෝලා හැමදාමත් අපි පාටි එකක් ගත්තත් ඊට පස්සේ ඕනම උත්සව අවස්ථාවක් ගත්තාම රසවත් කරන්නේ මයිකෝලා තමයි. ඉතින් ඒ නිසා මයිකෝලා රසයන් ගැන කතා කරද්දී ඔයාලට පේර රසති මයිගුවා, ඒ වගේම මයි ටැමරින්, ඒ වගේම මයි බ්ලූබෙරි ඇතුළු තවත් රස ගණනාවක් දිවෙන පුරා තියෙන කීල්ස්, කාගිල්, සාපිකෝ, සතස, සුපිරි වෙන්සල් වලින් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. මයිකෝලා වෙනස් දෙයක්, අලුත් දෙයක්. ඉතින් ඒ නිසා ඔන්න මයිකෝලා වෙතින්ම පමණයි මේ රසයන් ටික එන්නේ. මයිකෝලා අපේ රටේ අපේම දෙයක්. මේ වෙලාවේ මයිකෝලා අපේ ක්‍රූ එකත් අපිව බලාගෙන ඉන්නවා කියලා අපිට ආරංචි ආවා. හරියට මයිකෝලායි විනාඩි 17යි. අපි ලෑස්ති වෙන්නේ මෙන්න දෙන්නට අන්තිම විනාඩි 15 session දෙක ලබා දෙන්න. ඔයාලට තාමත් තියෙනවා comment කරන්න chance එක. අපි ලස්සී DJ හර්ෂගේ පැත්තට යන්න. මෙන්න DJ හර්ෂ.

0: රයිට් ඕකේ. අපේ වෙලා වැවිල්ලා තියෙන්නේ හරියටම වෙලාව 11යි විනාඩි 43යි. අපි රිසල්ට්ස් කියන්න හදන්නේ. හරිද? රයිට්. හැබැයි මෙහෙමයි. වැඩේ ගැන මුලින්ම කියන්න ඕනේ මයික් ඊට පස්සේ හර්ෂ. Facebook එකේ දවන්ත කමෙන්ට් සංඛ්‍යාවක් ඇවිල්ලා තිනෝ හිතා ගන්නවත් බෑ. හරිද? ඒ අතරින් අපි මුලින්ම දැනුවත් කරා වගේ වැඩිම කමෙන්ට් සංඛ්‍යාවටනේ දක්ෂයාටත් වඩා අද දවසේදී ජනප්‍රියම. හරිද? ඒ කියන්නේ අද දවසේ වැඩිම කමෙන්ට් සංඛ්‍යාවක් හිමි කෙනා තමයි ජයග්‍රහණය ලබා දෙන්නේ කියලා අපි තරඟය ආරම්භ කරනකොටම සියලු තරඟකරුවන්ට මතක් කරලා තියෙන්නේ. හරිද? Facebook එකේ තව ටික වෙලාවක් හිටියොත් එහෙම හර්ෂ මයික් මෙතන ලොකු සටනක් යනවා. හරිද? රයිට්. ඒ නිසාම කොහොම වුණත් මුලින්ම කියන්න ඕනේ ලංකාවේ ඉන්න රියල් වැඩෝ දෙන්නෙක් තමයි DJ හර්ෂ සහ DJ මයික් කියලා කියන්නේ. හරිද? රයිට්. මයික් මේ පැත්තට ඉන්නකො පොඩ්ඩ තග්ගාල අපි විනාඩි දෙකෙන් කතා කරලා ඉවර කරමු. දැන් ගාල්ලි කොහෙද මයික් ඉන්නේ?
1: අම්බලංගොඩ බටපොල.
0: අම්බලංගොඩ බටපොල. හරිද? රයිට්. එතකොට බටපොල පැත්තේ මෙතනින් එහාට DJ මයික් කිව්වහම නොදන්න කෙනෙක් නැහනේ.
1: අනිවාර්යයෙන්.
0: හරිද? රයිට්. එතකොට ඔයාව ඉවෙන්ට් එකකට සම්බන්ධ කරගන්නවා නම් දුරකථන අංකය මොකද්ද?
1: 076-934-08-97.
0: ආයි වාර මතක් කරමු.
1: 076-934-08-97.
0: Facebook ඊට පස්සේ social media වල ඔව search කරනවා.
1: Facebook, TikTok, Instagram, YouTube සියල්ලම
0: DJ Mike
1: කියලා ගහම අනිවාර්යෙන්ම.
0: අනිවාර්යෙන්ම ඉන්නවා. Right. ඒ නිසා ලංකාවේ නෙමෙයි ලෝකයේ ඕනම තැනක ඕනම වැඩක් happening කරගන්න පුළුවන් real කොල්ලෙක් තමයි මහන්සියද?
1: පොඩ්ඩක් විතර වහන්සි.
0: ඒ ඉතින් විතර DJ කරනවට අමතරව නේද? dance එකක් දානවා, දඟලනවා කරනවා කොල්ල රියල් වැඩ. ඉතින් ඒ නිසා සුබ පතනවා. රිසල්ට්ස් එක මොකක් වුණත් මෙතෙන් එහාට වැඩ ගොඩක් තියේ. හරිද? රයිට්. ඕකේ.
1: Thank you for the
0: FM. හරි. ඕකේ. අපි ඊට පස්සේ එනවා හැමම DJ හර්ෂ. මම සාමාන්‍යයෙන් හර්ෂට වැඩිපුරම කැමති වෙන්න හේතුවක් තමයි අවුරුදු මයිත දශක දෙකකට වැඩි ප්‍රමාණයක් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න ගමන් අලුත් අයට අතහිත දෙනවා. ඊට පස්සේ හරිම නිහතමානී, තරඟයක් නැහැ කාත් එක්කවත්. ඒ නිසාම තමයි හර්ෂට මෙච්චර කාලයක් හැමෝම ආදරේ කරන්නේ. මොකද හර්ෂ මේ දැන් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපි DJ නයිට් පටන් ගත්ත දවස් ඉඳලා DJ ඇටැක් ෂෝ වෙනකන් එනකොට එන ගොඩක් ආටිස්ට්ලා කියන දෙයක් තමයි DJ හර්ෂ මරු. හරිද? ඊට පස්සේ ඒ කාලේ ඉඳලම පොඩි තැන ඉඳලා වැඩේ පටන් අරගෙන ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ගේමක් ගහපු කෙනෙක්. හරිද? ඒ නිසාම මේ ආදරේ ඔයාට කොහෙන් ගියත් හම්බ වෙනවනේ.
1: අනිවාර්යෙන්.
0: රයිට්. එතකොට ඔයාට හරිද අද දවසේදී ජේෂ්ඨෙක් විදියට මේ වැඩේට ඇවිල්ලා හරිද මෙතනින් එහාට ඔයාව සම්බන්ධ කරගන්නවා නම් ඕනම් වැඩකට ආයි කතා දෙකක් නැහැ රියල් වැඩෙක්නේ. අනිත් එක තමයි තමන් ගාව ලොකු අත්කම් තොගයක් තියෙන තමන්ගෙම කියලා නේ.
1: අනිවාර්යෙන්.
0: රයිට්. එතකොට ඔයාව සම්බන්ධ කරගන්න ඕන නම් දුරකථන අංකය අපි මතක් කරමු.
2: 07-05-279-278. තව නම්බරයක් තියෙනවා 077-220-23-88.
0: රයිට්. ඊට පස්සේ සෝෂල් මීඩියා වල ආව හොයනවා නම් කවුරු හරි
2: Facebook එකේ හර්ෂ පුෂ්පික පෙරේරා කියලා ගවුවම එනවා. TikTok එකෙත් DJ හර්ෂ කියලා ගවුවම එනවා.
0: රයිට්. ඕකේ. ඒ නිසා අද ඉඳලා දවස් 30ම කොල්ල විසී වෙනවා. හරිද? රයිට්. ඕකේ.
2: Thank you Net FM.
0: ජය වේවා. රයිට්. අපි මේ විදිහට දෙන්නගෙනම මතක් කරලා අදට වැඩේ ඉවර කරන්න කලින් රිසල්ට්ස් එක කියන්න හදන්නේ. මේ රිසල්ට්ස් එක ඇවිල්ලා Facebook එකේ වාගේ මනාපෙන් ආපු රිසල්ට්ස් එකක්. ඉතින් ඒ නිසා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දෙන්නවම Net FM අපි මෙතනින් එහාට අතාරින්නේ නැහැ. මෙතනින් එහාට දෙන්නම අපිත් එක්ක වැඩ ගොඩකට ඉස්සරහට සම්බන්ධ වෙන්න තියෙනවා. අපි වැඩ ගොඩක් අරගෙන එනවා. DJ ඉන්ඩස්ට්‍රි එකේ ලොකු වෙනසක් කරන්න ලොකු වැඩ ගොඩක් අරගෙන එනකොට අද දවසේදී මේ විදි අපේ ස්ථාන තුනක ගණනය කිරීම සිදු වෙනවා. අපි 11යි කාල වෙද්දි ගණනය කිරීම ආරම්භ කරලා ඒ වෙද්දි තියෙන කමෙන්ට් සෙක්ෂන් එක බලුවාම අද දවසේදී වැඩිම කමෙන්ට් සංඛ්‍යාවක් හිමි කරගෙන තියෙන්නේ ගාල දිස්ත්‍රික්කේ DJ මයික්. බොහොම සතුටුයි. හොඳ අත්පොලසන්නාදයක් අපි බලාගෙන ඉන්න කට්ටිය ලබා දෙමු. රයිට්. මං හිතන්නේ මේක තමයි ගාල්ල කොළඹ අතර අද දවසේදී මේ ද්වන්ද සංග්‍රාමේ රිසල්ට්ස් එක කොහොමද දෙන්නම රියල් වැඩෝ. ආයි කතා දෙකක් නැහැ. ඒ නිසාම තමයි අපි අන්තිම විනාඩි 10 මේ දෙන්නට වැඩේ බාර දෙන්න හදන්නේ. අපි DJ හර්ෂගේ පැත්තෙන් වැඩේ පටන් ගන්නවා. එතනින් එහාට අපි DJ මයික්ගේ පැත්තෙන් වැඩේ ඉවර කරන්න ලෑස්ති වෙන්නේ. ලබන සතිය අපි තවත් අලුත් විදිහට අලුත් වැඩක් අරගෙන එනවා. අපිට උදව් කරපු අපේ net team එකටම ස්තුතියි කියලා කියන ගමන් හර්ෂ අපි ඔය පැත්තෙන් වැඩේ පටන් ගමු. නටවල ගමු අන්තිම විනාඩි 10 අපේ ආදරණීය dancing crew එකේ නංගිලා දෙන්නට ගොඩක් ස්තුතියි. අපි ආයෙ දවසක අනිවාර්යෙන් හම්බ වෙමු. අහගෙන බලාගෙන කමෙන්ට් කරපු ඔයාලා හැමෝටම thank you කියලා කියන ගමන් අපි අදට යන්න හදන්නේ ලබන සිකුරාදාවේ ආයෙත් හම්බ වෙමු. හෙට ඉඳලා වාට හෙලෝ හෙලෝ සතියන්තේ අහන්න බලන්න පුළුවන්. අපි එහෙනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා. මම DJ අසා, මේ DJ හර්ෂෙක්, DJ මයික්.
3: Hands on the mixer, he's keeping the flow. watch how he works it and lets the beat go. One little scratch and the crowd starts to sway. Turn up the volume, we're dancing away. Saho on the

Nette fem. Nette Ferit Mandebjerg. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙල හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Spirit Mandebeeld. ලොව අඳුර දුරු කළ සකල සත්වයාගේ දහම් මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොමවේවා. කිසිදු අන්තරායක් නොමවේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

பாரமிதா உபபாரமிதா பரமத்த பாரமிதா புரமின் சாரா சங்கேய கல்பலக்ஷய புரா බුදු බව පැතුූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්ලයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමින් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.